බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ. සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දුම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහ පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: හරිගේ හරිම තැනට ගියහින්ද. එල්ලෝල්සියකෙන් ලෝන් එකක් ගත්තේ.
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: එල්ලෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
0: හරිගේ හරිම තැනට ගියහින්ද. එල්ලෝල්සියකෙන් ලෝන් එකක් ගත්තේ.
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: එල්ලෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
4: Wake up. Satutu Hormones Alpha Studio.
5: දවසටම ඕන කරන විටමින්ස් Alpha Studio.
4: Yes. Yes. Energy Morning Vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
5: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
6: Good morning.
4: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
7: දක්ෂිණ ලංකාවේ සෙල්ල කතරගම නන්ද බෞද්ධ මධ්‍යස්ථානයට මියන්මාරෙන් වැඩම කරන ලද කිරිගරුඬ පාෂාණයෙන් නිම කළ චෛත්‍ය රාජානන් වහන්සේගේ වැඩ අවසන් අධියරේ පැවැත්වෙන බැවින් ඉදිරි වැඩ කටයුතු නිම කරන්නට දැන් ඔබටත් දායක විය හැකි. මේ සඳහා වන සියලුම දායකත්වයන් ලංකා බැංකුව කොල්ලුපිටියේ දෙවන ශාඛාවේ ඇති මහරගම ශ්‍රී නන්ද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන දායක සභාවේ ගිණුම් අංක 03-788-19-741. සියලුම දායකත්වයන් බැර කරන මෙන් හෝ දුරකථන අංක 071-309-81-68 ඇමතීමෙන් සියලු විස්තර ලබා ගත හැකි බව නායක පූජ්‍ය මහරගම නන්ද නායක ස්වාමීන් වහන්සේ කාරුණිකව ඉල්ලා සිටී.
8: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නම නැද්ද? ඉතින් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා, ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා.
9: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.
10: අවදත් අලුත්

0: උදෑසන සිත් නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමින් ඔබේ දිවියට.
1: ප්‍රේමවන්ත දරුවෙනි. ඔන්න අද දවසේත් මං ඔබේ නිවහනට එන්නේ අපේ එදිනදා ජීවිතයේ අප සමිධානන් වහන්සේ කිව් සමහර දේවල් වලින් අති වැදගත් දෙයක් ඔබ වෙත රැගෙන එන්නයි. ඔබ ඔබව විශ්වාස කරන්න. යමෙක් තමාට ප්‍රේම කරන්නේ යම් තරම්ද, එතරම්ම අන් අයට ප්‍රේම කළ යුතුයැයි උන්වහන්සේ කියනවා. එසේ කියන අප සමිධානන් වහන්සේ ඔබට මෙන්න මේ වගේ අදහසක් එම ශුද්ධ ලියවිල්ල ඇතුලේ ගොනු කරනවා. ඒ දේවල් කරන්න ඔබ ප්‍රථමයෙන්ම කරන්න ඕන ඔබ ඔබව විශ්වාස කිරීමයි. ඔබ ඔබව විශ්වාස කළේ නැත්නම් ප්‍රේමයෙන් පිරෙන්න, ඇදහිල්ලෙන් පිරෙන්න ඔබට බෑ. ලෝකයා ඔබට බොහෝ දේවල් කියාවි. ඒත් මං ඔබට ආරාධනා කරනවා සමිධානන් වහන්සේගේ නාමයෙන් ඔබ ඔබව විශ්වාස කරන්න. ඔබ ඔබ කෙරෙහි තබා ඇති විශ්වාසයයි හැම දෙයකම ආරම්භය වෙන්නේ. නොපෙනෙන්නා වූ පෙනෙන්නේ නැති වූ උන්වහන්සේව ඔබ අදහන්නේ විශ්වාස කරන්නේ කොහොමද? විශ්වාසය කියන්නේ නාම පදයක්. විශ්වාස කිරීම කියන්නේ ක්‍රියාපදයක්. ඇදහිල්ල කියලා කියන්නේ නාම පදයක්. ඇදහිලි වන්ත වීම ක්‍රියාපදයක්. විශ්වාසය විශ්වාස කරන්නත්, ඇදහිල්ල ඇදහිලිවන්ත වන්නත් ඔබ ප්‍රථමයෙන් ඔබට විශ්වාසවන්තව, ඔබට ඇදහිලිවන්තව ජීවත් විය යුතුයි. ඔබ ඔබව පිළිගන්න. මෙන්න අද දවසේ සුභාරංචියයි. ඔබ මේ හැම දෙයකටම දෙන්න පුළුවන් උත්තරය ඇදහිල්ලේ ආත්ම විශ්වාසී ජීවිතයයි. එබැවින් ඔබට ලැබේවායයි මා ප්‍රාර්ථනා කරනවා. ඔබට ජෙසුබේටයි.
0: ඒ ෆ්‍රැන්සිස්කානු නිකායික වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: මාදරණීය සහෝදරියනි, දෙමව්පියනි, අපි මේ සුන්දර උදෑසන අනුන්ට හානි කරදී ඉවත් කිරීම යන මාතෘකාවෙන් බලමු. නබිතුමාණන් කිව්වා, ඉමාතතුල් අදා අනිත් තරීකි සදකා. පාර තොටේදී ඕනෑම තැනක අනිත් අයට හානි කරනදී ඉවත් කිරීම ලොකු දානයක්, සදකාවක් කියලා නබිතුමාණන් කිව්වා. අපි සෑම කෙනෙක්ම පාර තොටේ හම්බ වෙන ඕනෑම ටොෆි කලයක් වුණත්, කෙසෙල්ලක් වුණත්, ඒක ඉවත් කිරීම මගින් ලොකු දානයක් දුන්නු ඒ පින අපිට ලැබෙනවා නියතයි. අපි පාර තොටේ යනකොට අපි ළඟ තිබෙනවා නම් ටොෆි කොලයක්, කෙසෙල්ලක්, ඒක කුණු කූඩේට දැම මගින් අපි ලැබෙන්නේ ලොකු පිනක්. ඒ වගේම ගෙදරදිත් අපි අපගේ ළමයින්ට උගන්වලා දෙන්නට ඕන අනුත් අයට හානි කරන දේවල් අපේ නිවසින් ඉවත් කළ යුතුයි, පාරතොටින් ඉවත් කළ යුතුයි, ක්‍රීඩාංගණවලදී ඉවත් කළ යුතුයි. මේ සෑම ස්ථානයකම පොදු ස්ථානයක් තුලදී වුණත් අනින්ට හානි කරන දේවල් ඉවත් කළ යුතුයි. එමගින් අපිට පුළුවන්කමක් ලැබෙනවා සල්ලි නොදී අපිට ලොකු දානයක් කළ ඒ පින ලබා ගැනීමට හැකියාවක් ලැබෙනවා. ගෞරවනීය දිමව්පියනි, සහෝදරයනි, නබිතුමාණන් කිව්වා අත්තුහූරු ශතුරු ඊමා, මේ හානි කරන දේවල් ඉවත් කරනවා කියන එක තවත් පැත්තකින් අපි පිරිසිදුව සිටිනවා කියන එක අපිට කියන්නට පුළුවන්. මේ පිරිසිදුව සිටීමත් අපගේ විශ්වාසයේ අඩක් බව නබිනායක මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණන් පැවසුවා. ඒ නිසා අපි සෑම මොහොතකම අනුන්ට හිරියරක් වෙන සෑම දෙයක්ම ඉවත් කරමු, එමගින් දානය කළ පින ලබා ගනිමු.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට.

0: FM 94.8 දිවයින පුරා
1: කලබල පැංචා පුංචි සිත්වලට ආදරෙන් තිරින කරන්නේ
2: SIBC International Buddhist College නවතම ශාකාව හෝමාගම දේවිවෘත කරේ. SIBC පිළියන්දල අවිස්සාවේල්ල හෝමාගම බිබිල 071-898-898
1: ඉරුකිරණයි කිචිපිචියයි දාංගලේ හුරුබුහුටි
3: ඔයානේ අහගෙන ඉන්නේ නැත්තම්

අයිබෝවන් සුබෝ දැස්සනක්. උදැස්සන හයයි විනාඩි හතරයි වෙනව. ඉතිං අද ඉරිද දවස කොහොමද පටන් ගන්න ලෑස්ති වෙන්නේ? හරිම ලස්සන සතියන්තයක ඉරිදාව. අද ජූලි 12 වෙනිදා. ඉතින් මගේ ආදරණීය දුවේ පුතේ, ආදරණීය අම්මේ තාත්තේ, අද මේ දවසත් අපි අත්වැල් බැඳගෙන ආදරෙන්ම ගෞරවයෙන්ම පටන් ගමු. දවසට ගෞරවය දෙමු, දවසට ආදරය දෙමු, ඒ වගේම දවසට ඕන කරන ඒ ශක්තිය, ධෛර්යය, වාසනාව ඔක්කෝම අපි එකතු කරගමු. ඉතින් දැන් ඔන්න ටික ටික මගේ දෝනිල ටික, පුත පැටව ටික නැගිටින්න ඕන නේද? දැන් ඔන්න අම්මල තාත්තල ගෙදර රේඩියෝ එකේ සද්ද තව ටික ටික වැඩි කරනවා.

0: පට දෙන්න මගේ පුංචි කාලේ.
1: පුංචි කාලෙ තමයි ඉතින් අපේ හැඩම කාලෙනේ. පුංචි කාලෙ තමයි ඉතින් අපේ වර්ණවත්ම කාලේ. හනේ හනේ, වැඩිහිටියන්ට මතක් වෙනව නේද ඒ කාලෙ කරපු දේවල්? චණ්ඩිකං එහෙම, දඟකාරකම්, කටකාරකම් එහෙම. ඕ, අපේ පුංචි පැටවු දකිනකොට අනේ අපිත් මේ කාලෙ පහු කරා නේද කියලා අපිට හිතෙනවා. ඉතින් පුංචි කාලේ ඒ හැඩ වර්ණවත් බව වැඩිහිටියෝ විදිහට දැන් පොඩ්ඩන්ට දෙන්න ඕනි කවුද? ඒ වගකීම තියෙන්නේ කාටේද? අපේ අතේනේ අම්මේ තාත්තේ. ඉතින් මං හිතනවා අපි හැමෝගෙම අපි කොච්චර වයසට ගියත්, අපි කොච්චර වැඩිහිටිය වුණත්, මොන වයස ගත කරත් අපි හැමෝගෙම ළඟ පුංචි හීන තියෙනවා. පුංචි හීන කිව්වේ අර ළමාකම, ළමා ගති පැවතුම් ටිකක් තියෙනවා. පොඩි එකෙක් අපි හැමෝගෙම ඇඟ ඇතුලේ ඉන්නවනේ. අන්න එයාව අවදි කරගන්න පුළුවන් පුංචි වෙලාවක් අරගෙන, දවස පොඩි වෙලාවක් අරගෙන පොඩ්ඩක් එයාව අවදි කරලා බලන්න කොහොමද කියලා. තමන්ගේ දරුවොත් එක්කම වෙන්න පුළුවන්. ඒක මන් දන්නවා ගොඩාක් අම්මල තාත්තලා කරනවා. සාමාන්‍යයෙන් අපි කොච්චර වැඩ ගොඩක් අස්සෙදින මේ හැමදේම කරගෙන යන්නේ නේද? දරුවන්ට නම් ඉතින් දරුවෝ

මගේ ලෝකයේ මොකුත් බරසාරකම් නැහැනේ. හැබැයි අපිට එහෙම නැහැ. අපි ගොඩාක් ලොකු බරක් දරාගෙන තමයි දරුවොත් එක්ක මේ ගමන යන්නේ. අතිශයකාරී බහුලයි. ගොඩාක් වැඩ තියෙනවා, වැඩ කන්දක්. ඉතින් ඒ වැඩ කන්ද අස්සේ මල් ලස්සනට පිපෙන හැටි බලන්න පුළුවන් අපිට තමයි. සමනලු ලස්සනට පියාඹෙන හැටි බලන්න පුළුවන් අපිට තමයි. කුරුල්ල ලස්සනට පියාඹෙන හැටි බලන්න පුළුවන් අපිට තමයි. දරුවෝ ඒව විඳිනවා. අපිටත් ඒව විඳින්න පුළුවන් පොඩි වෙලාවක් අරගෙන. මේ උදේවරුව කියලා කියන්නේ අන්න එහෙම හොඳ වෙලාවක්. ඉරිදාව කියලා කියන්නේ අන්න එහෙම කුරුල්ලෙක්ගේ හඬ ටිකක් වැඩිපුර කන්දේ ලහන්න පුළුවන් හොඳ වෙලාවක්. බලන්න ගෙදර මිදුලි මොනවද පිපිලා තියෙන මල් එහෙම කියලා. මං හැමදාම එහෙම කියනවනේ. අනිවාර්යෙන්ම එක මලක් හරි පිපිලා ඇති. චුට්ටක් ළඟට ගිහිල්ලා බලන්න, පොඩ්ඩක් ස්පර්ශ කරලා බලන්න ඒ දැනෙන සුවය කොහොමද කියලා. දවස් එහෙම පටන් ගමු නේද අම්මේ තාත්තේ?

නැත් FM කලබල පැංච අහගෙන ඉන්න වෙලාව උදැසන 6 විනාඩි 14යි. හිතේ ඇඳුණු හිතට ආස ලස්සන සින්දු ටිකක් අහගෙන උදේම දවස පටන්කම නැත් FM කලබල පැංච එක්කම පොඩ්ඩ දෙන්න එනවා. උගලන්ගේ ආදරණීය පැංචයි පැංචි එනවා එනවා තව ටිකකින්. ඒ දෙන්නගේ හුරතල් කතා එක්ක දැනුමත් වැඩි කරගෙන අද දවස සතුටින්ම ගත කරන්නයි අපේ බලාපොරොත්තු වෙන්නේ. හැමදේම සාර්ථක වෙනවා ඔන්න හොඳේ. ඉතින් පුංචි දුවේ පුතේ ඔන්න දැන් ඕගොල්ලන්ගේ වෙලාව. 0711 95 95 95 WhatsApp අංකේ තියෙනව නේද? දැන් හැමෝටම පුළුවන් ලස්සන නිර්මාණ ලස්සන දේවල් මේ පැත්තට එවන්න. කො බලමු අද මොනාද ඔගොල්ල කරලා තියෙන්නේ කියලා. මේ පහුගිය සතියේ කරපු ලස්සනම දේවල් බලමු. චිත්‍ර විදිහට, නිසදැස් රචනා ඕනම විදිහකට, වීඩියෝස් විදිහටත් එක එක හපංකම් අපි බලනවා ඕගොල්ලන්ගේ. හරි ආසයි තින් ඒව දකිනකොට. නැත් FM කලබල පැංච නිර්මාණ පිටුවෙන් දවසේ තෑග දෙනා ගන්න ඕනේද ඕනේද? ඉක්මන් කරන්න එහෙනම්. දැම්ම මොන්න අම්මගේ තාත්තගේ ෆෝන් එක අරගෙන අම්ම තාත්තා තොදව් කරන්න දරුවන්ට 0711 95 95 95 කියන කලබල පැංච WhatsApp අංකෙට ඔබලගේ නිර්මාණය වන්නකෝ.

0: නෙත එෆම් කලබල පැංචාගෙන ඉන්න වෙලාව උදැස්සන හයයි විනාඩි 18යි.
1: කලබල කලබල කලබල කලබල කලබල පැංචා.
2: FM 95 FM 94.8 net FM.
0: තය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්දේකැක්කමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දින උසහනය.
3: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
4: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-0776-716-8672.
5: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0713130036.
0: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
6: WDRK ජයලත් බොරුලු කැටිය ඌරගස් මංගන්දි 18 දී මට ස්ටෙන්ට් එකක් දැම්මා. ආයි අමාරු වුණා. මේ අවුරුද්දේ ඇඩ්මිට් වුණාම කිව්වා බයිපාස් කරන්න ඕන කියලා. ඊට පස්සේ මට මේ කෙනෙක් කිව්වා මේ සෙවරකට හොඳයි කියලා. හොයාගෙන ගියා. ඉතින් බෙහෙත් ගත්තා. හතර පාරක් මින් බෙහෙත් ගත්තා. කලින් හිටියා වගේ තත්ත්වෙට වැඩබල කරලා පහසුවෙන් ඉන්න පුළුවන් කියලා මට තේරෙනවා.
0: කතා කරන්න 0777-300-940.
7: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
0: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 0774064397.
2: FM 95 FM 94.8 net FM.
1: கலபல கலபல கலபல கலபல கலபல பெஞ்சா.

පුතාල නිර්මාණය වනකොට ඉස්කෝලේ නම ශ්‍රේණි ඔක්කොම එවන්න ඕන. එතකොට නීතින් ආඩම්බර නේද? ඉස්කෝලේ නම මොකක්ද? කීවෙනි ශ්‍රේණියද ඉගෙන ගන්නේ? ඔයාලගේ ලස්සන නම මොකක්ද? ඔක්කොම විස්තර දාලා තමයි ඔගොලු කරපේව අපිට එවන්න ඕන. වීඩියෝස්, රචනා, නිසදැස්, කවි, පුතාල කරපු ලස්සන නිර්මාණ, චිත්‍ර ඕන දෙයක්. ඊයේ යදයි කියන්නේ සෙනසුරාදා ඉරිදයි කියන්නේ ඕගොල්ලන්ටමනේ. මෙත් FM කලබල පැංචා. ඉතින් ඉක්මන් කරන්නකෝ.

මේ කාටද කාටද තෑගි ඕන? කවුද කවුද කැමති තෑගි දෙන්න? කවුද කැමති? හම්මු මුණහිනා. අම්මල තාත්තලත් කැමතිනේ තමන්ගේ චූටි පැටියට ලස්සන තෑගක් හම්බ වෙනවද? එහෙනම් ඉක්මන් කරන්න ඕන 0711 95 95 95 WhatsApp අංකෙට ඔයගලගේ ලස්සන නිර්මාණ ඉක්මන් තෙවන්න. පුතු පැටිය කරපු ලස්සන දේවල් ඔන්න ෆෝන් එකේ ඇති. එවන්න බලන්න අපිට බලන්න.

0: සදයි මල්පි පෙනාලොව හරි ලස්සනයි සාමය සමගිය සතුට සදයි අනුනගේ අයිතිය වලකනු හොඳ නෑ සාමය ලොව සතුටයි අනුනගේ අයිතිය වලකනු හොඳ නෑ සාමය ලොව අගයයි
1: කලබල කලබල කලබල කලබල කලබල පැංචා
2: FM 95 FM 94.8 Net FM

0: ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස, දිව්‍ය කුළුබඩු නිෂ්පාදන, අම්මගේ අත්ගුණය. සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
4: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් තමතන්න 0112 863 363 0776 716 3672.
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
5: අයිබුවන් අද 2026 ජූලි 12 ඉරිදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. Net News සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News සමග මම ගයශ්‍රී ගමගේ, ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ.
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
5: සිරස්තල මතුගම නිවසකට වෙඩි ප්‍රහාරයක්, සැකකරුවන් පලායයි. ගිනි අවියක් සමග අත්අඩංගුවට ගත් සජබ මන්ත්‍රී අද අධිකරණයට. අදින් පස්සේ දැනුවත් කිරීම නෑ. ඩෙංගු මදුරුවන් බෝවන ස්ථානවලට නීතිය පමණයි. ආසියානු යෝන් මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්. ඉරානය යළිත් හෝමුස් වසාදමයි. ට්‍රම්ප් ඝාතන සැලැස්මකුත් එලියට.
0: Net News, the truth people trust.
5: සමග ජනබලවේගේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු නීති විරෝධී ගිනි අවියක් සමග අත්අඩංගුවට ගත් ප්‍රවෘත්තිය ඊරෑ රටම උණුසුම් කළා. එසේ තිබියදී මතුගම ප්‍රදේශයේ නිවසකට වෙඩි තැබීමක්ද සිදු වුණා. එය ඇතුළු ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය මෙතැන් සිට. මතුගම නෑඹඩ ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. පොලිසිය පැවසුවේ රාත්‍රී 8:15-8:30 අතර කාලයේදී එම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි. පොලිසිය සැක පළ කරනුයේ T-56 ගිනි අවියක් භාවිත කර මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි. කෙසේ වෙතත් මින් ජීවිත හානි කිසිවක් සිදුව නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් මතුගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. ගිනි අවියක් නීති විරෝධීව ලකඩබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් සමගි ජන බලවේගය නියෝජනය කරන අම්බලංගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයා අද දිනේ බලපිටියේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. එම මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ ගාල්ල දිසා අපරාධ කොට්ටාශයේ විසින්. ඒ රිපීටර් වර්ගයේ ගිනි අවියක් නීති විරෝධීව සන්තකයේ තබා ගැනීමේ චෝදනාව යටතේයි. මන්ත්‍රීවරයාට අදාළ ගිනි අවිය ලැබුණු ආකාරය සම්බන්ධයෙන්ද මේ වන විට විමර්ශන ආරම්භ කර තිබෙනවා. එවින්ම එය යම් අපරාධ ක්‍රියා සඳහා භාවිත කර ඇද්දැයි සම්බන්ධයෙන් විමර්ශනද සිදු කරන බවයි පොලිසිය පැවසුවේ. ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන මර්ධනය කිරීමට ජනතාව දැනුවත් කිරීම මින් ඉදිරියට සිදු නොකරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ ඩෙංගු මදුරුවන් බෝ විය හැකි ස්ථානවල අයිතිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට පමණක් මින් ඉදිරියට සිදු කරන බවයි.
6: අපි ජනතාවගෙන් ඉල්ලා සිටීමට කැමති. අපි කොපමණ දැනුවත් කරන්නේ ජනමාධ්‍ය ඔස්සේ අපි දැනුවත් කරනවා, එහෙම නැත්නම් ගේංගෙට ගොස් දැනුවත් කරනවා, කොච්චර දැනුවත් කරන්නේ ඇතැම් ජනතාව, ඇතැම් සියලුම ජනතාව නෙමෙයි, ඇතැම් කොටසක් සිටිනවා මේ කියන දැනුවත් කිරීම කිසිදු ආකාරයකින් ගණන් ගන්නේ නැහැ. අපිට ඒක ගේංගෙට ගොස් නිවාස පරීක්ෂා කිරීමේදී හොඳින් අවබෝධ වෙන දෙයක් තමයි. මෙච්චර දැනුවත් කරන්නේ නිවාස පරීක්ෂා කිරීමේදී නැත්නම් පරීක්ෂා කිරීමේදී ආයතන පරීක්ෂා කරනකොට ඩෙංගු මදුරුවන් අපිට හමු වෙනවා. එම නිසා අපි කාරුණිකව ඉල්ලා සිටිනවා ජනතාවගෙන්. දැන් අපි මේ එළියට බහින්න ඕන කාලය පහුවමින් පවතින්නේ. එම නිසා හැකි ඉක්මනින් ඔබගේ නිවාස පරිශ්‍ර ආයතන පිරිසුදු කරගන්න හැකි ඉක්මනින් මින් ඉදිරියට ආය නැවත දැනුවත් කිරීම සිදු කරන්නේ නැහැ. අපට සිදු වෙනවා කනගාටුවෙන් වුවත් නීතිමය ක්‍රියාමාර්ගවලට යොමු වෙන්න. එම නිසා ඔබගේ නිවාස ආයතනය සහ කාර්යාල පරිශ්‍රය ඩෙංගු මදුරුවන්ගෙන් තොරතුරු බවට හැකි ඉක්මනින් පත් කරගන්න ලෙස අපි කාරුණිකව ඉල්ලා සිටිනවා.
5: මේ වසරේ සිදු ඩෙංගු මරණ සංඛ්‍යාව 47ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. මේ දක්වා වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 67,174ක්. ජූලි මාසයේ පළමු දින 9 තුළ පමණක් රෝගීන් 10,605ක් වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේ. අද දිනේ මුලතිව්, වවුනියාව, මඩකලපුව, අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්කවල මිනිස් සිරුරට දැනෙන උණුසුම් කාලගුණ තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේ දිවා කාලයේදී මෙම ප්‍රදේශවල ජනතාව සිරුරට දැනෙන උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවධානයෙන් සිටිය යුතු බවයි.
1: දිවෙන හරහා තවදුරටත් නිර්තදිග මෝසම තමයි ක්‍රියාත්මකව පවතින්නේ. කෙසේ නමුත් දිවෙන බොහෝ ප්‍රදේශවල වැසිතකේ අඩුවීමක් තමයි දැන් අපිට අපේක්ෂා කිරීමේ හැකියාව තියෙන්නේ. ඒත් සමගම විශේෂයෙන් උතුරු උතුරු මැද සහ නැගෙන පළාත්වල කර්මක වියලි කාලගුණ තත්ත්වයක් පවතිනවා. මේ නිසා ඒ ප්‍රදේශවල උණුසුමත් තරමක ඉහළ මට්ටමක තමයි පවතින්නේ විශේෂයෙන් දිවා කාලයේදී මේ දිනවල. මේ නිසා අද දිනේ ගත්තොත් අද දිනේ දිවෙනේ දිස්ත්‍රික්ක කිහිපයක අපි ගත්තොත් මුලතිව්, වවුනියාව, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය සහ මොනරාගල වගේ දිස්ත්‍රික්කවල දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ මට්ටමක පැවතීමේ හැකියාව තියෙනවා. මේ නිසා ඒ සම්බන්ධව විශේෂයෙන් ඒ ප්‍රදේශවල ජීවත් වන ජනතාව අවධානය යොමු කරන්න කියන එක මතක් කරනවා. විශේෂයෙන් ඔබ වැඩබිම් තුල ඉන්නවා නම් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න, ඒ වගේම හැකිතාක් සෙවණ ඇති ස්ථානවල විටමින් D විපේක ගන්න, ඔබ එලිමහනේ ගැවසෙනවා නම් විශේෂයෙන් ලා පැහැති ඇඳුම් නැත්නම් සැහැල්ලු ඇඳුම් අඳින්න, වැඩිහිටි පුච්චලයෙන් කුඩා දරුවන් සහ රෝගී පුච්චලයෙන් පිළිබඳ සැලකිලිමත් වන්න. මෙමගින් ඔබට පුළුවන් ඇත්තටම මේ මුසුම් තත්ත්වයෙන් ඔබේ සිරුරට ඇතිවන බලපෑම අවම කරගන්න. ඒ වගේම ඔබට යම් පිළියක සෞඛ්‍යම ගැටලු තියෙනවා නම් විශේෂයෙන් වෛද්‍ය උපදෙස් පතන්න කියන එක මතක් කරනවා.
5: චීනයේ පැවැත්වෙන ආසියානු වයස අවුරුදු 23 මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කමක් දිනා දීමට ජිත්මා ශිනාරි විජේතුංග සමත් වුණා. ඇය මෙම ජයග්‍රහණය ලබා ගත්තේ මීටර 400 කාන්තා 10 ඉසව්වේදී. ඇය තරගයේ නිම කිරීමට ගත කළ කාලය තත්පර 53.1ක්. එය ඇයගේ පෞද්ගලික හොඳම කාලයද වනවා. මේ අතර මෙම තරගාවලියේදී මීටර 400 කඩලු මතින් දිවීම පිරිමි ඉසව්වේදීද ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනා දීමට අයෝමාල් පෙරේරා සමත් වුණා. ඔහු මෙම ජයග්‍රහණය ලබා ගත්තේ මෙම ඉසව්වේ වසර 26ක් පෙරණි ශ්‍රී ලංකා වාර්තාවද බිඳ දමමින්. සුපිරි ක්‍රීඩක ජූඩ් බෙලිංහැම් රැස් කළ විශිෂ්ට ගෝල දෙක හේතුවෙන් නෝර්වේ කණ්ඩායම පරදා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඊයේ පැවති අර්ධ අවසන් පූර්ව වටේ තරගයෙන් තියුණු ජයක් ලැබීමට එංගලන්තය සමත් වුණා. තරගේ පැවතුනේ ඇමරිකාවේ මියාමි නුවරදී. එහි අවසන් ප්‍රතිඵලය ගෝල 2-1 ලෙස සටහන් වුණා. මෙම ජයග්‍රහණයත් සමග 1966 වර්ෂයෙන් පසු ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට එංගලන්තයට දැන් අවශ්‍යව ඇත්තේ තවත් එක් ජයක් පමණයි. දැඩි උණුසුම් සහ ආර්ද්‍රතාවය සහිත කාලගුණ තත්ත්වයක් යටතේ ඊයේ තරගය පැවැත්වුණා. එහි 36 විනාඩියේදී ඇන්ඩ්‍රියාස් ෂෙල්ඩප් එල්ල කර ප්‍රහාරයකින් පළමු ගෝලය වාර්තා කළේ නෝර්වේ කණ්ඩායමයි. නමුත් පළමු අර්ධයේ අතිරේක කාලයේදී ක්‍රියාත්මක වූ ජූඩ් බෙලිංහැම් ගෝලයක් ලබා ගනිමින් ලකුණු සමතත්වයට පත් කළා. තරගේ දෙවැනි අර්ධයේදීද නෝර්වේ කණ්ඩායම තවත් ගෝලයක් වාර්තා කළ නමුත් සුපිරි ක්‍රීඩක එර්ලින් හාලන්ඩ් සිදු කළ වැරදි තල්ලු කිරීමක් නිසා විනිසුරරු තීරණය කළේ එම ගෝලය අවලංගු කිරීමටයි. නෝර්වේ කණ්ඩායමේ තවත් ප්‍රහාරයක් ගෝල කණුවේ වැදි ඉවතට ඇදී ගියා. යනෝ තරගේ නියමිත කාලය අවසන් වන විට කණ්ඩායම් දෙකම ගෝල එක බැගින් ලගා සමතත්වයේ පසු වුණා. ඒ නිසා තරගේ අතිරේක කාලය දක්වා දීර්ඝ කෙරුණා. එලෙස අතිරේක කාලය ආරම්භ වී තුන්වෙනි විනාඩියේදීම නෝවේ ගෝල රකින්නා අතින් සිදු කළ වැරදීමකින් ප්‍රයෝජනගත් ජූඩ් බෙලිංහැම් එංගලන්තය ජයග්‍රහණය කරා රැගෙන ගිය තීරණාත්මක දෙවනි ගෝලයත් වාර්තා කළා. දැන් එංගලන්තය ලෝක කුසලාන අවසන් පූර්ව වටේට සුදුසුකම් ලබා තිබෙනවා. අවසන් පූර්ව වටේදී ඔවුන්ට තරඟවැදීමට සිදුවන්නේ ආජන්ටිනාව හෝ ස්විට්සර්ලන්තය සමගයි. යුද උණුසුම තවත් තීව්‍ර කරමින් ලෝකේ ප්‍රධානතම මුහුදු ප්‍රවාහන මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත වසා දැමීමට ඉරානය පියවරගෙන තිබෙනවා. ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ කලාපය තුළ සිදුවන ඇමරිකානු මැදිහත්වීම් අවසන් වන තුරු මෙම තීරණය ක්‍රියාත්මක වන බවයි. තවද හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ගනු ලැබූ මෙම පියවර සම්බන්ධයෙන් ඇමරිකාව කිසියම් හෝ හමුදාමය ක්‍රියාමාර්ගයක් ගත හොත් ඊට ඉතා දරුණු ලෙස ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය අනතුරු ඇඟවීමක් ද කර තිබෙනවා. මැද පෙරදිග යුද උණුසුම නැවත තීව්‍ර වූයේ ඕමාන් මුහුදු තීරයේදී වාණිජ්‍ය තෙල් නැව් තුනකට ඉරානය ප්‍රහාර එල්ල කිරීමත් සමගයි. පසුව ඉරාන ඉලක්කවලට ඇමරිකාව ප්‍රහාර එල්ල කළ අතර එලෙස එල්ල කළ ඇමනුකාරු ප්‍රහාරවලින් පුද්ගලයන් 17 දෙනෙකු මිය ගොස් 115 දෙනෙකු තුවාල ලැබූ බව ඉරාන නිලධාරීන් පවසනවා. ඇමරිකානු ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඉරානයේද ප්‍රහාර සිදු කළ අතර ඒවායේ ඉලක්ක වූයේ ගල්ෆ් කලාපයේ ඇමරිකානු හිතවාදී රටවල පිහිටි ඇමරිකානු හමුදා කඳවුරුයි. මේ අතර ඉරාන ප්‍රහාර හේතුවෙන් දෙපාර්ශ්වය අතර පැවති සටන් විරාමය අවසන් වී ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. එහෙත් සාම සාකච්ඡා සඳහා තවදුරටත් අවස්ථාව පවතින බවයි ඔහු පවසන්නේ. කෙසේ වෙතත් ඉරානයේ විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය ජාත්‍යන්තර නාවික ගමනාගමනය සඳහා විවෘතව පවතින බව ප්‍රසිද්ධිය ප්‍රකාශ කළ යුතුයයි ඇමරිකාව මැදිහත්කරුවන් මාර්ගයෙන් දන්වා තිබෙනවා. එසේ තිබියදී දැන් නැවත හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවරගෙන තිබෙන්නේ. මේ සමග ඉරානයේ නව උත්තරීතර නායක අයතුල්ලා මොජ්තබා ඛමේනී තවත් ප්‍රබල ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. ඉරානයේ හිටපු උත්තරීතර නායකයාද වන සිය පියාද වන අයතුල්ලා අල් ඛමේනීගේ අවමංගල්‍ය උත්සවය ඉකුත් සිකුරාදා සිදු කෙරෙනු අතර එහිදී ඉරාන රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ අයතුල්ලා මොජ්තබා ඛමේනී මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදු කරනු ලැබුවේ. ඇමරිකාව ඇතුළු ඝාතකයන්ගෙන් පළිගැනීම මුළුමහත් ජාතියේම අපේක්ෂාව බව එහිදී ඔහු ප්‍රකාශ කළා. මේ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමේ සැලැස්මක් ඉරානයේ සතු බව ඊශ්‍රායල් බුද්ධාංශය තොරතුරු අනාවරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එහෙත් ජනාධිපති ට්‍රම්ප් එම වාර්තා ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඔහු පවසන්නේ තමන් දිගු කලක සිටම ඉරානයේ ඉලක්කයක්ව සිටි බවයි. කෙසේ වෙතත් ඉරානයෙන් එල්ලවන ඕනෑම ප්‍රහාරයකට එරෙහිව ඉරානයේ සියලුම කලාප විනාශ කර දමන බවට ට්‍රම්ප් අනතුරු ඇඟවීමක් ද කර තිබෙනවා. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12. එතෙක් පැයෙන් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
7: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය. සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
8: FM 95 FM 94.8 net FM
9: කලබල පැංචා පුංචි සිත්වලට ආදරෙන් තිරින කරන්නේ
10: SIBC International Buddhist College නවතම ශාකාව හෝමාගම දේවිවෘත කරේ. SIBC පිළියන්තල අවිස්සාවේල්ල හෝමාගම බිබිල 071 898 0898

0: සුබදැසනක්
1: අයිබෝවන් අයිබෝවන් සුබම සුබෝදැස්සනා ඉතින් ඉතින් කොහොමද කොහොමද
0: මට කියන්න තියෙනව තව දෙයක්.
1: මොකක්දනේ තව දෙයක් කියන්නේ එක දෙයක් වත්තාම කිව්වේ නෑ නෑනේ. ඇව් ඇව් මොකද්ද මොකද්ද?
0: මේ මගේ බර්ත්ඩේකට gift හම්බුණා, විනුලිගෙන් හම්බුණා. එතකොට තව තෙවින්දුගෙන් හම්බුණා.
1: තව තව කාගෙන්ද නේද පැංචෝ? ගොඩක් තෑගි හම්බෙලානේ.
0: ඔව්, ඊට පස්සේ විනුලිගෙ බර්ත්ඩේක තිබ්බා.
1: ඒව තමයි කරේ පහුගිය දවස්වල නේද?
0: ඔව්, ඊට පස්සේ විනුලිගෙ බර්ත්ඩේක තිබිලා බටර් කේක් එක හැබැයි කෑවේ නෑ. මම ගෙදර ගිහියා, ඒක අම්මා කෑවා. ඊට පස්සේ මේ මං එයාට gift, මගේ යාළුවටත් මම gift එකක් හදුවා. එයා මට දුන්නනේ තෑගි.
1: ඒකනේ ඒකනේ.
0: දැන් දුන්න තෑග්ග මෙච්චර සයිස් දිග බෝතලයක්යි.
1: ආහා.
0: ඒක ගෙන යන්න පුළුවන් ගේ 3 එකට හරි 2 එකට හරි.
1: ඔව්, එච්චර ලොකු එකක් නේ.
0: ඔව්. ඊට පස්සේ තව කෑම් පෙට්ටියක් දැම්මා. නෑ නෑ, මේ පෙන්සිල් බොක්ස් එකකුයි.
1: ඒ කියන්නේ පහුගිය දවස්වල උපන් දින එක තමයි අපේ පැංචි කාලය ගත කරලා තියෙන්නේ නේ. අපි පැංචගේ පැත්තට එමු නේද පැංචි? පැංචි අහන්න බලන්න පැංචගේ.
0: පැංචි මොන නෑ පැංචි පැංච මොනවද විස්තර
1: මොනාද කියන්න බලන්න.
2: කසුන් නැන්ද?
1: ඕ,
2: මං හැමදාම සිංදුයි කියනවා, කතා කියනවා, ඉංග්‍රීසි සින්දු කියනවා, සිංහල සින්දු කියනවා. එනිසා මමද පොඩි වෙනසක් කරන්න හදන්.
1: ඒකට අපි කැමති නේ පැංචි. පැංචි මහන්න බලන්න මොකක්ද අපේ පැංචගේ වෙනස කියලා.
0: මොනවදනේ ඔයාගේ වෙනස?
2: අම්මගේ තමිල් යාළු වෙනුවෙන් මං තමිල් සින්දුවක් කියන.
1: අපේ දෙමළ යාළුවෝ වෙනුවෙන් අපේ පැංච දෙමළ සින්දුවක් කියන්නයි ලෑස්තිය. එහෙනම් අපි අහමුද පැංචි?
0: හා,
1: යේ! ඔන්න අපේ පැංචගේ දෙමළ සින්දුව.
2: නිලා නිලා ඔඩිව, නිල්ලා මල් ඔඩිව, මලේ මේරියේ ඩිව, මල්ලියපු කොණ්ඩුව.
1: අස්සනයිනෙ, තව පාරක් කියමුද හයියෙක්? අයියෙන් කියමු තව ටිකක්. ඔන්න 1 2 3 4.
2: දිලා නිලා ඔඩිව, නිල්ලා මල් ඔඩිව, මලේ මේරියේරිව, මල්ලියපු කොණ්ඩුව.
1: ලස්සනයිනේ. කවුද කියලා දුන්නේ?
2: ටීචර්.
1: ටීචර්.
0: මට කියන්න තියෙන බටර්ෆ්ලයිස් කරන ස්පීච් එක.
2: කසුනන්ද.
1: ඕ.
2: තව? තව? අපේ ටීජ හරි බලස්සඩයි. මං යාට ආදරෙයි.
1: එහා, ටීචගේ නම් මොකක්ද?
2: නෑ, සෞම්‍ය ටීච.
1: සෞම්‍ය, ලස්සන ටීච නේද? හරි.
0: අපේ ටීචගේ නම රුක්ෂිණී ටීච.
1: බලන්නකො ඉතින් නේද, අපේ දුවල පුතාලගේ ටීචර්ස්ලා නේද සර්ලා
2: කොච්චර
1: දේවල් කියලා දෙනවද අපේ ගුරුවරු අපේ දරුවන්ටනේ.
0: කලින් හිටියේ දින්ති ටීච.
2: කසුන් නැන්ද.
1: පැංචෝ,
2: අපි කඩේට ගිහිලා එන්නකොට අම්මගේ බයික් එකේ මම පිටිපස්සේ නංගි ඉස්සරහා, අම්මා ඩ්‍රයිව් කරනවා. බයික් එකෙන් යනකොට කඩේට ගිහිලා ගෙදර

0: Ay beka. Aha.
1: ඊට පස්සේ අම්මයි මයි රංගි බයිකකින් ආවනේ. ඊට පස්සේ ඒ මුගටිය පැනල් දිව්වා. ඊට පස්සේ ඉබ අපේ ගේට්ටු ළඟට ඇවිල්ලා අම්මා දොර ඇරියානේ ගේට්ටුව ඇරියානේ. ඊට පස්සේ ඒ ගේට්ටුල්ට ගියාය.
0: ඔයාමනි කිව දැන් ගේ ඇතුල්ට ගියා කියලා නේද පැංචි?
1: අපි ඉන්න තැන නෙමේ එළිය හිටියේ.
0: ගේට්ටුවෙන් ඇතුළට ආව නේද?
2: ඊට පස්සම
1: ඊට පස්සේ අපි ඔළුව මැද්ද තුවාල වෙලා තිබ්බේ. ඉබ්බගේ
0: අනේ පව්වනේ.
2: ඉතේ
0: ඔළුව මැද්ද.
2: ඔළුව මැද්ද.
1: ඊට පස්සේ අපි බෙහෙත් දාලා කන්න දුන්න යාට.
0: හානේ.
1: ඊට පස්සේ
0: කොච්චර හොඳයිද බලන්න.
1: අපිට ගෙදරින් යහපත් ගඟක් තියෙනවා. ඒකේ ඒකට ඒබව ගිහින් දැම්මා.
0: බෙහෙත් දාලා නේ තුවාලෙට බෙහෙත් දාලා කන්න දීලා බලන්න ඉබ්බව කොච්චර ආදරෙන් බලාගෙන තියෙනවද කියලා. අපේ පැංචයි පැංචගේ අම්මයි තාත්තයි නංගී මල්ලී නේද?
1: තමයි මං ඉස්කෝලෙ ගිහිල්ලා සෙල්ලම් කරා, අකුරු ලිව්වා, ආට් කරා,
0: ඔක්කොම කරානේ. හරි, අපි පැංචට පැංචි ලොකු අත්පුඩියක් දෙමු නේද? ඔව් බලන්න කොච්චර හොඳ දේවල් අපි පැංච කරලා තියෙනවද. ඒ අතර දැන් ඔය පැංච ඔහොම කිව්වහම මටත් මතක් වුණා දැක්කදර ඉත්තෑවගේ කතාව. ඉත්තෑව පස්සෙන් යන්නේ අර වෙල්ලෑය මැදින් ශ්වේතා අක්ක යනකොට මතකද ඒක?
2: බබාව වඩාගෙන.
0: බබා කියන්නේ මේ පූස් පැටිය නේද?
2: පූස් පැටිය වගේ නම් දැක්කේ නෑ.
0: හැබැයි බබෙක් වගේ එකින් පේන එක පාටනේ.
2: ඔව්. බබාව උස්සගෙන ගිහින් පූසා වෙන්නද පූසා උස්සගෙන ගිහින් ඒ ගාඩන් එකට දාලා කොටිය එනවා.
0: කොටිය නෙමෙයි ඉත්තෑවා.
2: ඉත්තෑවා යගේ පස්සෙන් එනවා.
0: හොඳට තියේ කොටිය පස්සෙන් ආවනනේ වැන්චෝ. මට මෙවිල පේනවනේ ශ්වේතා පුන්සදි වෙලවැදින් යනකොට කොටි එකේනවා පස්සෙන්.
2: මේ කසුරි නන්දේ. මේ කොටිය. මේ කොටිය මේ කවුහරි කද කරදර කරොත් එහෙම කටු තිනවනේ ගෑන්ගේ. එතකොට යවනවා.
0: කොටියගේ? කොටිය නෙමෙයි ඉත්තෑවගේ.
2: ඉත්තෑවගේ.
0: මොකදානේ? මොකදානේ පැංචිට වෙලා තියෙන්නේ?
2: ඉත්තෑවට මේ ඉත්තෑවට කටු තිනවනේ ගෑන්ගේ.
0: මේකනේ.
2: කරදර කරොත් එහෙම විසිකන්න කටු දෙකක් තුනක් හතරක්.
0: ඔව් ඔව් ඒ ඉත්තෑවට දැනුනොත් එහෙම මට හානියක් වෙන්නයි යන්නේ, මට කරදරයක් වෙන්නයි යන්නේ කියලා ඉත්තෑව එහෙම කරනවා. හැබැයි එහෙම නැතුව එයාට ආදරේ දුන්නොත්, කරුණාව දුන්නොත්, එයාව බලා ගන්නවා කියලා එයාට දැනුනොත් එයාට හොඳට ඉව තියෙනවනේ. එයා එහෙම කරන්නේ නැහැ. අර කටු ටික අකුලගෙන අනේ අර පූස් පැටියෙක් වගේ හොඳට ඉන්නවා. ඒකනේ අර ශ්වේත අක්කත් එක්ක බලන්නකො යාළු. අම්මෝ ඒ විස්තර එයා ඇවිල්ලා කිව්වනේ.
2: පස්සෙන් එනවා.
0: ඌ පස්සෙන් එනවා. කකුල් අත ගානවා, කකුල් ලිඹිනවා. ඒ ඔක්කොම විස්තර ඇවිල්ලා මට කිව්වා.
2: ගෑවෙනවත් එක්ක කකුලේ.
1: කසුන්නන්නේ. අපි ගෙදර ඉස්කෝල වැඩ කරා, මලි නංගීත් එක්ක සෙල්ලම් කරා.
0: ඉතින්
1: ඊට පස්සේ තව
0: ඉතින් මම දැන් මේ කියන්න හැදුවේ මොකද දන්නවද පැංචෝ? පැංච කියපු කතාවත් එක්ක තමයි මට ඒක මතක් වුණේ පැංචි. දැන් පැංච කිව්වෙත් ඉබ්බා ඉබිහාමිව ගෙනල්ලා යාගේ තුවාලෙ සනීප කරලා එහෙම කරා කියලානේ. ඉතින් බලන්න පැංච වගේ අපි හැමෝම හිතන්න ඕනේ එහෙම තමයි නේද පැංචි? අපි අනිත් අයට උදව් කරන්න ඕන සත්තුන්ට විතරක් නෙමෙයි මිනිස්සු මිනිස්සු විදිහට අපි හැමෝටම එකිනෙකාට උදව් කරගන්න ඕනි, සහයෝගයෙන් වැඩ කරන්න ඕනි, ආදරෙන් ඉන්න ඕනි. එතකොට දැන් සත්තුන්ටත් එහෙම තමයි. දැන් මිනිස්සුන්ට නම් ඉල්ලන්න පුළුවන්, කතා කරන්න පුළුවන් නේද, බඩගිනේ කියලා කියන්න පුළුවන් නේ පැංචෝ. හැබැයි පැංචි සත්තුන්ට එහෙම කියන්න බෑනේ නේද? ඒගොල්ලන්ගේ ක්‍රියාවෙන්, ඒගොල්ල හැසිරෙන විදියෙන් තමයි අපි හිතන්න ඕනේ. හානේ මෙයාට දැන් බඩ

0: ඉනේ මොනවා හරි ප්‍රශ්නෙක තමයි ඉන්න බලමු මෙයා තුවාල වෙලාද කියලා. අපි ඒගොල්ලන්ව ආදරෙන් බලා ගන්න ඕන නේද?
1: ඔව් කසුනි නැන්දේ.
0: ඔව් පැටියෝ.
1: අපේ ගේ ඉන්නවා ඇතුළ නෙවෙයි එළිය ඉන්නවා පූසෙක්. අපෙත් නෙවෙයි හැබැයි පූසෙක් ඉන්නවා.
0: හරි.
1: අපේ අප්පච්චිගේ බයිසිකල නැගගෙන හිටියා.
0: පූසෝ?
1: ඔව්.
0: ගමනක් යන්නද දන්නේ නැහැ.
1: ඊට පස්සේ මිදාගෙන හිටියා. මං අපේ අම්මා කිව්වා අපේ අප්පච්චිට බිස්කට් දෙකක් තුනක් දෙන්න
0: පූසට කියලා.
1: ඊට පස්සේ අපේ අතට ඇව්වා. දැම්මන් පස්සේ බිස්කට් එක පූසට බඩිගින්නෙන් ඉඳලා තියෙන්නේ.
0: අනේ චව් චව් චව් චව් ගාල කාගෙන කාගෙන ගියා නේද එයා?
1: ඔව්.
0: ඔව් බඩිගින්නේ වැඩි කමටනේ.
1: ඔව්. ඊට පස්සේ ක්ලාස් යද්දී මං සිංහල ක්ලාස් යනවනේ. ක්ලාස් යද්දී ඒ පූසම හිටියා එළියේ. මං එයාගේ පස්සෙත් දිව්වා. ඊට පස්සේ ඒ පූස කිව්වා
0: ඔහොම අපිට හුරතලයට ඇති කරන්න පුළුවන්. කොහොමද ඩෙංගු මදුරු හුරතලයට ඇති කරොත්? මොකද වෙන්නේ පැංචෝ?
1: මතක් කරන්නවත්
0: එපා. හරි නේද? ඩෙංගු මදුරුවන්ට කොහොමද කෑම බීම දීලා වාසස්ථාන හදලා දීලා ඇති කරොත් මොකද වෙන්නේ පැංචෝ? මොකද වෙන්නේ?
1: ඩෙංගු
0: කෝ ඒගොල්ලෝ ඇවිල්ලා අපිට දෂ්ට කළා. ඊට පස්සේ ඉතින් අපිට ඩෙංගු උන හදාගෙන නේද? ඔච්චර අමාරුවේද ඉන්න වෙන්නේ. දැන් ඔන්න මේ වෙනකොට ඩෙංගු මරණ සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. ඕ දැන් ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 67,000කටත් වඩා වැඩි. එතකොට ජූලි මාසේ දැන් මේ අපි දැන් 12 වෙනි දවසනේ ඉන්නේ. දින 10ක් ඇතුළත ගත්තොත් රෝගීන් 10,000 ගානකට වඩා වැඩි කියලා ඩෙංගු මර්ධන ඒකකේ කියනවා. ඉතින් හිතන්න දැන් කොච්චර මේක අපරාධයක්ද කියලා. කියන්නේ දැන් අපි මේ ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන නේද බෙන්චි?
1: ඔව්.
0: අර දැන් සත්තුන්ට අපි සත්තුන්ට සලකන්න ඕන, ආදරෙන් බලා ගන්න ඕන. හැබැයි ඩෙංගු මදුරුවට අපිට එහෙම කරන්න බෑ. ඉතින් ඩෙංගු මදුරුව හැදෙන්නේ නැති විදිහට අපි කටයුතු කරන්න ඕන. එහෙනම් මොනවද කරන්න ඕන? වතුර තියෙන තැන් ඒ කියන්නේ දැන් මෙහෙම අපිට අවශ්‍ය නම් අපි පාවිච්චි කරනවා නම් අපි කොහොමද ඒව පාවිච්චි කරන්න කියලා නිසි වැඩපිළිවෙලක් හදාගන්න ඕන. යෝගට් කෝප වතුර වලින් පිරිලා නම් මොකද කරන්නේ?
1: අනිත් පැත්ත ගන්න.
0: අපි එහෙම පාර තැන්වල හිතන තැන්වල එහෙම වතුර පිරින තැන් එකතු කරන්නේ නැහැ. යෝගට් කෝප දාන්නේ නැහැ හිතන විදිහට. ටොක් කියලා දානවා. හරිද? ඊළඟට මොනවාද පොල් කටු නේ හැම තැනම විසි කරනවා. එහෙම කරන්නේ නැහැ. ඒවට වතුර පිරුණාට පස්සේ ඔන්න ඩෙංගු මදුරු ඇවිල්ලා හොඳට ඒක හැදෙනවා. නේද? අපි මේ දැන් හැම තිස්සෙම මේ සති ගාන පුරාවටම අපි මේ ගැන කියනවා, දැනුවත් කරනවා. ඩෙංගු බලන්න, එතකොට ඒ ස්ලැබ් එහෙම බලන්න, වතුර පිරිලාද, තැන් තැන්වල වතුර පිරිලා තියෙනවද, අපි හිතන්නේ නැති තැන්වල වතුර හැලිදිලා ඩෙංගු මදුරුව හැදෙන්න පුළුවන් පැංචි. නේද පැංචෝ? ඒ නිසා අපි පරිස්සම් වෙන්න ඕනි නේද? හා, එහෙනම් අපි ඒ ගැන කියලා ටග් ගාලා ඩිෂුම් ඩිෂුම්. ඕ දුරකතන අංකය කියනවද යාළුවන්ට?
1: 0112553 63 යාළුවා අපිට කොල් කරන්න. කසුනි නන්දේ.
0: ඕ
1: වට්ස්ඇප් කරන නම්බරේ මං කියන්නන්ද?
0: කියන්න.
1: 0711 95 95 95ට තමයි වට්ස්ඇප් කරන්නේ.
0: හරි, ඩිෂුම් ඩිෂුම්ට එන්න කියලා ආදරෙන් කියන්න බලන්න දෙන්නත් එක්ක.
1: ඩිෂුම් ඩිෂුම් එන්න.
2: මගේ පුංචි යාළුව හැමෝටම සුබම සුබ දවසක්, ලස්සන උදෑසනක් වේවා කියලා අපි එක හිතින්ම පතනවා. අපි එනකන් ඇස් දල්වාගෙන බලාගෙන හිටපු පුංචි යාළුවගේ බලාපොරොත්තු වෙනද වගේම ඉෂ්ට කරගෙන අපේ ලස්සන කතාවේ අලුත්ම විස්තර අරගෙන තමයි අපි අද ආවේ. දැන් ඉතින් මොකක් වෙයිද කියලා හන්ට අපි ඒ පැත්තට ගිහින් එමු. ඈ යන්.
3: ඈ මේ දෙන්නට පේන්නේ නැති වුණාට මට දැනෙනවා නිකී ළඟ ළඟම එනවා. කුමාරි මෙයාලගෙන් ගැලවිලා ගිහින් නිකීට මේ දේවල් ටික කියන්න ඕන. අනික නිකී කට්ටඩි මාමලෑ කිතරට යන්නේක නම් ආහාරිම භයානකයි. දැන් මේ දෙන්න යන්නේ එහාටමනි. මං කොහොමද මේක නිකීට කියන්නේ?
4: ඕ අනේ පුස් මොලේට එන්නකෝ, මොනහරි එන්න ඕනේ.
5: මොන චුදු බෝලිද බඩගිනිද?
6: බඩගිනි? හරි හරි, තව පොඩ්ඩක් ඉන්නකො.
7: දෙජුමා දෙජුමා, ඔය පූසව හිර කරගෙන ඉන්න එපා. මේ ඔය සතාට එළියට පාලියට යන්න ඕන වෙලා තියෙන්නේ. පේන්නේද ඔය සතා ඈඟ මැලි කඩන හැටි? ඔය සතාව අතාරිනවා.
8: අනේ මේ ලොක්කා, ඔය ගිය පාරත් ඔහොම කියලා තමයි ඊට පස්සේ මේ කොහෙවත් යන වැරදි වලට මන්දිය අහිංසක පූස්පැටිය උඩට දාන්නේ.
7: අනේ ගොන් අලේ, මේ ඔය කියන විදියට සස්සමුදුර තරණය කරලා තමුන් හොයාගෙන ඔය පූස්තඩිය ආවන. දැන් මොකටද තමුන් හොදාලා පැනල යන්නේ? යන දැනක ගිහින් එන්න. ඕන් ඔය පූසව අතාරිනවා.
8: ඒකත් ඇත්ත තමයි නේද ලොක්කා? හරි, මේ ඔන්න එනම් ඔයා ඉක්මනට ගිහින් එන්න ඕන හොඳද? මම මේ ගායටට වෙලා 10ට ගණන්න කලින් ආපහු එන්න ඕන හොඳද?
7: ඔය ඔය නොහි යන්න දෙනවා ගණින්න ඕනේ නෑ යෝදයෝ.
3: අපා, ඇති යාන්ටන් එළියට පැන ගත්තා. අනේ හම්බේ, දැන් ඉතින් වෙච්ච දේ නිකීට කියන්න ඕන.
4: නිකී
0: ඒ එන්නේ පුරුපුරු පුරුපුරු, ඒ කියන්නේ එළියට පැනගෙන. හරිම දක්ෂයා. පුරුපුරු, මං හොඳටම බය වුණා. කොහෙද ඔයා මාව දාලා ගියේ?
3: නිකේ නිකේ, අපි ආපහු යන්න ඕන.
0: ඇයි ඇයෝ කලබල වෙලා පුරුපුරු, මොකද්ද උනේ?
3: නිකේ, ඔයා අර හිහිනෙන් දැකපු දෙ හරි ඒගොල්ලෝ හදන්නේ ඔයාගේ බලය ආපහු ගන්න. එයාලට ඕනි ඒකෙන් ලොකුම ලොකු පෝසත්තු එන්න.
0: ටිකක් ඉන්න පුරුපුරු, කවුද යාලා කියන්නේ?
3: නපුරු චෝන්ලා කට්ටඩි මාමත් එක්ක එකතු වෙලා ඒ යාලා හදන්නේ ඔයාගේ බලය ආපහු ගන්න.
0: ඔයාට හොඳටම විශ්වාසද?
3: හොඳටම විශ්වාසයි. අද රැට ඒ ගෙදර යාගයක් තියෙනවා. අපිට පුළුවන් ඉක්මනට මෙතනින් ආපහු යන්න ඕන. නිකී නිකී, මොනවද තවත් කල්පනා කරන්නේ?
0: නෑ පුරුපුරු, එහෙම ගිහින් හරියන්නේ
3: නෑ. මොකක් හරියන්නේ නෑ? ඔයා හදන්නේ මොනව කරන්නද?
9: අම්මෝ,
0: මොකද මේ එකපාරටම? මොකද ආස හිතනද? එහෙනම් ඔන්න කටියත් එක්කම දැන් දහම් පාසල් යන ලෑස්ති වෙනවා. අදිරිත දවස මොනාහරි රැස කෑමක් උදේට හදමුද? අම්මට කිව්වේ. ඕ,
1: අද දහම් පාසල් නෑ.
0: අද නැත්ත මේ පැංචි ශ්‍රමදානේ, දහම් පාසල් ශ්‍රමදානේද? ඔව්, ගොඩක් ඉස්කෝලවල දහම් පාසල්වල මේ දවස්වල ශ්‍රමදාන තියෙනවනේ, දස්පස් කිරීමේ කටයුතු කරනවා මේ ඩෙංගුත් එක්ක. ඉතින් එහෙම තමයි අපි ඒ විදිහට කටයුතු කරන්න ඕන. ඒ වගේම දහම් පාසල් තියෙන අපේ පුංචි පැටව දැන් ඔන්න ලෑස්ති වෙන වෙලාව. අම්ම රස මොනාහරි හදනවා කියලා මම දන්නවා. කුස්සිය පැති සුවඳ එනවා ටික ටික, අපිටත් දැනෙනවා. හරි, එහෙනම් ඔන්න පැංචගේ ඉල්ලීම. කට්ටිය, කලබල පැංච සද්ද වැඩි කරගන්න බලන්න.

0: ඔන්න දැන් ඔන්න චුට්ටක් නටන්න අවස්ථාව දුන්නා. හොඳේ ඔන්න පැංචෝ ඉල්ලීම ඉටු කරා කසිරි නැන්ද හානේ. හා එහෙනම් දැන් ඔන්න කියන්න හදන්නේ තව ලස්සන පණිවිඩයක් ගැන. මම හැමදාකම කියනවා වගේ දැන් අපේ ලස්සනම කාලේ කොහෙද තියෙන්නේ? ඉස්කෝලේ තමයි. අපිට ඉස්කෝලේ කාලේ මතක් වෙනකොට වැඩිහිටිය විදිහට කොච්චර සන්තෝෂද, මතක සටහන් කොච්චර තියෙනවද. ඉතින් අපි කැමතිනේ අපේ දරුවන්ටත් ඒ වගේ ලස්සන මතකයක් දෙන්න. ඒගොල්ලෝ ලොකු වුණාම අපි වගේනේ වැඩිහිටි කාලෙට ආවහම ඒ මතක එක්ක සන්තෝෂ වෙන්න පුළුවන් වටපිටාවක් අපි තමයි හදලා දෙන්න ඕන. ඒ නිසා තමයි මේ මතක් කිරීම කරන්නේ. ඉතින් දැන් දරුවන්ට හැමදේම ඕන ගුණධර්ම, එතකොට විෂයානුබද්ධ කරුණු, ඒ විතරක්ම තිබිලා මදි. අපි දැන් කතා කරනවා මේ දවස්වල ඉංග්‍රීසි දැනුම පිළිබඳව. මේ හැම දේම අපි දරුවන්ට දෙන්න ඕනි. ඒක ඒ පන්නරය ඒ බේසික ලැබෙන තැන තමයි ඉස්කෝලේ කියලා කියන්නේ. ඉතින් ඒ අඩිතාලම ලැබෙන තැන හරි තැනක් වෙන්න ඕන. SIBC ඉන්ටර්නැෂනල් බුද්ධිස්ට් කොලේජ් පිළියන්දල අවිස්සාවේල බිබිල කියන ප්‍රදේශවල තියෙනවා. ඉංග්‍රීසි දැනුම ගැන අම්මල තාත්තලා මුල සිටම අවධානය ඉන්නවා නම් අද දරුවන්ට අවශ්‍ය වන්නේ ලෝකේ ජය ගන්න පුළුවන් ඉංග්‍රීසි දැනුමක් නම් අන්නේ දැනුම බෞද්ධ වටිනාකම් එක්ක ඒ වගේම යහපත් ගුණධර්මත් එක්ක ලබා ගන්න පුළුවන් ශ්‍රී ලාංකේය ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන ආයතනයක් SIBC ඉන්ටර්නැෂනල් බුද්ධිස්ට් කොලේජ්. කලින් කිව්වා වගේ පිළියන්දල අවිස්සාවේල බිබිල ප්‍රදේශවල ඉතාම සාර්ථක විදිහට SIBC ඉන්ටර්නැෂනල් බුද්ධිස්ට් කොලේජ් පවත්වාගෙන යනවා. අලුත්ම ශාඛාව හෝමාගම විවෘත වෙලා තියෙනවා. මේකේ තියෙන සුවිශේෂත්ව ගොඩාක් තියෙනවා. බෞද්ධ පරිසරයත් එක්කම දරුවන්ට හැදෙන්න පුළුවන් ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය කාලෝචිත විදිහට ලබා දෙනවා. උස්සස්ම විනයක් තියෙනවා, සදාචාරාත්මක වටිනාකම් තියෙනවා, නායකත්ව කුසලතා තියෙනවා, ප්‍රායෝගික දැනුමක් දරුවන්ට ලං කරනවා. ඉතින් මේ විදුහල්පතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ හරිම සුහදශීලී ආදරණීය ගුරුවරු පිරිසක් තමයි SIBC ඉන්ටර්නැෂනල් බුද්ධිස්ට් කොලේජ් එකේ ඉන්නේ. 071-898-0898 කතා කරන්නකො.
1: කලබල පැංචා පුංචි සිත්වලට ආදරෙන් තිරින කරන්නේ
2: SIBC ඉන්ටර්නැෂනල් බුද්ධිස්ට් කොලෙජ් නවතම ශාඛාව හෝමාගම දේවි වෘත කරේ. SIBC පිළියන්දල අවිස්සාවේල්ල හෝමාගම බිබිල 071-898-0898.
3: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ.
4: දැන් ඕනේ නෑදුව, යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළ තවන්න පටන් ගත්තනේ.
5: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
6: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
7: SLT Mobitel Pure TV නිල විකාශක.

0: ഭയഭീതി സ്വാഭാവികമായി ആരക്ഷിതായി
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: FM 95.8 Net FM Divaina Pura
4: Kalabala kalabala kalabala kalabala kalabala pencha
5: Akasunnande anin manne pitawa balamu
6: Hari
5: පුංචි අපේ නිර්මාණ පිටුව
6: හරි ඔන්න මේ අපි බලමු මුලින්ම මෙන්න ඔන්න බලන්න පැංචි
5: ආනේ වෑන්
6: බලමු කවුද වෑන් එවල තියෙන්නේ කියලා සදස සංකේත 10 ශ්‍රේණිය කැස්බෑව ඉස්කෝලෙ මට හරියටම පැහැදිලි මදි ඔන්න ඉස්කෝලෙ මට හරියටම එවන්න ටක් ගාල ඊළඟට මෙන්න පැංචෝ
5: අලියකුයි එන්න ගහකුඩ නෑ ගහකුඩ වඳුරෙකුයි තව මෝ දෙන්නෙකුයි ගංගකුයි තියෙනවා
6: කවුද වලකිය එවල තියෙන කියලා අපි බලමු ගම්පහ මිරිස්වත්ත කැප්පෙටිපොළ ජාතික පාසලේ 7 ශ්‍රේණි ඉගෙන ගන්න නිෂා සප්සරා රූපසිංහ තමයි එවල තියෙන්නේ හරි ඔන්න පැංචි
5: ආනේ ලස්සන අලියෙක් මල් තිනෝය අලියෙක්
6: පාට අලියෙක් දලදා කරඬුව රැගෙන යන ඇතා TM හිරන්දි තරුලි හිමෙත් මා 3 ශ්‍රේණිය බීත් කනිෂ්ඨ බාලිකා විද්‍යාලයේ නාවල පිටිය චිත්‍ර ගොඩාක් තියෙන ඔන්න නැන්ද ඉක්මන්ට කියාගෙන යනවා කවුද එවල තියෙන්නේ කියලා මගේ සහේලි කිතුල්ගල කල්යාණි ජාතික පාසල 6 ශ්‍රේණිය නැන්දේ පූස්සම්ම පූස් පුතාට කිරි දෙන්නේ නැහැ මං බලින් කිරි පොවනවා චූටි පැටියා පව් කියලා එවලා තියෙනවා දැක්කද පැංචා පැංචි දැක්කද අන්න පැංචයි පැංචි කියපු ඒවත් එක්ක යාළුවෝ එවලා තියෙනවා මයතුන ජාතික පාසල 2 ශ්‍රේණිය යනාරා මිනෝදී මගේ සත්තුවත් එවලා තියෙනවා ඔන්න අපි බර්ත්ඩේ එකක් කියන්නයි යන්නේ ඔන්න ඔහොම ඉන්න අපි බලමු නම මොකද්ද කියලා හරියටම පැංචි කියනවාද නම මොකක්ද දන්නවද සනුල සත්සිලු සනුල කියලා අපි විශ් කරමු හරි හැපි

0: සනුල සත්සිලු ඒකනායක හෙට්ටිපොළ ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය අද 7 වෙනි උපන්දිනයේ සමරනවා 200 පන්ති ඉගෙන ගන්න. හරිම හපනෙක්. ලස්සනට පුංචි කාලේ ලොකු සින්දු ලස්සනට කියලා මට එවනවා වීඩියෝස් එහෙම. හරිම ෂෝක්. ඉතින් අදරණීය චූට්ට පුතේ, ඔයාට අනාගතේම සුබ වෙන්න අපි ආශිර්වාද එකතු කරනවා. හරි, ඊළඟට මෙන්න ඉර පැස යනවා. සෙනති සෙනාරා සුබසිංහ, සුරතූත බාලිකා විද්‍යාලය 3 ශ්‍රේණිය C. ගගනී හසගනා ජීවන්දර 2 ශ්‍රේණිය පල්ලිබැද්ද ජාතික පාසල. එරංගා කෞශල්‍යා
1: පෙන්සිල් ආට් එක
0: ලස්සනයි නේද? 8 ශ්‍රේණිය තමයි ඉගෙන ගන්නේ සිද්ධාර්ථ විද්‍යාලය. නිලේෂ් රශ්මින් 2 ශ්‍රේණිය දාපනේ 1 මුතු ප්‍රාථමික විද්‍යාලය. ඔන්න පැංචි පැංචි ගයාලු කෝල් කරනවා වට්සැප් එකට.
1: මන් දැක්ක මෙතනින් පේනවනේ මට.
0: ඒකනේ මේ බලන්න කවුද ඉන්නේ කියලා පැංචෝ. පැංච කියන්නේ කවුද ඉන්නේ කියලා?
2: කොකා මාළුවව හන්න හදනවා, කන්න හදනවා. තව ඉරක් තියෙනවා, කඳු තියෙනවා, වලාකුළු තියෙනවා. කඳු වාසේ ඉරමම ඇංගිලා ඉන්නේ.
0: හරිම ලස්සනයිනේ. ඊළඟට පැංචි දැක්කද මේක?
1: පඹයේ
0: පඹයා. අන්න ෂෝක් පඹයෙක් හැබැයි නේද? තිසදී සස්විදී 7 ශ්‍රේණිය සුජාතා විද්‍යාලය. ඕ මාතරේ මාතර ශ්‍රීපති රාජකීය විද්‍යාලයේ කුලියාපිටිය 3B සවේන්‍යා වෙනුලි. මෙන්න ගොඩාක් චිත්‍ර එක එක විදියේ වෙවලා තියෙනවා. සෙනුල හෙසරා විජේවර්ධන මහාවිද්‍යාලයේ කිරුවත්තුඩුව 5A ශ්‍රේණිය ඉගෙන ගන්නේ. මෙන්න පැංචා
1: ලුණු රතුලුණු වලින් හදලා.
0: රතුලුණු පොතු වලින් නේද? හරිම ලස්සනයිනේ. රතුලුණු පොතු අලවල තියෙන්නේ බලන්න.
1: ලුණු නම්
0: මට ඇහෙන්නේ
1: නැහැ.
0: මට ඇහෙන්නේ නැහැ.
1: සුදු ලුණු පොතු ඇහැට අලවලා තියෙන්නේ.
0: ඇහැට අලවලා තියෙන්නේ. ඔන්න පැංචි එක ටක් ගාලා හොයාගත්තා. ලස්සනයි නේද පැංචෝ? අමර උද්දීප සුධර්ම රත්න ශ්‍රී දම්බින්ද පෙරපාසල පොද්දෙනි කන්ද. හරිම ලස්සනයි, හරිම ලස්සනයි. බලන්නකෝ නිර්මාණයට ගොඩාක් මහන්සි වෙලා තියෙනවා නේද? තව ඔන්න අපි බලමු මේක කවුද එවලා තියෙන්නේ කියලා. හුමි ඉන්න මෙන්න තියෙනවා තමරු මිහිලියා සමරසේකරගේ චිත්‍ර. දැක්කද මොකද්ද තියෙන බලන්න පැංචි පැංචයි?
1: ආච්චි ඉන්නවා.
2: ආච්චි සාරයන් කොට වාඩ් වෙලා ඉන්නවා.
1: අර කර්ටන් එකේ අම්මා වෙන්න තැහැංගිලා ඉන්න, පුතා සායල්ලගෙන ඉන්න.
0: අනේ මනාලියක් සරසන ලියන් අනුරු මධ්‍ය මහා විද්‍යාලයේ යක්කන 7 ශ්‍රේණිය තමරු මිහිලියා සමරසේකර. හරිම ලස්සනයිනේ. සියත් සඳවර 8 ශ්‍රේණිය ගම්පහ තක්ෂිලා විද්‍යාලය නවෝත්‍ය. මට නම පැහැදිලි නෑ. ඔන්න අපිට ඉක්මනට එවන්න බලන්න. සනුරි ගිහන්සා දිසානායක වැල්ලව මධ්‍ය මහා විද්‍යාලය 6C ශ්‍රේණිය. මෙන්න බලන්න නිර්මාණවල තියෙනවා නේ පැංචෝ?
1: ලස්සනයිනේ
0: සනුරි ගිහන්සා. හරිම ලස්සනයි. ඉතින් අපි මේ හැමෝටම ලොකුම ලොකු අත්පුඩියක් දෙමු නේද? පැංචයි පැංචි අපි ඔක්කෝම එකතු වෙලා මෙන්න. හරි, අද දවසේ තෑග්ග දිනා ගන්න කවුද කියලා බලමුද. නෙත FM කලබල පැංචා නිර්මාණ පිටුවේ අද දවසේ තෑග්ග දිනා ගන්නේ කවුරු කියලාද හිතන්නේ පැංචි පැංචෝ?
1: මට හිතනවා අද ලුණු පොතු වලින් හදපු කුරුල්ලා.
0: ඒකටද ඔගොල්ලෝ තාසෝනේ? පොත්තෙනි කන්ද ශ්‍රී දම්බින්ද පෙරපාසල ඉගෙන ගන්න අමර උදීප සුධර්ම රත්න. චූටි ධෝනි නෙමෙයි නේද චූටි පුතෙක්? වස්තු ඔන්න ඔයා තමයි නිර්මාණ පිටුවෙන් ජයග්‍රහණය කරන්නේ. දවසේ තෑක ඔයාට හම්බ වෙනවා. උඩ පනිනවමට පේනවා දැන්. හරි, එහෙනම් ටක් ගාල විරාමයක් කරන් එමුද අපි. මොකද කියන්නේ ඊළඟට සෙල්ලම් කරන්න ඕන නේද? පැංචිගේ කතාවක් තියෙනවා නේද? අර සමනලයාගේ කතාව. එහෙනම් සෙල්ලම් කරන්න දුරකථන අංකය කියන්න බලන්න.
1: පැංචෝ කියන්න.
2: 0112 55 33 63 යාල අපිට කෝල් කරන්න.
3: කලබල පැංචා පුංචි සිත්වලට ආදරෙන් තිරින කරන්නේ
4: SIBC International Buddhist College නවතම ශාකාව හෝමාගම දේවිවෘත කරේ. SIBC පිළියන්දල අවිස්සාවේල්ල හෝමාගම බිබිල 071 898 0898. බොදු පිළිවෙතින් පේවී උසස් විනයකින් යුතුව දැයේ බෞද්ධ දරුවන්ගේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් කැපවුණු සිව්හෙලේ ජාත්‍යන්තර තක්සලාව SIBC International Buddhist College නවතම ශාකාව හෝමාගම දේවිවෘත කරේ. SIBC පිළියන්දල අවිස්සාවේල්ල හෝමාගම බිබිල 071 898 0898.
5: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC ලෝන් එක ගත්ත
6: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
8: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
9: SLT Mobitel Pure TV නීල විකාශක.
10: අද තැන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශාකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන් 011 2077 77 87 කසාගල සමුහ ව්‍යාපාරය වෙතින්.
11: මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
12: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
13: රපුන්සල් වගේ මන්නං ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්.
14: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්
2: net FM කලබල පැංච අහගෙන ඉන්න වේලාව.

0: මං කියන්නන්ට කතාව ඔයා මගේ චිත්‍රත් කිව්ව නෑනේ.
1: අයියෝ ඒකනේ අනේ, එහෙනම් මම චිත්‍ර කියලා ඉන්නද ඔයාගේ?
0: හා,
1: මගේ අත්තටම ගෙනත් දුන්න මට කියන්න අමතකුණානේ. ලෝටස් ෆ්ලවර් නේද ඇඳලා තියෙන්නේ?
0: ඔව්.
1: හානේ ඉර ළඟම ලිසඳි කියලාත් ලියලා තියෙනවා. හරිම ලස්සනයි. හැපි කියලාත් ලියලා
0: තියෙනවා. විමංශයත් කියලා ලියලා
1: තියෙනවා. ඉවනේ හරි ෂෝක්නේ. හරි ලස්සනයි. පැංචිගේ චිත්‍රය. හරි දැන් කතාව කියන්නකෝ එහෙනම් ඉක්මනට.
0: Butterflies are beautiful insects. They fly. They have colorful wings. තව මොනවද තියෙන්නේ?
1: තව?
0: They fly from flower to flower. Pollen sticks to their body. Pollen moves to another flower.
1: This is called
0: pollination. Pollination helps plants to make seeds and grow. We should protect butterflies. Thank you.
1: අන්න සමනලයා නේද? සමනලයෝ. බලන්න සමනලෝ කියලා කියන්නේ ලස්සනම දෙයක් නේද සබදහමේ?
0: සමනලයාගේ රටාවක් කියන්නන්ද කසී නැන්ද?
1: හා කියන්නකෝ.
0: eggs තියෙනවා. eggs දානවා ඒගොල්ලෝ. ඊට පස්සේ caterpillar කෙනෙක් වෙනවා. ඊට පස්සේ බෝතල ඇතුළට දානවා. ඊට පස්සේ පූප දානවා. ඊට පස්සේ butterfly කෙනෙක් වෙනවා.
1: ඒකනේ අපි යාළුවව රැක ගන්න ඕන නේද? අපි යාළුවව
0: trees වවලා.
1: ඕ මල්
0: වවලා.
1: එතකොට යාළුවා එනවනේ.
0: එතකොට ඒගොල්ලෝ අපේ රට ලස්සන කරනවා.
1: අන්න හරි. අපිට සබදහමේ ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ මේ හැමෝම හිටියොත් තමයි නේද පැංචි?
0: ඒසුත් එහෙමයි.
1: ඕ මේකනේ
0: හදලා දෙනවා.
1: ඕ සබදහමේ පැවැත්මට මේ හැමෝම ඕන වෙනවා නේද පැංචෝ? හරි. එහෙනම් අපිට අග්ගල සෙල්ලම් කරන්න යමුද?
0: හා. චූටි චූටි අලෝ ගොඩාක් ඇවිල්ලා සෙල්ලම් කරන්න. මේ අපේ සෙල්ලම් ගෙදර.
1: ඔන්න සෙල්ලම් කරන්න ඇවිල්ලා ඉන්න යාළුවෝ අපි කවුද කියලා බලමු. මුලින්ම පැංචා.
2: අයිබෝවන් සුබෝදසනක්.
3: අයිබෝවන් සුබෝදසනක්.
1: ඔව්. විස්තරේ කියන්න දෝනි.
3: මම සද්දානි සම්භාෂණි.
0: මං ආදරෙයි ඔයාට ගොඩාක්.
3: මමත් ඔයාට ගොඩාක් ආදරෙයි.
2: කීය වසරද?
3: මටත් ආදරෙයි.
1: මමත් ආදරෙයි මගේ වස්තුව.
2: කීය වසරද?
3: දෙක වසරේ.
2: ඔයාගේ ඉස්කෝලේ මොකද්ද?
3: බලවත්ග මහා විද්‍යාලය.
2: ඔයා අසම විෂය මොකද්ද?
3: සින්දුවක්.
1: සින්දුවක්ද කියන්නේ තෝනි? හා කියන්නකෝ කියන්නකෝ ලස්සනට.
3: ඉර උදාවන්නට පළමුව නැගිට සිහිකොට

0: ලස්සනයි. මං ඒකට වැනි වැනි හිටියේ.
1: ඇත්ත දානේ වැනි වැනිද? මෙන්න පැංචෝ.
2: අයබෝවන් සුබ උදෑසනක්.
3: අයබෝවන් සුබ උදෑසනක්.
2: නම් මොකද්ද? කීයේ වසරේද? ඔයාගේ ඉස්කෝලේ මොකද්ද?
3: අලබෝමුල්ල ප්‍රාථමික විද්‍යාලය.
2: ඔයා ආසම පාඩම මොකද්ද?
3: රතු පාට.
2: ඔයා අද සින්දුවක්ද කතාවක්ද කියන්නේ?

0: අන්න පැංච වගේම ටැමිල් සෝන් එකක් නේද කිව්වේ. ලස්සනයි කියන්න.
1: ලස්සනයි.
0: මෙන්න පැංචි.
1: ආයුබෝවන්. ආයුබෝවන්. නම් මොකද්ද යාළුවේ?
2: සයුනි තරුලයා පෙරේරා.
1: කී වසරේද ඔයා ඉන්නේ?
2: එක වසරේ.
1: ඉස්කෝලේ නම කියන්න බලන්න.
2: විචලී ඉන්ටර්නැෂනල් ස්කූල් ගම්පහ.
1: ඔයාගේ ආසම විෂය මොකද්ද?
0: ආසම විෂයම පුතාගේ ගෙදර කවුද ඉන්න තව?
2: අම්මයි තාත්තයි අම්මියයි සීයයි.
0: හා දැන් මගේ වස්තුව මොකද්ද ඉදිරිපත් කරන්න කියලා කියන්න බලන්න.
2: රාග කරනවා.
0: මං කියන්නේ.

0: ඒකනේ මෙන් අද සෙල්ලංගෙදර අන්තිම යාළුව ඉන්නවා පැංචෝ.
1: අයිබෝවන් සුබුදේශනක්.
2: අයිබෝවන් සුබුදේශනක්.
1: නම් මොකද්ද?
2: තෙනුකරුණාල්.
1: කීය වසරද?
2: එක වසරේ.
1: ඔයාගේ ඉස්කෝලේ මොකද්ද?
2: මානකොඩ පිටිය මහාවිද්‍යාලය.
1: ඔයා අසම විෂය මොකද්ද?
2: ඉංග්‍රීසි.
1: ඔයා අසම පාඩම මොකද්ද?
2: අලු.
1: ඔයා අද මොකද්ද ඉදිරිපත් කරන්නේ?
2: සින්දුව.
1: ලස්සනට කියන්නකෝ.
2: පුංචි කතුල අතට අරන් කොලයක් රවුම් කපන් අලවන්නට කියා දුන්න මගේ ගුරුතුමී. ලොකු ඉස්කෝලෙට ගියාට මට නම් මතක කරන්න හැමදාමත් ඔයා මගේ සුරංගනාවි.
0: හරිම ශෝක්නේ, හරිම ලස්සනයිනේ. එහෙනම් අද සෙල්ලම් ගෙදරට ආපු හැමෝටම අපි දෙමු නේද හයියෙන් අපොඩියක්. මොකද කියන්නේ?
1: හා,
0: ලස්සන ඉදිරිපත් කිරීම කරා නේද පැංචි? ලස්සන කවි සින්දු එක එක ඒවා කිව්වා. ඉතින් මේ විදිහට සෙල්ලම් කරන්න, ලස්සන දේවල් ඉගෙන ගන්න, ලස්සනට ජීවත් වෙන්න, අනාගතේ හදා ගන්න, අපිට ඉස්කෝලෙන් ලැබෙන ඒ උදව්ව, ඒ ඉස්කෝලෙන් ලැබෙන ශක්තිය, හයිය කොච්චර නම් වටිනවද, ඒක වචන වලින් කියලා නිම කරන්න බෑ ජීවිත කාලෙටම. ඒ නිසා ඉස්කෝලේ අනිවාර්යෙන්ම දුවල පුතාලා ලස්සනව මතකයක් කරගෙන ඉස්කෝලෙන් ලබා ගන්න පුළුවන් උපරිම ශක්තිය ලබා ගන්න ඕනි. කරන්න පුළුවන් හැමදේම කරන්න ඕන. දැකීමක්ම ලබා ගන්න ඕන. ගොඩාක් දේවල් තියෙනවනේ. විෂයානුබද්ධ කරුණුවලට අමතරව කොච්චර බාහිර දේවල් තියෙනවද? බාල දක්ෂ, ඊළඟට ක්‍රීඩා, චෙස් තියෙනවා, ස්විමින් තියෙනවා නේද, ක්‍රිකට්. ඉස්කෝලේ ගියාම ඒව කරන්නත් කැමති නේද? නැටුම් තරඟ, චිත්‍ර තරඟ, සංගීත, ඒව මෙවම ගොඩක් දේවල් තියෙනවා. ඉතින් පුතේ, මේ දේවල් ඔක්කොම අපිට ලබා ගන්න පුළුවන් තැන තමයි අපේ ඉස්කෝලේ කියලා කියන්නේ. දැන් අම්මල තාත්තලා මේ හැම දෙයක් එක්කම ඉංග්‍රීසි දැනුමත් හිතනවානේ, ඉංග්‍රීසි අධ්‍යාපනයත් හිතනවානේ. ඔව්, අනිවාර්යෙන්ම අපිට ඉංග්‍රීසි අධ්‍යාපනය ඕනි, අපේ දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ඕනි, ලෝකේ ජය ගන්න. ඉතින් මේ දේවල් හරි විදිහට, හරි ක්‍රමවේදයක් යටතේ තියෙන්න ඕනිනේ. හැමදේම හරි ගානට තියෙන්න ඕන. ඒ නිසා එහෙම තැනකට දරුවෙක් යොමු කරනවා නම් ඔබට යවන්න පුළුවන් අම්මේ තාත්තේ ශ්‍රී ලංකේ ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන ආයතනයක් වන SIBC ඉන්ටර්නැෂනල් බුද්දිස්ට් කොලේජ් එකට. බෞද්ධ වටිනාකම් එක්ක ගොඩනැගුණු යහපත් දරුවෙක් කරන්න පුළුවන් ඔබේ දරුවා. ඉතින් අම්මල තාත්තලට බය වෙන දෙයක් නෑ. විදුහල්පතිතුමා ඉතාම හොඳ ක්‍රමවේදයක් හදලා තියෙනවා. ගුරුවරු ඉතාම ආදරණීයව දරුවන්ට ලං වෙලා මේ හැම දෙයක්ම කියලා දෙනවා. ඉතින් SIBC ඉන්ටර්නැෂනල් බුද්දිස්ට් කොලේජ් 071-898-898 බුදු පිළිවෙතින් ලොවක් දෙනන්නට වෙරතරන දරුවන්ගේ අනාගතයේ ගොඩනගන ජාත්‍යන්තර පාසල. හරි, දැන් කලින් සුරේෂ් මාමා ආවේ නැනේ. අද චුට්ටක් සුරේෂ් මාමට පරක්කු වුණා. දැන් එන්න කියලා කියමුද? කතා වහන්න ඕනේ නේද පැංචෝ? එහෙනම් පැංචයි පැංචි සුරේෂ් මාමට එන්න කියන්නකෝ.
1: සුරේෂ් මාමා එන්න.
3: පොළොන්නරු රාජධානිය ඇරඹූ මහා විජේබාහු රජතුමා කීර්ති හෙවත් කිත්ති කුමාරයාගේ කතාව.
4: අයිබෝන් අයිබෝන් අයිබෝන්, අපේ දැන් කතාව ඉවර වීගෙන එනවා කියලා දන්නවා, දැනෙනවා නේද? ඔව්, සටන ක්‍රියාත්මක වෙනවා. රජතුමාගේ නැන නුවණ ගැන, දක්ෂකම ගැන නේද, හැම දේ ගැනම දැන් වාට තේරෙනවා. දුර දක්නා නුවණ කොච්චරද, හැම දෙයක් ගැනම තීක්ෂණ නුවණින් බලපු නිසා රජතුමාට හොඳ සටන ක්‍රියාත්මක කරන්න පුළුවන්කම ලැබුණා. එතකොට එයාට විශ්වේනුත් ආශිර්වාදය, ආරක්ෂාව ලැබුණා. ඒ වගේම යාළු රජවරු උදව් කරන්න ගත්තා නේද? ඒක තමයි දැන්. එතකොට මොකද වෙන්නේ? මේ සටන ඉතාම දරුණු විදිහට ක්‍රියාත්මක වුණා මගේ රත්තරන් දුවේ පුතේ. සොලි සාමාන්තයාට හිතා ගන්නවත් බැරුණ. යාල කොහොමත් අඩපණ වෙලා ඉන්නේ. ඒක නිසා සොලි සාමාන්තයාගේ අවසන් හෝරාව උදා වුණා. මෙයන්
5: Oh, my God. Yes, Abed. The most you the best, Abed. Mama, get me one.
4: මෙන්න මේ විදිහට මගේ රත්තරන් දුවේ පුතේ සොලි සාමාන්ත ඇතුළු පිරිස මිය ගියා. ඔවුන්ට සිද්ධ වුණා මිය යන්න. ඔවුන්ට සටන් කරගන්න ශක්තියක් නැති වුණා. රජතුමාගේ හේ වායෝ ශක්තිවන්තයෝ නිසා ඔවුන්ට සිද්ධ වුණා මා ලොකු සටනක් විදිහට රජතුමා පටන් ගත්තට සොලි සාමාන්තයාගේ පැත්තෙන් පරාජිත සටනක් ආරම්භ කරලා ලොකු වෙලාවක් ගත වෙන්න කලින් ඔවුන් සියලු දෙනාට මිය යන්න. ඒ නිසා රජතුමායි රජතුමාගේ සේනාවයි මේ මහා චෝල අධිරාජ්‍යගේ ලංකාවේ හිටපු සොලි සාමාන්තය ඇතුළු සියලුම දෙනාව ඝාතනය කරලා මේ සටන ජයග්‍රහණය කළා. ඔව්, දැන් ජයග්‍රහණය කරලා ජය ගෝෂා නගලා මේ විදිහට රට වැසියෝ හැම දෙනාම සතුටින් සතුටට ප්‍රීතියෙන් ප්‍රීතියට උද්දාමයෙන් උද්දාමයට පත් වෙලා ඉන්න කාලේ උදා වුණා. හරිම සතුටුයි. දන්නවද මගේ රත්තරන් දුවේ පුතේ, රජතුමා මෙහෙම සටන දියත් කරලා ජයග්‍රහණය කරලා මෙහෙම ඉන්නකොට මුලින්ම කරේ මොකක්ද කියලා? මෙයන්
6: බුද්ධරාජ අපට සහාය දැක්වූ සියලු රටවලට තෑගි භෝගය ලියතොයි. ඒ සඳහා දූතයන් සූදානම් කරනවා.
7: එහෙමයි මහරජතුමනි. ගියවර පාණ්ඩ්‍ය කුමරු ඇද්දත් කටේම ඉතා ඉහලින් වර්ණනා කර සිටියා.
6: මෙවර මුතුමැණික් පවා තෑගි කර යැවිය යුතුයි.
7: ඔබ වහන්සේගේ කැමැත්ත එලෙසම ක්‍රියාත්මක කරන්නම්.
6: මෙන්න එහාට වැඩ කටයුතුත් ඉතා සැලසුම් සහගතව අපි දියත් කළ යුතුයි බුද්ධරාජ. මේ අසන්න.
4: අන්න කලෙහි ගුණ සැලකීම. මගේ රත්තරන් දුවේ පුතේ, ලංකා ඉතිහාසයේ ඉන්න රජවරු අතරින් කලෙහි ගුණ සැලකීම වෙනුවෙන් දෙනවනම් ආයි රජ කෙරුලක් ඒත් හම්බ වෙන්නේ මා විජය බාහු රජතුමාට. ඔව්, තඹ සන්නසක එතුමා ලියලා තියෙනවා ඒ පිළිබඳව. තඹ සන්නසින් සඳහන් කරලා තියෙනවා කෙල්ලෙහි ගුණේ සැලකීම කොයි වගේ වටින දෙයක්ද කියලා. ඒක ගැන කියනවා මම ලබන සතියේ. දැන් වෙලාව නැහැනේ. ඒ ගැන දැනගන්න ඔයා ලබන සතියේ එන්න ඕනේ. මං ගිහිල්ලා එන්නම්. හැමෝටම ගොඩක් ආදරෙයි. පරිස්සමෙන් ඉන්න. සුබ සතියක්.
3: පොළොන්නරු රාජධානිය ඇරඹූ මහා විජයබාහු රජතුමා, කීර්ති හෙවත් කිත්ති කුමාරයා

0: දැන් හරිද වැඩ ටික? වැඩ ටික ඔක්කොම හරිනේ. අපි අද මොනාද කරේ? මොනාද?
1: උදේ පාන්දර නැගිටලා කිව්වේ.
0: ඇහුන්නේ ඇහුන්නේ.
1: උදේ පාන්දරම නැගිටලා.
0: ඇත්තද? මමත් එහෙම තමයි. නේද? අපි දවස පටන් ගන්නේ උදේමනේ. ඉතින් එහෙම උදේම දවස පටන් ගත්තාම පොඩි මේ ඇත්තටම වෙනසක් තියෙනවා බලන්නකෝ නැද්ද කියලා. දවස් ඉතුරුයි, දවස් ගොඩාක් වැඩ කරන්න පුළුවන්. හොඳ ශක්තියක් එනවා, වාසනාව වැඩි වෙනවා, ශක්තිය ධෛර්යය මේ හැමදේම ලැබෙනවා. ඉතින් එහෙම දවස පටන් ගන්න ඔයාටත් හැමදේම සුබ වෙනවාමයි. දැන් ගොඩක් අය මගින් මේ අහනවර අපි සෙනසුරාදට සචිනි නැන්ද තේරවිලි කියනවා, මම ඉරිදට කවි කියනවනේ, නේද පැංචෝ? මොකද රහස් කියන්න ඔය දෙන්න. ඉතින් මේ මගෙන් ගොඩක් අය ඔය පහතරට කවි ගැන අහනවා. හරිද? දවසකුත් මතක ඇති මම මේ ප්‍රශ්න අහනකොට සුරබාවල්ලියේ කවි කිව්වා. හරිද? ඉතින් සුරබාවල්ලියේ එක පදයක පොඩි පැටලවීමක් තියෙනවා කියලා වට්ස්ඇප් පණිවිඩයක් ඇවිල්ලා තියෙනවා මට. ඒ නිසා මට හිතුණා අද තෝරගන්න පහතරට කවිය සුරබාවල්ලිය. හරිද? ඔන්න අහන්න කොහෙනම්.

දැන් මේකේ මේ පද දෙක අර ඈතින් සිට නටා පද නිවැරදි ලිසනා තමයි පටලැවිලා තිබ්බේ අක්කට. හරිද? ඊළඟට තියෙන්නේ කොහොමද දන්නවද? ඒකේ තානම එන්නේ තෙම් තෙග තේ නම් තෙනාග තේන තෙන තෙනේනා. ඔහොම තමයි තානම එන්නේ. හරි, ඊළඟ කවි එනවා දෙව්රං.

0: මෙහෙම තියෙනවා හරිම ලස්සන පහතරට කවි. ඉතින් මේක මට මේ කියලා එවලා තිබ්බේ, අහලා එවලා තිබ්බේ රොහානි වීරසේකර බෙන්තරින්. ඉතින් රොහානි වෙනුවෙන් තමයි ඒක අද තෝරගත්තේ. මං හිතනවා අනිත් අයටත් ඒක වැදගත් වේවි කියලා. හැමෝම ඉතින් දන්නවනේ නේද මේ වගේ සෞන්දර්යාත්මක දේවල් අපේ ජීවිතේට කොච්චරනම් වැදගත් වෙනවද කියලා. යමුද එහෙනම් අදට?
1: හා,
0: කැමති වුණාද උගුල්ලේ කවි වලට?
1: ඌ
0: තමා. එහෙනම් ලබන සතිය හම්බ වෙමු.
1: අපම කලබල පැංචි බයි, පුදු සරණයි, පරිසමෙන් ඉන්න, ඕල් ඉස් වෙල්, මම චුට්ටක් දඟ පැංචි, ටටා බයි.
2: මම කලබල පැංචා බයි, ඕගල පරිසමෙන් ඉන්න.
0: එහෙනම් ඉතින් අද දවස වගේම හෙට ඉඳලා සතිය දවස් පහෙම නෙතෙ මැල්ෆා ස්ටුඩියෝ අහගෙන දවස පටන් ගන්නකො. මේ වගේම හොඳ ශක්තියක්, හොඳ විටමින් ටිකක් ගන්න පුළුවන්. ගිහින් එන්න මම ආදරණීය කසිනි නැන්දා.
3: කලබල පැංචා, පුංචි සිත්වලට ආදරෙන් තිරණය කරන්නේ
4: SIBC International Buddhist College නවතම ශාඛාව හෝමාගම දේවි වෘත කරේ. SIBC පිළියන්දල අවිස්සාවේල්ල හෝමාගම බිබිල 071 898 898. මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013036. 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න. SLT Mobitel Pure TV නිල විකාශක. බින්දෙන්

0: දහස් 25 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් තහිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා Insurance Life බියකුමින් මවකමින්.
1: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
2: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේ෷ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 077-406-4397.
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් superiorටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
4: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල්බන්දුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරිබන්නාර සෙවනගල 0773-273-540.
5: FM 95 FM 94.8 Net FM

0: ඔබ වෙත ගෙන එන්නේ.
1: හරිගේ හරිම තැනට ගිහින්ද. එල්ලෝල්සියකෙන් ලෝන් එකක් ගත්ත. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: එල්ලෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-5715-555 අමතන්න.
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කටක රස. දිව්‍ය කුළුබඩු නිෂ්පාදන.
4: දියුණුවෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib sri lanka.
5: බෙන් බය අලුත්වන අලුත් පැය විමසුම එත්නියුස්.
6: අයිබුවන් ජනතාව විශ්වාස කරන සත්‍යය net news සමග මම ගයශ්‍රී ගමගේ. ඌව පළාතේ අම්පාර සහ මඩකලපෝ දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්සුරු දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ සබරගමු පළාතේ සහ මහනුවර සහ නෝරේලිය දිස්ත්‍රික්කවලද වැසි වාර කිහිපයක් අපේක්ෂා කරන බවයි. බස්නාහිර සහ වයඹ පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලද වැසි ස්වල්පයක් ඇති විය හැකි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින ඇති බව සඳහන්. මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවල උතුරු මැද පළාතේ සහ මොනරාගල පුත්තලම හම්බන්තොට ත්‍රිකුණාමලය සහ මන්නාරම දිස්ත්‍රික්කවල විටින් විට 5 කිලෝමීටර 40ක 50ක පමණ තද සුළංද ඇතිවනවා. ඊළඟ net news පෙරවරු 9ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

0: FM Anupaha, FM Anu Hatarai Tashmaata, Net FM.
1: Mit Net Pam, Mit Net Pam.
2: අයිබවන් සුබුදැසනක් අපි සතියන් තීරිදාවේ සුපුරුදු සෙනෙහසින් ගෞරවයෙන් මෙත්නෙත් පාමුල අරඹන්නටයි මෙලෙස සූදානම් වෙන්නේ. අදත් අපි ඒ වෙනුවෙන් ගෞරවයෙන් නමස්කාර පූරකව ආරාධනා කළා මෙත්නෙත් පාමුලේ ගරු දේශකයාණන් වහන්සේට මිරිහාන විවේකාරාම විහාරවාසී මනෝවිද්‍යා උපදේශක ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අතිපූජනීය කුට්ටි කුලමේ ප්‍රේමාලංකාර ස්වාමින් වහන්සේට රහසේව බොහොම සැදැහැසිතින් ගෞරවයෙන් මෙත්නෙත් පාමුලට පිළිගනු ලබනවා. මෙත්නෙත් පාමුල ආරම්භ කරන වෙලාවේ අපි ඔබට සිහිපත් කරනවා මෙතෙන් පටන් ඔබ ධර්මය ශ්‍රවණය කරන්නට සූදානමින් සිටින්නේ. ඉතින් මේ ධර්ම දේශනාවේ ඇතුළු කොටගත්තු නෙත් රේඩියෝවේ විකාශය වන සියලු ධර්ම දේශනාවන් වල ධර්ම දායකත්වය දරන්නට 0.7425214 අංකයෙන් ඔබටත් හැකියාවක් තියෙන වග ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ සඳහා ආරාධනා කරනවා. ඒ වගේම නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසිලා මේ වැඩසටහන් නැවත අහන්නට, මේ දේශනාවන් නැවත අහන්නට ඔබට ආරාධනා කරනවා. ඒ ආරාධනාවත් සමග අපි ආරම්භමු මෙත්නෙත් පාමුල ධර්මානුශාසනාව. පූජනීය වන්දනීය කුට්ටි කුලමේ ප්‍රේමාලංකාර ස්වාමීන් වහන්සේට නමස්කාර පූර්වකව ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු.

දං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්ම

කරන්නට සූදානම් වෙන අවස්ථාව. අද දවසේ මේ උතුම් ධර්ම දානමය පින්කමෙහි දායකත්වය දරන්නේ මාවර මණ්ඩිය 376-1 ගෝණහේන කඩවත ලිපිනෙහි පදිංචි රාණී බාලසූරිය මහත්මිය. ඒ වගේම තවත් දායකත්වයක් දරනවා අංක A5 නුවරපාර අබේපුස්ස වරකාපොල ලිපිනේ පදිංචි විශ්‍රාමලත් පාඨශාලාචාර්ය සී රාජපක්ෂ මහත්මිය විසින්. මාවර මණ්ඩියෙහි දායකත්වය දරන අපේ රාණි මහත්මියගේ බලාපොරොත්තුව ජූලි මාසයේ 15 වන දිනට යෙදෙන එතුමියගේ 63 වන ජන්මදිනයට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නටත්, තවත් ජූලි මාසයේ 7 වන දිනත්, ජූලි මාසයේ 26 වන දිනත් ආදී දිනවල ජන්මදිනයේ සමරන තමන්ගේ පවුලේ නම් සඳහන් වනු අපි දේශනාව අවසානයේ ඒ හැමට ආශිර්වාද කරනවා. ඒ හැමට ආශිර්වාද කරන්නටත් පරලෝ සපත් වෙච්ච ස්වාමි පුරුෂයා, ඒ වගේම චමිලා දියණිය ඇතුළු මිය ගිය අයට පින් අනුමෝදන් කිරීම කියන අරමුණත්, ඒ වගේම අබේපුස්ස වරකාපුල ලිපිනයේ පදිංචිය සී රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානතම අරමුණ වෙන්නේ 2026 අප්‍රේල් මාසේ 9 වන දින අභාවප්‍රාප්ත වන්නට යෙදුන WA ගෝඨාභය සේනානායක මහත්මාගේ 3 මාසේ පින්කම වෙනුවෙන් ඒ මහතාට පින් අනුමෝදන් කිරීම කියන කාරණාව තමයි ප්‍රධානතම කාරණාව අරමුණ. ඒ අරමුණත් එක්ක තවත් පින් අනුමෝදන් කළ යුතු නාමලේඛනයක් අපි ළඟ තියෙනවා. ඒ සියලු දෙනාටම දේශනාව අවසානයේ අපි සුපුරුදු පරිදි පින් අනුමෝදනාව සිද්ධ කරනවා. දේශනාව ශ්‍රවණය කරන ඔබ නමිනුත් මිය පරලොව ගිය ඇති, පින් දිය යුතු අය ඇති, සමහර වෙලාවට මිය ගිහිල්ලා දිනේට පින්කමක් කරගන්න බැරි වෙච්ච අය, සමහර වෙලාවට පින්කම මගහැරිච්ච අය ඇති, මතක තියාගන්න මේ වාගේ දේශනාවක් සාවධානව ඇහුම්කන් දුන්නහම තමන්ගේ ඇතුලේ මේ ධර්මකාරණා චාරිත්‍රයක් හැටියට ගොඩනගා ගත්තහම මේ දේශනාව තුළින්ම ඔබේ මළගිය ඇත්තන්ව සිහිපත් කරලා පින් අනුමෝදන් කරන්න බැරිකමකුත් නැහැ. ඒ ක්‍රමවේද අපි දේශනාවන් එක්ක ගොඩක් සාකච්ඡා කරලා දීලා තියෙනවා. ඒ නිසා අපි හැම වෙලාවෙම යෝජනා කරනවා මෙත්නෙත් පාමුලේ හැමදාම ජීවිතයට කුමන හෝ දිසානතියකින් යහපතක් ඉෂ්ට කරලා දෙන ධර්මාත්‍රිකා කීපයක් තමයි අපි සාකච්ඡා කරන්නේ. අද මේ ධර්ම දේශනාව සඳහා අපි මාත්‍රිකා කරන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ තියෙන ශෝක සල්ල හරණ කියන සූත්‍රයේ ආශ්‍රයෙන් තමයි දේශනාව සඳහා අපි මූලාශ්‍ර සකස් කරගන්නේ. ඒ දේශනාව සඳහා මූලාශ්‍ර සකස් කර ගැනීමේදී විශේෂ වෙනවා ඔබ දන්නවා. gedara ඉඳන් ඔබ ඔබේ ජීවිතේ ප්‍රායෝගිකව අත්දකින බොහෝ සිදුවීම් තමයි අපි දේශනාවත් එක්ක සම්බන්ධ කරලා ඒවට විසඳුම් තමයි යෝජනා කරන්නේ. ඒ නිසා තමයි මෙත්නෙත් පාමුලේ අපිට මුණ ගැහෙන බොහෝ ශ්‍රාවක පින්වතුන් දැන් පහුගිය වතාවේ අපේ කාර්යාලයට කතා කළ බොහෝ දෙනෙක් කියලා තිබුණා. අපි අපල සම්බන්ධව කරපු දේශනාවේ පිළියම් යෝජනා කළා. පිළියම් සිද්ධ කරලා ඊට කලින් කල් වේලා ඇතුව අපි දුන්නු පිළියම් සිද්ධ කරගෙන විශේෂයෙන් බෝධි පූජා ක්‍රම ආදී තමන්ගේ ප්‍රාර්ථනාවන් අපල ඉවත් කරගත්ත බව කියපු ගොඩක් අය හිටියා. ඒකයි මම කිව්වේ අපිට කොහෙන් හරි අපේ සඵලතාවය හැදෙනවා නම්, සුබඵල ගෙන දෙනවා නම් අපි ඒව තමයි දේශනා ඇතුලේ හැමදාමත් සාකච්ඡා කරන්නේ කලිත්. අද දවසෙත් මේ දේශනාවට පාදක කරගන්නේ ඍජු ලෙසම කිව්වොත් අපෙන් අහලා තියෙනවා මාව දාලා ගිය කෙනෙක්ව අමතක කරන්න පුළුවන්ද? මම ගොඩක් දුක් විඳින්නේ මාව අතහැරපු අය මතක් වෙනකොට. ඇත්තටම කොහොමද මම මගේ ළඟම හිටිය කෙනෙක් නැති වුණාම ඒ අහිමි වීමෙහි වේදනාව දරාගන්නේ? ගොඩක් අයට තියෙනවනේ දැන් කලාවේ උගන්වන එකතනක් විප්‍රලම්භ ශෘංගහාරය කියලා එකකුත්, වෙන්වීම පිළිබඳව තියෙන ශෘංගහාරය කියලා. ඇත්ත කතාව ඒ ප්‍රශ්නේ මං දන්නවා මේ බණහන හැමෝටම තියෙනවා. ඔබත් එක්ක ඔබේ ගෙදර ඔබේ දුක සැප බෙදාගෙන ඔබේ හෙවණැල්ල වගේ හිටපු අය සමහර වෙලාවට මේ වෙනකොට ඔබව අතහැරලා මිය ගිහිල්ලා, එහෙම නැත්තම් ජීවිතේම බෙදාගමු කියලා එකට අත්වැල් බැඳගෙන හිටපු අය මේ වෙනකොට ඔබේ අත අතහැරලා වෙන අතක් අල්ලගෙන, මේ අහිමිවීම ඇතුලේ ඔබ බොහෝ සන්තාපයෙන් ශෝකයෙන් පසු වෙන බව අපි නොදන්නව නෙමෙයි. ඒක ඇත්ත. අහිමිවීම දුකක් තමයි සාමාන්‍ය ලෝකෙදී. ඒ දුක කොහොමද දරාගන්නේ කියන කාරණාව අපි අද දේශනාව ඇතුළෙන් සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. එනිසා අහිමිවීමෙහි ශෝකය එහි අපි සාකච්ඡා කරන්න හේතුව අහිමිවීමෙහි ශෝකය දරාගන්න

0: බැරි වුණාම, දුක තද කරගන්න බැරි වුණාම, දුක ඉවත් කරගන්න බැරි වුණාම, මේකේ තියෙන ලොකුම ගැටලුව තමයි විෂාදයේ වගේ මානසික රෝග තත්වයන් දක්වා ඒක වර්ධනය වෙනවා. ඒ නිසා අපිට මුණ ගැහිලා තියෙනවා අහිමි වීමෙහි දුක දරා ගන්න බැරුව විෂාදයටපත් වෙච්ච රෝගීන් ගොඩක් මුණ ගැහිලා තියෙන හන්දා අපි අද සාකච්ඡා කරනවා. දුකක් ඇතුලේ විෂාදයකටපත් නොවි බේරෙන්න තියෙන උපාය මාර්ග. ඒක තමයි අපේ ඇත්තටම මේ දේශනාවෙහි තේමාව අරමුණ වෙන්නේ. ඒකට මූලාශ්‍ර හරි අපූර්වට ඔය අපි සඳහන් කරපු සූත්‍රයේ ඇතුලේ තියෙනවාමයි. එතකොට ගොඩක් අයට මම මේ කාරණාව මුලින්ම කියන්න ඕන. පටලවා ගන්න හිතෙනවා සමහරු. දුක කියන්නේ රෝගයක් නෙමෙයි. ශෝකය කියන්නේ රෝගයක් නෙමෙයි. දුක ශෝකය හදවතක තිබෙනවාමයි. නමුත් විෂාදය කියලා කියන්නේ ප්‍රතිකාර කළ යුතු මානසික රෝග තත්ත්වයක්. එනිසා දුක තුලින් හටගන්න විෂාදය නැති කරන මඟ කිව්වත් මේක හරි. එහෙම නැත්නම් ශෝකය සහ මුලින්ම උපුටා දමන්න පුළුවන් කමක් නැහැ. ඒක අවබෝධ කරගෙන ඒක ඇතුළෙම පරිණත වෙලා ඒක ඇතුළෙම හයිය අරගෙන ජීවත් වෙන්න තමයි බෞද්ධ ප්‍රතිපදාවත් යෝජනා කරලා තියෙන්නේ. ඒක නිසා අපි අහිමි වීමක් ඇතුළේ අපේ ළඟම හිටිය කෙනා නැති වුණාට පස්සේ අපි රෝගී නොවි කොහොමද ජීවත් වෙන්නේ කියන කාරණාව තමයි අපි මේ වෙලාවේදී කතා කරන්නේ. ඒකට හොඳම ප්‍රවේශයක් ලෝතුරු බුදුරජාණන් වහන්සේ තුල තියෙනවා. දැන් මේ ශෝකය දුක කියන කාරණාව අපිට මුලින්මම විග්‍රහ කරගෙන ආවෙත් අපි ළඟ හිටිය කෙනෙක්, අපි බැඳිලා හිටිය කෙනෙක් අහිමි වුණාම තමයි ශෝකය කියලා. ඔව්. ඒක එහෙමකත් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දුක්ඛාරය සත්‍ය කතා කරන තැන කතමං චාඋසෝ දුක්ඛං කියලා කතා කරනවා මතකයි. බණවලදී ඔබ ගොඩක් අහලා ඇති. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛං කියලා ඉපදීම, ලෙඩවීම, ඊළඟට මහලු වීම, මරණයට පත්වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එක්වීම, මේ ඔක්කොම දුක් ගොඩේ තමයි තියෙන්නේ. ඒ වගේම එතන වචන දෙකක් තව ඔබට මතක ඇති. ඒ තමයි යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං. යමක් ලැබීමට කැමති වේද එය දුකයි. මේක ඉතාම වැදගත්. තමන් කැමති ලෙස යමක් ලබා ගැනීමට ඔබ සූදානම් වීමම දුකක් කියලා කියනවා. යම් පිච්ඡන්න ලබති, ඔබ යමක් කැමතිද ඒ දේ නොලැබීම දුකක්. අවසානයේ කියනවා සංකිට්තේන පංචඋපාදානස්කන්ධා දුක්ඛා. කොටින්ම කියනවා නම් මේ පංචස්කන්ධේම මේ සමස්ත ජීවිතය ඇතුලේ සියල්ලම දුකක් වන බව බුදුරජාණන් වහන්සේ මතක් කළා. එතකොට මේ දේශනාවේ තේමාව වෙන්නේ දුක ඇතුලේ ඔබව ගැල්වීම නන් නෙමෙයි. මේ ලෝකේ යථා ස්වභාවය ශෝකයේ දුක තියනවා. ඒක ඔබට විතරක් උරුම නෙමෙයි කියලා කියන්න ඕන පළවෙනි වතාවට. මේ ලෝකේ ඉපදිච්ච ඔබට මට මේ බණ අහන නාහන ඕනම කෙනෙකුට ශෝකය දුක උරුමයි. ඒක පැහැදිලි සංකිට්තේන පංචපාදානස්කන්ධා දුක්ඛා. එහෙනම් ඒ දුකෙන් එදිනෙදා ජීවිතය අවුල් කරගන්නේ නැතුව, එදිනෙදා ජීවිතය පටලව ගන්නේ නැතුව, තමන්ගේ භූමිකාව අවුල් කරගන්නේ නැතුව කොහොමද යන්නේ කියන එක තමයි බුදුදහමත් සාකච්ඡා කරලා තියෙන්නේ. අපි අද යම්කිසි ප්‍රායෝගික ක්‍රමවේදත් එක්කත් මේ දුකෙන් නිදහස් වෙන මාර්ගය මතක් කරලා දෙනවා. මම මුලින්ම මතක් කළා දුක ශෝකය විසාදේ දක්වා වැඩි දියුණු නොවීම සඳහා තමයි මේ කතාව. මම ඒකට මෙහෙම හේතුව කියන්නේ. ඔබට මම ඒකට කාරණාවක් කියමුකෝ. සමහර මට මුණ ගැහිලා තිබුණා අම්මා. ඒ මිය පරලොව ගියපු අම්මගේ මරණය තමාගේ නොසැලකිලිමත්කම නිසා සිද්ධ වුණා කියලා වැඩිපුර දුකක් තියාගෙන හිටපු දුවක්. සමහර අයට ගොඩක් හිතෙනවානේ අපි ඉස්පිරිතාලේට ලෙඩා ගෙනියන්න පරක් වෙච්ච හන්ද මලා. එහෙම සමහරු දුක් වෙනවා. එහෙම නැත්තම් කලින් අපිට ඉංගියක් දුන්න ඒකට බලපු නැති හන්ද මලා. ඒකේ දුක තියෙනවා. ඊළඟට නොගැලපෙන බව දැනදැනම දෙමව්පියෝ කිව්වා මේක කරගන්න එපා කියලා. ඒක අහන්නේ නැතුව තමයි මේක කරගත්තේ. ඒ නිසා අහිමුණා. අහිමි වීමේ දුකක් තියෙනවා. දෙමව්පියන්ට ඇහුම්කන් නොදීමේ දුකක් තියෙනවා. මේ වගේ ජාලයක් අපිට මුණ ගැහිච්ච අර දුවට සිද්ධ වෙලා තිබුණා. ඒ මරණයට මම වගකීම යුතුයි කියලා නිතර නිතර හිතලා මාස දෙකක් විතර ගිහිලා සම්පූර්ණයෙන්ම අර විෂාදී කියන රෝගී තත්ත්වයට ඇවිදලා තිබුණා. ඒක නිසා තමයි අපි මේ මාතෘකාව සාකච්ඡා කරන්නේ. ඔබේ හිත ඇතුලේ තියෙන දුක විෂාදයේ දක්වා ආවොත් ඒක බරපතල තත්ත්වයක්. එයින් මුදවගමු. දැන් අපි ඊට පස්සේ මේ දේශනාව ඇතුලේ බලනවා ඇත්තටම දැන් ඔබේ හිතේ දුකද තියෙන්නේ විෂාදයේද තියෙන්නේ කියලා. දුක නම් අපි ඒක උඩින් ජීවත් වෙන්න ක්‍රමවේද යෝජනා කරනවා. විෂාදේ නම් ඒකට ප්‍රතිකර්ම ක්‍රමවේදත් අපි අද යෝජනා කරනවා. ඒ නිසා අර දුවටත් අපි මේ කාරණාව මතක් කරලා ඇත්තටම දැන් උපදේශන ප්‍රතිකාර ලබන මට්ටමකින් අපි කියන්නේ සුවපත් වෙන්න පුළුවන් තත්ත්වයක ඉන්න නිසා උපදේශන ක්‍රියාවලියේ ඉන්නවා. ඒක තමයි ඔබට මුලින්ම කියන්න ඕනන්නේ. ඊළඟ බුදුදහම ඇතුලේ සාකච්ඡා කරන මෙන්න මේ න්‍යාය වචනයක්. මොකද මේ න්‍යායාත්මක වචනය ශ්‍රුතවත් භාවය සහ අශ්‍රුතවත් භාවය කියලා. ශ්‍රුතවත් භාවය කියලා කියන්නේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව තමයි. ශ්‍රුතවත් පුද්ගලයා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ විශ්වාස කරන කෙනෙක්. එක පැහැදිලි විශ්වාස කරනවා විතරක් නෙමෙයි ශ්‍රවණය කරලා පිළිපදින කෙනෙක්. බුද්ධ වචනය විශ්වාස කරනවා, ශ්‍රවණය කරනවා, පිළිපදිනවා. ඕක ශ්‍රුතවත් ශ්‍රාවකයෙකුගේ ලක්ෂණය. අශ්‍රුතවත් ශ්‍රාවකයොත් ඉන්නවා. අසූපිරු තැන් එයාගේ නැහැ. එයාට එහෙම මොකක්ද හේතුව? එයා බුදු රජාණන් වහන්සේගේ වචන විශ්වාස කරන්නෙත් නැහැ. එනිසා ඒක සමහර වෙලට අහන්නෙත් නැහැ, ඇහුණත් ගණන් ගන්නෙත් නැහැ, ඒ අණුව පිළිපදින්නෙත් නැහැ. බොහොම සරලයි. ශ්‍රුතවත් භාවය කියලා කියන කෙනා සහ අශ්‍රුතවත් කෙනා හඳුනා ගන්න. එහෙමයි එළිය බැලුවම ඔබට පේනවනේ. එහෙම බැලුවම ඔබට පේනවා මේ ප්‍රමාණවත්. දැන් මම මේ කතාව ඔබටයි යෝජනා කරන්නේ. ආන්ගේ ධර්මයේ විශ්වාස කරගෙන ඉන්න කෙනා ජීවිතේ යම් යම් තරාතිරම් වලදී ලැබෙන දේවල් දිහා බලන දෘෂ්ටි කෝණ දෙකක් ගැන බුදුරජාණන් වහන්සේ හඳුනා ගන්නවා. හඳුනාගන්නේ මෙන්න මෙහෙම. ඒක ඉතා වැදගත්. ඒ තමයි යමක් අපිට දැන් තේරෙන්නේ ඇත්තටම අපේ සමාජයේ බහුතරයක් අපි හිතාගෙන ඉන්නේ තමන් කැමති දේ ලබන එක සතුටක් සැනසීමක් බව තමයි ලැබෙනකොට තේරෙන්නේ. ඇත්තම කතාව බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ කොහොමද? යමක් ලැබෙනවා, කැමති දේ ලැබෙනවා වනාහිම දුක ලැබෙනවා කියන එක තමයි. එතකොට ගොඩක් අය කඳුළු සලන්නේ, ලතැවුල් නගන්නේ අහිමි වෙන වෙලාවෙදිනේ. ඒක ඇහැට පෙනෙන, හිතට දැනෙන අහිමිවීම තමයි. නමුත් මතක තියාගන්න, අහිමිවීම ආරම්භ වෙන්නේ හිමිවීම පටන් ගත්ත තැනදීමයි. ඒක නිසා තමයි අපි කියන්නේ ඇරඹුමම කඳුලක් වෙලා කියලා. කොච්චර කැමති දෙයක් ලැබුණත් වෙන්නේ අහිමි වෙන එකනේ. දැන් ඔබ දැන් අපිට තියෙන උපදේශන අත්දැකීමක් ඔබට කිව්වොත් අවුරුදු ගාණක් කෙනෙකුගේ ප්‍රේමයක් හිතේ තියාගෙන ඉඳලා ඒක මැත්තේ ජීවත් වෙලා අවුරුදු 3කින් විතර ඒක ප්‍රොපෝසල් එකක් හැටියට, යෝජනාවක් හැටියට පෙම්වතියට කළාම පෙම්වතියක බාර ගත්තාම මහා ලොකු සතුටක්, ජයග්‍රහණයක්, පාටියක් දාලා ඒක සැමරුවා. ඒ උනාට පාටියෙන් පස්සේ ඔහුම මට කියනවා, එදායින් පස්සේ මට තියෙනවා ලොකු අසහනයක්, මෙයා මට අහිමි වෙයි කොහොමද රැකගන්නේ කියන වේදනාව, සැකය, කනස්සල්ල. එතකොට එයා මොකද කරන්නේ? ෆෝන් එක බලනවා, ගමන් තහනම් කරනවා. දැන් අර කැමැතිම දේ ලබා ගත්ත එක සැනසීමක් කියලා හිතුවට කැමැති දේ ඇතුළෙම නොසන්සුන්කම හැදිලා. ඒක නිසා තමයි ටිකක් අපි දාර්ශනිකව යම් දේවල් බලන්න ඕනන්නේ. ඔබ හිතන්න, ඔබ දරුවෝ නැමයි කියලා දරුවෝ ප්‍රාර්ථනා කරලා දරුවෝ ලැබුණු ගමම්මම උනේ මොකද්ද? ඇත්තටම දරුවන් ලැබීම සහනයක් තමයි. මම කියන්නේ දරුවෝ දුකක් කියලා හිතන්න කියන එක නෙමෙයි. මේ ලෝකයේ ඇතුලේ ඔබ කැමති දේ ලැබීමම දුකක් කියන එක තමයි බුද්ධ වචනේ. ඒ වුණාට අශ්‍රුතවත් අයට තේරෙන්නේ අහිමි වෙච්ච වෙලාවේ තමයි දුක තියෙන්නේ කියලා. ශ්‍රුතවත් කෙනාට තේරෙනවා අහිමි වුණත් මේක ඇතුලේ දුක තියෙනවා. ඇයි? අහිමි වෙන්න නියමිතයි, නැති වෙන්න නියමිතයි. ඔබ ඔබෙන් අහලා බලන්නකෝ, කැමැතිම දේවල් කිට්ටු කරගත්තේ වගේ අදටත් ඒ කිට්ටු කරගත්ත සැපය, සුවය, වින්දනය තියෙන එකක් හරි දෙයක් පටන් ගන්නකෝ. වෙන දෙයක් ඕනේ නැහැ. තෝරලා ගිය අවුරුද්දේ ගත්ත ඇඳුම් අද මොකද වෙලා තියෙන්නේ? ඒක තමයි මේකේ ස්වභාවය. ඒ නිසා ශ්‍රුතවත් භාවය සහ අශ්‍රුතවත් භාවය ඉතා වැදගත් වෙන්නේ ලැබෙනාදී දුකක් බවත් ලැබුණට පස්සේ තේරෙනවා නම් ඒක තමයි ශ්‍රුතවත් භාවය. ලැබෙන දේ දුකක් බව තේරුම් ගැනීම විතරයි. ඒ හින්දා ඒක ප්‍රතික්ෂේප කරන එක නෙමෙයි ඈ තාම. ලැබෙන දේ ප්‍රතික්ෂේප කිරීම නෙමෙයි, ලැබෙන දේ තුල ඇතුලේ තියෙන්නේ දුකම තමයි කියන එක තේරුම් ගැනීම වටහා ගැනීම පිළිගැනීම ඒක ශ්‍රුතවත් භාවය. අශ්‍රුතවත් භාවය අනේ හැමදාම එකම විදිහයි හැමදාම තියෙන්න ඕනන්නේ මට ඕන විදිහටමයි එහෙම හිතන එක අශ්‍රුතවත් භාවයමයි. එහෙම හිතුවත් නැතත් ඇත්ත කතාව දුක ඇති වෙයි. හැබැයි දුකේ ප්‍රමාණය වෙනස් වෙයි. ඒක අපි මෙතනදී හොයාගමු. ඒක නිසා ඔබට ඒක ගැන කියලා දෙන හරි අපූරු පාඩමක් අපි ඔය පෙර ධර්මදේශනාවල අහලා තියෙනවා. චරිත කතා තියෙනවා. ඔබට මතකයි බාරහාර වෙලා බුද පූජාවන් පවත්තලා දන්න කියන හැම තැනකටම ගිහිල්ලා එකම එක දරුවෙක් කුසෙන් වදපු අම්ම කෙනෙක්. ඇය නමින් කිසා ගෝතමි. අපි අහලා තියෙන්නේ කිසා ගෝතමිය මල පුතාව කරේ තියාගෙන විවිධ තැන්වල ගිහිලා බුදුරජාණන් වහන්සේ ළඟදී සැනසෙච්ච බව. කිසා ගෝතමියගේ පණිවිඩය මොකක්ද? ඔව් ඒ කතාව එහෙම තියෙනවා. පණිවිඩය ඉතා වැදගත්. පණිවිඩය තමයි අහිමිවීම සාමාන්‍යකරණය කර ගැනීම. දැක්කද? අහිමිවීම වෙනස්වීම සාමාන්‍යකරණය කර ගැනීම ඇතුළතදී තමයි කිසා ගෝතමිය නිවෙන්නේ කියන මනෝ මූලික මනෝ විද්‍යාත්මක පාඩම තමයි කිසා ගෝතමිය අපිට අරගෙන ඉන්නේ. ඒ කතාව නොදන්න කෙනෙක් නේ අපේ රටේ. ගෙයින් ගෙට යනකොට ඇයිගේ මනස කියන්න ගත්තා මරණය සාමාන්‍යයි. අහිමිවීම සාමාන්‍යයි. නැතිවීම සාමාන්‍යයි. ඉතින් සාමාන්‍යකරණය වෙච්ච දෙයකට මම අසාමාන්‍ය විදිහට සලකලා තියෙනවා. එතකොට වරදිනවා. ඒක නිසා මම ඔබට යෝජනා කරන්නේ මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ දැක්ක දේවල් දැක්ක කෙනෙක් තාම පහළ වෙලා නැහැ. ඒ නිසා උන්වහන්සේගේ දේශනාව තමයි හිමිවීම වනා හිම දුකයි අහිමිවීමත් දුකයි හිමි වෙනකොට අවබෝධ කරගත්තාම අහිමිවීමට නියමිතයි කියලා. ආන් එතකොට ඒ දුකේ ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. ඒක මනෝවිද්‍යාඥයෝ කියන විදිහට ඒක අඩු නොකරගත්තොත් විෂාදයෙන් කෙලවර වෙන්න පුළුවන්. එහෙම වෙච්ච සිද්ධි තියෙනවද? ඔව්. එහෙම වෙච්ච සිද්ධි තියෙනවා. දැන් එහෙම සිද්ධියක් අපි හොයාගෙන යනවා. පාටලිපුත්‍රයේ මුණ්ඩ කියලා රජෙක්, භද්‍රා කියලා බිරිඳක් විවාහ වෙලා ඉතාම සතුටෙන් කාලය ගත කළා. ඔවුන්ගේ ප්‍රේමය ඉතාමත්ම සුන්දරයි කියලා තමයි බණ පොත කියන්නේ. එතකොට අපිට බණ පොතේ මුණ ගැහෙන, බණ පොතේ මේ නම සඳහන් නොකලත් ඩිප්‍රෙෂන් මුලින්ම මුණ ගැහෙන රජෙක් තමයි මුණ්ඩ රජුරු. ඒකයි මම මේ කතාව ඔබට තෝරන්නේ. සහ මේ සූත්‍රයට පාදක වෙන්නේ මේ කතාව. මුණ්ඩ රජුරුව ආදරයෙන් වෙලිලා හිටියට භද්‍රා බිසවට, භද්‍රා බිසව හදිස්සියේදීම මලා. හැබැයි මිය ගියාට පස්සේ මුණ්ඩ රජුරුවන්ට මේක සාමාන්‍යකරණේ උනේ නැහැ. අහිමිවීම දරා ගන්න බැරි වුණා. ශෝකය, අහිමිවීම, ප්‍රියයන්ගෙන් වෙන්වීමේ ශෝකයක් තියෙනවා. ඒක සාමාන්‍යයි. ඔව් ඒ ශෝකය තිබුණා. ශෝකය තියෙන නිසා කිව්වා ඔවුන්ගේ පියක කියලා හිටියා අමාත්‍යවරේ කොහොට යෝජනාවක් ගෙනාවා මට මගේ භද්‍රාව අතාරින්න බෑ. ඒක නිසා අර කියන්නේ මමී හදනවා වගේ තෙල් බෙහෙත් ගල්වලා දිගු කාලයක් කල්පවතින විදිහට පෙට්ටියක දාලා තියලා තියන්න මට ඇය දිහා බලාගෙන ඉන්න ඕන. දැක්කද? අහිමිවීම සාමාන්‍යකරණය නොකර ගැනීමෙහි ප්‍රතිඵලය. එතනින් කෙලවරුනේ නැහැ. දුකට එහෙම කළාට දුක විෂාදයක් දක්වා ගියා. බණපතේ සූත්‍රයේම කියනවා රජ්ජුරෝ දැන් නාන්නේ නැහැ. ඇඟ සෝදන්නේ නැහැ. කෑම කන්නේ අපිලිවෙලට. ඊළඟට රාජකීය ඇඳුම් අඳින්නේ නැහැ. ඊළඟට සුවඳ විලවුන් ඇඟ ගල්වන්නේ නැහැ. රාජ්‍ය විමසන්නේ නැහැ. බලාගත් අතේ බලාගෙන තනි වෙලා ඉන්නවා. ඉඳ හිට ගිහිල්ලා මලකඳ දිහා බලලා එනවා. අන්න විචාදේ. ඔන්න ડિප්‍රෙෂන් ආවා. දැන් රජ්ජුරුවන්ට අනිත් සියල්ල අමතකයි ශෝකයේ ඇතුලෙන් විෂාදයට ගිහිල්ලා තිබුණා. මේක බලාගෙන හිටපු අර පියක කියන ඇමතිවරයා ඒ රටේ හිටිය නාගිත කියලා පාටලිපුත්‍රයේ හිටිය ධර්මදර ස්වාමීන් වහන්සේ නමක් සම්බන්ධ කරගෙන මේ රජ්ජුරුවන්ව ස්වාමීන් වහන්සේට මුණ ගස්සනවා. මේක හරි වැදගත් තැනක් අපේ සමාජය ඇයට. මොකද ওই විෂාදයේ වගේ තත්වයකට පත් වුණාට පස්සේ අපිම තියෙන අත්දැකීම තමයි සමහර දෙමව්පිය විෂාදයට ලක් වෙලා දරුවෝ කියනවා යන් අපි ගිහිලා උපදේශනයක් හරි වෛද්‍යවරයෙක් හරි හම්බ වෙමු කියලා. දෙමව්පියන්ගේ හිතුවක්කාරකම සහ මේ විෂාදයේ තියෙන ලක්ෂණ තමයි මට මේ එහෙම යන්න ඕනේ නැහැ කියනවා. මට මේ යන්න තරම් පිස්සු නැහැ කියනවා. මං ආපහු මේ දේශනාවේදී ඔබට මතක් කරනවා උපදේශනයේ හරි වෛද්‍යවරයෙක් හරි හම්බ වෙන්නේ පිස්සු හැදුනහම නෙමෙයි. පිස්සු කියන වචනයක් ඇත්තටම අපි පාවිච්චි කරන්නත් හොඳ මදි. හොඳද? උමතු වීම කියලා කියමුකෝ. මානසික පීඩන වලින් මානසික රෝගී තත්වයන් කියමුකෝ. ආන් ඒවට ගොදුරු වෙන්න කලින් තමයි අපි අර විදිහ ප්‍රතිකාර සැලැස්මකට යන්න ඕන. රජ්ජුරුව මුණ්ඩ රජ්ජුරුව මොනවා මොන විෂාදයේ තත්ත්වෙ හිටියත් කැමති වුණා හාමුදුරුවන්ව මුණ ගැහෙන්න. ඒකයි මෙතන වැදගත්. සමහර දෙමව්පිය ඇවිල්ලා කියනෝනේ හාමුදුරුනේ මංගාවට මෙනවා. කලින් දවසේ කතා කරලා දිනයක් වෙන් කරගන්නවා පුතාව හරි දුව හරි අරගෙන එන්න කියලා. උදේ පාන්දරම අම්මා හරි තාත්තා හරි තනියම පන්සලට එනවා. මේ මාව මුණ ගැහෙන්න. ඇවිල්ලා කියන්නේ අඬ අඬ හාමුදුරනේ ඊයේ රෑ වෙනකල් කැමති වෙලා හිටිය ඔබවහන්සේ මුණ ගැහෙන්න එන්න. ඒ වුණාට අද එන්න බෑ කිව්වා. එයාට ඇති ලෙඩක් නැහැ කිව්වලු. ඒක හරි අවාසනාවන්ත තත්ත්වයක්. මොකද මේ රෝගී තත්ත්වයට පත් වුණාම ඔවුන් විශ්වාස කරන්නේ නැහැ. ඔවුන්ට රෝගයක් තියෙනවා කියලා. ඔවුන් කියන්නේ මට තනියම ඉන්න දෙන්න මට ඇති ලෙඩක් නැහැ. හැබැයි මේ මුණ්ඩ රජුරෝ දැනගත්තා මගේ එදිනෙදා වැඩ කටයුතු අඩාල වුණා. මං එදා හොඳට සතුටු වුණා, විනෝද වුණා. දැන් මට හිනහයනේ වට හිනහයන්නේ නැහනේ. ඊළඟට අඳින්න පළඳින්න කැමැත්තක් තිබුණේ ඒව නැහනේ. එළියට යන්න නැහනේ. මිනිසුන්ගේ සද්දවලට කැමැත්තක් තිබුණේ ඒව නැහනේ. මම හොඳ සමාජශීලී වැඩ කරගෙන හිටියා. ඒ වුණාට දැන් ඒ ඔක්කොම නැහැ. හුදෙකලා වෙන්න හිතෙනවනේ. මට මොකක් හරි අමුත්තක් වෙලා තියෙනවා කියලා රජුරවන්ට මොලේ තිබුණා. මං ඒ නිසා මේ දේශනාව අහන ගෙවල් වල ඉන්න අයට යෝජනා කරනවා. ඔබ ඇතුලේ දිනදා කරගෙන ආපු වැඩ කටයුතු හිටි හැටියෙම සති දෙකක් තුනක් අඩාල වෙලා නම් අසහනෙන් නම් අතෘප්තියෙන් නම් ඔය කියන විදිහේ දේවල් ටික නම් තියෙන්නේ. ඔව් සමහර වෙලාවට හිතුවක්කාරකම් නවත්තලා ඔබට අත දෙන්න පුළුවන් තැනකට එකතු වෙන එකටයි ඉතාම වැදගත්. දැන් මුණ්ඩ රජුරෝ කැමති වුණා තමන්ගේ මේ කායික මානසික වෙහෙස නිවා ගන්න. ඇත්තම කායික මානසික වෙහෙසක් තියෙනවනේ. හාමුදුරුවන්ව මුණ ගැහුණා. හාමුදුරුවන්ව මුණ ගැහුණාම හාමුදුරුවන් මේ රජ්ජුරුවන්ට මතක් කළපු බුද්ධ වචනේ තමයි අද අර ශෝක සල්ලහරණ සූත්‍රයේ තේමාව හැටියට අපි ගත්තේ. පංචවානි මහරජ කියලා කිව්වනේ කාරණා පහක් තියෙනවා මහරජතුමනි. සමනේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනච්චිවා ලෝකස්මි. මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුටවත් ඊළඟට හින්දුන්ගේ විශ්වාසය තිබුණු මහා බ්‍රහ්ම මහා බ්‍රහ්මයාටවත් වෙන්න පිළිගත් කුමන හෝ බලයක් තියෙන කෙනෙකුටවත් නතර කර නොහැකි කාරණා පහක් තියෙනවා කිව්වා. ඒ පහ පිළිගත්තේ නැති වුනහම ඇත්තටම ඉන්න වෙන්නේ ශෝකෙන් සහ විසාදෙන් තමයි. ඒකයි මේ කියන්න හදන්නේ. රජුරන්ට මේක කියාගෙන ආවා. රජුර කැමතුණ අහන්න මොකක්ද ස්වාමින් වහන්ස මේ ලෝකේ වෙනස් කරන්නම බැරි ධර්මතා. අන්න ඒ ධර්මතා කියන කොට තමයි මතක් කරන්නේ. ජරා ධම්මම්මා ජීරති. මේ ශරීරය ජරා දිරනවමයි. දැන් ඔබට අවුරුදු 50ක් වෙන්න ඇති. අවුරුදු 25 තිබිච්ච කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුළුවන් විදිහ නෙමෙයි දැන් තියෙන්නේ. නේද? අවුරුදු 20 දි කරපු ක්‍රීඩාවල් ටික දැන් 50 දි කරන්න බෑනේ. මොකද වෙලා තියෙන්නේ? දිරලා. ඒක තමයි ඇත්ත. මේවත් දිරනවා. සමහර වෙලාවට බණ අහන්න වාඩි වුණාම ඉස්සර නම් හේතු වෙන්නේ නැතු බණ අහලා හොඳට නැගිටපු අය දැන් ඉතින් කොල්ලෝ අතක් දීපංකෝ නැගිටින්න කෙල්ලේ අතක් දීපංකෝ නැගිටින්න කියලා බිත්තිය බදාගෙන කණු බදාගෙන නැගිටින්නේ මොනවා වෙලාද? දිරලා. දැන් ඒක මහලොකු දෙයක්ද? මහලොකු දෙයක් නෙමෙයි. ඒක තමයි ඇත්ත. ඔක වෙනස් කරන්න පුළුවන්ද කාටවත්? වෙනස් කරන්න බෑ. කරන්න පුළුවන් මොකද්ද? පිළිගන්න පුළුවන්. මම දැන් දිරලා. ජරා ධම්මම්මා ජීරති. මහරජතුමනි දිරණේව දිරනවා. එකකින් හැබැයි පොඩි ඉංගියකුත් දෙනවා. මොකද්ද? ඔය ජරාවට දිරලා තියෙන එක ඉංගිය තමයි අහිමි වෙන්න කිට්ටුයි කියන එක. මේ ශරීරය තමන්ගෙන් අහිමි වෙන්න කිට්ටුයි කියන එක තමයි. එහෙම නෑ වගේත් සමහරව ඉන්න හන්ද මම මේක මතක් කරන්නේ. දිරලා නම් ඔව්. ඒක තමයි ඉංගිය පණිවිඩය. ඊළඟට මහරජතුමනි ව්‍යාධි ධම්මම්මා ව්‍යාධි. මේ ලෝකේ කිසිම කෙනෙකුට රෝගී තත්වයකට පත් නොවි ඉන්න බෑ. කායික හෝ මානසික. බණ පොත නම් කියන්නේ අවුරුදු 50ක් විතර කායික නිරෝගීකම තිබුණත් මානසික නිරෝගීකම නම් එච්චර කල් තියෙන්නේ නැහැ කියලා. අනිවාර්යයෙන්ම මනස ලෙඩ අමුතුවෙන් කියන්න දෙයක් නැහනේ. ලෝභ දේශ මොහත් එක පදනම් වෙද්දි සිතක් පහළ වෙනවා නම් එතන මානසික රෝගයක් තමයි. බුදු දහමට අනුව. ඒක තමයි බුද්ධ වචනය. ඒ නිසා ව්‍යාධි ධම්මම්මා ව්‍යාධි මහරජතුමනි ලෙඩ වෙන කෙනෙක් ලෙඩ වෙනවමයි කියලා පිළිගන්න වෙනවා. මොකද මේ ජීවිතය ඇතුළේ ලෙඩ නොවි හිටපු කෙනෙක් නැහැ. බණ පොතේ කියන බක්කුල මහරහතන් වහන්සේ ගැන නිරෝගීමත් භික්ෂුන් අතර එක්කෙනයිනේ. ඒක මහ විශාල පිනක් තිබුණා. ඒව ගැන ඕනම වෙනම අපි කතා කරනවා. දැන් මම කියන්න දන්නේ ඔබට අසනීපයක් හැදිලා ඇති. අපිට ඒක පේනවනේ. හැබැයි අසනීපයක් හැදුණායි කියලා ජීවිතේ සියල්ලම නැති කරගන්න ඕනේ නැහැ. මේක රෝග නිද්ධම් පබංකුරං. එහෙමනේ. සාමාන්‍ය රෝග හදන කූඩුවක් වගේ ඇඟ විවිධ රෝගාබාධ. ඔබට රෝගයක් ඇති, අසනීපයක් ඇති, ඒක ඔබට විතරක් තියෙන එකක් කියලා හිතන්න එපා. එහෙමයි කියලා ජීවිතේ ඔක්කොම කියන්නේවා මේ කරුම ලෙඩ, කරුමට හැදිච්ච පැත්තකට දාන්න ඒ වචන මතක තියාගන්න. ඔව්, ඇඟක් නම් ලෙඩක් හැදෙනවමයි. ඒක නවත්තන්න බෑ. සමහරු මෙහෙමත් වරද්දා ගන්නවනේ. අපි කොච්චර දන් දීලා තියෙනවද? කොච්චර සිල් රැකලා තියෙනවද? කොච්චර පන්සල් ගිහිල්ලා තියෙනවද? කොච්චර බෝධි පූජා ගිහිල්ලා තියෙනවද? ඒත් අපි ලෙඩ වෙනවනේ. ලෙඩ වෙනවා තමයි. බුදුරජාණන් වහන්සේ වළක්වන්න බැරි නම්, බ්‍රහ්මයාට වළක්වන්න බැරි නම්, ලෙඩ වෙන එක බෝධින් වහන්සේ නමකට වඩා වළක්වන්නත් බෑ. ඇත්ත කතාව තමයි අසනීපයක් ලෙඩක් හැදෙනකොට ඒක Tamanට විතරක් හැදෙන්නේ නෑ කියන සාමාන්‍යකරණය මූණ දෙන එක. එච්චරයි. ඊළඟට තුන්වෙනි කාරණාව, මරණ ධම්මම්මා මීයති. මහරජතුමනි, මිනිස්සු මැරෙනවා කියන්නේ දහරාච මහන්තාච යේ බාලා යේච පණ්ඩිතා සබ්බේ මච්චු වසංයන්ති සබ්බේ මච්චු පරායනෝ. මහරජතුමනි, දරුවෙක් කියලා නෑ. ඒ වගේම තමයි වැඩි වේටපත් වෙච්ච කෙනෙක් කියලා නෑ. උගතෙක් නූගතෙක් කිසිම ભેදයක් නෑ. ඔව්, මරණ ධර්මතාවයේ පොදුයි. ඔබට මතකද මේ බණ අහන සතියන්තයට කලින් ඔබට මතක නම් තායිලන්තේ සිදුවීමක් වුණා. උන්වහන්සේලා ස්වාමීන් වහන්සේලා 11 නමක් අපවත් උනේ. දරුවෙක් පදවගෙන ගියපු වාහනයකට යට වෙලා ඒ පාදචාරිකාවේ වැඩම කරපු ස්වාමීන් වහන්සේලා 11 නමක් අපවත් උනා. ඔව්, ඒ මොකද මරණ ධර්මතාවයේ පොදුයි තමයි. හැබැයි සැලසුම් කරන්න බෑ. අජේව කිච්චං ආතප්පං කෝජඤ්ඤා මරණංසුවේ එහෙමනි බණ පොතේ තියෙන්නේ. අද ලෑස්ති වෙන්න ඊළඟ මොහොතේ මිය යන්න පුළුවන්. ඒකයි මේකේ තියෙන බරපතලකම. සූදානම්ද කියන එක මේක කතා කළාට කමක් නැහැ. මොනවා හෝ කාරණාවක් වෙලා මේ සතියේ අපි බණ අහනකොට මේ සතියේ මුල මීගමුවේ ඛේද වාචකයක් වෙලා හීනකින්වත් හිතපු නැති පිරිසකට ජීවිතය අහිමි වුණා. ඒක තමයි මරණ ධර්මතාවය. කොහෙද කියන එක නෑ, අපි බණ පොතේ ඉගෙන ගත්තේ ඔය මේ හොඳ න අන්තලික්කේන සමුද්ද මජ්ජෙන පබ්බතානං විවරම් පවිශ්‍ය. පර්වතයක් උඩ හිටියත් මහමූදේ මැද හිටියත් කොහෙ හිටියත් ඔව් මරණ ධම්මම්මා මීයති. ඉපදුනා නම් මිය යා යුතුමයි. එහෙමනම් ඔබත් එක්ක ඔබේ ජීවිතේ හෙවණැල්ල වගේ හිටපු අය මිය යන්න බැරිද? මිය ගියේ ඒ අය විතරද? අපි ඉස්සරහට කතා කරගෙන යනවා. කාරණා තුනක් කිව්වා. ඊළඟට හතරවෙනි කාරණාව, කය ධම්මම්මා කීයති. ඒ කියන්නේ ගෙවෙනේවා තියෙනවා. ක්ෂයවෙනේවා කියලා කියන්නේ ක්ෂයවෙනේවා. ඒන් ඒ ක්ෂයවෙනේක අපි කියන්නේ ගෙවෙනවා කියලාද? වාහනවල ටයර් ගෙවෙනවා. ඇවිදිනකොට සිරප්පු දැම්ම නම් සපත්තු දැම්ම නම් ගෙවෙනවා. කරුමෙද? නෑ, ඒක තමයි හැටි. නවත්තන්න පුළුවන්ද කාට හරි? නවත්තන්න බෑ. නිසා ඔබ ගාව තියෙන, ඔබ ඉන්න තැන පාවිච්චි කරන දේ හැම දෙයක්ම ගෙවෙනවා. ඒක තමයි ඇත්ත. ඕක තමයි සබහදාම. දැන් අපි මේ වෙනකොට කතා කරගෙන යනවනේ. දැන් මේ වෙනකොට මම දැක්කා අපිට තාම මේක ලොකුවට ආවේ නැතුණාට ප්‍රංශේ වගේ රටවල් වල මිනිස්සු ඔව් මිය ගිහිල්ලා ගොඩක් රස්නට එල්ලිනෝ. රත් වෙනවා ලෝකේ. ලෝකේ ගොඩක් ලොකුවට රත්. මොකද්ද මේ වෙන්නේ? ගෙවෙන්න තියෙන ඒවා ගෙවෙනවා. ඒ රත් වීම ඇතුලේදී සමහර ඒවා උණු වෙලා වැටේ. ඒක තමයි සබහදාම. අවසාන කාරණාව, නස්සන ධම්මු නස්සති. ඒත් එහෙමම තමයි. නැසෙන්න වෙනසෙන්න මේ ලෝකේ තියෙන්නේ ඒවන් නැසෙනවා වෙනසෙනවම තමයි. ඒ සබහදාමට පිටින් ලෝකේ කිසි දෙයක් පවතින්න බෑ. හැටි තමයි නැති වෙන එක කියලා මුණ්ඩ රජුරවන්ට අර නාගිද ස්වාමීන් වහන්සේ යෝජනාව කළා. මේ පෙන්වා දීම ඒ වෙලාවේ ඉතාමත්ම වැදගත්. රජුරෝ තේරුම් ගත්තා, මම මේ කරගෙන තියෙන වැඩේ මගේ දුක නිසා, මගේ ශෝකය නිසා, මගේ වැඩි ඇලීම නිසා, ආදරෙන් අන්දවීම නිසා තමයි මේ නොදන්නාකම. ඔහු තේරුම් ගත්තා, දැන් මේ ශෝකේ ඉපදුනෙත් මුලට ගියානේ. ශෝකේ ඉපදෙන්න හේතුවත් ආය අවිද්‍යාව තමයි. ඒක මුලින් තේරුන්නේ නොදන්නාකම. ආදරෙන් වෙලිලා බැඳිලා දැඩිව අහිමි නොවේ කියලා හිතාගෙන ඉන්නෙත් අවිද්‍යාව නිසා තමයි. ඒ නිසා ඒක මගේ අවිද්‍යාව කියලා තේරුම් ගත්ත මුණ්ඩ රජුරෝ පියක ඇමතියට යෝජනා කළා, එහෙනම් භද්‍රා දේවීගේ අවසන් කටයුතු කරන්න, හැබැයි සෑයක් හදන්න කිව්වා, සොහොනක් හදන්න කිව්වා. ඒක කමක් නැහැ කියමුකෝ. කොහොමෙන් හෝ වේවා දැන් අපිට පැහැදිලි වෙන්න ඕන මුණ්ඩ රජුරවන්ට පැහැදිලි වෙච්ච දේ. මොකද්ද මුලින් ඔහුගේ ආකල්පය? කැමැතිම දේ මට පෙනෙන මානෙක තියාගෙන අහිමි වෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්න පුළුවන් කියලා හිතච්ච එක. ඒක ආදරේ නිසා හටගත්ත දුක ඇතුලේ ඒක සාමාන්‍යයි. සාමාන්‍ය කියලා කියන්නේ දුක් කැමැති දෙයකට බැඳිලා ඒක අහිමි වෙනකොට දුක දැනෙන එක ලෙඩක් නෙමෙයි. හැබැයි ඒක චර්යාවට එදිනදා ජීවිතයට බලපානකොට කටයුතු අඩාල වෙනකොට අන්න ඒක තමයි විෂාදයට ගිහිලා තියෙන්නේ. ඒක රෝගයක්. එනිසා දුකකට පත්විච්ච හිතකට ඒ දුකෙන් නිදහස් වෙලා හෝ දුක යටපත් කරගෙන හරි කාලයකදී ජීවිතයේ යලි ආරම්භ කරන්න පුළුවන්. උදාහරණ ඕනතරම් ඔබ ගාව තියෙනවනේ. ඔයා නැත්තම් මැරෙනවයි කියපු අය, ඔයා නැත්තුව වෙන කෙනෙක් අසාද බඳින්නේ නැහැ කියපු අය, එයා නැත්තුව කසාද බඳලා නැද්ද? ඔයාගේ මූණම තියෙන ළමයි තමයි ඕන කියපු අය, වෙන අයගේ මූණු තියෙන ළමයි හදලා නලවන්නේ නැද්ද? එහෙම කියන්නේ. අර කියනවා නේද පද පෙළවල් ඇතුලේ නේද, ඔබ අතගෙන ගිය වීදී ඇය අතගෙන දරුවෝ අල්ලගෙන යන්න වෙන කාලයක් එනවා මේ නගරය ඇතුලේ නේද. ඔබ මා හමු වෙච්ච නගලේ ඔබට මට වෙන් වෙන්න සිද්ධ වෙනවා. හැබැයි එකට එකතු වෙලා ඉන්නකොට ප්‍රාර්ථනා තියෙනවා ගොඩක්. ඇත්ත කතාව ඒ ප්‍රාර්ථනාවල් නැති වුණත් සමහර වෙලාවට කෙටි කාලයකදී අලුත් ජීවිතයකට හුරු වෙනවා. එකයි මේ මනසේ ස්වභාවය. ඒක අසාමාන්‍ය නෑ. අසාමාන්‍ය වෙන්නේ ඒක ඇතුළෙම ගැලිලා ගැලිලා ගැලිලා ගැලිලා හිටියාම. එහෙම බෑ බෑම කිය කිය හිටියාම එදිනෙදා වැඩ ඉවර කරගන්න බැරි වුණාම ඒක විෂාදයකට. ඒක රෝගී තත්ත්වයක්. මට මුණ ගැහිලා තියෙනවා. මං එහෙම අය ගොඩක් අය බලලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රේම සම්බන්ධතාවයන් ඇතුළේදී මට මෙහෙමයි කියන්නේ, මම කාත් එක්කවත් යාළුවලා හිටියේ නැහැ අවුරුදු ගාණක්. මගේ පළවෙනි ආදරේ, ඒ නිසා මට මේක අමතක කරගන්න බෑ. දැන් ඔක්කොම මතක් වෙනවා. මොනවද මතක් වෙන්නේ? දුගුණු තෑගි මතක් වෙනවා. එයාට පර්ෆියුම් දීලා ඒ සුවඳ දැනෙනකොට එයාගේ රූපෙ මතක් වෙනවා. එහෙම කියනවා. ඉතින් අපි උපදේශනයේදී කරන ක්‍රමවේදයක් තියෙනවා එහෙම අයට විෂාදයෙන් ගලව ගන්න. මොකද්ද ඊට පස්සේ කරන්නේ? විභාග තියෙනවා, ලියන්නේ, රස්සාවට යන්නේ නැහැ, කන්නේ බොන්නේ නැහැ, කාමරයකටලා ඉන්නවා, අඬනවා. ඔව් එහෙම එනවා. දිගු කාලයක් එහෙම තියෙනවා නම් අන්න ඒක තමයි ප්‍රතිකාර සැලැස්ම. එතෙන්ටයි අපි කතා කරන්නේ. එනිසා අපි දැන් වෙන් කර ගමුද? ඔව්, දුකෙන් නැගිටින්න පුළුවන් ඕනම මිනිහෙකුට. විෂාදයෙන් නැගිටින්නත් පුළුවන්. නිශ්චිත ක්‍රමවේදයකට අපි අනිවාර්යයෙන්ම ප්‍රතිකාර ලබා ගන්න ඕන. සමහර වෙලාවට උපදේශණයෙන් ප්‍රමාණවත් වෙන්න පුළුවන්. උපදේශණය ලබා දෙන උපදේශකවරයා නිගමනය කරන්න පුළුවන් උපදේශණයට පෙර ඔබ මනෝවෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගන්න ඕනද කියලා. ඒක කරගන්නගෙන යෝජනාව මම ඔබට කරන්නේ, එදිනෙදා ඔබ මේ දක්වා ජීවිතේ කරගෙන ආපු සතුටු සුන්දර සොඳුරු අවස්ථාවන් මඟ හැරගෙන හුදකලා වෙලා කනස්සල්ලෙන් ජීවිත ඉදිරි අපේක්ෂාවකින් තොරව ඔහේ ඉන්නවා නම් සමහර වෙලාවට විෂාදෙහි අඳුරු සෙවණැලි වෙන්න පුළුවන්. සමහර එක දුකක් ඇතුලේ ආශක්ත වෙච්ච එකේ ප්‍රතිඵලය වෙන්න පුළුවන්. ඒකයි අපි මේ දේශනාව ඇත්තටම මතක් කරගෙන ආවේ. දැන් අපි හොයමු. මං කිව්වනේ යෝජනා තියෙනවා කියලා. අහිමි වීම නවත්තන්න බෑනේ. දාලා යනක නවත්තන්නත් බෑනේ. ඒකනේ ඇත්ත කතාව. ඒක ඇත්ත කතාව. අහිමි වෙන එක, දාලා යන එක නවත්තන්න බෑ. හැබැයි මේක හිත ඇතුලේ ශෝකය තුනී කරගෙන එදිනදා ජීවිතේ ගත කරගෙන යන්න අවශ්‍ය කරන යෝජනාවලියක්. එකක් දේශනාවේදීම ඔබට මතක් වුණා. ඒ තමයි යම් පිච්චන්න ලබති දුක්ඛං කියන එක. ඒකෙදි යෝජනාව තමයි බලාපොරොත්තු වැඩි වෙන තරමටම ශෝකයේ දුක වැඩි කියන එක. ලැබීම් හිමිවීම් වැඩි වෙන තරමටම ශෝකය වැඩි. උදාහරණයක් අපි එහෙම කියමුකෝ. එක ගෙදරක අම්මයි තාත්තයි දරුවෙකු ඉන්නවා කියන්නේ එක දරුවයි. දැන් ඒ දරුවයි අම්මයි තාත්තයි විතරක් නම් ඉන්නේ, ඔවුන්ට අහිමි වෙන්නේ තුන් දෙනෙක්. එතකොට එක්කෙනෙකුට තියෙන්නේ දෙකක් දරා ගැනීමෙහි දුකක්. සමහර තැනක 10 දෙනෙක් ඉන්නවනම් දුක් 10ක් 9ක්. ඒ කියන්නේ ඇත්ත කතාව තමයි යටිපෙලේ තියෙන තරමට නේද දුක. ගැන භෞතික දේවල් ගොඩාක් තියෙනවා කියලා අයින් කරන්න නෙමෙයි, තියෙන ඒවට බැඳිලා ඉන්න තරමට දුක කියලා ඊළඟට මම මේ යෝජනා කරන්න හදන්නේ. නැත්තම් කෙනෙක් වරදවා ගන්න පුළුවන් මොනවත්ක්ම නැති අය තමයි සතුටෙන් ඉන්නේ කියලා. නැහැ. බුදුදහමේ තියෙන ප්‍රමාණයට දුක තියෙන්නේ ඒකට බැඳිලා තියෙන ප්‍රමාණයට. බුදුදහම උගන්වන්නේ තියෙනව නැති කරගන්න නෙමෙයි, තියෙන ඒවට නොබැදී ජීවත් වීමෙහි කලාව. ඇත්තම කතාව මනෝවිද්‍යාඥයෝ කියන්නේ ඉච්ඡා බංගත්වයෙන් මනෝරෝග වලට මුල. ඒ කියන්නේ කැමැති පරිදි පැවතීමක් නැතිකම. ඉතින් ලෝකයේ කැමැති විදිහට පවතින්නේ නැති එකම තමයි රිද්මය. ඒක නිසා ඔබට කවුරු හිටියත් මොනව තිබුණත් අහිමි වීමෙහි යථාර්ථයත් එක්ක පරිහරණය කරනවා නම්, ස්පර්ශ කරනවා නම් පීඩණය આવමයි. අර මම ඔබට කිව්වේ අවුරුදු 3ක ප්‍රේමයක් ජයග්‍රහණය කරගත්ත මනුස්සයා ඊට පස්සේ ඒක රැකගැනීමේ අසහනය තමයි තිබුණේ. අහිමි වීමේ බය තමයි ඊට පස්සේ තිබුණේ. හැබැයි යථාර්ථවාදීව පිළිගන්න වෙනවා, ඔව් මේ ලෝකේ යථාර්ථය තමයි අහිමි වීම. වෙන කිසි දෙයක් නෙමෙයි. එතකොට දැන් මේ බණ අහන හැටි දෙන්න පුළුවන්. කවදද අහිමි වෙන්නේ? එන අවුරුදු 40ක් 50ක් එකට ඉඳලා අහිමි වෙනවා නම් කමක් නැහැ කියලා. මතක තියාගන්න, එතන අහිමි වෙනකොට දුක හිතෙනවා. අහිමි වීම කලින් දැනගෙන හිටියේ නැත්තම්, අවබෝධ කරගත්තේ නැත්තම්. ගොඩාක් අයට එහෙම හිතෙනවා. මොකද අහිමි වීම කියන කාරණාව හරි දුක කියන කාරණාව හරි නිශ්චිත රේඛාවක මේ කාලෙදි කියලා කියන්නේ බැඳෙන තරමට රිදෙනවා වැඩි. ඒක ඇත්ත. ඒ නිසා අපි උගන්වන්නේ තියෙන ඒවා ගොඩක් නම් ඒකට බැඳිලා ඉන්නේ තරමටම දුක සාපේක්ෂව තියෙනවා. ඒක ඇත්ත කතා. දැන් කෙනෙක් මලහම දුකයි තමයි අපි බැඳිලා හිටියොත්නේ. අපි ආදරය කරන කෙනෙක් මලහමනේ දුක. ඇත්ත කතාව ඒකනේ. දැන් සමහරුන්ට මේ ගමුවේ බන්ධනාගාරයේ සිද්ධිය ප්‍රවෘත්තියක් විතරයිනේ. සමහරුන්ට ඒ උනාට ඒ බන්ධනාගාරයේ රැඳවියන්ගේ මියගිය ගෙවල් වලට ඒ අම්මලාට දැක්කද මාධ්‍යවල කෑ ගහනවා මම පුතා වෙනුවට මාව ඇතුළට අරන් යන්න කියලා පෝ අම්මලා හිටියා නේද? ඔව්, ඒ මාතෘවත්කම තියෙනවා. ජීවිතේ කොතන හරි අඩුපාඩු වෙලා වරදින්න ඇති. හැබැයි ඒකේ මව්වත්කම නැති වෙන්නේ නැහනේ. ඔවුන්ට දැනෙන වේදනාව සමහරුන්ට ප්‍රවෘත්තියක් විතරක් වෙන්නේ එතෙන්ට අපි බැඳිලා නැති හන්ද. ඒක තමයි ඇත්ත. ඔබේ ගෙදර මලගම ඒ මීගමුවේ මිය ගියපු අම්මලාගේ හදවතට නොදැනෙන්නේ ඔබ නොදන්න නිසාසා ඔබට ඔවුන් බැඳිලා නැති හන්ද. මේක තමයි ඇත්ත. එනිසා මේ සිදුවීම් ඇතුලේ අපිට ඉගෙන ගන්න තියෙන ප්‍රධානම දේ තමයි අහිමි වීම පිළිගන්න. මේක එක න්‍යායක්. බුදුදහමත් මේක කතා කළා කලින්. දැන් අර නූතනේ කතා කරන මනෝවිද්‍යාත්මක සාධකයේ තමයි අහිමි වීම පිළිගන්න ඕන. ඒ කියන්නේ ඒක යථාර්ථවාදීව ලෝකයේ ස්වභාවය හැටියට. ඒක දැකලා තියෙනවා. ප්‍රතික්ෂේප කරලා බෑ. අහිමි වීම ප්‍රතික්ෂේප කරලා බෑ. ඒ නිසා අපි ඔය උපදේශන වැඩසටහන් වලදී ප්‍රේමයේ වගේ බිදිච්ච තැන් වලදී ඒ අයට තහනම් කරනවා. විරහ ගීත ඉවත් කරන්න. මොකද විරහ ගීත ඇතුලේ වැඩිපුරම මතක් කරවන්නේ අර අහිමි වෙච්ච වේදනාව තව දුක් වැඩි වෙනවා. කැතැසිස් කියන එක නෙමෙයි මේ. කැතැසිස් කියලා කියන්නේ මනෝවිද්‍යාවේ වෙන කාරණාවක්. එතකොට විරහ ගීත ඇතුළෙම තව තව තව තව තව තව තව තව මතක ආවර්ජනය වෙලා මේක ડિප්‍රෙෂන් වලට යන්න පුළුවන්. එහෙම ඒවා තියෙනවා. ඒ නිසා අපි මෙතනින් නිදහස් වීම සඳහා අහිමි වීම ඍජු පිළිගන්නවා. මේක බාර ගන්නවා. අහිමි උනේ මට විතරක් නෙමෙයි. මම බොහෝ දෙනෙකුට කියලා තියෙනවා සමහර පෞල් උපදේශනයේදී දෙන්නගේ කැමැත්තෙන් දෙන්න ඉවත් වෙන්න හදනවා. දෙන්න බොහොම කැමැත්තෙන්. මේ ප්‍රශ්නයක් තියෙනවා සමාජයෙන් එල්ල වෙන විරෝධතා. මං අහන්නේ ඔබ දෙපළට ගලපවගෙන ජීවිතේ ඉන්න බැරිද? බෑ කියනවා. මෙරි තමයි ජීවත් වෙන්න වෙන්නේ කියනවා. එතකොට අපිට ඒගොල්ලන්ට තීරණයක් ගන්න සාධක දෙන්න පුළුවන්. එහෙම ඇත්ත. සමහර ඒවා නම් එකට ඕන තරම් ඉන්න හේතු තියෙද්දි යන ඒවා තියෙනවා. හැබැයි ඒ මම උන්ට යෝජනා කරන්නේ මේ පළවෙනිම දෙන්න ඔබ දෙන්න නෙමෙයි. ඒකයි වැදගත්. එනිසා ඔබේ ගෙදර සිද්ධ වෙච්ච මලගම හරි ඔබ දාලා ගියපු කෙනෙක් හරි ඔබ තනි වෙච්ච කෙනෙක් හරි වෙන්නේ නැති මේ වෙලාවේ ඒ පළවෙනියා ඔබ නෙමෙයි කියන එක පිළිගන්න. මේ ලෝකේ ස්වභාවය ඒක තමයි. අහිමි වීම. දෙක, හැඟීමක් යටපත් කරගන්නේ නැතුව ඒක අන්න කැතැසිස් එක. ඒ කියන්නේ මනෝවිද්‍යාත්මක ප්‍රතිචාරයක් දක්වන්න අවස්ථාවක් දෙන්න ඕන. ඒක ඊටාම වැදගත්. ඒ කියන්නේ හැඟීම ප්‍රකාශ කරන්න ඕන. බය වුණාම බය වෙච්ච බව කියන්නේ නැහැ. දැන් සමහර අය මට මුණ ගැහිලා තියෙනවා. හාඳුරන්නේ මට දැන් අම්මගේ අහිමිව දරා ගන්න බැ. මම අම්මගේ මලකඳ ගෙදරට ගේනකොට ඇඬුවෙත් නැහැ. ඔක්කොම වැඩ්ඩික් කළා. පාංශුකුල්ල දෙනකොට ඇඬුවෙත් නැහැ. මම තද කරගෙන හිටියා. පැන් වඩනකොටත් අඳුළු ආවා. ඇඬෙන්ඩ කෑ ගහලා මට අඬන්න හිතුණා. ඒ වුණාට මම ජෙනරල් මැනේජර්නේ ෆැක්ටරි එකේ. මං අඬන එක හොඳ නැහැ. දැන් මම කාගෙන හිටියා කියනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? කාගෙන හිටපු එකේ ප්‍රතිඵල ડિප්‍රෙෂන්. මතක තියාගන්න දුකක් පිටකරන්න කඳුලක් වැටෙන එක අස්වාභාවිකවත් අසාමාන්‍යවත් නැහැ. අපි මේ රටවස්ලේන ආහාර තියෙන සාමාන්‍ය මිනිස්සු දුකකට ඇඬෙනවා. දුකක් ප්‍රකාශ කරන්න කඳුලකින් පුළුවන් නම් ඒක ඉවර වෙන්න ඕනේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ හැමදාම අඬා ඉන්නව නම් තමයි විෂාදයට යන්නේ. පීඩණයට කෑ ගහලා ඇඬුවට කිසිත් තැනක ඒක තහනම් කරන්නේ නැහැ. මොකද අර බලෙන් රඳවගෙන ඉන්නවට වඩා හැඟීම මුදා හැරලා අපි නිදහස් වෙන එක ඉතාමත්ම වැදගත් කැතැසිස් එකක්. ඒකයි ඇත්ත කතාව. නැත්තම් මහා අකුසලු සිද්ධ වෙන සමහර ඉන්නවනේ. ඔය ඉන්නවනේ මුණ ගැහෙන අය හිතේ තියාගෙන පැසෝ පැසව ඉන්නවා. ගියාට පස්සේ බනිනවා. කෙනෙකුට දෙයක් කියන්න තියෙනවා නම් වරදක් පෙන්වන්න තියෙනවා නම් නිමින්සරේ කතා කරලා පෙන්නලා ඒක ඉවර කරනවා මිසක්ක හිතේ තියාගෙන ඉන්නේ නැහැ. හිතේ තියාගෙන ඉන්නකො මොකද වෙන්නේ? එයාගේ රූපේ දැක්කත් පැසවනවා. කටහඬ ඇහුණත් පැසවනවා. කවුරු හරි එයාගේ හොඳක් කිව්වත් පැසවනවා. පරාදී. අනුන්ගේ ලෙඩ බෙහෙත් තමන් ගිලිනවා. ඒක නිසා මේ කිතා වැදගත් හැඟීම් ප්‍රකාශ කරන්න. ප්‍රතිචාර දක්වන්න. ප්‍රතිචාරයේ වැදගත් දේ තමයි අනුන්ටත් තමන්ටත් හානියක් නොවනසේ. ඒකයි වැදගත්. කර්ණ දෙකක් අපි දැන් කතා කළා. ඊළඟට ඒ මොන අහිමිවත් වුණත් තමන් කියලා පුජ්‍යලයා ඉන්නවනේ. ආන් ඒ තමන් කියන පුජ්‍යලයාට ගෞරවයෙන් කරුණාවෙන් සලකන්න. ඒක හැම වෙලාවෙම බලන්න. ඒ ගෞරවය දෙන්න පුළුවන්. තමන්ට තමන්ගේ ගෞරවය දෙන්න පුළුවන්. ඊළඟට හැම වෙලාවෙම උත්සාහ කරන්න මොන අහිමිවීමක් තිබුණත් එදිනෙදා කරගෙන ආපු වැඩ ටික ඇත්තටම රූටින් එකකට කරගෙන යන්න. අමාරු වෙනවා. කන්න හිතෙන්නේ, වැඩට යන්න හිතෙන්නේ, නාන්න හිතෙන්නේ, කාත් එක්කවත් කතා කරන්න හිතෙන්නේ. ඒවා තමයි එන්නේ. නමුත් උත්සාහ කරන්න මට මම ආදරය කරන හන්දා මම අනිවාර්යයෙන්ම මගේ දෛනික වැඩ කරන්න ඕන කියලා. ඒ ටික අමාරුවෙන් හරි කරන්න ඕන. හැබැයි ළඟම කෙනෙක් අහිමි වෙච්ච පවුලක මේක ඉතා වැදගත්. කෙනෙක් එහෙම තැනකට වැටුනහම ෆැමිලි සපෝට් කෙනෙක් ගොඩක් ඕන. යාළුවෝ ගොඩක් උදව් කරන්න ඕන. තනි වෙන්න හදන හැමෝටම තනි වෙන්න දෙන්නේ නැතුව ඒගොල්ලන්ව සමාජයට සම්බන්ධ කරගන්න ඕන. වටිනාකම් ආපහු එයාට දෙන්න ඕන. එයා මේ දක්වා කරගෙන ආපු එයා සතුටු වෙච්ච දේවල් වල යොදවන්න වටපිටාවේ ඉන්න අයගේ මැදිහත් වීම ඉතා වැදගත්. ඒකට තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන්නේ. ඒක තමයි. ඒක නිසා හැබැයි මේකෙන් කියවෙන්නේ අර ගොඩාක් දුකෙන් දුකෙන් දුකෙන් ඉන්නකොට ඒ දුකෙන් මිදවීම සඳහා තමයි මැදිහත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ දුක වැඩි කරන්න එම නෙමෙයි. ඒ නිසා මෙයාගේ තියෙන පීඩනය අහන්න, එදිනදා වැඩවලට යොමු කරවන්න, එයා සතුටු වෙච්ච දේවල් වල නිමග්න කරන්න. නිසා මට ඔබට එක කාරණාවක් නිදර්ශනාත්මකව මේකට කියන්න පුළුවන්. ඒ කියන්නේ මම කියන්නේ ඔබට අනවශ්‍ය සිතුවිලි ඇවිදilla තියෙනවා අහිමිවීම එක්ක විෂාදයට යන්න. අහිමිවීමක් දරා ගන්න බැරි වීමක් සහ මේ අතාර්කික සිතුවිල්ලක් කරා. මට ඒකට ඔබට එක යෝජනාවක් කරන්නත් පුළුවන්. මොකද මගේ උපදේශන කාමරයේ සිදුවිච්ච සිදුවීමකුත් එක්ක පලාතත් අපි නොකියයිමු. ළඟදිම වෙච්ච සිදුවීමක් හන්දා ඒ තමයි අපිට තියෙනවා අපේ හිතුවිලි පරීක්ෂා කරගන්න කියලා මනෝවිද්‍යාවේ ක්‍රමවේදයක්. ඒක කොහොමද කරන්නේ? මේක න්‍යායක් උපදේශන ක්‍රමවේදේ. අපි කියනවා මේකට මේ අපේ සිතුවිලි නැවත අපි තිබිච්ච විදියට සකස් කරන්න උපරිම උත්සාහයක් දරන අවස්ථාව. ක්‍රමවේදය මෙන්න මේක. සිද්ධිය තමයි එයාගේ මව, මේක දුවකට වෙච්ච සිදුවීමක්, මිය යනවා ආණ්ඩුවේ ඉස්පිරිතාලේ. මෙයාගේ තියෙන පසුතැවීම තමයි මට මගේ අත්තරද්දන් නිසා තමයි අම්මා මලේ. අම්මගේ වයස අවුරුදු 90යි. දැන් දුවගේ අත්වැරද්ද කිනුළු මලේ විෂාදයට ගිහිල්ලා තමයි මයි ගාවට එන්නේ. මං ඒව ඇයි ඔයාගේ වරදින් මලේ? නෑ, මට තිබුණා පුජ්‍යලික රෝහලක අම්මව නවත්තන්න. ඔන්න පසුතැවීම. ආණ්ඩුවේ ඉස්පිරිතාලයක් කිරේකේදී තමයි මලේ. හැබැයි පුජ්‍යලික ඉස්පිරිතාලේ ගිටියානම් බේරගන්න තිබුණා. ඒ පසුතැවීම තිබුණේ. දැන් ඒකෙන් කොහොමද මේක ගලවන්නේ? අන්න සිතුවිලි තර්ක කරන්න උගන්වනවා. අපි මැදිහත් වෙන්නේ එතෙන්ට. මං අහනවා පුජ්‍යලික රෝහලවල මිනිස්සු මැරෙන්නේ නැද්ද? එතකොට ආණ්ඩුවේ ඉස්පිරිතාලේ වෛද්‍යවරු ලෙඩාව බැලුවේ නැද්ද? බැලුවා. එහෙමනම් මොකද ප්‍රශ්නේ? නෑ, ඒත් මට හිතනවලු ආණ්ඩුවේරෝ, මං කෝ ඔයාගේ නෑයෝ කී දෙනෙක් ආණ්ඩුවේ ඉස්පිරිතාලේ මිය ගිහිල්ලා තියෙනවද? පුජ්‍යලික ඔක්කොම මිය ගියේ පුජ්‍යලික රෝහල්වල. අම්මව ගෙනිච්ච විතරයි ආණ්ඩුවේ ඉස්පිරිතාලේට ඒ වෙලාවේ මුදල් තිබුණේ නෑ. ඒත් මම කිව්වා මතක තියාගන්න, ඒ අයත් බේරිලාවේ නෑ. මිය යෑමට රෝහල බලපාන්නේ නෑ. විදේහදකම් බලපාන අවස්ථාවල් තියෙනවා. එනිසා ඔළුවෙන් හදාගෙන ඉන්නවා කරගන්න බැරි වෙච්ච නිසා තමයි මේ මිය ගියේ කියලා. මිය යෑම නෙමෙයි ඇත්තටම දුක වෙලා තිබුණේ, මට කරගන්න බැරි වීම. මතක තියාගන්න, මරණ ධර්මතාවයගේ අහිමි වීම දේවල් වල ඇතුලේ එකම හේතුවක් නිසා මේවා වෙන්නේ නැහැ. මං එයාට කියපු පාඩම මේ. රෝහල මාරු කරා කියලා ලෙඩුගේ ආයුෂ වැඩි වෙන්නේ නැහැ නේද? දැන් එල්ලුනෝ ආවත් ලෝකෙට රත් වෙලා මිනිස්සු මැරෙන්න අපි මේ තෝර මරන්නේ නැහැ. එම් මැරෙන්නෙත් නැහැ. වෛද්‍යවරු අන්තිමට නර්සස්ලා එහෙම නැහැ. මේව ධර්මතා. මරණ ධර්මතාවෙහි පාඩම උගන්වපුවාට පස්සේ තමයි ඒ දුව ඔළුවට ගත්තේ ඇත්ත කතාව. එහෙමනම් මගේ අතින් වරදක් වෙලා නැති බව. සිතුවිලි ප්‍රශ්නකරන්න තමයි උපදේශකවරයෙක් ඔබව මෙහෙවන්නේ. මම මේ සාමාන්‍ය කාරණාවක් ඒ වගේව ඕන තරම් අපි උපදේශන කාමරය ඇතුලේදී සිද්ධ වෙනවා. එනිසා ඔබට මම කරන යෝජනාව බෞද්ධ ධර්මානුකූලව අර මුණ්ඩ රජුරවන්ට කළා වගේම ලෝක යථාර්ථය කලින් දැනගන්න පිළිගන්න. ඒක තමයි හැබෑව. අහිමි වෙනකොට දුක හිතන බව හැබෑව. ඒක හැමෝටම හිතෙනවා. හැබැයි හිමි වෙනකොටත් තියෙන්නේ දුකක් කියලා තේරුම් අරගෙන හිටියාම අහිමි වෙනකොට අඬා වැළපෙන එක අඩු වෙනවා. ඒක ඇත්ත කතාව. ඒක පිළි නොගත්ත චරිතයේ කිසා ගෞතමිය. හැබැයි පිළිගත්තට පස්සේ කිසා ගෞතමිය රහත් වෙනවා. තේරෙනවද වෙනස? එකම චරිතය ඇතුලේ ශ්‍රුතවත් වීම සහ අශ්‍රුතවත් වීම ඇතුලේ නිවීම සහ ඇවිලීම දැක්ක හැටි. එනිසා ඔබටත් මම මේ යෝජනා කරන්නේ අපිට සීමා කරන්න බැරි, අපිට නවත්ත ගන්න බැරි කිසිම දෙයක් එක්ක ගැටෙනවට වඩා ඉන්නකම් අපි ඒ සුහදතාවෙන් රැඳීමත් තියනකල් භුක්ති විඳීමත් අහිමි වීමේදී එක ලෝක ස්වභාව ධර්මයට යටත් වන බව තේරුම් ගැනීමත් කියන කාරණා හිතෙන් පිළිගත්තොත් ඇවිලෙන හිත් ගොඩාක් නිවා ගන්න පුළුවන්. නැති වෙච්ච ඒවට දාලා ගිය ඒවට වෛර කරන්නේ නැතුව දුක් වෙන්නේ නැතුව දැන් ජීවත් වෙන්න පුළුවන්. මොකද ඕක ඔබේ ගෙදරට ඔබේ හිතට විතරක් ඇති වෙච්ච දෙයක් නෙමෙයි. ඉපිද මැරෙන යලි ඉපිදෙන මේ නොතිර සසර සාගරේ අපි කාටත් ඒවාට මූණ දෙන්න සිද්ධ වෙනවමයි. ඒ නිසා තමයි ජාතිපි දුක්ඛා කියලා බුදුරජාණන් වහන්සේ ඉපදීම දුකක් බව මතක් කළේ. ඒ දුක ශෝකේ නැති කර ගැනීමට නම් ඉපදීමයි නැති කරන්නේ. ආන් ඒකට තමයි ටිකෙන් ටික එකතු කරපු වතුර බිඳුව බිඳුව එකතු කරලා කලයක් පිරුණා වගේ මේ මනස හිත දහමෙන් ටික ටික හරී පෝෂණය කරන්න ඕනන්නේ. එහෙම පෝෂණය කරගත හැකි ධර්ම මාර්ගෝපදේශයක් බවට අද දිනේදී මේ දේශනාවද ඔබට මාර්ගෝපදේශයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාවේ සමාප්තිය සටහන් කරන්නේ. අද දවසේ මේ දේශනාවෙහි දායකත්වය අංක A5 නුවරපාර අබේපුස්ස වරකාපොළ ලිපිණෙහි පදිංචි විශ්‍රාමලත් පාඨශාලාචාර්ය සී රාජපක්ෂ මහත්මිය විසින් දරනවා. එක් දායකත්වයක් 2026 අප්‍රේල් මාස 9 වන දින අභාවප්‍රාප්ත වනට යෙදුන W.A. ගෝඨාභය සේනානායක මහත්මාගේ තෙමස් පූර්ණ පින්කම වෙනුවෙන් එතුමට පින් අනුමෝදන් කිරීමයි ප්‍රධානතම අරමුණ. එවැගේම මිය පරලොව ගිය W.A. ගෝඨාභය සේනානායක මහතාගේ ආදරණීය බිරිඳ වන සී රාජපක්ෂ මහත්මිය, දියණියවරුන් වන සන්ධ්‍යා, කුමුදුනේ, චමරීහා පුතු කල්ප සේනානායකයත්, ඒ වගේම බෑනාවරු වන බණ්ඩාර හා ලලිත්, ලේලිය වන අසානි, මිනිබිරියන් දෙදෙනා වන චමෝද්‍යා හා තරුසියනායට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් කියන කාරණාව ඔවුන්ගේ ප්‍රාර්ථනාවක් හැටියට තියෙනවා. ඒ වගේම දේශකයන්න් වහන්සේට ආශිර්වාද කරන අතර net fm ගුවන් විදුලි නාලිකාවේ සභාපතිතුමන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම සහ ලෝකවාසී හැම දිනටම ආශිර්වාද කරන්නයි කියලා ප්‍රාර්ථනාවක් ඔවුන්ගේ හිතේ. ඒ වගේම මාවර මණ්ඩිය අංක 376-1 ගෝණහේන කඩවත ලිපිණෙහි පදිංචි රාණී බාලසූරිය මහත්මියගේ දායකත්වයේ ජූලි මාසයේ 15 වන දිනට යෙදෙන එතුමියගේ 63 වන ජන්මදිනය නිමිත්තෙන් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නට, ජූලි මාසයේ 7 වන දින 65 වන ජන්මදිනය වෙනුවෙන් පීරිස් අයියාට ආශිර්වාද කිරීම, ජූලි මාසයේ 26 වන දින 39 වන ජන්මදිනය සමරන දිනේෂ් ලක්මාල් පුතාටත් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත්, ආදිත්‍ය ප්‍රබෝධ පුතාට සහ රුසිරු සසිමිතගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පරලෝක සැපත් ස්වාමියා චමිලා දීනේ ඇතුළු සියලු දෙනාටම පින් අනුමෝදන් කරන්නටයි යෝජනාව. එනිසා අපි ප්‍රාර්ථනා කරමු දායකත්වයේ දරන ඔබගේ ප්‍රාර්ථනාවන් වගේම දේශනාව ශ්‍රවණය කළ ලක්වාසී ලෝවාසී හැම දෙනාගේම හදවත් තුල ඇති සාදු සම්මත සියලු ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ කරගන්නට මේ දේශනාවේ ආශිර්වාදයේද ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයේද නොඅඩුව ලැබේවා සලසේවා. ජීවිත තුල අගුණ අදහම් දුරු වී සුගුණ සදහම් වැඩි වේවා. මළගේ ඥාතින්ටත් ඔබටත් මටත් දෙවියන් සහිත ලෝක සත්වයාටත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවී සැනසෙන්නට අද දවසේ මෙම ධර්ම දේශනාව පිහිට පිළිසරණ වේවා කියා ඉන්න තැනක ඉඳන් අපි සෙත් ප්‍රාර්ථනා කරගනිමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති.
1: සාදු සාදු සාදු. මෙත්නෙත් පාමුල ධර්මානුශාසනාවයි නිමවටපත් උනේ. අදත් අපේ ගෞරවනීය ආරාධනෙන් මෙත්නෙත් පාමුල වැඩසටහන වෙනුවෙන් වැඩමවවදාල මිරිහාන විවේකාරාම විහාරවාසී මනෝවිද්‍යා උපදේශක ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජනීය කුට්ටිකුලමේ පේමාලංකාර ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ උතුම් ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කරනවා. වැඩසටහන නිමා කරන වෙලාවේ විශේෂයෙන්ම සිහිපත් කළ යුතු කාරණා කීපයක් තිබෙනවා. මෙත්නෙත් පාමුලහන බොහෝ අය බොහොම සමීපව තමන්ගේ තිබෙන මානසික ගැටලූන්, තමන්ට හිතයිශීන්ගේ තිබෙන ගැටලූන් ඉදිරිපත් කරලා මානසික උපදේශනය ලබන්නට අපි කුට්ටිකුලමේ පේමාලංකාර ස්වාමීන් වහන්සේ වෙතට යොමු වෙන්නට අපේක්ෂාවෙන් ඉන්න පිරිස බහුලයි. ඉතින් අපි ඔබට සිහිපත් කරන එවැනි අපි ස්වාමීන් වහන්සේගෙන් උපදේශනය ලබන්න බලාපොරොත්තු වෙමින් ඔබ වෙනුවෙන් මෙන්න මේ දුරකථන අංක වලට කතා කරලා ඔබට ඒ පිටබඳ විස්තර දැනගන්නට හැකියාවක් තිබෙනවා. 07.013.403 07.013.403 අපේ කුට්ටිකුලමේ පේමාලංකාර ස්වාමීන් වහන්සේගේ කාර්යාල අංකයට කතා කරලා ඔබට ඒ සඳහා අවස්ථාව උදා කර ගන්නට පුළුවන්. ඒ වගේම මෙත්නෙත් පාමුල ධර්ම දේශනාව නැවත ශ්‍රවණය කරන්නට ඔබට පුළුවන් නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසිලා. නේත්‍රාලෝක YouTube නාලිකාවේ මෙත්නෙත් පාමුල ධර්ම දේශනාව පමණක් නොවේ, මෙත්නෙත් පාමුල ධර්ම සාකච්ඡාව නේත්‍රාලෝක YouTube නාලිකාවෙන් ඔබට අහන්නට පුළුවන්. ඒ නිසා අපි ඔබට බොහොම හෘදයාංගමව ආදරෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා වෙනදාට මෙත්නෙත් පාමුලේ ඔබ ඇහු ධර්ම සාකච්ඡාව නේත්‍රාලෝක YouTube නාලිකාවේ තිබෙන නිසා නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසිලා එම ධර්ම සාකච්ඡාවත් අහන්න කියන කාරණා. ඒ වගේම තවත් සිහිපත් කළ යුතු කාරණා කිහිපයක් තිබෙනවා. ඒ අතර විශේෂයෙන්ම ට්‍රැවල් නෙත් ආයතනය පිළිබඳව අපි සිහිපත් කරන බොහොම ගෞරවයෙන් බුද්ධ දේශයේ ඔබ සතුටින් වඳින්න යන අපේක්ෂාවෙන් ඉන්නේ. දඹදිව යන්න කොයි මොහොතේද මගේ ජීවිතයේ අවස්ථාව උදා වෙන්නේ කියලා ඔබ සිත සිත ඉන්නේ. තිනෙවැනි සිතුවිල්ලක යථාර්ථය බොහොම ගෞරවණීය ආකාරයෙන් තමන්ගේ ජීවිතය ලං කරගන්නට කැමති පින්නතුන්ට අපි සිහිපත් කරනවා. ට්‍රැවල් නෙත් එකතු වෙලා ඒ දඹදිව වන්දනාව ඔබ සිදු කරන්න. ට්‍රැවල් නෙත් ආයතනය කියන්නේ ඔබට අවශ්‍ය සියලුම පහසුකම් සහ විශ්වසනීය සේවයක් දඹදිව වන්දනාව පුරාවටම ඔබට ලබා දෙන ආයතනයක්. ඒ නිසා ට්‍රැවල් නෙත් ආයතනයත් එක්ක එකතු වෙලා ඉදිරි වන්දනා ගමන් සඳහා යොමු වෙනවා නම් 011128633 අංකයට කතා කරන්න. 011128633 එහෙම නැතිනම් 07667163872 අංකයක් විවෘතව තිබෙන්නේ. ඒ විතරක් නෙමෙයි ඔබේ ගමේ නගරයේ පැවැත්වෙන්නා වූ විශේෂ වැඩසටහන් තිබෙනවා ධර්ම දේශනාමය වැඩසටහන්. ඒ ඇතැම් වෙලාවට ඔබේ නිවසේ වෙන්න පුළුවන්. ඔබේ මළගිය ඥාතීන් වෙනුවෙන්, මියගිය ඥාතීන් වෙනුවෙන් වාර්ෂිකව, මාසිකව, තුන්මාසිකව මෙයාදී කොටගත්තු ඕනෑම මතක ධර්ම දේශනාවක් පවා ඕනෑම ධර්ම දේශනාවක් නෙත් රේඩියෝ ඔස්සේ විකාශය කරගන්නටත්, ඒ වගේම නේත්‍රාලෝක YouTube නාලිකාව ඔස්සේ රූදසුන් සහිතව වීඩියෝ ඔස්සේ විකාශය කරගන්නටත් නෙත් සමග අපිත් සමග අත්වල් බැඳගන්න ඔබට පුළුවන්. ඔබේ ගමේ පන්සලේ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාව නෙත් රේඩියෝ ඔස්සේ විකාශය කරගන්න ඔබට හැකියාවක් තිබෙනවා. ඒ වගේම නෙත් රේඩියෝ විමන කියන අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වැඩමවල ඔබේ ප්‍රදේශයේ ගමේ නිවසේ ධර්ම දේශනාමය පින්කම සිදු කරන්නට අපේක්ෂාවෙන් ඉන්නවා නම් එයත් නෙත් එක්ක එකතු වෙලා ඔබට කරන්නට පුළුවන්. ඒ නිසා එවැනි අපේක්ෂාවක් තියෙන අයට 07796082 අංකයට කතා කරන්නට ආරාධනා කරනවා. ඒ ආරාධනාවත් කරමින් අද මෙත්නෙත් පාමුල වැඩසටහන මෙලෙස නිමාවටපත් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.
2: මෙත්නෙත් පාමුල
3: FM 95 FM 94.8 Net FM.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: FM 95 FM 94.8 net FM
3: Sati Antea
4: Hello, hello
3: Sati Antea

0: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
1: හරි ගියේ හරිම තැනට ගිහින්ද? LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
0: LOLC

0: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib sri lanka.
1: බැයෙන් බැය අලුත් වන අලුත් පැය විමසුම at news.
2: අයිබුවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම ගයශ්‍රී ගමගේ. බුත්තල කතරගම ප්‍රධාන මාර්ගයේ ගෝණගං අර පොලිස් බල ප්‍රදේශයට අයත් 15 කනුව ප්‍රදේශයේදී අනතුරක් සිදුව තිබෙනවා. මෝටර රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනය වී ගසක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. එම අනතුරින් මෝටර රථයේ ගමන්ගත් දෙදෙනෙකු තුවාල ලබා බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව එක් පුද්ගලයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් මහරෝහලට මාරු කර යවා තිබෙනවා. අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගෝණගං අර පොලිසිය විසින් සිදු කරනු ලබනවා. ඊළඟ net news පෙරවරු 10ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: විශ්වාස කරන සත්‍ය
3: ඔබ වෙත ගෙන එන්නේ.
4: හරි ගියේ හරිම තැනට ගිහින්ද? LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
6: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස. දිව්‍ය කුළුබඩු නිෂ්පාදන. අම්මගේ අත්ගුණය.
0: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib sri lanka.

0: ඇති මොබටෙල් ෆයිබයික ගෙදරම ෆිට් කරන්න ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න ගේමින් වලට ලෝ ලේටන්සි ෆාස්ට් ඇන් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක් SLT මොබටෙල් ෆයිබර්
1: වාව් ඇන්කර් ටින් එකක් ඔව් පුතේ නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇන්කර් ටින් එකක් ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇන්කර් උපරිම ආරක්ෂාව උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න
3: SLT Mobitel Pure TV නිල විකාශක
4: FIFA World Cup නොමිලේම බලන්න SLT Mobitel වෙතින් ඔබට නියම අවස්ථාවක් FIFA World Cup 2026 දැන් Pure Mobile app එක ඔස්සේ මුළු ලංකාවටම නොමිලේ බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pure Mobile app එක download කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන Net FM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 12 වෙනිදා කිරිබත්ගොඩ නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun games වලට සහභාගි වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel fiber connections, mobile connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමන රසක් ඔයාලා වෙනුවෙන්ම සූදානම් කරලා තියෙනවා.
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
3: SLT Mobitel Pure TV නිල විකාශක.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
0: SLT Mobitel fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
6: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි
7: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර Book My Show within වෙන් කරවා ගන්න නිල විකාශන සහකරු SLT Mobitel Pio TV
8: වැඩ කරන ගම රටක් වටින ඔබත් එක්ක දැනුමයි සතුටයි වාසි පුරවගෙන net angleum charikawa 2026 ජීවය ඔබයි අගය කරන්නට තෑගි බෙදන්නට වාසි පුරවගෙන සතුට විඳින්නට අපි එනවා
9: ජූලි 13 MA synergy අවිස්සාවේල ප්‍රධාන අනුග්‍රහය
10: මම අනුදි ගුණසේක දන්නවත් මාව දිදුලවන්නේ big twin lady ඔබේ සමට දිදුලන දීප්තිය twin ගාලා ගන්න big twin lady racer එකට අදම මාරු big twin lady ඔබත් සැනින් දිදුලන්න
11: වසර 64ක් පුරා ලාංකේය සමයේ ගැටළු හොඳින් හඳුනා ගනිමින් ඒ සඳහා හොඳම විසඳුම් ලබා දුන් ඔබේ විශ්වාසය දිනාගත් ජැනට් ශ්‍රී ලංකා ඔබ වෙනුවෙන්මයි
12: එකතට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න මුළු රටටම රිච් ලයිෆ් අවුරුද්දක්
13: ඕමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපදවන ඕමිල් බේබි සබන්
8: දැනුමයි සතුටයි වාසි පුරවගෙන net angleum charikawa 2026
14: ගිටාරෙන් පත් අරගෙන වයලීනෙට අත්තට දුන්න දැන් තියෙන පියාඹන්න
15: Net FM Hello Hello Satyantaya Hello Hello Satyantaya

0: Mindre hat sie egal, hayanu pa hen, mein Vater hat ihn nicht kaudi gehen, weil man die kann.
1: Abi haben wir da gerade gebetet. Lassen wir das auch wieder, oder nicht? Taranga sahka wischmalide, oder subo mo subo das auch wieder, kelle mangon pratana kenno. Hello hello, satyante hagen inne. Lassen wir sindu kete magi husband kelum, puta sasindu netta han hemo mo. Abi denna mat teke tokar gan kelle kelle tine. Abi maharagaming nadi. Adri kelle tino, adri orat gora. Mangan da patanga nindi kumad danna da taranga.
0: Komende.
1: Lahiru kirna mihimatle sipaganna me somiru desani patanna ma bot subama sudu subu desana kiya matak wenada me podi kale
0: matak wenawa mama mamai
1: udesana rasimata giilla ohoma kiyala ara payak vithara lamayen awwe hitta wala tiyala ඊට පස්සේ ප්‍රින්සිපල් සර් එක කතාවත් පැය දෙකක් විතර දිග්ගස්සමලා ඊට පස්සේ හෙලෝ හෙලෝ ගුඩ් මෝර්නින් මානෙල් මලි සීනියර්ස් කුමාරයයි කොහොද ඕලු මලි නැද්ද ඕලු මලිව අද දවල් තේනවා. ඊට පස්සේ ඉන්නවා සුබු දැස්සනක් වේවා තරංගක්කි
0: සුබ දැස්සනක් වේවා
1: ආ ඔයා ඉන්න හැම තැනම හරිම ආදරණීයයි ඒකට මම සාක්ෂි දරනවා ප්‍රියමනාපයි ඇත්ත එකඟයි අනේ මට සින්දුවක් දෙන්න කියලා තිනවා අපි අනිවාර්යෙන් ඒ සින්දුව දෙන්න try කරනවා ඉතින් ලස්සන සින්දු ගොඩාක් අරගෙන අවිලා තින ඔයාලා වෙනුවෙන්ම තමයි ඉතින් අපි අමු ලස්සන සින්දුවක් අහන්න

0: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.
1: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT මොබිටෙල් බියෝ ටීවී.
2: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැම වෙල රසින් රස ගන්වන මාතල ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
4: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් loan එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance. හරියන්න හරිම තැන.
6: වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
7: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
8: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
9: SLT Mobitel Pure TV. නිල විකාශක.
10: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු, ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කරගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න. ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත.
1: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT මොබිටෙල් බියෝ ටීවී.
11: මෙල්ටෝල් හිස රතය, උණ, සෙම් ප්‍රතිශ්‍යාව, ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
3: SLT මොබිටෙල් ෆයිබර් නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
12: Love is in the air. Love is in the air. එන්න ආදරේ අල්ලගන්න.
13: Net FM. Hello.

0: කට්ටියාවිල්ලඉන්නන
1: මතක පැටලුණු ගොඩක් දෙන කෙන්න අපිට එකතු කරගන්න අමතක කරන්නේ කොහොමද අපේ රමණිව පොළොන්නරුවේ එයාව තරගෙනම අපි යමු නවගත්තේ ගමට නවගත්තේගම ගාමිණී කරුණාජීව ඉන්නවා දිල්හානි කරුණාජීව කමිදු කරුණාජීව යසිරි රාජපක්ෂ නෙතලි රාජපක්ෂ බන්ධාර මැණිකේ ඔය කියන කට්ටියවත් එකතු කරගෙන නවගත්තේ ගම ඉන්න හැමෝම එකතු කරගන්න අපිට ලස්සන නමක් නේද මටත් හිතුනේ නම කියදි හරි ලස්සන නමක් කියලා එක මිනුවන්ගොඩ අපේ ධර්මරත්න ඉන්නවා ඊට පස්සේ අපේ කතා කරන්නේ හරි එක්කෙනෙක් අපි ආර්ය අයියගේ පවුල කතා කරා
0: ඔය හිටේ ඒක තමයි අයියෝ ඔයාට ආර්ය අයියගේ පවුල කතා කළේ
1: ඕ නෝකයි ප්‍රශ්නේ පවුල් ප්‍රශ්න තමයි දැන් ඇති වෙන්නේ
0: රොන් නම්බර් එකක් වලින් සමහරුන්ට ආතරෙත් හම් වෙනවා විශ්වාසයිද
1: ඔව් නේද ඒ කියන්නේ රොන් වුණාට ජීවිතේ හරිපාර හම් වෙනවත් ඉඩකඩ
0: තියෙනවා හැබැයි ඒ ආර්ය අයියගේ පවුල නේ
1: කවීගේ පවුල කවද හම් වෙයිද හා ගෙදරට වෙලා ළමයින්ගේ papers බලන චූටි ටීචර් පොඩි කාලෙත් මට කියාගෙන බෙරුව සෑහෙන කට්ටක් කෑවා මතකද චූටි ටීචර්ගේ චූටි ටෝච් එක චූටි ටීචර් බිමාෂව වුණා දත් සින්දුවකට එකතු කරගන්නවා සෙනේෂ් තමයි මෙහෙම කියන්නේ ඊට පස්සේ අපි යනවා සුබ උදෑසනක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා ආදරණීය තරංග ඇතුළු ඔබ දෙපළට වගේම ආදරණීය අසන්න හැමෝමව ඉතින් අද හෙලෝ හෙලෝ සතියන්තයේ වෙනදට වඩා ආලෝකමත් වෙලා තරංග ඇවිත් නිසා තරංගත් එක්ක ඔන්න කවියත් අද ඇවිල්ලා ඉන්නවා
0: තමයි
1: හෙලෝ හෙලෝ සතියන්තයේ අහනවා කවුද මේ අහන්න බිරිඳ කුවේට් ඉඳලා අපේ පවුල හැමෝම සිසිල්ස ඒ පවුල හැමෝම ලස්සන සින්දුවකට එකතු කරන්න කියලා තියෙනවා මේ කියලා තියෙන්නේ නිකවැරටියේ චම්පික ලලිත් පෙරේරා ඊට පස්සේ කවුද මේ ඉන්නේ අයිබෝවන් සුබ උදෑසනක් දෙන්නටම සුබ උදෑසනක් වේවා ඔයාටත් ඉතින් එත්තහගෙනම තමයි ඕන අද දවස පටන් අරගෙන තියෙන්නේ සින්දුවක් කියලා තියෙනවා අහා අපි අනිවාර්යෙන් දෙන්න ට්‍රයි කරනවා ඉතින් අපිට මෙහෙම කියලා තියෙන්නේ නිපුණි අනුරාධපුර අනුරාධපුරේ ඉඳලා තමයි එයා මැසේජ් කරලා තියෙන මමත් ආසම නගරයක් තමයි අනුරාධපුරය කියලා කියන්නේ. ඒ කියන්නේ ලෝකේ කවුරු හරි මගෙන් ඇහුවොත් ඔයා වැඩිපුරම යන්න කැමති මොන නගරයකද කියලා මම කැමති අනුරාධපුරේ.
0: අයියේ.
1: හරිම නිෂ්කලංකයි. ඒ කියන්නේ ඒ තින ගස්වැල්වල පවා ඒ කියන අපේ අටමස්ථානයේ පවා මට හරේ හිතට අමාර සහනයක් ගෙනත් දෙනවා.
0: ඔව් හුඟක් අයටනේ.
1: ඔව්. ඒ කියන්නේ ගිහම එන්න හිතෙන්නේ නැති තරමට. හරි ආසයි මම.
0: ඒ වියලි හුලඟත් එක්කම මොකද්ද අපූර්ව තමන්ගේ කමක්.
1: අනේ තමන්ගේ වදනේ කියන්නේ අර ආත්ම ගානක් පිටිපස්සට යනා වගේ හරියට
0: එන සමහරට ආත්ම ගානක් යහපැත්තේ අනුරාධපුරේ ඉපදිලා හිටියද
1: දන්නේ නැහැ ඔයාගෙන යන සිද්ද වෙනවා
0: ඒක තමයි ඔයාව මොහොනේ කරන්නට

0: Hello, hello. Ilaudin namanya Mina di Hatlis Hayden.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
4: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
5: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
6: SLT Mobitel Pure TV නිල විකාශක.
7: Upwells International මොරගහයට රත්නපුර සහ බණ්ඩාරවෙල ටේලරින් කලාවේ නියම උරුමකරුවන්ගේ සිය වසක විශිෂ්ටත්වය Upwells International.
8: ඔමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපදවන සමේ තෙතමනේ රැකෙන ග්ලිසරින් අඩංගු ඔමිල් බේබි සබන්.
9: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel Pio TV.
10: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
11: ඇයි ෂුග කියන මූනෙන්නගෙන සෙවනගල මතුමේ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
12: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක් DJක අපෙන්
13: Net FM. Hello hello Satyante.
14: හෙලෝ හෙලෝ
0: හෙලෝ හෙලෝ අහන් එන කටේරත් හෙලෝ හෙලෝ අලෝ දේ පාන්දර මොකද කරන්නේ උයනවද රසවත් රෙසපි එකක් උයන්න උයල මේ පැතර බත් එකක් එවන අපි කීප දෙනෙක් එකතු කරගමු නේද ගුඩ් මෝර්නින් අයියේ අක්කේ අපිත් ඔයාලව සද්දට මහගෙන ඉන්නේ ලස්සන සින්දු ගොඩාක් ඕනේ හොඳේලු
14: දෙන්නම් හොඳේ
0: මං අම්පාරෙන් සඳලි සඳලි සඳලි කියලා සින්දුවක් තියෙනවා නේද සඳලි වාට ඔයා දෙක හැදුවේ නැත්නම් ඔයාට හැදුවේ හෙලෝ හෙලෝ සතියන්තේ මමත් ඔයාලා දෙන්නම අහගෙන ඉන්නවා තරංගවයි කවියවයි අහගෙන ඉන්නේ ලස්සන සින්දුවක් ඕනේ කියලා තියෙනවා මාෂි උකුවෙලින් ආදරේ කෝවද දිව්‍ය කියලා අහලා තිනා දිව්‍ය රදු දෙපාන්තර නින්ද ගිහිල්ලානේ මාර වැඩේ ඊට පස්සේ කවුද මේ මේ වෙලාවේ net අහගෙන ආදරණීය සිනේෂ් වෙනුවෙන් සින්දුවක් දෙන්න කියලා ඉල්ලලා තිනවා නිලුවෙන් බිමාෂ තමයි එහෙම කියලා තියෙන්නේ සමහර විට එයත් මං වෙනුවෙන් සින්දුවක් ඉල්ලලා ඇති අනේ බලන්නේ ආදරේ
14: හරි හරි දෙන්නට ගැළපෙන සින්දුව තමයි මං තෝරන්නේ
0: හා අපිට දැනුණ කලින්ම
14: ටෙලිපති
0: සුබ දැසනක ආදරණීය තරංගා මල්ලි තරංගා ෆුල් ස්ටොප් මල්ලි
14: හරි
0: හරි හා ඉතින් සින්දුවක් දෙන්න කියලා ඉල්ලලා තිනවා හස්බන්ඩ් රංගන පුතාලා දෙන්නවයි රශ්මික රන්මින කියලා ඉල්ලලා තිනවා මම තරංග හැලිය ගොඩින් තරංගල දෙන්නයි තරංගයක් වගේ තරංගල ගොඩාක් ඉන්නවනේ අපේ ගුඩ් මෝර්නින් තරංගා කවි ඔයාත් අපිට ඔයාලා හගෙන ඉන්න කොළොන්න අපි ඔයාලව හගෙන ඉන්නවා කියලා තමයි මේ කියලා දෙන්නේ කොළොන්න
14: නෑ දොල
0: වෙන්න ඕන නිදීකා දුව ඔෂානා හස්බන් උපුල් ඔය කියන කට්ටේවත් එකතු කරගන්න කියලා තිනෝ ඊට පස්සේ අපි යනවා ගම්පොල පැත්තට ගම්පොල උමගිරි උයනේ ඉන්දික සංජීව දුවල දෙන දුලීෂා මනීෂා ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තිනෝ හයි ගුඩ් මෝර්නින් මෙතෙෆම් ගරුප් එකටම හසාන් සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ලතා තමයි මෙහෙම දාලා තිනේ ලෙබනන් වල ඉඳලා. ඒ කියන්නේ නෙත්
14: හසාන් සින්දුවක් කියුවේ ලස්සන වෙන්න.
0: ඒක වෙන්න ඇති නේද? මාත් කල්පනා කරේ හසාන් එකතු කරගන්න කියලා දන්නේ නැහැ කියලා පොඩ්ඩක් විතර කන්ෆියුස් වුණා.
14: හසාන් සින්දුවක්.
0: සමහර කෙනෙක් ලෙබනන් භාෂාවෙන් හසාන් කියන්නේ මොකක් හරි වෙන අර්ථයක්ද දන්නේ
14: නැහැ. නැහැ
0: නේද? අපි නම් දන්නේ නැහැ උනේ
14: ලෙබනන්. දන්නේ නැහැ.
0: තරංග කවි ආදරේ ආදරේ දෙන්නටම අනේ අපිත් ආදරේ ගොඩක්. ඉතින් අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා ඉල්ල තිනවා. දිව්‍යවත් ආදරෙන් මතක් කරා කියන කියලා තිනවා. දිව්‍යවත් නවාව ආදරෙන් මතක් කරන මං හිතන්නේ දිව්‍ය මේ වෙලාවේ ආගෙන ඇත්තේ. කළුතර චන්දි ඇතුළු හැමෝම එකතු කරගන්න කියලා ඉල්ලලා තිනවා. ඉතින් චන්දි ඇතුළු චන්දි හැමෝම එකතු කරගෙන
14: චන්දි අපි දෙන්න ඔය සින්දුව දෙනවා.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
1: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
5: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය Serendip Green Plantation Private Limited.
6: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. Crib Sri Lanka.
1: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම.
7: අයිබුවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම ගයශ්‍රී ගමගේ අයිස් කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් සහ හෙරොයින් සමග කාන්තාවක් වත්තල ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකාරිය අත්අඩංගුවටගත් බවයි පොලිසිය සඳහන් කළේ එහිදී සැකකාරිය සන්තකයේ තිබී අයිස් මද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 140ක් සහ හෙරොයින් ග්‍රෑම් 538ක් පොලිස් මද්‍රව්‍ය කාර්යාංශය විසින් සොයාගෙන තිබෙනවා. සැකකාරිය 36 හැවිරිදි මට්ටකුලිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මද්‍රව්‍ය කාර්යාංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. මීළඟ පැයේ net news පෙරවරු 11ට නස්සන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ web අඩවියට පිවිසෙන්න
8: අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු කාටද ඕනේ
9: net fm hello satyantaya

0: දෙනියෙන් ඉන්න අපේ ප්‍රියන්ත දහනායක ඊට පස්සේ අපේ අංජලි දහන අංජලි මං හිතන්නේ ප්‍රියවර්ධන වෙන්න ඕන.
1: ඔව් එයා සර්නේම් දාන්න
0: පුදා මං ගොඩක් වෙලාවට සර්නේම් හදලා නමත් හදලා එකතු කරලා ආදරෙන් කතා කරනවා. දැන් එයාලා කෝල් කරගම මං කියන්නේ මං අර හදපු එකෙන්.
1: අපේ නම් විතරයි යදන්නේ සර්නේම් හදන්න.
0: සූර්ය වෙවෙන් ලියන ආරච්චි ඉන්නවා. මං එයාට ආදරයට හදලා තින්නේ සූර්ය ආරච්චි
1: කියලා.
0: යටි අන්තර ටයිටැනික් සලූන් එකේ අපේ තුෂාරය ඉන්නවා. සුන්දරම් ඊට පස්සේ කමල් රුවන් අපේ මාස්ටර් ඉන්නවාද ඊට පස්සේ අපේ වීල් පාක් එකේ ලසන්ත අයවත් එකතු කරගෙන අපි යනවා වට්ස්ඇප් එක පැත්තට.
1: ටයිටැනික් එකට රෝස් ඇවිල්ලා නැද්ද?
0: බලන්න උදේ පාන්දර 6 හමාරට වැඩ පටන් ගන්න අපේ ටයිටැනික් සැලූන් එකේ තුෂාර අයියාගේ දෑතට බුදු සරණයි.
1: ඕනේ කොච්චර හොඳයිද කොච්චර උද්‍යෝගිමත් කෙනෙක්.
0: ඒකනේ මම කොණ්ඩේ කපන්න ගියාම උදේ පාන්දර 6ට යනවා 10 විතර වෙනකන් එහා පැත්තේ මෙහා පැත්තේ වෙලා ඉන්නවා.
1: ඇත්තට?
0: ඔව් 10 විතර එන්නේ. ඒක 9 විතර එනවා කියලා කෝල් දෙනවා. 10 හමාර විතර එනවා. ඒ
1: කියන්නේ වාගේ සැලොන් එක.
0: ඔව් මගේ සැලොන් එක. හා ඊට පස්සේ කවුද මේ ඉන්නේ? ලස්සන සින්දුවක් ඉල්ලලා තියෙනවා. හා අපි යමු ඊළඟට. තැන්ක් යූ තරංගක් කියලා ඔන්න තැන්ක් යූ කියලා තේනවා. ඇයි තැන්ක් යූ කියුවේ කියලා නම් ඔන්න මම නම් දන්නේ
1: නැහැ.
0: ගුඩ් මෝර්නින් තරංගක් යන කවි අයියා මල්වානෙන් රුවන්යා. නිවර්දවස අපි තුදේම net තමයි අහන්නේ. බලන්න ඉතින් අපේ ගෙදර අයවයි සපුගස්කන්ද චෙක් එකේ netmi akka chatumi akka arunali akka sammani akka imash akka sevmini akka netma akka ominus maganaka අනිත් හැමෝම වයි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා ඔන්න කියලා තිනවා. ඊට පස්සේ මේ කවුද මේ හැමදේම තකේ අතත් නිවාඩු දවස සිංගප්පූර් වල ඉඳලා අපි අහගෙන ඉන්නේ කවුද මේ
1: සමිතා.
0: යාළුවෝ සෙට් එකයි ඊට පස්සේ අපි දෙන්නවයි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තිනවා. ආදරීලු දෙන්නටම අපිත් ගොඩක් ආදරේ. අද අලුත් ගෝලයක් නේද කියලා අහලා තිනවා. ඔව්
1: කවේ මල්ලේ ඔයා දන්නවද?
0: ඔව්
1: මට තරංග නම් කිව හම්බුනේ උතුම් රුවන්වැලි මහ සැරදුල් ළඟදි කියලා
0: කියන්නේ. එතනදී හම්බුණා කියලා කියන්නේ බැඳීම කවදාවත් නැති වෙන්නේ නැහැ. මේකනම් ඔයා කියන්න ඕන. ඔන්න කිව්වා. මගේ කටින් නෙවෙයි ඔන තරංගකටින්
1: කටින්ම
0: කිව්වේ. සුබ දවසක් මාවත් හෙලෝ හෙලෝ සත්‍යන්තයට එකතු කරගන්න කියලා තිනා බර්දල්පොල එල් එස් ප්‍රනාන්දු. ඔයාවත් හරි ආදරෙන් එකතු කරගෙන ගුඩ් මෝර්නින් කවි තරංග අපි දෙන්නව එකතු කරගන්න කියලා තින්නේ. තංගල්ලෙන් අප්සරා තමයි මෙහෙම කියලා තින්නේ. දන්නේ නැහැ අපි අප්සරා යෂෝ අපි ඉන්නව තව මේ උඩෙක්කියක්. හරි හරි වැඩ තමයි කරන්න. ඉතින් ওই කට්ටියම එකතු කරගෙන අපි යනවා ලස්සන සින්දුවකට.

0: හෙලෝ හෙලෝ වෙලාව දහය විනාඩි 17යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
3: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
4: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
5: අක්මා විතෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල liver boosting capsule අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-3131-540.
6: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
7: SLT Mobitel Pure TV නිලවිකාශක.
8: මම අනුදි ගුණසේක. දන්නවත් මාව දිදුලවන්නේ Big Twin Lady. ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු. Big Twin Lady ඔබත් සැමින් දිදුලන්න.
9: FIFA World Cup නොමිලේම බලන්න SLT Mobitel වෙතින් ඔබට નિયම අවස්ථාවක්. FIFA World Cup 2026 දැන් Pio Mobile App එක ඔස්සේ මුළු ලංකාවටම නොමිලේ බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile App එක download කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන Net FM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 12 වෙනිදා කිරිබත්ගොඩ නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun games වලට සහභාගී වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel fiber connections, mobile connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රැසක් ඔයාලා වෙනුවෙන්ම සූදානම් කරලා තියෙනවා.
6: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
7: SLT Mobitel Pure TV නිලවිකාශක.
10: අස්ථි වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට Active Plus within නොමිලේ සෞඛ්‍ය වැඩමුළුවක් ජූලි 24, 25 සහ 26 හොරණ Active Plus Center 2 පරිශ්‍රයේදී පෙරවරු 9:30 සිට රාත්‍රී 8 දක්වා නොමිලේ රෝග පරීක්ෂාව සහ ප්‍රතිකාර සඳහා විශේෂ වට්ටම් අවතන්න 0711856956 0374-22-676.
11: වැඩ කරන ගම රටක් වටින ඔබත් එක්ක දැනුමයි සතුටයි වාසි පුරවගෙන නිත ඇංගලුම් චාරිකාව 2026 ජීවය ඔබයි අගය කරන්නට තෑගි බෙදන්නට වාසි පුරවගෙන සතුට විඳින්නට අපි එනවා.
12: ජූලි 13 MA සිනර්ජි අවිස්සාවේල්ල ප්‍රධාන අනුග්‍රහය.
8: මම අනුදි ගුණසේක. දන්නවත් මාව දිදුලවන්නේ Big Twin Lady. ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු. Big Twin Lady ඔබත් සැමින් දිදුලන්න.
10: වසර 64ක් පුරා ලාංකේය සමයේ ගැටළු හොඳින් හඳුනා ගනිමින් ඒ සඳහා හොඳම විසඳුම් ලබා දුන් ඔබේ විශ්වාසය දිනාගත් ජැනට් ශ්‍රී ලංකා ඔබ වෙනුවෙන්මයි.
13: එකටට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න මුළු රටටම රිච් ලයිෆ් අවුරුද්දක්.
10: ඔමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතින්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපද වන ඔමිල් බේබි සබන්.
11: දැනුමයි සතුටයි වාසි පුරවගෙන නෙත් ඇංගලුම් චාරිකාව 2026.
14: ආසම සිද්ධාක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි.
15: Net FM. Hello, Satyante.
16: FM. Anupahen.

0: මගේ මිතුරේ කවුද කට්ටිය?
1: සෑහන කට්ටියක් එනවා මේ පැත්තට එකතු වෙලා. Good morning දෙන්නටම ලස්සන සින්දුවක් දෙන්න කියලා ඉල්ල තිනවා. Good morning සඳලි තමයි අනුරාධපුර ඉඳලා මැසේජ් එකක් දාලා තියෙන්නේ. අද අනුරාධපුර ඉඳලා ගොඩක් කට්ටිය කතා කරනවා. කවුද මේ හිලෝ හිලෝ සත්‍යන්තේ වැඩසටහන ගොඩක් ලස්සනට කරනවලු අපි දෙන්න.
0: ස්තුතියි.
1: ස්තුතියි. ජය වේවා බුදුසන්න කියලා තිනවා. කවුද මේ කියලා නම තමයි දාලා නැත්තේ.
0: ඒකනේ. ක්ලාසේ වා කවුද කියලා දැනගන්න.
1: Good morning ගොඩ දවසකින් මැසේජ් කරන්න බැරි වුණාලු.
0: Good morning.
1: ඇයියේ මැසේජ් කරේ නැත්තේ? ඊට පස්සේ අපි කවුද මේ එකතු කරගන්න කියලා කියලා තියෙන්නේ. ශානි තමයි මෙහෙම කියලා තියෙන්නේ. මහත්තයා ධනුෂ්කව මගේ පැටවු දෙන්නා ධනුදී සනින්දු චනුදී කට්ටිය එකතු කරගන්න කියලා තියෙනවා. ආදරෙන් බොහොම ආදරෙන් එකතු කරගන්නවා. ලෑලි හේතුවෙන් පැපා වසන්තවත් සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. ලස්සන සින්දුවක් කාණ්ඩ කියලා තියෙනවා. කොස්ගොඩින් තමයි මෙහෙම කියලා තියෙන්නේ. දිල් සර මෙහෙම ගමක් මං ඇහුවමයි. හෙලෝ හෙලෝ තරංගක්කා. අද ඔයාගේ අසල්වැසිය වෙනස් වෙලා නේද?
0: අසල්වැසියට අපි ප්‍රේම කරනවා. එන්න අසල්වැසියට
1: ඒ මල්ලි සෝස පාටයිල. ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. අනිත් පවුලයි එයාගේ පවුලයි හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. අපි ඔක්කොම පවුලක් අපි හැමෝම එකතු කරගමු. පබෝ තමයි මෙහෙම කියලා
0: තියෙන්නේ.
1: ඊට පස්සේ මේ කවුද? GM. GM කියන ගුඩ් මෝර්නින්. ගුඩ් මෝර්නින් නැත් FM. ඒ තින් වඩත් ගුඩ් මෝර්නින්. අපිත් එකතු කරගන්න කියලා තියෙනවා ලස්සන සෙන්දුවකට. කවුද මේ? ටින්කෝ පහේ කණු ඉඳලා. පුංචි බණ්ඩ ෆැමිලි එක තමයි මෙහෙම කියලා තියෙන කියලා මම හිතනවා. සුදු මැණිකේ යන කතා කරනවා. ඕ කියනවා. ඕ ලස්සන සෙන්දුවක් දෙනවද කියලා ඉල්ල කියලා තියෙනවා. ඔව් අනිවාර්යෙන් දෙනවා. ජයම්පති තමයි බුලත් කොහො පිටේ ඉඳලා මෙහෙම කියලා තියෙන්නේ.
0: කිව්වහම සින්දුවක් නොදී බෑ.
1: දැන් සින්දු ගොඩක් දෙන්න හිතනවා. Good morning තරංග කවි. අපි තුදේ ඉඳලා නිත්හාගෙන ඉන්නවා කියලා තිනවා. අනේ ඉතින් අපිට ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තිනවා. මන්නිලුෂී අම්මයි තාත්තයි නිතුකි සුදු දුවයි නිසඳ දුවයි එකතු කරගන්න කියලා තියන්නේ. පාදුක්කේ ඉන්න අපේ කවුද කවුද කවුද මේ? නම හොයාගන්න ගියහම තමයි වැඩේ තියෙන්නේ. අපේ නිලුෂී නිලුෂි තමයි මෙහෙම කියලා තියෙන්නේ. ඉතින් නිලුෂි ආවත් එකතු කරගෙන මේ ලස්සනම ලස්සන සින්දුවට අපි යන්නයි හදන්නේ.
0: ගොඩාක් ආදරේ ඉතින් ඔයා අපිට වගේම අපිත් ආදරේ.

0: Meltol. Hisaratya, una sempratishava, angapathavedanava, apasudina sadaha, ikman sahanaya. Meltol, paracetamol visheshayaki.
1: Vasara 45ka vishwasaya samaga, dakune advitiya rasa Dilani kaludodol. Varga rasak, rasa rasakin ekama wahalak yatin. Dilani kaludodol pudgalika samagama, hammantota.
2: Mathara Freeland hal mesu rasa soya meat. Kanna kanna asa hitena, rasayin saha gunayin ihala Mathara Freeland hal mesu rasa soya meat. Oba tadama rasa balanna.
3: Lanka Premier League 2026 samarambhaka mahotsavaya July 17 da SSV kridangane edi pravesha patra book my show within win karawa ganna nila vikashana sahakaru SLT Mobitel Pio TV
4: bicycle ganne kohomada moolika leasing modalath wedi vela
5: bay wenne pa wedi wuna leasing bara sahalu karanna KD Rice api denawa vishesha sahanayak thawa KD Rice leader 125 bike ekata discount ekak lakshayak katha karanna 077 406 4397
6: දියුණුවෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම Cribsco. ඉහළ Cribsco වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. Crib Sri Lanka.
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
8: අලුතෙන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2787 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්

0: ලාභයේදී ස්වභාවිකයි ආරක්ෂිතයි.
1: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT මොබිටෙල් බියෝ TV.
2: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණකල මදෝකා කැස්සට පැනිය. සෙවණකල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවණකල ආයුර්වේද. 0747-21-33-540.
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
4: ගිටාරෙන් පත් අරගෙන වයලීනෙට අත්තට දුන්න. දැන් තියෙන පියාඹන්න.
5: Net FM. Hello hello Satyantea. Hello, hello, Satyantea.

0: ajajt is na vet vela ne
1: la ne na sahinna ikmaning velawa gehilla
0: ekeda
1: katte ekathu karagamu
0: adre kavita program ekak lassana
1: bohom stuti
0: kavi ginawata onna man aasa illu
1: bohom stuti kawuda me aha
0: pagal indena wan
1: aha lassana sinduwak ahamu kela kela thiyena aha lassana sindukata akkahamu ipase hello hello taranga kavesha
0: hello
1: suba veva jay veva
0: same
1: අපි තහගෙන ඉන්න මහරගම දුලානේ තමයි මේ විදිහට මැසේජ් කරන්නේ.
0: හලි හලි.
1: දිනටම ජය වේවා. මම හිතන නාගදීපේ වගේ මට පේන්නේ.
0: පින්තූරේකුත් තවල.
1: මතක තියාගෙන අපිවත් මතක් කරන්න. සෙත් වේවා සරස් චන්ද්‍ර ඩයස් රයිගම ඉදර තමයි මැසේජ් කරලා තියෙන්නේ. Good morning ඔයාලා දෙන්නටම ලස්සන සින්දුවක් දෙන්න මගේ පවුලේ සියලු දෙනාමත් නිර්තහන හැමෝමවත් ආදරණීය ඔයාලා දෙන්නවා. එකතු කරගන්න කියලා කියලා තියෙනවා මගේ යාළුවෝ සිරුම දෙනවත් එකතු කරගන්න මාතලේ මඩවල උල්පත තුෂාරි තමයි මේ විදිහට කියලා තියෙන්නේ අපිට ඊට පස්සේ හයි කොහමද
0: හයි
1: අපි චාමර ස්ටෝස් එකේ කළුතර පනාපිටියේ චාමර සහ තනුජා අපිවත් එකතු කරගන්න කියලා කියලා තියෙනවා සින්දුවකට
0: යේ
1: තනුජා තරංගා වල ලස්සන නම
0: මේක තමයි
1: මං කල්පනා කරේ නිකන් අපේ දැන් කවිෂ්ණේ
0: ඔව්
1: වයසට ගිහම කවීෂ් සීයේ කියලා කතා කරනකොට කොහොමද එයිද කියලා
0: මාරුයි ඒක නිසා ඔය දවස් වලට කවී සීයා කියලා
1: වෙනස් කර ගන්නවද
0: කවී සීයේ
1: ආ
0: අපි සින්දුවට
1: යන්න යමු

0: Och det är det här jag är vinnare. Det är Hattelits Hattai.
1: Välava och vad vet jag gärna henne?
2: Rapunzel vage mannang inne. Mava beragana kauru tenaka.
3: Ape daruan apatavada idirin. Itin äge katavalian. Äta idaharin. Commercial credit.
4: මාස්ටර්ගේට් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර්ගේට් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 070313036.
5: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
6: SLT Mobitel Pure TV නිල විකාශක.
7: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
8: මෙල්වා එක ලංකාවේ එක අපේම එක

0: ಸಂಬಂಧ ಹಾಸ್ಪಿಸಿಪಾಲ್ ಆಸರೆ ಎಸ್ಎಲ್ಐಸಿ ಲೈಫ್ ಜೀವಿತ ರಕ್ಷಣ ಒಪ್ಪು ಹಿಮಿಯನ್ ಟೈಮಿರುವ ಸೆವೆಂತ್ ಬೋನಸ್ ಪ್ರತಿ ಲಾಭೆ ಅಗಯ ರುಪಿಯಲ್ ಕೋಟಿ ದಾಸ್ ಹಾರಸೆ ಹೆಟ್ಟ ಇಕ್ಮವಾಯಿ ಶ್ರೀಲಂಕಾ ಇನ್ಶೂರೆನ್ಸ್ ಲೈಫ್ ಬಿಯಕುಮಿನ್ ಮವಕುಮಿನ್
1: ಹದರೋಗ ಸ್ನಾಯುರೋಗ ಆದರೈಟಿ ಸೆತಲು ಉಪಟ ತಿಬಿನ ಓ ನೇಮ ರೋಗ್ಯಾಕ್ ನಿಟ್ಟಾವಟ ಸುವ ಕರಗಂದ ಸಿವನಗಲ ಕಮಲ್ ಬಂದುಡ ವೇದ ಬಹದ ಹಬುವನ್ನ ಆಯುಮ ಆಯುರ್ವೇದ ವೇದ ಮದುರ ಭೋಗ ಹಂದಿಯ ಕಿರಿ ಬನ್ನಾರ ಸಿವನಗಲ ಬಿಂದು ಐ ಹತ್ತು ಹತ್ತೆ ತುಣಾಯಿ ದಿಸಿಯ ಹತ್ತೆ ತುಣಾಯಿ ಪನ್ಸಿಯ ಹತ್ತಲಿಹ
2: ಕಿರಿ ತೇ ಸೀನಿ ಎಕ್ಕ ಪ್ಯಾಕ್ಕೇನೆ ಸರ್ ಕೆಡುವ ದೆಮ್ಮ ಕಲವಂಕರ ವಿನಾಡಿಯಂಗ್ ಹರಿ ಪದಮಟ ಟೀ ಎಕರೆಡಿ
3: ರಾತ್ರಿ ತ್ರೀ ಇನ್ ಒನ್ ಪ್ಯಾಕ್ ದಗದು ಬ್ಯಾಗ್ ಗೆ ತಿಯಾಗನಕ ವಡನವ
2: ಐ ಗೆದರ ಟೋಪಿ ಸಕಟ ಗ್ರಾಮ್ ಹಾರಸಿಯ ಪ್ಯಾಕ್ ಈಗ ತೀರೋಣ ಸರ್
4: ರಾತ್ರಿ ತ್ರೀ ಇನ್ ಒನ್ ದವಸ ಅತರ ತೊರೆ ಬುನ ಕಿರಿತಿ
5: FIFA World Cup nominalema balanne SLT Mobitel vetin obata niyama avasthawa FIFA World Cup 2026 dan Pio Mobile app ekose se mulu Lankawatama nominale balanna puluwan oya karannone Pio Mobile app ekak download karagannaka vitarai FIFA World Cup unusumaragena Net FM saha SLT Mobitel kandayama July 12 wenida Kiribath goda nagareta enawa edata obath apith ekka ekathu wenna fun games walata sahabhagi vela tagi godak dina gannat puluwan edata SLT Mobitel fiber connections mobile connections miladi gannat puluwan wageema vishesha deemana rasak oyala වෙනුවෙන්ම සූදානම් කරලා තියෙනවා
6: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile app එකේ නොමිලේ බලන්න
7: SLT Mobitel Pio TV නිල විකාශක
8: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
9: ජාතිකට සම්පීති ගැල මදුරා අගේ අත්මා රෝගයක් ඇදලා බඩට ආදිමිල තිබ්බා ඒක නෑන බයි කරමුට ඊට පස්සේ කොමනක් දිනේට මාත් කියන්නේ ජීවිතවල ගල අවශ්‍යම ගියේ මගේ ළමයි ඊට පස්සේ මම පස්පාරක් වගේ තමයි දීච්ච මම හොඳ ජීවිතයක් පස්සේ හිටියා ඒ පරිපූර්ණ පස්සේ අත්මා නෝමල් කිව්වා ඊට පස්සේ කියන්නේ දෙවියෙක් වගේ හොඳ මිනිස්සේ
8: කතා කරන්න 0777 300 940
10: Wake up Saturday hormones Alpha Studio
8: දවසටම ඕන කරන vitamins Alpha Studio
10: Yes Energy morning vibe එකත් එක්ක දවසම සුබ කරගන්න
8: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න
11: Good morning
10: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa WhatsApp 0711 95 95 95 Net FM Facebook Live
8: Love is in the air Inna aadre allaganna
12: Net FM Hello Satyantaya
8: Anu Bahen Anu Hadrai Dashma Aten

0: ආලවන්ත ප්‍රේම හදවත් දීලම කියලා අපි ඉතුරු නම් ටිකට යන්න යන්න අපේ ආලවන්ගේ
1: සුභ උදෑසනක් වේවා කියලා තියෙනවා.
0: සුභ
1: උදෑසනක් වේවා. නෝරින් ප්‍රසන්න වයිෆ් සුභ දුවශනී එකතු කරගන්න කියලා කියලා තියෙනවා. ඊට පස්සේ කවුද මේ කවුද මේ කවුද මේ? අද දෙමියා බබාලා පස් දිනායක දහම් පාසල් ගිහින් නේද? හරියට හරිෂාරා ඔයාට තේරුණා. මතකද මං කියවර උඩැක්කියක් ඉන්නවා කියලා? ඒ ෂාරා උඩැක්කිය. ඒ දෙද්දේ ඔයා දන්නේ නැහැ
0: නේ අකේ?
1: දෙමියාට ඉන්නවා බබාලා පස් දිනේ කොහොමද යට?
0: ඔව්
1: දැන් යාලා බබා එක බබ එක වඩාගෙන අනිත් බබාලා හතර දෙනත් එක දැන් දහම් පාසල්
0: ගිහිල්ලා.
1: ඔව් හවසට මේ එනවලු මේ දැන් අදයා. උදේ හවසට එන්න ඕන කෙනා උදේම ඇවිත් නිසා සිරි මත් දෙක කවිෂ් එක. ඒ කියන්නේ සිරිමත්ට වඩා කවිෂ් හොඳයි කියලා මේ කියන්නේ. ආයි ශාරවත් හරි ආදරෙන් එකතු කරගන්නවා. ඇත්තටම අද චාඩියට මූඩිය වගේ දෙන්නගෙම හිනාව.
0: Thank you.
1: කොහොමද ඒක කවිසියේ? ඒක හරිම හොඳයි. කවුද මේ? සමිත. බොහොම ආදරෙන් ඔයාව එකතු කරගන්නවා. ඊට පස්සේ කවුද මේ කවුද මේ කවුද මේ? දිග මෙසේජ් එකක් දාලා තිනා
0: මං කියන්නද අපි ඊළඟ පැය කියමු හොඳ උස්මක් කරගෙන
1: හොඳ උස්මක් කරගෙන අපි රෙඩි වෙලා නම් ඊළඟ පැයට මෙයාමු මේ
0: 0715 95 95 95 නෙන්න ලස්සන සින්දු තියනවා ගොඩයි

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
1: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
5: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය Serendip Green Plantation Private Limited.
6: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. Crib Sri Lanka.
1: බෙන් බය අලුත් වන අලුත් පැයි දිවස්ම Net News.
7: අයිබුවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම ගයශ්‍රී ගමගේ හැටන් ලීග් නගරාධිපති කුසලාන පාපන්දු තරගාවලියේ දෙවන වටේ තරගයක් අතරතුර ගැටුමක් හටගෙන තිබෙනවා. ඒ යංග මේට් සහ නෝවුඩ් සන්රයිස් කණ්ඩායම් දෙක අතර ඊයේ හැටන් ඩන්බාර් ක්‍රීඩාංගණයේ පැවති තරගය අතරතුරදී තරගය නිමාවීමට මිනිත්තු 7ක් ඉතුරුව තිබියදී මෙම ගැටුම හටගෙන තිබෙනවා. ඒ වන විට හැටන් යංග මේට්ස් කණ්ඩායම ගෝල 3ක්ද නෝඩ් සන්රයිස් කණ්ඩායම 1 ගෝලයක්ද ලබාගෙන සිටියා. තරගයේ උණුසුමත් සමග පැමිණ සිටි ප්‍රේක්ෂකයන් ක්‍රීඩාංගණයට පිවිස ගුටිබෙට හුවමාරුවකට මැදි වී තිබෙනවා. ගැටුම සම්බන්ධයෙන් හැටන් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව වහාම ක්‍රියාත්මක වූ නිලධාරීන් ක්‍රීඩාංගණයට පැමිණ තත්ත්වය සමතේකට පත් කිරීමට පියවරගෙන ඇති බවයි වාර්තා වන්නේ. Net News ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ Net News Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

0: සුබදා සනක්වේ දෙන්නට ම අපිට සිින්දුවක් ඕනි කොහොමද ඔයාලට හරිම ලස්සනට වැඩසටහන කරනවා. පොඩ්ඩක්වත් කම්මැලිනෑ අප්පා, මගේ ලොකුදුව සමාධී දෙවනිදුව රිෂිනිච්චිටිදුව බිහන්ස වගේම තනමන්විල දෙවරම් මෙහෙරෙන් මගේ අම්ම ඉන්ද්‍රාණි විජේරත්න තාත්තා ශාන්ත ජයරත්නවත් ආදරෙන් එකතු කරගන්න කියනවා. ඉතුරු ටික ඔයා
1: දෙවරම් මෙහෙරකුවම මතක් කරන නේද ලස්සන සින්දුවක්. අනිවාර්යෙන් අම්මයි තාත්තව එකතු කරන්න කියලා ඕන කියලා තිනවා. ඒ වගේම තමයි මගේ රත්තරන් අම්මටයි තාත්තටයි නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබෙන්න කියලා එයා ප්‍රාර්ථනා කරනවා.
0: අපිත්
1: අනිවාර්යෙන් ඒ ප්‍රාර්ථනා විදියටම ඔන්න ඉල්ලනවා.
0: පිටකෝට්ටෙන් බුද්ධිකා තමයි
1: මෙහෙම කියලා තියෙන්නේ.
0: ඊට
1: පස්සේ සුබ උදෑසනක් වේවා. කොහොමද අපි නම් සුවෙන් සිටිමි.
0: සුබ උදෑසනක්. හරි ලස්සන මේ පුස්සල්ලාවට මේ වෙලාවෙ පේන විෂුවල් එක නම් නියමයි.
1: මාර්ලසයිද
0: ලස්සන ෆොටෝ එකක් ගන්න.
1: VF ජනපදයෙන් අපේ EG අනුර තමයි මෙහෙම කියන්නේ. ඊට පස්සේ කවුද ඉන්නේ අපිට මැසේජස් ගොඩාක් තියෙනවා. මට ලස්සන සින්දුවක් දෙන්න එකක් දුන්නොත් ඇතිද? ශාන්ත ටේලර්ස් එකේ නිදහස් මාවතේ අපේ කෑගල්ලෙන් තමයි මෙහෙම මැසේජ් එකක් දාලා තියෙන්නේ. අහ ඊට පස්සේ කවුද මේ? සුබ දවසක්. අපි දෙහිවල නැදිමල ඇන්ඩර්සන් පාරේ චන්දනි ස්ටෝර්ස් එකේ චන්දන සහ චාන්දනි, චාන්දනි පෙරේරා වගේදවා.
0: චන්දන සහ චාන්දනි කියන්නේ මේ මැෂ් කරගෙන, නමුත් මැෂ් කරගෙනම කපල් එකනේ.
1: ඒකනේ. හෙලෝ දෙන්නතම අපිවත් සින්දුවකට එකතු කරන්න කියලා තිනා. යටි අන්තර පීපල්ස් බැංක් එක ළඟ වීල් පාක් එකේ කොල්ල කෙල්ල සෙට් එකම තික නම් සෙට් එකක් තියෙනවා.
0: ලසන්ත දිනේ දිනේෂ් චින්තක නිශ්ශංක නිමසිනිය සුදු කැලුම් ලක්ම දිලූෂ දිදූෂනේ දිදූෂ කසුන් සිසිරි ප්‍රියන්ද ෂෙල්ටන්
1: ෂාරුක් කාන්ද දන්නේ.

0: දන්නවද මාව දිදුලවන්නේ Big Twin Lady. ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න. Big Twin Lady racer එකට අදම මාරු. Big Twin Lady ඔබත් සමින් දිදුලන්න.
1: රපුන්සල් වගේ මං නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial credit.
3: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
4: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම Melva RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
5: Melva එක ලංකාවේ එක, අපේම එක.
6: Opals International, Moragahayata Ratnapura saha Bandarawela, Tailoring kalave niyama urumak karuwange siya wasaka visheshtatwaya. Opals International.
7: FIFA World Cup nomilema balanne SLT Mobitel wethin obata niyama awasthawak. FIFA World Cup 2026 dan Pio Mobile app ekosse mulu Lankawatama nomile balanna puluwan. Oya karannone Pio Mobile app ekata download karagannaka vitarai. FIFA World Cup unusuma aragena Net FM saha SLT Mobitel kandayama July 12 wenida Kiribath goda nagareta enawa. Edaata obath apith ekka ekathu wenna. Fun games walata sahabhagi wela tagi godak dina gannat puluwan. Edaata SLT Mobitel fiber connections, mobile connections miladi gannat puluwan wagema vishesha deemana rasak oyala වෙනුවෙන්ම සූදානම් කරලා තියෙනවා.
8: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile app එකේ නොමිලේ බලන්න.
9: SLT Mobitel Pio TV නිල විකාශක.
10: Black curry එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් Black curry රස soya meat. Black curry රසට මස් නොකා මස් කන්න.
11: ඇයි sugar කියලා මූණෙන්නකන? සෙවනකල මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනකල ආයුර්වේද. 0747 31 33 540.
12: අපි ගාව තියෙනවා අහසතරන් සින්දු. කාටද ඕනේ? කාටද
13: ඕනේ? Net FM. Hello hello Satyantaya.
14: Yeah. You already know who it is.

0: that's how we do it.
1: දැන් මෙතන හස කඩාගෙන වැටුණා. තව මොකද කරන්නේ?
2: හස කඩාගෙන වැටුණොත් මම මොකද කරන්නේ? බුදිය ගන්න.
1: මම මොකද කරන්නේ කියලා අහන්නකෝ.
2: ඔයා මොකද කරන්නේ?
1: වෙන ඕන දෙයක් වෙච්චාවේ හස කඩාගෙන වැටුණාවේ කියලා මාත් උඩ
2: බලන්නේ. අනේ අනේ දෙදෙ. ඒ වගේ පොඩි මතකයක් තියෙනවා මම නිකන් කියන්නද? දැන් ඉස්සර මතකද කිව්වා මේ ලෝක විනාශයක් එකපාරටම එනවා කියලා 2012 ති විතර. මමයි එතකොට අපි දැන් ගොඩක් පොඩි ළමයිනේ එතකොට. ඉතින් මායි අපේ සෙට් එකයි කතා කරගත්තා. අරහෙන් ලෝක විනාශය එනෝ කියලා ආරංචියක් එනකොට අපි මෙහෙන් කට්ටියත් එකකට අත්ඇල්ලගෙන මෙරෙමු අනේ කියලා වෙලා.
1: ඉතින් ඔයගොල්ලෝ 2012 දී කට්ටියත් එක අත්ඇල්ලන් එකට මැරුණාද?
2: නෑ නෑ. දැන් ඒගොල්ලෝ ඔයා ගන්නත් දැන්. සමහරු දැන් දරුසුරතල් බලනවා. මාමී කියාගෙන මගේ ළඟට දුවගෙන එනවා.
1: ඒ දරුසුරතල් බලන අයද දරුවෝද?
2: දරුවෝ. මම තමයි එයාලගේ සුරතල් බලන්නේ. හොඳමයි වැඩ උනේ.
1: කවුද ඉන්නේ අද සිතා?
2: දැන් එන්නවා අපි ගණේ මුල්ලෙන් ඉන්නවා අයිරාංගනේ. ඔයන් ඉන්නවා, ඊට පස්සේ අනෝමා ඉන්නවා, පුතාල දෙන්න ඉන්නවා. ඒගොල්ලන්ගත් එකතු කරගෙන අපි යනවා අනුරාධපුරේ පුල්ලයාර් හන්දිය පැත්තට. පිරංකර ඉන්නවා අපිට එකතු කරගන්න. ඊට පස්සේ සේනාරත්න මහත්තයා ඉන්නවා, සන්දීප ඉන්නවා, ඉනෝකා, ගීතා, කෞශල්‍ය, ලක්ෂිකා, ලක්මාලි ඔය කියන කට්ටියවත් එකතු කරගෙන අපේ දළු කඩන නියොස් මීර වලින් අපි ගීතිකාවත් එකතු කරගමු. ඔව්, දැන් දළු කඩන ගිහිල්ලා ඉන්නේ. අද නම් වැඩේ හදාගෙන ගිහිල්ලා නැහැ.
1: අයියෝ,
2: පනිස් කෙඩියක් තමයි ඔන්න අරගෙන ගිහිල්ලා තියෙන්නේ.
1: අනේ හදන් යන්න බෑ.
2: ඒකනේ අනේ අයරංගන ඉන්නවා, ගුණරත්න ආන්ටි ඉන්නවා. මම හිත ගුණරත්න කියනකම අංකල් කියලා. ඩයන ඉන්නවා, ඩයමයන්ත ඉන්නවා. ඊට පස්සේ අපි හැමෝමවයි ප්‍රියන්ත මෝටර්ස් එකේ ප්‍රියන්ත අයියා එකතු කරගෙන යනවද වට්ස්ඇප් එක පැත්තට?
1: පොඩ්ඩක් යන්නේ.
2: යමු. සුබ දෑසනක් වේවා කියලා ඔන්න දාලා තියෙනවා. හා, සුබම සුබ දෑසනක් වේවා. හෙලෝ හෙලෝ, අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. කවුද මේ? කෑගල්ලේ තිමුදි කිචන් එකෙන් සින්දුවකට එකතු කරන්න කියලා තියෙනවා. සුරේක අක්කා, කුමාරි අක්කා, රමණි අක්කා, සුදු මහත්තයා, කෑගල්ලේ බත්කඩේ ශාන්තයි ඇතුළු හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. කවුද මේ? රසික. වෙන කවුරුත් නෙමෙයි මේ රසික.
1: රසික
2: ඔන්න මැසේජ් එකක් දාලා තිනවා, මාවත් එකතු කරගන්නකෝ. කවුද මේ? කවි වාගේ හිනාව ලස්සනයි කියලා තිනවා. දියනේ දියනේ, thank you. එල්පිටි පුන්සරාක, අනේ thank you, බොහොම ස්තුතියි තරංගක්කේ ලස්සනයි හිනාව.
1: ඕහෝ,
2: අහා, ඉතින් කට්ටිය එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු. මේ කවුද? කොහොමද ඔයාලට? මම නම් සුවෙන් සිටිමි.
1: මමත් සුවෙන්
2: සිටිමි. යටි අන්තර මහේෂි තමයි මෙහෙම කියලා තියෙන්නේ. ඉතින් මොකද කියන්නේ අපි සින්දුකට යමුද?
1: යන්න ඔයාට.

0: ළමයි, පණවිඩයක් දෙනවා කියන්න. ඔයාගේ කනෙක්ෂන් එක මොබිටෙල් නම් ඔයාට එහෙම දුකක් දෙන්නේ නෑ යා. දන්නවද? ඉතින් ඒක ගැන කියන්න අපි යමු කිරිබත් කොට පැත්තට. අපේ ඊශාන් ඉන්නවා ඔයාලට වැඩි දුර තොරතුරු කියන්න. හෙලෝ ඊශාන්.
1: ආයුබෝවන් මතක් කළා වගේම ඔන්න SLT මොබිටෙල් එක දවස් වෙලෙ ඉන්න අපූරු වටිනාකමක් ගැන කියන මේ දවස්වල තියෙන FIFA World Cup 2026 ඔන්නේ උණුහුමත් අරගෙන තමයි අද දවසේ කිරිබත් කොට නගරයට ඇවිල්ලා ඉන්නේ. මොකද මම මේ ගැන කියනකොට මේ ගැන දැනුමින් සන්නද්ධ කෙනෙක් මේ ගැන කතා කරන හොඳ නිසා මාත් එක්ක මේ වෙලාව ඉන්නවා කැලණිය ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රාදේශීය කළමනාකාරතුමා ඉන්නවා, බුද්ධික මල්ලවාරච්චි මහතා ඉන්නවා. එතුමා තමයි අද මේ වෙන ලස්සන වැඩ කටයුත්ත අපි ආදරණීය පාරිභෝගිකයන්ට ලැබෙන වටිනාකම් ගැන පැහැදිලි කරන්නේ.
2: සුබෝදෑසනක් අසන්නනි සහ කිරිබත්ගොඩ ප්‍රදේශවාසී මාගේ හිතවතුනි, අද දින කිරිබත්ගොඩ ප්‍රදේශයේ පැවැත්වෙන මෙම සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනේදී ඔබට අසම සම වේගයකින් සමන්විත ෆයිබර් සම්බන්ධතාවයක්, ඒ වගේම සුපහැදිලි දසුන් මවනා පියෝ TV සම්බන්ධතාවයක්, ඕනෑම තැනක ඉඳලා ඔගොල්ලන්ට භාවිතා කරන්න පුළුවන් 4G LTE ජංගම අන්තර්ජාල සම්බන්ධතාවය යන ඕනෑම ආකාරයක සම්බන්ධතාවයක් ඔබට ලබා ගන්න පුළුවන්. ඒ වගේම මම ඔබට කියන්න ඕනේ නිවසේ සිටම විශ්වය වෙත ඔබ යාකරන සුවිශේෂී ෆයිබර් සම්බන්ධතාවයෙහි වේගය ගුණාත්මකභාවය ගැන ඔබට අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ වගේම ඔබට කියන්න ඕනේ අපේ සුපහැදිලි පියෝ TV අත්දැකීම ඔබ මේ වන විටත් අනිවාර්යයෙන්ම අත්දැකලා ඇති. ඉතින් මම ආරාධනා කරන ඔබ සැමට එන්න මෙතෙන්ට පියෝ TV මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඔබට ෆිෆා වර්ල්ඩ් කප් එක වගේම දෙස් විදේශ නාලිකා රසක් නොමිලේම නැරඹීමේ අවස්ථාවක් හිමි වෙනවා. ඉතින් මම ඔබ සැමට ආරාධනා කරනවා ප්‍රිය හිතවතුනි මෙතෙන්ට එන්න. විනෝද ක්‍රීඩා සංවිධානය වෙනවා, ක්‍රීඩා කරන්න, ඒ අත්දැකීම විඳගන්න, ත්‍යාග දිනා ගන්න, මේ සුවිශේෂී අත්දැකීම විඳගන්න NetFM සමග SLD මොබිටෙල් ඔබට කිරිබත්ගොඩවට ඉන්න ඔබ සියලු දෙනාට මම ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා. බොහොම ස්තුතියි.
0: බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. නොයත් ඉන්නේ කිරිබත්ගොඩවර නම් ඔයාට පුළුවන් වන ගිහිලි වෙලා විනෝද වෙලා දැනුමින් පරිපූර්ණ වෙලා එන්න. ඉතින් අපි ලස්සන සින්දුවකට යමු නේද?

0: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
1: 2026 FIFA උණුසුම ජූනි 12 වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න. SLT Mobitel Pure TV නිල විකාශක.
2: වසර 45ක විශ්වාසය සමග දකුණේ අද්විතීය රස ඩිලානි කළු දොදොල් වර්ග රසක් රස රසකින් එකම වහලක් යටින් ඩිලානි කළු දොදොල් පුද්ගලික සමාගම හම්බන්තොට.
3: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ විතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel Pio TV.
0: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
4: මට කොලෙස්ටරෝල් වැඩි වෙලා තිබුණා 374ට. ඊට පස්සේ මම ගියා ගැලෙච්චි හොර පස්ස කමල් බඳුරු මහත්මයා ගාවට බෙහෙත් ගන්න. දවස් 30 චෙක් කරනකොට 194ට අඩු වෙලා තිබුණා. හිතන්නවත් බැරි විදිහට මට මේ විදිහට අඩු වීම ගැන සතුටුයි ඉතින්. දවස් 30ක් වගේ ඇතුළතදී මගේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු වෙන්න මට බෙහෙත් දෙනවා. මාව සනීප
0: කතා කරන්න 0777 300 940. වැඩ කරන ගම රටක් වටින ඔබත් එක්ක දැනුමයි සතුටයි වාසි පුරවගෙන නිත ඇංගලුම් චාරිකාව 2026 ජීවය ඔබයි. අගය කරන්නට තෑගි බෙදන්නට වාසි පුරවගෙන සතුට විඳින්නට අපි එනවා.
5: ජූලි 13 MA සිනර්ජි අවිස්සාවේල්ල ප්‍රධාන අනුග්‍රහය.
6: මම අනුදි ගුණසේකර. දන්නවත් මාව දිදුලවන්නේ Big Twin Lady. ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න. Big Twin Lady රේසර් එකට අදම මාරු. Big Twin Lady ඔබත් සැමින් දිදුලන්න.
0: වසර 64ක් පුරා ලාංකේය සමයේ ගැටළු හොඳින් හඳුනා ගනිමින් ඒ සඳහා හොඳම විසඳුම් ලබා දුන් ඔබේ විශ්වාසය දිනාගත් ජැනට් ශ්‍රී ලංකා ඔබ වෙනුවෙන්මයි.
7: එකතට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න මුළු රටටම රිච් ලයිෆ් අවුරුද්දක්.
0: ඕමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපදවන ඕමිල් බේබි සබන් දැනුමයි සතුටයි වාසි පුරවගෙන නෙත් ඇංගලුම් චාරිකාව 2026.
8: SLT Mobitel Fiber Nisa දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable. Unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.

0: ஹலோ ஹலோ, உதய குலஹாய் வினாடி 52.
1: வேலாவ ஒப்ப வெத்த gene என்ன
2: சிண்டரெல்லா வகே மன்னா இன்னே மாவ பேர் கண்ண கவுருத் தனகம்
3: அப்பே தருவன் அப்பட வடா இதிரேன் இதின் அகே கதாவல் யன்ன ஐட்ட இட ஹரின் கமர்ஷியல் கிரெடிட்
4: මිල් කොහොම සබන් ස්වභාවික කොහොම තෙල් සාරේ විස බීජ වලින් සම ආරක්ෂා කරමින් නිරෝගී පැහැපත් දෙනුමකට ඔමිල් කොහොම සබන් ග්‍රෑම් 100ක පිරිමැසුම් දායක සබන් කැටය
5: SLT Mobitel Fiber එක ගැදරම ෆිට කරන්න ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න ගේමින් වලට low latency fast and stable unlimited තෝරගන්න පැකේජ් රසක් SLT Mobitel Fiber
6: බයිසිකල් ගන්න කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා
4: බය වෙන්න එපා වැඩිවන ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනව විශේ෷ සහනයක් තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක් කතා කරන්න 077 406 43 97
7: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරි කිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත
8: කිරි තේ සීනි එක පැක් එකනස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
9: රත්ති 3 in 1 පැක් එක දුනා බෑග් එකේ තියාගන්නක වටිනවා
8: ඇයි කෙතරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවා නිස
10: රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරි තේ
11: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න නිල විකාශන සහකරු SLT Mobitel Bio TV
12: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංගාර සෙවනගල 0777 300 940
13: ඔයාට ඕනේ මගෙන් යන්න ඉතින් යන්න එන්නම නැද්ද ඉතින් යන්න ප්‍රියාදර ප්‍රියවරයා ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා
14: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා
0: අපි යන කලින් දෙතුන් දෙනෙක් එකතු කරගම අපේ මල්ලට මොරටුවේ සුජානි චන්දිමා ඉන්නවා ඊට පස්සේ හායිතරු හායිකවි කොහොමද ඉතින් කියලා කියලා තියෙනවා අයිවන් අවිස්සාවේල්ලේ ඊට පස්සේ අපිට එකතු කරගන්න ඉන්නවා අපි හැමෝටම සුභම සුභ දවසක් ප්‍රාර්ථනා කරලා තියෙනවා සුජීවක්කා සයිප්‍රස් වල ඉඳලා ඉතින් ඔන්න කියන කට්ටියවත් එකතු කරගෙන අද ඔයාලගේ සුභ උදෑසනක් අරගෙන ආපු තරංගයි කවි යන්නයි හදන්නේ
15: එහෙනම් ජය වේවා හැමෝටම
0: ජයම වේවා

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: හැමතේකම එක වගේ නෙමේ. ලාඕජී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලාඕජී ගන්න.
2: සුබ දහවලක වේලාව දවල් 12යි.

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News.
1: ඔබ වෙත ගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස, දිව්‍ය කුළුබළු නිෂ්පාදන, අම්මගේ අත්ගුණය. සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
4: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල්නෙට් අමතන්න 0112 863 363 0776 716 3672.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
5: අයිබුවන්, අද 2026 ජූලි 12 වෙනිදා ඉරිදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. Net News සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News සමග මම සචිනී සේලවර්ධන. ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
5: සිරස්තල මියගිය නිරතහරීන්ගේ වන්දි මුදල් ගැන සිදු කළ විවේචනවලට බන්ධනාගාරයේ උත්තර. තවදුරටත් නිරතහරීන් 7ක් රෝහල්වල, 3ක් හදිසි ප්‍රතිකාර ඒකකයේ. ලෝක කුසලාන පාපන්දු උණුසුම මැද ලංකාවේ පාපන්දු තරඟයකදී දෙපිරිසක් අතර ගැටුමක්. මැද පෙරදිග යුද තත්ත්වයෙන් ලංකාවට සිදුවන බලපෑම අඩු කරන්න ආර්ථික විද්වතෙකුගෙන් රජයට යෝජනාවක්. උඩදාගෙන සිටි ඉන්දියාව එංගලන්තය හමුවේ නිල් වෙන්නම පරිදි.
0: Net News. The truth people trust.
5: මේකමුව බන්ධනාගාරයේ සිදු වූ ගැටුමින් මියගිය නිරතහරින් වෙනුවෙන් ලබා දුන් රුපියල් 105ක වන්දි මුදල මූලික ගෙවීමක් පමණක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියනවා. බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක AC ගජනායක මහතා කිව්වේ ලබා දුන් එම මුදල සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු විවේචන සිදු කරමින් සිටින බවයි. ඒ ඇතුළු කතා පෙළෙහි අපේ පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට. මිගමුව බන්ධනාගාරයේ සිදු වූ ගැටුමින් මියගිය නිරතහරින් වෙනුවෙන් ලබා දුන් රුපියල් 105ක මුදල මූලික ගෙවීමක් පමණක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක AC ගජනායක මහතා පැවසුවේ ලබා දුන් එම මුදල සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු සිදු කරන විවේචන සිදු කරමින් සිටින බවයි. Net News කළ විමසීමකදී ඔහු සඳහන් කළේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ අදාළ අනෙකුත් ආයතන සමග සාකච්ඡා කර ඔවුන්ට ලබා දෙන සම්පූර්ණ වන්දි මුදල සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දෙන බවයි. එමෙන්ම සියලු අවමංගල්‍ය කටයුතුද සිදු කරනු ලැබුවේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වියදමින් බවද ඔහු සඳහන් කළා. මේ අතර මෙම ගැටුමින් තුවාල ලැබූ බන්ධනාගාර නිරතහරින් සඳහාද යම් වන්දි මුදලක් ලබා දීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා. බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක AC ගජනායක මහතා පැවසුවේ මෙම ගැටුමින් තුවාල ලැබූ බන්ධනාගාර නිරතහරින් 7 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි. ඉන්තිදිනෙක කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ වැඩිදුරටත් ප්‍රතිකාර ලබන බවද ඔහු සඳහන් කළා. තවත් 4 දෙනෙකු සාමාන්‍ය වාට්ටුවල ප්‍රතිකාර ලබනවා. හැටන් ලීග් නගරාධිපති කුසලාන පාපන්දු තරගාවලියේ දෙවන වටේ තරගයක් අතරතුර ගැටුමක් හටගෙන තිබෙනවා. ඒ යං මේත් සහ නෝවුඩ් සන්රයිස් කණ්ඩායම් දෙක අතර ඊයේ හැටන් ඩන්බා ක්‍රීඩාංගණයේ පැවති තරගය අතරතුරදී. තරගය නිමාවීමට මිනිත්තු 7ක් ඉතිරිව තිබේදී මෙම ගැටුම හටගෙන තිබෙනවා. මෙවර විට හැටන් යං මේත්ස් කණ්ඩායම ගෝල 3ක්ද නෝවුඩ් සන්රයිසස් කණ්ඩායම 1 ගෝලයක්ද ලබාගෙන සිටියා. තරගයේ උණුසුමත් සමග පැමිණ සිටි ප්‍රේක්ෂකින් ක්‍රීඩාංගණයට පිවිස ගුටි බැට හුවමාරුවකට මැදි වී තිබෙනවා. ගැටුම සම්බන්ධයෙන් හැටන් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව වහාම ක්‍රියාත්මක වූ නිලධාරීන් ක්‍රීඩාංගණයට පැමිණ තත්වයේ සමතයකට පත් කිරීමට පියවරගෙන තිබවයි වාර්තා වන්නේ. ඉන් අනතුරුව පවතින තත්වයේ හමු වේ ඉදිරි මිනිත්තු 7ක කාලය වෙනත් ක්‍රීඩාංගණයකදී ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසට නෝවුඩ් සන්රයිස් කණ්ඩායම විනිසුරුවරුන්ගෙන් ඉල්ලීමක් සිදු කළ බව සඳහන්. ඒ අනුව මේ පිළිබඳව තරඟ සංවිධායකින් විසින් ඉදිරියේදී තීරණය කිරීමට නියමිතයි. මැදපෙරදිග පවතින යුදමේ තත්වය තුළින් ලංකාවට සිදුවන බලපෑම අවම කිරීමට නම් දේශීය ආර්ථිකයක් ගොඩනැගීමට කටයුතු කළ යුතු බව පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකුරුල මහතා පවසනවා. ඒ තුළින් ලෝක වෙළඳපොළේ පවතින තත්වයන්ට ශ්‍රී ලංකාවට මුහුණ දිය හැකි බවයි මහාචාර්යවරයා පැවසුවේ.
6: ලෝක වෙළඳපළ තුළ අතීතයේ තිබෙන අවිනිශ්චිතතාවය පහව යාමක් සිද්ධ වුණේ නැහැ. අපි දන්නවා එක පැත්තකින් ට්‍රම්ප් බදු පැනවීම කියන කාරණය මත ලංකාවට දැඩි බලපෑම ආවා. ඊට පස්සේ යුදමය තත්ත්වය මත විටින් විට සාමකියුසුම් ඇති වෙනවා, ඒවා කඩාකප්පල් වෙනවා. ඉතින් මේ තුළ යම් ආකාරයකට දැඩි අවිනිශ්චිතතාවයක් ලෝකයේ තුළ නිර්මාණය වෙලා තියෙනවා. ඒ තුළ අපදායන ආනයන වගේම ලෝක අවිනිශ්චිතතාවය නිර්මාණය වීමක් දක්නට ලැබෙනවා. විශේෂයෙන් මේ අවිනිශ්චිතතාවය තුළ විදේශ ඍජු ආයෝජන, ඊට පස්සේ සංචාරක ව්‍යාපාරයේ මේ සෑම ශාස්ත්‍රයකටම දැඩි බලපෑමක් ඇති වෙනවා. මේ තත්ත්වය තුළ ලංකාව සම්බන්ධයෙන් සලකා බලනකොට අපි දන්නවා ඔය තත්ත්වය තුළ 2026 පළවෙනි කාර්තියේ අපිට 5.1% වගේ ආර්ථික වර්ධනයකට යන්නට පුළුවන්කම ලැබුණා. ලෝක වෙළඳපළ තත්ත්වය ඇති වෙන මේ උචාවචරයන් වලට මුහුණ දීම සඳහා රජය දැඩිව ක්‍රියා කිරීමක් අපිට මේ වෙනකොට පේනවා. ඒ නිසාම තමයි එහි බලපෑම අවම මට්ටමකට ගෙන ඒම සඳහා අපිට හැකියාව ලැබිලා තියෙන්නේ.
5: මේෙහිදී වැඩිදුරටත් අදහස් දක්වූ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා.
6: දැන් පසුගිය දිනවල නැවතත් යුදමය තත්ත්වයේ උණුසුම් වීම නිසා බොරතෙල් මිල ගණන් සැලකිය යුතු මට්ටමක ඉහළ යාමක් මේ වෙනකොට සිදුවෙමින් පවතිනවා. ඉතින් අද ලෝකයේ බොරතෙල් මිල ගණන් බැරල් එක $115 වගේ අරකට වුණත් අපිට යම් පාලනයකින් යුක්තව ඒ කළමනාකරණය කර ගැනීමට හැකියාව ලැබුණා. ඉතින් ඒක නිසා මම හිතන්නේ ලොකු අර්බුදකාරී තත්ත්වයකට ලංකා ආර්ථිකය යොමු වෙයි කියලා. රජයේ පැත්තෙන් මහ බැංකුව පැත්තෙන් ගන්න පුළුවන් සියලුම පාය මාර්ගයන් මේ වෙනකොට අර ගණමින් ඉන්නවා. ඒ වගේම සැලසුම් කරමින් ඉන්නවා. ඉතින් මේවා ඉතාමත් වැදගත්. කොහොමද ලංකා ආර්ථිකයට දැඩිව බලපාන්නේ? සංචාරක ව්‍යාපාරයට බලපාන්නට පුළුවන්, විදේශ ප්‍රේෂණ වලට බලපාන්නට පුළුවන්, ඒ වගේම අපි දන්නවා අපේ රටට ගලා එන ආයෝජන කෙරෙහි බලපාන්නට පුළුවන්, අපනයන කෙරෙහි බලපාන්නට පුළුවන්, ආනයන කෙරෙහි බලපාන්නට පුළුවන්. ඉතින් මේ තත්ත්වය අපේ පාලනයෙන් තොරව සිද්ධවන්නේ අපිට කරන්නට පුළුවන් කම තියෙන්නේ තියෙන ලෝක වෙළඳපළේ ඇතිවන තත්ත්වය තෙන් ලංකාවට සිදුවන බලපෑම අවම මට්ටමකට ගෙන ඒම සඳහා අවශ්‍ය කළමනාකරණ පද්ධතිය දියුණු කර ගැනීම. ඒ වගේම මේ වෙලාවේ අපි හිතන්නට ඕනේ දේශීය ආර්ථිකයක් ගොඩනැගීම. මේ ලෝක වෙළඳපළේ ඇතිවන උච්චාවචනයන් වලට අඩු සංවේදීතාවයකින් යුක්තව දේශීය ආහාර සැපයුම් ප්‍රසාරණය, දේශීය බලශක්ති ප්‍රසාරණය, මෙන්න මේ වගේ පැතිවලට වැඩියෙන් අවධානය යොමු වුණොත් අපිට මං හිතන්නේ අනාගතයේදී මේ තත්ත්වය සම්පූර්ණයෙන් කළමනාකරණය කරගෙන ඉස්සරහට යන්නට පුළුවන්.
5: ප්‍රබල ඉන්දියා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයේ

0: හතරට එකක් ලෙස එංගලන්තයේ විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කර ගැනීමයි. ඒ තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම පන්දු යවන්නන්ට එළව එළවා පහර දෙමින් නියමිත පන්දු අර 20 පමණක් ලකුණු 257ක් ලබා ගත්තා. පිළිතුරු නිම ක්‍රීඩා කළ ඉන්දියාවට නියමිත පන්දු අර 20 කඩලු 8ක් දැවි ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 201ක් පමණයි. ඒ අනුව එංගලන්තයේ ලකුණු 56කින් තරගය පහසුවෙන් ජය ගත්තා. එංගලන්ත ඉනිමේදී විශිෂ්ට ප්‍රතිහරඹයක යෙදුණු ජොස් බට්ලර් පන්දු 64කදී ලකුණු 131යි. ඔහුගේ ඉනිමට 6 පහර 8ක් සහ 4 පහර 12ක් ඇතුළත් වුණා. නායක හැරි බ්‍රූක් පන්දු 45කදී ලකුණු 95යි. IPL පිටියේ දැක් වූ දක්ෂතා නිසා ඕනෑවටත් වඩා කලින් ජාතික කණ්ඩායමට කැඳවුම් ලද එහෙත් එංගලන්තයේ සමග පළමු තරඟ කිහිපයේදීම අසාර්ථක වූ විභව් සූර්යවංශී ඊයේ තරඟයේදී ඉන්දිය කණ්ඩායමට ඇතුළත් කර හෝ සිටියේ නැහැ. ඉෂාන් කිෂන් ලකුණු 56ක් ලබා ගනිමින් සහ තිලක් වර්මා ලකුණු 53ක් ලබා ගනිමින් සටන්කාමී ප්‍රතිහරඹයක යෙදුණත් ඉන්දිය කණ්ඩායම ජයග්‍රහණය කරා කැටුව යාමට එය ප්‍රමාණවත් වුණේ නැහැ. මේ අතර ඊයේ තරගයේ සඳහා ඉන්දිය කණ්ඩායම ක්‍රීඩාංගණයට පැමිණියේද නියමිත වේලාවට වඩා සෑහෙන වේලාවක් ප්‍රමාදවයි. ඔවුන් අතර වීසිටි හෝටලයේ තිබුණේ ක්‍රීඩාංගණයේ සිට සැතපුම් 6ක දුරින්. එහෙත් එම දුර පැමිණීමට ඔවුන්ට පැයකමාරක පමණ කාලයක් ගත වී තිබුණා. නගරයේ පැවති අධික රථවාහන තදබදය ඊට හේතු වී තිබෙනවා. මේ නිසා තරගයේ කාසිය වාසී උරකා පැලුනේද නියමිත වේලාවට වඩා විනාඩි 45ක් පමණ ප්‍රමාදවයි. කෙසේ වෙතත් මෙම තරගාවලිය පුරා ඉන්දිය කණ්ඩායමේ දක්ෂතා ඉතා අවම මට්ටමක තිබුණු බවයි විචාරකයින් පවසන්නේ. මෙම තරගාවලියට පෙර අයර්ලන්තයේ හමු වෙයිද ඔවුන් 2 බිංදුවක අමහිරි පරාජයක් ලැබුවා. නෙට්නිවස් නිමාව. නෙට්නිවස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 6:30ට. එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට්නිවස් YouTube නාලිකාවට සහ නෙට්නිවස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: අම්මා ආදරෙන්

0: ගෝපිකාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ?
1: Net FM. Hello, hello, Satyantaya.

සුබදහවලක් වේවා. වෙලාව දවල් 12යි විනාඩි 15යි. අද සතුටින් කාලය ගත කරන නිදහසේ කාලය ගත කරන ජූලි මාසේ 12වෙනිදා ඉරිදා දවස. ගොඩ දිනේ කද දවසේ නිවාඩු පාඩුවේ ගෙදරට වෙලා වැඩ ටික කරගෙන ඉන්නවා ඇති. වයිෆ්ලට උදව් කරන ගමන් ඉන්නවා ඇති. වයිෆ්ට මේ වෙලාවේ උයන්න උදව් කරනවා ඇති හස්බන්ඩ්ලා නම්. දුවල පුතාලා පොඩක් ගෙදරට වෙලා ඉන්න අතරේ පොඩි පාඩම් වැඩ ටිකකුත් කරලා සෙල්ලම් ටිකක් කරලා ඉන්න ගමන් සතුටින් ඉන්නවා ඇති. ඒ සතුට අතරේ තමයි හෙලෝ හෙලෝ සතියන්තේ වැඩ ටික මේ පැත්තෙන් අපි පටන් ගන්න හදන්නේ. අදත් ඉතින් ඔයා කැමතිම සින්දු සෙට් එකක් අරගෙන තමයි හෙලෝ හෙලෝ සතියන්තේ මම ඔයාව හොයාගෙන ආවේ. සුපුරුදු විදිහටම ඒ සින්දු හොයාගෙම කරගන්න පුළුවන්. 0112553 තමයි අපිට කතා කරනවා නම් නම්බර් එක. අමුතු ඒ මතක් කරන්න ඕනේ නැහැ නේ අපේ WhatsApp නම්බර් එක. 0711 95 95 95 අපේ WhatsApp නම්බර් එක තියෙනවා. WhatsApp එක පැතිරුණොත් මේ වැතර මැසේජ් එකක් දාලා ඉන්න පුළුවන්. ඊට පස්සේ Facebook එක පැතර යන අයෙක්. Net FM Facebook fan page එක පැතර යන අයෙක්. මං අහලා තියෙනවා ටිකක් දුක හිතෙන ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නට උත්තරේ මොකද්ද කියලා Facebook fan page එක පැත්තට ගිහිල්ලා කියන්න. මම ඒක අහගෙන ඉන්න ඔයාලට කියන්නේ ඒක සර්ප්‍රයිස් එකක්. යන්න අපේ Net FM Facebook fan page එකට අපේ page එක follow කරලා ඊට පස්සේ post එකට comment එකක් දාන්න. හවස 3 වෙනකල් ඔයත් එක්ක මම ඉන්නවා. ආ සින්දුත් තියෙනවා. මම ජනී

ජනයයි අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා කෝල් සෙන අතරේ කට්ටිය මට කෝල් කරලා හරිම ආර්ථමාර්ථකාමී ඉල්ලීම් කරනවා. එයාලා විතරක් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියනවා. මොකද කරන්නේ මේ සින්දුවට මං තනි කෙනෙක් එකතු කරගන්නද? වැලිබඩේ ඉඳන් තුෂාරි කතා කරා. එයාගේ බබා කෙවින් වයි හස්බන්ඩ් වැඩ කරනවා කියලා කිව්වේ දියතලාවේ කැම්ප් එකේ. එයාගේ නම ප්‍රදීප් කුමාර්. එයාවයි අපේ තුෂාරිගේ තාත්ති වයි එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා කිව්වා. තාත්ති කිව්ව ගම මට ඇහුනේ නිකන් තාච්චියක් කියනවා. පස්සේ නෑ ඇහුනේ තාත්ති කියලා. ගොඩක් ආදරෙන් ඔන්න තුෂාරි ඔයාව විතරක් මේ සින්දුවට එකතු කරගන්න. දැන් වෙන කට්ටියත් එහෙම ඉල්ලයිද දන්නේ. මට තමයි හරි වැඩේ වෙන්නේ.

0: FM 95 94.8 Net FM Divaina Pura.
1: Net FM. Hello, hello, Satyantea.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM.
1: විරාමයකට යන්න හදන්නේ වෙලාව 12:27 යි.
2: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4. අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
3: දියුණු වෙන්න ණය ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib sri lanka.
4: වසර 45ක විශ්වාසය සමග දකුණේ අද්විතීය රස ඩිලානි කළුදොදොල් වර්ග රසක් රස රසකින් එකම වහලක් යටින් ඩිලානි කළුදොදොල් පුද්ගලික සමාගම හම්බන්තොට
5: FIFA World Cup නොමිලේම බලන්නේ SLT Mobitel වෙතින් ඔබට નિયම අවස්ථාවක් FIFA World Cup 2026 දැන් Pio Mobile App එක ඔස්සේ මුළු ලංකාවටම නොමිලේ බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile App එක ඩවුන්ලෝඩ් කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන Net FM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 13 වෙනිදා මාළඹේ නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun Games වලට සහභාගි වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel Fiber Connections, Mobile Connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රැසක් ඔයාලා වෙනුවෙන්ම සූදානම් කරලා තියෙනවා.
6: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න.
7: SLT Mobitel Pio TV නිල විකාශක.
8: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
9: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC Finance හරියන්න හරිම තැන.
11: වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
12: අක්මා විතෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0447 31 33 540.
13: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් දෙන්න ට්‍රැවල් නෙට් වෙත. පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363-076-716-3872.
14: වැඩ කරන ගම රටක් වටින ඔබත් එක්ක දැනුමයි සතුටයි වාසි පුරවගෙන net angleum චාරිකාව 2026 ජීවය ඔබයි අගය කරන්නට තෑගි බෙදන්නට වාසි පුරවගෙන සතුට විඳින්නට අපි එනවා.
15: ජූලි 13 MA සිනර්ජි අවිස්සාවේල්ල ප්‍රධාන අනුග්‍රහය.
16: මම අනුදි ගුණසේකර. ධනවත් මාව දිදුලවන්නේ Big Twin Lady. ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු. Big Twin Lady ඔබත් සැමින් දිදුලන්න.
17: වසර 64ක් පුරා ලාංකේය සමයේ ගැටළු හොඳින් හඳුනා ගනිමින් ඒ සඳහා හොඳම විසඳුම් ලබා දුන් ඔබේ විශ්වාසය දිනාගත් Janet Sri Lanka ඔබ වෙනුවෙන්මයි.
18: එකටට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න මුළු රටටම රිච් ලයිෆ් අවුරුද්දක්.
19: ඔමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතින්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපද වන ඔමිල් බේබි සබන්.
14: දැනුමයි සතුටයි වාසි පුරවගෙන net angleum චාරිකාව 2026.
20: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
14: ආසම සිද්ධාක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි.
21: Net FM. Hello, hello, Satyam there.

වෙලාව 12යි විනාඩි 31යි. WhatsApp message එවන්න කියලා කිව්වම, call කරන්න කියලා කිව්වම, වැල නොකැඩී මේ පැත්තට calls SMS නෙමෙයි WhatsApp messages එනවා. මං ඉතින් පුළුවන් තරමට answer කරනවා. හොඳේ, එකපාර answer කරගන්න බැරි වුණොත් call එහෙම දෙතුන් පාරක් ගන්න ඉතින්. හරි, සින්දුවට යන්න කලින් කට්ටිය එකතු කරගන්න ඕනි. මෙහෙම එකතු කරගන්න හදන කට්ටිය අතරේ මුලින්ම මං එකතු කරගන්නේ රමේෂ්ව. රමේෂ් මේ වෙලාවේ අපි වහගෙන ගමනක් යන ගමන් වාහනයකට වෙලා තමයි අපි වහගෙන ඉන්නේ. පරිස්සමෙන් ගමන යන්න ඕනි රමේෂ්. ගොඩක් ආදරෙන් ඔයාව මේ සින්දුවට මං එකතු කරගන්න. රමේෂ් එක්ක එකතු කරගන්නවා කළුතර ඉඳන් අපි වහගෙන ඉන්න අපේ චාමර ස්ටෝස් එකේ චාමර සහ තනූජ. කළුතර පනාපිටේ තමයි චාමර ස්ටෝස් එක තියෙන්නේ. ඊළඟට බුස්සෙල්ලාවේ BF ජනපදයේ ඉන්න EG අනුරායියා. කොහොමද අමතක කරන්නේ? ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ යන්න හදන්නේ අකුරැස්සට. අකුරැස්ස යෂු. එයා ඉල්ලුවනේ මතකද හැන්දෑවේ සින්දුව? මට ඔය කියපු හැමදේම මතකයි. ඒ ඉල්ලපු සින්දුව ඔක්කොම මං අද පැය තුන ඇතුළට ඔබාගෙන ඇවිල්ලා තියෙන්නේ. මතකද හැන්දෑවේ සින්දුව තියෙනවා හවස දෙකෙන් පස්සේ. හරිද? යෂෝ තමයි ඉල්ලලා තියෙන. ඔන්න යෂෝ අහගෙන ඉන්න දිගටම මතර නාමල් ටේලර්ස් එකට යන්න හදන ඇඳුමක් මහ ගන්න. නාමල් ටේලර්ස් එකෙත් මේ වෙලාවේ අපිව සද්දෙටම අහගෙන ඉන්නවා කියලා අපිට මැසේජ් එකක් දාලා තිනවා නාමල් ටේලර්ස් එක. ගොඩක් ආදරෙන් මම එකතු කරගන්න. අහන්න යන්න හදන්නේ රවි රොයිස්ටගේ අලුත්ම සින්දුව සඳලි. දැන් අපිව මේ වෙලාවේ අහගෙන ඉන්නවා කියලා මම දන්නවා. සඳලිලා ගොඩක් අපිට මැසේජ් කරනවානේ. ඒ හැම සඳලි කෙනෙක්ම මේ සින්දුවට මම එකතු කරගන්නවා.

වෙලාව 12යි විනාඩි 38යි. සින්දුවට යන්න කලින් ඩග්ගාල කට්ටිය එකතු කරගන්න තමයි හදන්නේ. 10 20 ගණන් කරලා කෝල් කරපු කට්ටියද WhatsApp messages එවපු කට්ටියද කියලා බලන්නේ. 100 කියලා එන්නේ කෝල් කරපු කට්ටිය. මම මුලින්ම යන්නේ ගල්කන්දේ ඉඳන් අපිට කතා කරපු දිනුෂි නංගිව හොයාගෙන. එයා ඉස්කෝලේ 8 පන්ති ඉගෙන ගන්නෙ. නුවර තමයි ගල්කන්ද තියෙනවා කියලා කියන්නේ. මං ඉතින් ওই ගම් ගැන වැඩිය දන්නේ නැති හන්ද මං කතා කරන කට්ටියකින් අහගන්න ඕ කොයි දිස්ත්‍රික්කේද කොයි පළාතේද තියෙන්නේ කියලා. අම්මවයි තාත්තවයි අක්කවයි නංගිවයි එකතු කරගන්න කියලා තමයි දිනුෂි කිව්වේ. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නම්. යමිරු රන්්‍යොත් ඉන්නව නේද? අද යාගේ හැපි බර්ත්ඩේ එක. සුබ උපන්දිනයක් වේවා යමිරු. වාගේ උපන්දිනය අද තියෙනවා කියලා මට කතා කරේ බෙන්තර ඉඳන් චන්ද්‍ර. චන්ද්‍ර කතා කරලා කිව්වා ඉතින් අම්ම වෙන්න ඇති. යමිරු යන්්‍යුත්ට යමිරු රන්්‍යුට්ට සුබ පතන්න එකතු වෙනවා කියලා තාත්තා අම්මා පුංචි බාප්පා නැන්දා මාමා මිනුක අයියා ඊට පස්සේ ධෝණි අක්කා මේ හැමෝම ඒ කට්ටිය විතරක් දන්නේ. net fm ටීම් එකේ අපි හැමෝමයි net අහන හැමෝමයි අපේ යමිරු මල්ලිට සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මග්ගොණ සිට මෛත්‍රී බාල අයියා කතා කරා. සුපුරුදු හිතවතෙක් නීතින් අපි මංගලිකා මදුකා මදුරංග මදු සංග සෙට් එකම ගොඩාක් ආදරෙන් මේ සින්දුවට අපි එකතු කරගන්නවා. ඊළඟට සූර්යව ලියනාරච්චි අයියව එකතු කරගන්න ඕනි ගොඩාක් ආදරෙන්. අපි WhatsApp එකේ කට්ටියකුත් අග්ගාල එකතු කරගන්නම් හොඳේ. ඉමෝජිස් ගොඩාක් එක්ක හැමදාම වගේ ලස්සන මැසේජ් එකක් මට එවන අපේ සුජානි චන්දිමා මොරටුවේ සිට අදත් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. හෙලෝ හෙලෝ සතියන්තේ අහගෙන ඉන්න ජනි හයි කොහොමද? එහෙම කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ. ආ උකුවට තේ හදන උකුවල ඉන්න මාජි. මාජි ඔයාව එකතු කරගන්නම් අද තනියමද කියලා අහනවා. දැන් ඉස්සරහට තනියෙන් ඉන්න තීරණය කරා මං. කවුරුත් ඕන්නෑ මට. මං තනියම නැගී සිටිනවා. ගම්පල උමගිරි උයන ඉඳන් ඉන්දික සංජීව මැසේජ් එකක් දාලා තියෙනවා. දුවලා දෙන්න දුලීෂා මනීෂා ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ජනි මල්ලි කොහොමද ඔයාට? ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා. උදයන්ගේ නැතුමි මැසේජ් එකක් දාලා තියෙනවා. මාතර කිංකිනි චතුමි යසාරා එක්ක හල්දුමුලේ ග්‍රීන් හවුස් ෆෘට් ප්ලාන්ස් එකේ ඉන්න දිල්විදෝනි මේ සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ආ සුනෝත් ඉන්නවලු.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura Velava Oba Veta Gena Enne
1: Rapunzel Wage Mannan Inne Mawa Bera Gana Kawuru Tenakan
2: Ape Daruwan Apata Wada Idirien Itin Age Kathawa Liyanna Ayata Ida Harinna Commercial Credit
3: වෙලාව දැන් 12යි විනාඩි 44යි.
1: වාව්! ඇඟ ටින් එකක්?
4: ඔව් පුතේ, නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇඟ ටින් එකක්. ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇඟ. උපරිම ආරක්ෂාව, උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
5: මාස්ටර්ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World Kelniya මාස්ටර්ගේඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773013636.
6: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
7: Meltdol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltdol පැරසිටමෝල් විශේෂයකි.
8: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
9: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
10: කිරි තේ සීනි එක පැක් එකගෙනස. කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
9: රත්ති 3 in 1 පැක් දෙක තුනක් බෑග් එකේ තියාගන්නක වටිනවා.
10: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියනවනේ සර්.
8: රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරි තේ.
11: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
12: Love is in the air. Love is in the air. Inna aadre allaganna.
13: Net FM. Hello, hello, Satyantaya.
3: තවත් සින්දුවක් අහන්න යන්න හදන්නේ. මේ සින්දුව අහන්න යන්න කලින් බොහොම ආදරණීය මතක් කිරීමක් තියෙනවා කරන්න. සමහර අහිමිවීම තියෙනවා. අමාරුවෙන් වුණත් අපිට දරා ගන්න සිද්ධයි. මරිය සෙල් ගුණතිලක මහත්මිය කියලා කියන්නේ සංගීතයට ආදරය කරන හැමෝටම සිදු වුණු ඒ වගේ අපිට දරා ගන්න අමාරු මට්ටමේ අහිමිවීම. ඉතින් එතුමිය ගැන සිහිපත් කරන ගමන් තමයි අපි හෙලෝ හෙලෝ සතියන්තයෙන් මරිය සෙල් ගුණතිලගේ මේ මහත්මියගේ මේ සින්දුව අහන්න යන්නේ. සින්දුව අහන්න යන්න කලින් මං මේ සින්දුවට කට්ටිය එකතු කරගන්නම්. හරිද? අපිටත් ලස්සන සින්දුවක් දෙන්න ජනි. එහෙම කියලා මෙසේජ් එකක් දාලා තියෙන්නේ සඳරවල තේකඩේ ගාමිණී සමරනායක අයියා. අන්න කාලයකට පස්සේ මාව මතක් වෙලා ගොඩක් ආදරෙන් ආව එකතු කරගන්නවා. ඊළඟට ජනියෝ අනේ හස්බන්ඩ් සහ ළමයි මරු එකට උදව් කරනවා ගෙදර වැඩ ටික කරගන්න. උයලා තේ හදලා ඉවරයක් නැහැ. නිදහසේ ඔයාව අහන්නත් නැහැ. එහෙම කියලා අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ හෝකන්දර ඉන්න රුක්මණී අක්කා. හස්බන්ඩ්ගේ නම දයාසේන, සිනේකදුව මේ හැමෝම එකතු කරගන්න කියලා දිනවා. ගොඩක් ආදරෙන් මං කට්ටියව එකතු කරගන්නවා. මන් දන්නවා ඉතින් ගෙවල් වල ඉන්න හස්බන්ඩ්ලා බබාලා කොහොමද අම්මලාට වයිෆ්ලාට උදව් කරන්න කියලා මම දන්නවා හොඳට. හයි ජනි පැටියෝ, අපිත් ආව ඔයාගේ හෙලෝ හෙලෝ සතියන්තෙට. ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි අපිට මෙසේජ් එකක් දාලා තියන්නේ අපේ කළුතර ඉන්න රමණි සුමේ දක්කා. දේවුලි, ශෂි, තුසිත, කල්හාරි, පුංචි, එවින්, භාති එක්ක කැනඩාව ඉන්නවා චන්න, ඇන්ජි, මිෂෙල්, ඒන්ජල්, ඒඩ්‍රියන් එක පුංචි සොෆියා. ඒ කට්ටියවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. හෙලෝ හෙලෝ ජනි බෝයි, කොහොමද ඔයාට මේ අපිවත් එකතු කරගන්න සින්දුවකට ආදරෙන්. එහෙම කියලා අපිට මෙසේජ් එක දාලා දෙන්නේ පයාගල ඉන්න දෙනුවන් මල්ලි, හිරුණි අක්කා, තෂේනි නංගි, නදී අක්කා, අම්මවයි තාත්තවයි ආච්චි අම්මවයි සීයවයි මේ කට්ටියව සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම මේ සින්දුවට මම එකතු කරගන්නවා.

වෙලාව 12යි විනාඩි 55යි අපි මේ පැහැ යනහා හන අන්තිම සින්දුවට යන්න හද. සින්දුවට යන්න කලින් කටිය එකතු කරගන්න ඕන. ඊට කලින් වාට මතක් කරන්න ඕනේ නෙත් FM අපේ social medias ටික follow කරලා subscribe කරලා තියාගන්න කියලා. Facebook එක වැතර ගියෝ ඉතින් නෙත් FM අපේ Facebook fan page එක තියෙනවා. ලස්සන දේවල් අපි ඉතින් Facebook එකේ දානවා. ඒ දේවල් දැනගන්න බලාගන්න Facebook fan page එක follow කරලා තියාගන්න ඕනේ. Instagram එක, TikTok එක, YouTube එක ඒවත් subscribe කරලා follow කරලා තියාගන්න. හැම තැනටම ගියාට පස්සේ net fm කියලා search කරන්න විතරයි තියෙන්නේ. එතකොට උඩින් අපේ accounts බලාගන්න පුළුවන්. Follow කරලා තියාගන්න. සමහර දේවල් radio එකෙන් විතරක් ඔයාලට අහන්න දෙන්න අමාරුයි නේ. ඒ දේවල් බලලා තීරුම් ගන්නත් ඕනේ. ඒ හින්දා අහන්න වගේම බලන්න ගොඩක් දේවල් අපේ net fm social media fan pages හරහා ඔයාලට ලබා දීලා තියෙනවා. දැන් ඔයාලට කොටින්ම කියනවා නම් සිකුරාදා රෑට net fm dj night එක අහනවා වගේම දැන් බලන්න ඔයාලට අවස්ථාව තියෙනවානේ. හැම සිකුරාදම රෑට ඔයගොල්ලෝ බලාගෙන ඉන්න net fm dj night එක රෑ 9 ඉඳන් 12 වෙනකම් facebook fan page එක ඔස්සේ live බලන්න පුළුවන්. ඒ හින්දා තමයි කියන්නේ අපේ facebook fan page එක, tiktok එක, instagram එක, youtube එක follow කරලා subscribe කරලා තියාගන්න. අරේ කට්ටිය එකතු කරගන්න හදන්නේ අපිට කෝල් කරපු කට්ටිය මං එකතු කරගන්න. මීටියා ගොඩ ඉඳන් සුමන නැන්ද කතා කරා. කතා කරලා කිව්වා යාගේ දුල්කදුව ඉන්නේ මින්නේරිය. යාවත් එකතු කරගන්න කියලා. ඊළඟට රාජාංගනේ ඉඳන් අනුරුද්ධ අයියා කතා කරා. වයිෆ් ගීතාංජලි, තරුක්ෂි, තාරුකා, සතීෂ් පුතාලා දුවලා කට්ටිය එකතු කරගන්න කිව්වා. පොළොන්නරුව ඉඳන් රමණී අක්කා කතා කරා. ඔන්න දවසකට විතර පස්සේ කතා කරනකොට කටහඬ ආයෙත් සාමාන්‍ය තත්වයට පත් වෙලා තියෙනවා. ගණේ මුල්ලි ඉඳන් අයිරංගණී අක්ක කතා කරා. උයන්න හදන්නේ ආ දැන් තමයි උයන්නේ. බලන්නකෝ ඉතින් දැන් උයනවා කියන්නේ කන්න වෙන්නේ තුනට විතර නේද? අමෝත් පුතා, අනෝමදුව, අනෝමදුවගේ බබාලා දෙන්නෙක් ඉන්නවා. ඔවෙන් සහ ලෙවෝන්. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. හරි අමුතු ලස්සන නම් දෙකක් තියෙනනේ. කිතුල්කොටේ ඉඳන් ප්‍රේමසිරි අයියා කතා කරා. සමිතා මුදුන්කොටුව මහත්මියගේ සින්දුවක් තමයි යෝනි කියලා කිව්වේ. කොහොමද ඉතින් අපි ප්‍රේමසිරි අයියට බෑ කියන්නේ නේ? අසංක මල්ලිවයි, අම්මා ගුණවතීවයි, දිනූෂා, ගණේෂා, චමිලානි, කිරණිඳු, බිම්සර් කටිවයි ගොඩක් ආදරෙන් එකතු කරගන්න. එනං ඉතින් අපි ආයේ ඊළඟ පැයේ හම්බ වෙමු.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: හැමතේකම එක වගේ නෙමෙයි. ලාඕජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලාඕජි ගන්න.
2: හෙලෝ හෙලෝ සතියන්තයේ තවත් අලුත් පැයක ආරම්භය. වේලාව දවල් එකයි.

0: විශ්වාස කරන සත්‍ය. ඔබ වෙත ගෙන එන්නේ.
1: හරි ගියේ හරිම තැනට ගිහින්ද? LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස. දිව්‍ය කුළුබඩු නිෂ්පාදන.
4: දියුණුවෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
5: බයෙන් බය අලුත් වන අලුත් පැයි විපස්සම ඇත්නියුස්.
6: අයිබෝන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම සචිනි. තේකර්මන්ත ශාලාවකට දර ප්‍රවාහණය කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනය වී භගවන්තලාව ප්‍රදේශයේදී අනතුරක් සිදුව තිබෙනවා. අනතුරෙන් තුවාල ලබා භගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ රියදුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්කොය මූලික රෝහල වෙත මාරු කර යැවූ බවයි භගවන්තලාව රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරයා පැවසුවේ. අනතුර සම්බන්ධයෙන් භගවන්තලාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

0: Sati Antea. Sati Antea.
1: Net FM. Hello, hello, Sati Antea.

0: ගෝපිකාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ?
1: Net FM. Hello, hello, Satyantea.

වෙලාව එකයි විනාඩි හතයි. අපි හෙලෝ හෙලෝ සතියන්තේ ජනියත් එක්ක ඉන්න දෙවෙනි පැයේ වැඩ කටයුතු ටික තමයි මේ විදිහට පටන් ගන්න හදන්නේ. අද ඉතින් කාලගුණේ නම් ටිකක් රස්නේ නේද? මං අද ඔෆිස් එකට එනකොට ටිකක් රස්නේ දාඩිය දානවා කියලා මටත් උදටම තේරුණා. ඒ වගේ ටිකක් රස්නේ කාලගුණයක් තියෙන වෙලාවක තමයි හෙලෝ හෙලෝ සතියන්තිය මේ වෙලාවේ අපි අහගෙන ඉන්නේ. ගෙදරින් එළියට වැහැලා වැඩක් එහෙම කරනවා කියලා කියන්නේ හිත හදාගන්න අමාරු විදිහ කාරණයක් නේ. හැබැයි ඉතින් මෙහෙමයි, මේ කොළඹවට ඉන්න අයට තමයි ওই රස්නේ තියෙන්නේ. ගොඩාක් දුරට ඉතින් ටිකක් ඈත පළාත් වලට යනකොට සෑහෙන සෞම්‍ය බොහොම සුන්දර කාලගුණයක් තමයි ඇත්තේ. හරි, ඒ කාලගුණය ගැන කටි එකතු කරගන්න ඕනේ. WhatsApp messages බලන්න හදන්නේ, messages ගොඩක් තියෙනවා, මට බණිනවා ඇති අනිවාර්යෙන් නම් කිව්වේ නැහැ කියලා. කෑගල්ලේ නිදහස් මාවතේ ශාන්ත ටේලර්ස් එකේ ශාන්තයි. දැන් ශාන්තයි පුරුදු වෙලා තිනවා WhatsApp message එකක් දාලා ලේසියෙන්ම මාව සම්බන්ධ කරගන්න. එයාගේ අල්ලපු හෝටලේ තියෙනවනේ, විහංග හෝටලේ, අපේ ශාන්ත ටේලර්ස් එකට එහා පැත්තේ තියෙන විහංග හෝටලේ, එතන ඉන්න නංගි බබාලා දෙන්නව විශේෂයෙන්ම එකතු කරගන්න ඕනි. මොකද අපේ ශාන්තයි හැමදාම මාව විකුණලා ඔය විහංග හෝටලේ මොනා හරි නොමිලේ කනවා. විහංග හෝටලේ අයිතිකාර මහත්මයාට බුදු සරණයි. ජනී මමත් ඉන්නව අදත් අහගෙන. මාපලගම PLJ අයියා විඩ මැසේජ් එකක් දාලා තිනවා, ගොඩක් ආදරෙන් එකතු කරගන්න. සුමදහවලක් වේවා ජනී, ඔයාට වගේම නෙතහන සියලුම දෙනාට. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තින නිකවැරටි ඉන්න චම්පික ලලිත් පෙරේරා. එයාගේ වයිෆ් ඉන්න කුවේට් වල, එයාගේ පවුලේ සියලුම දෙනා වගේම

ඉන්දුවකට එකතු කරගන්න. මීරිගම ඉඳන් මදු තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. මදු ඔයාවත් ගොඩක් ආදරෙන් මම එකතු කරගන්න. ඊළඟට ජනී මාවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා අපිට අර කවදාවත් නම දාන්නේ නැති එක්කෙනෙක් ඉන්නවනේ. මෙයා නම නැති කියලා තමයි මම නම් කරලා තියෙන්නේ. නම නැති කියලා මට පේනවා ප්‍රොෆයිල් පික්චර් එක බැලුවම. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ජනී සින්දුවක් දෙන්න, දුක සින්දුවක් දෙන්න. ඈ කවුද බොලේ මේ අනුරාධපුරේ සඳලි? ඇයි සඳලි දුක හිතන සින්දුව අහන්නේ? අපි අහමුකෝ සතුටින් අහන්න පුළුවන් සින්දුවක්. දුකෙන් හිටියත් සතුට වෙන්න පුළුවන් සින්දුවක් තමයි අපි අහන්න. සඳලි ඔයාව මේ සින්දුවට වගේ එකතු කරගත්තත් සඳලිට මං කලිනොත් සින්දුවක් දුන්නද? ජනී කොහොමද? ෆුල් ජොලියෙන් ඉන්නවනේ. ලස්සනම ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. කවුද බලමු මැසේජ් එක දාලා තියෙන්නේ. නිලූෂි, නිලූෂි. නිලූෂි පාදුක් කියන තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අද විශේ෷ දවසක්. ගොඩ දවසකට පස්සේ ඒගොල්ලන්ගේ මල්ලි ගෙදර ඇවිල්ලලු. එයාගේ නම ධනුෂ්ක. ඒ වගේම තමයි යාගේ වයිෆ් හර්ෂි. ඒ වගේම තමයි සුදු දුව නෙතුකි, චූටි දුව නෙසඳි. අම්මවයි තාත්තවයි එකතු කරගන්න කියලා තමයි නිලූෂි පාදුක් කියන මැසේජ් එක දාලා තියෙන්නේ. මම මේ කල්පනා කරේ මාර පැහැදිලි වෙයි මැසේජ් එක දාලා තිනවා. මට ගේවන්න සෑහෙන ලේසි වුණා මේ මැසේජ් එක දාලා තියෙන විදිහ. අනික අයට තුගන්නන්න ඕනි මේ අපේ නිලූෂි වගේ WhatsApp messages සෙවන්න කියලා. ගොඩක් ආදරෙන් කටියම එකතු කරගන්න. ඇතිනේ කියෙව්වා. මේ පැත්තට කෝල් කරන්න 0112 55 33 63. ඔයාටත් ලේසි, මටත් ලේසි WhatsApp message එකක් දෙන්න. 0711 95 95 95. Facebook fan page එකේ post එකක් තියෙනවා. බලන්න ඒකට උත්තරේ දාන්න පුළුවන්ද කියලා.

ಗೀತ ಗಾಯನ್ ಗೀತ ಹಾನ್ ಇನ್ನ ಹೆಲೋ ಹೆಲೋ ಸತ್ಯಂತ කොහොමද ජනි ඔයා හොඳින්ද අපිවත් සින්දුවකට එකතු කරගන්න එහෙම කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ කතරගම ඉන්න දිල්කි එයා එකතු කරගන්න කියලා කියනවා එයාගේ මහත්තයා චමිලව චූටි දෝනි ඔෂීව ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්න ගුඩ් ආෆ්ටර්නූන් ජනි මම තංගල්ලෙන් අප්සරා මට අද සනත්නන්ද සිරි මහත්තයාගේ සින්දුව දෙනවා කිව්වා නේද ඒක අනිවාර්යෙන් දෙනවා නේද ඒවහලා තියෙනවා අනිවාර්යෙන් දෙනවා තව විනාඩි 10කින් 15කින් ඔයාගේ සින්දුව ප්ලේ වෙනවා මං ඔය ඔක්කොම මතක තියාගෙන ගියේ ඉතින් මේගම වලට ගියාට පස්සේ අපේ ධනංජය බණ්ඩාරයියා මැසේජ් එකක් දාලා දිනවා සුපුරුදු තැනක් ඉතින් දැන් ගෙදර වගේ තමයි ධනංජය බණ්ඩාරයියලා ගෙවල් කියලා කියන්නේ සෙන් ඇන්තනිස් පාර තමයි ගෙවල් තියෙන්නේ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා ඊට පස්සේ දංකටුවේ ගෙදර ඉන්නවනේ ඒගොල්ලන්ගේ අම්මා ඇතුළු කට්ටිය ඒ කට්ටියවත් එකතු කරගන්න කියනවා අද මේ අපේ ධනංජය බණ්ඩාරයියා දංකටුවේ ගෙදර ගිහිල්ලා තමයි ඉන්නේ සද්දෙනම අහගෙන ඉන්නවලු ලස්සන සින්දුවකට යාගේ අම්මවයි දංකොටුවේ තමර කුයිලිය තමර කුලිය වගේ ගමක් තියෙනවා මට මතක මන් දන්නේ නැහැ හරියට මන් කියු වචනේ හරි කියලා මන් හිතනවා ඒ ගමේ සියලුම දෙනාවත් එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා මගේ ගම් සහ නගර සම්බන්ධයෙන් තියෙන දැනුම ගැන ඔයගොල්ලෝ දන්නවනේ එතකොට ඔය වගේ ඔය අමුතු නම් දානකොට පොඩ්ඩක් සිංහලෙන් වගේ දාන්න try එකක් දෙන්න හයි හයි ජනි අයියේ මම පයාගල ඉඳන් තත්සරණි අම්මා සෞම්‍ය තාත්තා තරංග මල්ලි දිනූජ ඒ කට්ටියවත් එකතු කරගන්න කියනවා ඊට පස්සේ දෙනුවන් මල්ලි ඒගොල්ලන්ගේ ගෙදර කට්ටිය මේ හැමෝම එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ ලස්සනම ලස්සන ට්‍රෙන්ඩින් සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ දැනට මේ සින්දුව අහන්න මං ඉස්සරහදී අනිවාර්යෙන් ඔය ඉල්ලන විදිහේ සින්දුවක් දෙන්න හරිද

0: FM Anupaha, FM Anuhadrai Tashuma Ata, Net FM.
1: වෙලාව දැන් 1යි විනාඩි 20යි.
2: මම අනුදි ගුණසේකර. දන්නවද මාව දිදුලවන්නේ Big Twin Lady. ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න. Big Twin Lady racer එකට අදම මාරු. Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න.
3: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැම වේල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
4: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ.
5: දැන් ඕනේ නෑදුව. යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ.
6: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
7: FIFA World Cup nominee mobile SLT Mobitel වෙතින් ඔබට નિયම අවස්ථාවක්. FIFA World Cup 2026 දැන් Pio Mobile App එක ඔස්සේ මුළු ලංකාවටම nominee බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile App එක download කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන Net FM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 13 වෙනිදා මාළඹේ නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun Games වලට සහභාගී වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel fiber connections, mobile connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රැසක් ඔයාලා වෙනුවෙන්ම සූදානම් කරලා තියෙනවා.
8: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න.
9: SLT Mobitel Pio TV නිල විකාශක.
10: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මතුකා කැස්සට පැනිය. සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම, අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද. 0447 21 33 540.
11: ආසම සින්දුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි.
12: Net FM. Hello, hello, Satyam there.

මේ දවස්වල හැමෝගේම අවධානය යොමු වෙලා තියෙන්නේ ෆිෆා ලෝක කුසලානයට නේද? මේ වෙනකොට ෆිෆා ලෝක කුසලානයේ අවසන් සුපිරි හතර දෙනා තේරීපත් වෙලා අවසන්. දැන් අද උදේ ගොඩ දිනේ කවදානේ දීගෙන හිටිය බලාගෙන හිටිය ආජන්ටිනාව සහ ස්විට්සර්ලන්තය අතර තරඟයේ මොන වගේ අවසානයකින් අවසාන වෙයිද කියලා. ආජන්ටිනාව ගෝල 3-1 විදිහට ජයග්‍රහණය කරනවා. ඒකත් එක්ක අවසන් සුපිරි 4 දෙනා අතරට තේරීපත් වෙනවා. ඊට පස්සේ එංගලන්තය සහ නෝර්වේ කණ්ඩායම් අතර තිබුණු තරඟය පිළිබඳවත් කප්ටි අවධානයෙන් හිටියා. මොකද එංගලන්තයේ සුපිරි තරුවා ඉන්නවා හැරී කේන්, නෝර්වේ කණ්ඩායමේ සුපිරි තරුවා ඉන්නවා එර්ලින් හාලන්. මේකත් එක්ක සුපිරි තරගයක් බලාගන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන බැලුවා. ඒ විදිහේම සුපිරි තරගයක් අපිට බලාගන්න පුළුවන් වුණා. එංගලන්ත කණ්ඩායම සුපිරි 4 දෙනා අතරට අවස්ථාව ලබා ගත්තා. ඒ ඉදින් පාපන්දු පිළිබඳව මේ දවස්වල ක්‍රිකට් නැහැනේ අපිට කතා කරන්න. ලංකාව ක්‍රිකට් ගහන්නේ නැහැ මේ දවස් ටික. ඒක හන්ද අපිට ෆුට්බෝල් බල බල තමයි ඉන්න වෙලා තියෙන්නේ. හරි, සින්දු වලට යන්න කලින් කටිය එකතු කරගන්න ඕන. අපේ නිවුස් රූම් එකේ සෙට් එක එක එක ඒවා කන ගමන් මට වට්ස්ඇප් මෙසේජ් දාලා කියනවා ඒගොල්ලන්වත් සින්දුවකට එකතු කරගන්න. නම් කියන්නේ කට්ටියම එකතු කරගන්න. හරි, ඊට පස්සේ වට්ස්ඇප් එක බලමු කට්ටිය කවුද ඉන්නේ කියලා. ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අම්බලන්ගොඩ විජේසූරිය මෝටර්ස් එකේ සෙට් එක මෙසේජ් එකක් දාලා තියෙනවා. කට්ටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්න. සුබ දහවලක් වේවා. මම දැරණිය කළ කසුනි. කසුනි අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. එයාගේ අම්මවයි තාත්තවයි යාළුව හැමෝමයි එකතු කරගන්න කියලා තමයි මෙසේජ් එකේ දාලා තියෙන්නේ. කසුනිගේ මෙසේජ් එක කියවනකොට තමයි මට මතක් වුණේ ගොඩ වෙලාවකින් කෝල් කරපු කට්ටියව එකතු කරගත්තේ නෑනේ කියලා. විශාල වරදක් තමයි මං කරලා තියෙන්නේ. බලංගොඩ හෙළපන්දිනේ ඉඳන් ජයපාල අත්තනායකයි අපිට කෝල් කරා. ගොඩක් ආදරෙන් ජයපාල අත්තනායක අයවයි පවුලේ හැමෝමයි මං එකතු කරගන්නවා. ඊළඟට ගාල්ලියක් මීමන ලක්ෂ්මී අක්කවත් එකතු කරගන්න ඕනි. හලවේ කරුවක්ක කතා කරා. හලවේ කරුවක්ක කතා කරලා කිව්වා අම පානි දුවවයි ඊට පස්සේ රුක්මන් පුතාවයි සින්දුවකට එකතු කරගන්න කියලා. වර්ණකාපොල දොරවක ඉඳන් අපේ හේෂානි චූටි නංගි කතා කරා. එයා ඉස්කෝලේ 7 පන්තිලු ඉගෙන ගන්න. අද නිවාඩු පාඩුවේ ගෙදරට වෙලා ඉන්න ගමන් ආච්චි අම්මත් එක්ක හෙලෝ හෙලෝ සතියන්තය අහනවා කියලා කිව්වා. ආච්චි අම්මගේ නම සීලවති. ඊට පස්සේ රයිගම ඉඳන් කතා කරා ලක්ෂ්මන් අයියා. නම් ගොඩක් තියෙනවා යාගෙන එකතු කරගන්න. ජානකි, චන්දිමා, ඊට පස්සේ යනූජ, චානුක, කවීෂා, වීදාගම ඉන්න කුසුමාවති මේ කට්ටියම එකතු කරගන්නවා. ඊට පස්සේ ගාල්ලේ සීතක්ක කතා කරා. බෞතු බෝකුන්දර චන්දිමායකේ වැඩ කරන ජයතිලක හස්බන්ඩ් ජයතිලකව එකතු කරගන්න කියලා කිව්වා. කට්ටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්න. මේ තමයි ඉතින් අපේ ඔෆිස් එකේ කට්ටිය මට ආදරයට කියන නම ගැන තියෙන සින්දුව. මා නුඹේ කුමරා සංසාර සිහිනේ.

ඒ ආකාරයෙන් සනත් නන්දසිරි මහත්මයාගේ ගීතයක් එක්ක මං ඉටු කළේ අපි අහගෙන ඉන්න කට්ටියගේ ඉල්ලීම්. මේ සින්දු ඕනි කියලා අපි අහගෙන ඉන්න කෙනෙක් තමයි ඉල්ලුවේ. මට මතක නෑ හරියටම දැන් කවුද ඉල්ලුවේ කියලා, කොහොමද සින්දු ඉල්ලුවා කියලා මතක. සින්දුවට යන්න කලින් මම ටග්ගාල කට්ටිය එකතු කරගන්න ඕනි. අයිවන් අවිසාවේ ඉඳන් අයිවන් අයියා අපිට මැසේජ් එකක් දාලා තිනවා සින්දුවකට කට්ටිය එකතු කරගන්න කියලා. ජනී පැට්ටෝ, ඔයාගේ පන්තනියට කවුරුත් නැත්තම් මම එන්නද? කවුද බලමු මේ. අපේ නිපුණි, නිපුණි තමයි මැසේජ් එකක් දාලා හලා තින්නේ අනුරාධපුරේ ඉඳන් මගේ තනියට එන්නද කියලා. ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ අපිට මැසේජ් එකක් දාලා තිනවා මහනුවර ඉඳන් ජීල්ස් ෆරීදා, දීප්ති දයස්, ශිරීන් දයස්, නිරෝ ගයානි සිල්වා, චන්ද්‍රානි මාරසිංහ, රොසෙට් ගමගේ ඇතුළු සෙට් එක. ගොඩක් ආදරෙන් මම කට්ටියම එකතු කරගන්නවා. ජනී ඉරිදා කියලා නෑ, අපි නම් අදත් වැඩ. දෙන්නක සුපිරි සින්දුවක් අම්පාර බණ්ඩාරදුව මුතුහර බ්ලොග් ගල් එකේ වැඩ කරන සෙට් එක තමයි අපිට එහෙම මෙසේජ් එකක් දාලා කියන්නේ. හයි හයි ජනී, අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. හම්බන්තොට කළු දොදොල් කඩේ සෙට් එක තමයි මට මෙසේජ් එක දාන්නේ. හැමදාම මට බඩගිනි දැනෙන විදිහ මෙසේජ් එකක් තමයි ඉතින් ඔගොල්ලෝ දාන්නේ. ශානක, ආනන්ද, නිලන්ත, මහීමා, සසීමා, රන්දිමා සෙට් එකම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. මෙන්න අපේ ලක්මාලි මෙසේජ් එකක් දාලා කඩවත ඉඳන්. අද පරක්කුයි මෙසේජ් එක දාන්න. දිනුලි දුවත් එක්ක අහගෙන ඉන්නවලු සද්දෙටම ගොඩක් ආදරෙන් මං එකතු කරගන්න. හෙලෝ හෙලෝ ජනී මලයා, ඉතින් අපිවත් සින්දුවකට එකතු කරගන්නකෝ. ගම්පොළ ඇත්ගාලේ ඉඳන් අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ සානි, පියුමිමිස්, මිහිරංග, කපිල, රුවන්දි මේ කට්ටියම චාමර වීරසිංහගේ සින්දුවක් තමයි ඉල්ලන්නේ. දැරි කමක් නැහැ, මන් දෙන්න. ජනී අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තිනවා ලිහිණියාගල ඉඳන් හිමාෂි. අම්මවයි, තාත්තවයි, නංගිවයි, මල්ලිවයි 2026 ඕල් ලෙවල් ලියපු යාළුව හැමෝමයි, net fm ටීම් එකේ හැමෝමයි එකතු කරගන්න කියලා මෙසේජ් එකේ කියනවා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා.

0: FM 95 94.8 Net FM Divaina Pura
1: Net FM Hello Hello Satyantea.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM.
1: Velawa ekai vinadi 41 ai
2: amma aadaren apita kavapu patkataka rasa divya kulubalu nishpadana ammage atkunaya serandi green plantation private limited
3: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම Cribsco. ඉහළ Cribsco වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. Crib Sri Lanka.
4: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
5: වසර 45ක විශ්වාසය සමග දකුණේ අද්විතීය රස ඩිලානි කළු දොදොල් වර්ග රසක් රස රසකින් එකම වහලක් යටින් ඩිලානි කළු දොදොල් පුද්ගලික සමාගම හම්බන්තොට
6: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් නෙලෝන් එක ගත්තේ
7: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
8: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන
9: වැඩි විස්තර සඳහා 011155715555 අමතන්න
10: වැඩ කරන ගම රටක් වටින ඔබත් එක්ක දැනුමයි සතුටයි වාසි පුරවගෙන net ඇංගලුම් චාරිකාව 2026 ජීවය ඔබයි අගය කරන්නට තෑගි බෙදන්නට වාසි පුරවගෙන සතුට විඳින්නට අපි එනවා
11: ජූලි 13 MA සිනර්ජි අවිස්සාවේල්ල ප්‍රධාන අනුග්‍රහය
12: මම අනුදි ගුණසේකර දන්නවත් මාව දිදුලවන්නේ Big Twin Lady ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න Big Twin Lady රේසර් එකට අදම මාරු Big Twin Lady ඔබත් සැමින් දිදුලන්න
13: වසර 64ක් පුරා ලාංකේය සමයේ ගැටළු හොඳින් හඳුනා ගනිමින් ඒ සඳහා හොඳම විසඳුම් ලබා දුන් ඔබේ විශ්වාසය දිනාගත් ජනත් ශ්‍රී ලංකා ඔබ වෙනුවෙන්මයි
14: එකකට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න මුළු රටටම රිච් ලයිෆ් අවුරුද්දක්
15: ඔමිල් බේබි සබන්ජාත ඇන්තර ප්‍රමිතින්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපදවන ඔමිල් බේබි සබන්
10: දැනුමයි සතුටයි වාසි පුරවගෙන net ඇංගලුම් චාරිකාව 2026
16: SLT Mobitel Fiber Nisa Deng Hema Gedaram Novena Sadivye Gain Superiatama Fiber Fit. Okkuma Devices Connect Karanna. Gaming World Low Latency. Fast and Stable Unlimited. Thoraganna Package Rasa. Obe Gedara Adama Fiber Fit Karaganna.
17: Velawa Oba Veta Gena Enne.
18: Cinderella Wage Mannan Inne Mama Beera Ganna Kawuruth Tanaka.
19: Ape Daruwan Apata Wadam Idirin. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න commercial credit
1: වෙලාව දෙන්නේ 1:44
10: love is in the air එන්න ආදරේ අල්ලගන්න
20: net fm hello satyantaya
1: වීකෙන්ඩ් එකේද සෙන්ට්‍රියර්ස් ලගේ සින්දුවක් ඇහුවේ නැත්තම් නිකන් කෑවි නෑ වගේනේ. අර අපි එකතු කරගමු කට්ටිය. කෝල් කරපු කට්ටිය එකතු කරගමුනේ නැත්තම් මට බණී නම් කියන්නේ නැහැ කියලා ඒගොල්ලන්ගේ කලවාණ ඉඳන් පුෂ්ප කතා කරා. එකතු කරගන්න කියලා කිව්වා හස්බන්ඩ් ප්‍රියන්තව, ලොකු දුව චූලණීව, චූටි දුව අචිනීව, ගාල්ල මහවත්ත හන්දි අපේ ජයසිංහ අයියා අපිට කෝල් එකක් දුන්නා. ගොඩක් ආදරෙන් ඔයාවත් එකතු කරගන්න අපි මේ හන්න යන සින්දුවට. ඊළඟට WhatsApp එක බලමු. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න ජනි. එහෙම අපිට මැසේජ් එක දාලා තියෙන බදුල්ල අන්දෙනියේ ඉඳන් ශ්‍රියාන් එකතු කරගන්න කියලා කියනවා. එනාස් බබා, නවෝද්, හෂිනි එයාගේ හස්බන්ඩ් බදුල් හස්බන්ඩ්ගේ නම මහතුන්. මේ කට්ටියව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට ජනි චූටියා සුබ සන්ධ්‍යාවක්. කවුද බොලේ මේ? දහම් පාසල් ඇරිලා දැන් තමයි ගෙදර ආවේ. හරිම මහන්සි. වොෂ් එකක් දාගෙන ඔයාව අහගෙන ඉන්නවා. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ සාවින්ද්‍යා. එයාගේ අම්මා කුමාරි, අයියා සමිත, අප්පච්චිවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. වැඩේ තියෙන්නේ මේගොල්ලෝ කොහෙන්ද කියලා නැත. කමන්නෑ ඉතින් සාවින්ද්‍යා කොහේ හිටියත් අපි වහගෙන ඉන්නේ සාවින්ද්‍යා. ඔයාව ගොඩක් ආදරෙන් මේ සින්දුවට මම එකතු කරගන්නවා. හයි කොහොමද? මම කුවේට් ඉඳන් ප්‍රියංගනි. එහෙම කියලා මැසේජ් එකක් දාලා තිනවා ප්‍රියංගනි. ඔයාවත් ගොඩක් ආදරෙන් මේ සින්දුවට මම එකතු කරගන්නම්. ගම්පොල උමගිරි උයනේ ඉඳන් ඉන්දික සංජීවගේ මැසේජ් එක මං කලිනුත් කියවෝ වගේ මතකයිනි. කමන්නේ උනායි පාරක් කියවන්න දුලීෂා සහ මනීෂා දුවල දෙන්න එකතු කරගන්න කියලා කියනවා. ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න මකුල්ලොලු ඉඳන් රංජිත් දිසානායක අයියා මැසේජ් එකක් දාලා තියෙනවා. ජනී අපි යෝගියානේ ඉඳලා තාත්තා මහේෂ් අම්මා සමීරා මම රෂාදි කියලා තමයි රෂාදි මැසේජ් එකක් දාලා තියෙන්නේ. රෂාදි ඔයවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. හයි හයි ජනී මාව කියන්නකෝ. මැසේජ් මගේ මැසේජ් කියවන්නේ නැහැ නේ ඔයගොල්ලෝ. හිම නැහැ. ඔයා අර මැසේජ් එකක් දාලා ආයෙත් පාරක් මැසේජ් එකක් දාලානේ. එතකොට මැසේජ් එක උඩට යනවා. බෝකුන්දර ඉඳන් අපිට මැසේජ් එක දාලා තියෙන්නේ දීප්ති. ඉනෝස ඊට පස්සේ ලලිතා අක්කා අනුෂා මානෙල්ලක්කා ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. කලින් මැසේජ් එකේ මට සුදු කියලා දාලා තියෙනවා. දෙවෙනි එකේ කියවන්න පරක්කුණාද? එහෙම දාලා නැහැ. එකතු කරගන්නම් කට්ටියම.

මේ වෙලාවෙන් එතෙම් හෙලෝ හෙලෝ සතියන්තය හගනින්න හැමෝගම දෑති නල්ලගෙන අපි යන්න හදන්නේ අලුත් පැයකට. මේ පැයට යන්න කලින් වාට මතක් කරන්න තියෙන්නේ, තාමත් මේ වැතර කෝල් එකක් දැම්මේ නැත්තම්, WhatsApp message එකක් දැම්මේ නැත්තම් ඉක්මන් කරලා කෝල් එකක් ගන්න 0112 55 33 63ට. එහෙම නැත්තම් WhatsApp message එකක් දාන්න 0711 95 95 95ට. ඊළඟ පැයේ හම්බ වෙමු.

0: විශ්වාස කරන සත්‍ය ඔබ වෙතගෙන එන්නේ.
1: හරි ගියේ හරිම තැනට ගිහින්ද? LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
3: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස. දිව්‍ය කුළුබඩු නිෂ්පාදන.
4: වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
5: බයෙන් බය අලුත් වන අලුත් පැයි විපස්සනා news.
6: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම ඩිල්ෂාන්. ඩෙංගු රෝගය සීග්‍රේන් පැතිර යාම හේතුවෙන් තාවකාලිකව අවසා දැමුණු කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය හෙට යළි විවෘත කෙරෙනවා. ඒ අනුව ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව අද දිනේදී එම විශ්වවිද්‍යාලීය පරිශ්‍රය පිරිසිදු කිරීම සහ දූමායනය සිදු කරනු ලැබුවා. මේ අතර මෙම වසරේ ගෙවුණු මාස කිහිපය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 67,000 ඉක්මවා තිබෙනවා. ගත වූ දින 10 තුළ පමණක් ඩෙංගු රෝගීන් 11,764 දෙනෙකු වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේ. මේ අතර ඩෙංගු වසංගතය පාලනය කිරීම සඳහා රටපුරා මෙහෙයුම් තවදුරටත් සිදු කෙරෙනවා. මීළඟ net news පස්වරු තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

0: ගෝපිකාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ?
1: Net FM. Hello, hello, Satyantea.

අසන්නන්ගේ ඉල්ලීම් වලට කොයි තරම් හොඳටමන් සබන් දෙනවද කියනවා නම් මේ පැයි අපි මේ අහන්න යන සින්දුවත් මගෙන් කවුරු හරි ඉල්ලපු සින්දුව කියලා මට මතකයි. අපි ඇවිල්ලා ඉන්නේ හෙලෝ හෙලෝ සතියන්තයේ මමත් එක්ක ගත කරන ජනියත් එක්ක ගත කරන අවසාන පැයට. තම මේ පැත්තට කෝල් එකක් දුන්නේ නැත්නම් WhatsApp message එකක් දැම්මේ නැත්නම් වහාම මේ දේවල් කරන්න. 011-2-55-33-63 කෝල් කරන්න. WhatsApp message එවන්න 0711-95-95-95. ඒ කියන කොටත් මේ පැත්ත කියන්න messages කෝල් කරපු කට්ටියගේ නම් ගොඩාක් මංගාව තියෙනවා. හොඳේ. සින්දුව කියන අතරතුරේ සින්දුව කියන නෙවෙයි සින්දුව අහන්න යන අතරතුරේ ඔයාලට මතක් කරන්න ඕනි දෙයක් තමයි දැන් ඉතින් ආයෙත් දැන් අද ඉරිදානේ හෙට ඉඳන් ආයෙත් සුපුරුදු පරිදි වැඩ කටයුතු ටිකට ලෑස්ති වෙන්න ඕන. ඉස්කෝලේට බබාලා යනවා, හස්බන්ඩ්ලා වැඩට යනවා, සමහර වෙලාවට වයිෆ්ලාත් වැඩට යනවා. අර බිසි ලයිෆ් එකට අපිට ආයෙත් පාරක් හෙට ඉඳන් යන්න සිද්ධ වෙනවනේ. නිකමට කල්පනා කරලා බලන්න බබා ඉස්කෝලේ ගිහිල්ලා සිකුරාද ගෙදර ආවට පස්සේ කෑම පෙට්ටිය එහෙම හොදන්න දුන්නද කියලා. අපි නම් එහෙමයි වගකීමෙන් සඳුදා වෙනකන් කෑම් පෙට්ටිය බෑග් එක ඇතුලේ තියාගෙන තමයි අම්මලට සඳුදා උදේට දුන්නේ. එහෙම වෙන්නේ නැතුව ඕගොල්ලෝ බලන්න එහෙම බෑග් එක ඇතුලේ තියෙනවා නම් දැම්ම ඉතින් හොදලා කරලා අරගන්න. හරි, සින්දු අහන්න යන කලින් ඔයාලට මතක් කරන්න ඕනි මේ දවස්වල ඩෙන්ගු ගැන අපි ගොඩාක් වැඩිපුර කතා කරනවා. ඒකත් එක්ක මේ වගේ විවේකී දවස් තමයි අපේ අවට වටපිටාව සුද්ධ කරන්න අපිට හම්බ වෙන හොඳම අවස්ථාව. ගෙදර වටපිටාව විතරක් නෙවෙයි පොඩ්ඩක් පාරවටත් බලන්න. වතුර පිරෙන්න පුළුවන් කොතන හරි තැනක් තියෙනවනම් ඒව වතුර පිරෙන්නේ නැති විදිහට සකස් කරලා ඩෙන්ගු මදුරුවාගෙන් බේරෙන්න අපිට කරන්න පුළුවන් දේවල් අපිම කරමු. කටිය මතක් කරන්නම් ඉස්සරහදී දැන්ට සින්දුව හමුකෝ.

මේ දවස්වල මේ තියෙන අවුවත් එක කවදා අපිට මල් වැස්සක තෙමෙන්න ලැබෙයිද කියලා හිතෙන්න අමාරුයි නේද? හිතාගන්න බැහැ නේද? එකලංග සින්දු දෙකක් අහනකොට එකම වයිබ් එකේ සින්දු දෙකක් ඇහෙන්න ඕනි හන්දා ක්‍රිෂ් චිත්‍රපටියේ සින්දුවක් තෝරගත්තා. මේ සින්දුව අහන්න යන්න කලින් කට්ටිය එකතු කරගන්න ඕනි. මං යන්නේ කෝල් කරපු කට්ටිය එකතු කරගන්න. බදුරලියට පැත්තර යන්න හදන්නේ. බදුරලිය ඉඳන් අපේ ඉන්ද්‍රාණි අක්කා කතා කරා. කඹුරාවල ගමේ සියලුම දෙනාවයි. ඊට පස්සේ අපේ රාණි අක්කවයි එකතු කරගන්න කියලා කිව්වා. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ බල්බිට මොල්ලේ උපාලි අයියා කතා කරා. කතා කරලා කිව්වා පවුලි හැමෝම එකතු කරගන්න කියලා. වයිෆ් දම්මි, ඊට පස්සේ තුෂාන්, මිහිරංග පුතාලා දෙන්න ගොඩක් ආදරෙන් එකතු කරගන්න. කැලණි මොල්ලේ ඉඳන් රසිකා අක්කා කතා කරා. මේ වෙලාවේ ආ තනියම ගෙදරට වෙලා ඉන්නේ. පාලුව නැති වෙන්න සින්දුවක් දෙන්න කියලා කිව්වා. මම මේ සින්දුවට එකතු කරගන්න. මහියංගනේ ඉඳන් ආශින්සනී කතා කරා. දුව මල්කාන්තිවත් එකතු කරගන්න කියලා කිව්වා සින්දුවකට. මට හරියට හිතාගන්න බෑ අපිට කතා කරේ ආශින්සනී අම්මා මල්කාන්තිව එකතු කරගන්න කිව්වද කියලා. කොහොම හරි මහියංගනේ ඉන්න ආශින්සනී සහ මල්කාන්තිවන් සින්දුවට එකතු කරගන්නවා. මහරගම ඉඳන් චාන්දනී අක්කා කතා කරා. එයා ටී-ෂර්ට් නමන ගමන් ඉන්නේ. ඔහොම මගේ සයිස් එකට ගැලපෙන ටී-ෂර්ට් ටිකක් නමලා පැක් කරලා බම්බල පිටියට ගෙනල්ලා දෙන්න බැරිද? සමන් ඉන්නවා හස්බන්ඩ්. එතකොට හස

සිතබුතා ජනීෂපුතා අනුෂිකා දුව කටීම එකතු කරගන්නවා. කළුතර උතුර ඉඳන් රොබර්ට් ඩි මෙල් අයියා කතා කරා. එයාගේ වයිෆ් ලීලාවතීවත් එකතු කරගන්න කියලා කිව්ව සින්දුවකට. දැන් යන්න හදන්නේ WhatsApp එකට. මේ පැත්තෙත් ගොඩ දෙනෙක් ඉන්නවා නම් කියන කම් බලාගෙන. ඔන්න දැන් යනවා බුත්තලට. බුත්තලෙන් ඉන්නවා චමින්ද. අම්මෝ මේ මං කියන විදිහ නම් WhatsApp message එක දාලා හරිද? NSRS textiles එකේ වැඩ කරන යාළුව ඔක්කොම එකතු කරගන්න කියලා තමයි අපි බුත්තල චමින්ද අයියා message එක දාලා තියෙන්නේ. ප්‍රේමසිරි ටේලර් ෂොප් එකේ ඉන්න ප්‍රේමසිරි මාමවත් එකතු කරගන්න. net fm අහන සියලුම දෙනාවයි ජනි ඔයාවයි එකතු කරගන්නවා කියලා message එකේ දාලා තියෙනවා. අපේ ඩිලාන් නිරෝෂ් හංවැල්ලේ මංජුල පුෂ්පකුමාරගේ සින්දුවක් ඕනි කියලා කියලා තියෙනවා. දෙන්න බැරි කමකුත් නැහැ හොදේ. අපිට උදාර මෙසේජ් එකක් දාලා තිනවා කෑගල් ඉඳන් අයියා අපිවත් සින්දුවකට එකතු කර ගන්නෝ කියලා තමයි දාලා තින්නේ. උදාර කියලා තමයි දාලා තින්නේ. උදාර වෙන්නේ නැති නේ නම. මාකොල ගල්පොත්ත හන්දියේ ඉඳන් අපේ ප්‍රියන්ත සමරවීර අයියා මෙසේජ් එකක් දාලා තිනවා. ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කර ගන්නම්. ඔයාගේ යාළුවෝ හැමෝමත් එකතු කර ගන්නම්. ජනි ඔයාට නිවාඩුවක් දෙන්නෙම නැද්ද? නිවාඩු දෙනවනේ. මං ඊයේත් නිවාඩුනේ. අපේ ගලේ කඩේ රයිගම සරච්චන්ද්‍ර ඩයස් අයියා තමයි මෙසේජ් එක දාලා තින්නේ. මං ගොඩාක් ආදරෙන් කට්ටියව එකතු කර ගන්නම්. සින්දු අහන්න යන්න දෙන්න හදන්න. නිකමට නිකන් හිතන්නකො. අපි කොයි මිල් ගියා බලලා ඒකේ පාට්ටුව විදියට ක්‍රිෂ්ෂාව මේ සින්දු අහනකොට නිකන් රූපම ඇවිලා පේනවා. සින්දු අහන අතර මේ පැතර WhatsApp message එකක් දාන්න. 0711 95 95 95ට කෝල් කරන්න. 0112153 63ට

0: paha. FM adu hatarai tashma ada. Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න
2: වේලාව 2 විනාඩි 22
3: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් ඔබත් අදම රස බලන්න
4: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් එනකම්
5: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
6: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
7: Opals International, මොඩගහයට රත්නපුර සහ බණ්ඩාරවිල. Tailoring කලාවේ නියම උරුමකරුවන්ගේ සිය වසක විශිෂ්ටත්වය. Opals International.
8: මම අනුදි ගුණසේකර. ගන්නවත් මාව දිදුලවන්නේ Big Twin Lady. ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු. Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න.
9: FIFA World Cup නොමිලේම බලන්න SLT Mobitel වෙතින් ඔබට නියම අවස්ථාවක්. FIFA World Cup 2026 දැන් Pio Mobile App එක ඔස්සේ මුළු ලංකාවටම නොමිලේ බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile App එක download කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන Net FM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 13 වෙනිදා මාළඹේ නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun games වලට සහභාගී වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel fiber connections, mobile connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රැසක් ඔයාලා එනුවෙන්ම සූදානම් කරලා තියෙනවා
10: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න
11: SLT Mobitel Pio TV නිල විකාශක
12: වැඩ කරන ගම රටක් වටින ඔබත් එක්ක දැනුමයි සතුටයි වාසි පුරවගෙන net angleum චාරිකාව 2026 ජීවය ඔබයි අගය කරන්නට තෑගි බෙදන්නට වාසි පුරවගෙන සතුට විඳින්නට අපි එනවා
13: ජූලි 13 MA සිනර්ජි අවිස්සාවේල ප්‍රධාන අනුග්‍රහය
8: මම අනුදි ගුණසේකර ගන්නවත් මාව දිදුලවන්නේ Big Twin Lady ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න Big Twin Lady Racer එකට අදම මාරු Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න
1: වසර 64ක් පුරා ලාංකේය සමය ගැටළු හොඳින් හඳුනා ගනිමින් ඒ සඳහා හොඳම විසඳුම් ලබා දුන් ඔබේ විශ්වාසය දිනාගත් Janet Sri Lanka ඔබ වෙනුවෙන්මයි
14: එකකට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න මුළු රටටම රිච් ලයිෆ් අවුරුද්දක්
1: ඔමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතින්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාකසාරයෙන් නිපදවන ඔමිල් බේබි සබන්
12: දැනුමයි සතුටයි වාසි පුරවගෙන net angleum චාරිකාව 2026
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
12: ආසම සින්දුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි.
15: NetFM. Hello, hello, Satyam there.

වෙලාව 2:26. සවසට පායල අරුණේ බැස යන හඳ නැතුවට කමක් නැති අය කියලා දන්නොත්. හෙලෝ හෙලෝ සතියන්තේ හවස 3 වෙනකම් මං ඉන්න ඕනේ එක. ජනි අපිත් ඔයාව අහගෙන ඉන්නේ. ඇඹිලි පිටියේ ගල් වංගුවේ ඉන්දික ටේලර්ස් එකේ ඉඳන් ඉන්දික අයියා තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ මං එකතු කරගන්න. කළුතර නව වාණිජ සංකීර්ණේ බන්දු ඇන් සන්ස් වොච් සෙන්ටර් එකේ ඉඳන් අපිව අහගෙන ඉන්නවා අපේ බන්දු කුමාරි සචින්ත තුරංගි අරෝෂ ඇතුළු සෙට් එකම ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ජනි ලක්ෂපාණේ ඉඳන් යනුල බබාවත් එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. අපේ යනුල බබාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මේ සින්දුවට. හයි හයි අයියේ අපිත් ඔයාව අහගෙන ඉන්නේ අපිවත් එකතු කරගන්න සින්දුවකට. ලස්සන සින්දු ගොඩක් ඕනේ කියලා තමයි අම්පාරේ ඉන්න සඳලි අපිට මැසේජ් එක දාලා කියන්නේ. මං සඳලිල හැමෝම වෙනුවෙන් කලින් දුන්න සින්දුව. ජනි මම බදුල්ලේ ලිරංග බස්නායක විජේ කුමාර දුංග මහත්තයාගේ ලස්සන සින්දුවක් ඕනේ කියලා තමයි අපිට කියන්නේ. දෙන්න බැරි කමකුත් නැහැ මං try එකක් දෙන්නම් හොඳේ. මං ගොඩක් ආදරෙන් ලිරංග ඔයාවයි පෞලි හැබුමයි මේ සින්දුවට එකතු කරගන්නවා. සුබ දහවලක් වේවා ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා ත්‍රිකුණාමලේ පහේ කණුවේ ඉඳන් පුංචි බණ්ඩායිය මැසේජ් එකක් දාලා තියෙනවා. පෞලි හැම දිනම එකතු කරගන්නවා මේ සින්දුවට. අපිවත් එකතු කරගන්න බඩල් කුඹුරේ ඉඳන් අපිව අහගෙන ඉන්නවා කියලා අපිට මැසේජ් එකක් දාලා දිනවා. කෑම කන ගමන් අම්මෝ කෑම වලට තියෙන එලෝලු ටිකක් මැසේජ් එකේ දාලා තියෙනවා. සෙනයි සුද්ධි තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. මං නම් කිව්ව හරියද නැහැ කොහොම හරි ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. බඩල් කුඹුර කියපු වෙලේම මට මතක් වුණා බඩල් කුඹුර ඉඳන් අපිට කෝල් එකකුත් ආවනේ කියලා. මං යන්න හදන්නේ බඩල් කුඹුරේ කළු ගහ වාඩිය පැත්තට. එතන තියෙනවා නිෂාර බ්ලොග් ගල් වැඩපොළ. අන්න එතන ඉඳන් කමල් අයියා අපිට කෝල් කරා. කවිෂ දුවවත් එකතු කරගන්න කියලා කිව්වා. ඉෂාර බ්ලොග් ගල් වැඩපොළේ අයිතිකාර මහත්මයාවත් එකතු කරගන්න කියලා කිව්වා. හැමෝම එකතු කරගමු. ඊට පස්සේ ආන්දා උල්පත ඉඳන් රමණි කතා කරා. ආන්දා උල්පත තියෙන්නේ කොයි පැත්තද දන්නේ නැහෙනි. අක්කවයි මල්ලිවයි අම්මවයි ආච්චි අම්මවයි සින්දුවකට එකතු කරගන්න කියලා කිව්වා. ගැටහැති ඉඳන් අශෝකා ජයසිංහ අක්කා කතා කරා. ජයසිංහ පවුලේ සියලුම දෙනාව එකතු කරගන්න කියලා තමයි කිව්වේ. ඊළඟට ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. පානදුරේ ඉඳන් මන්දාරි රුවිනිවත් එකතු කරගන්න කියලා දෙනවා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නම්.

වෙලාව දෙකයි විනාඩි 35යි. අසන්නන්ගේ ඉල්ලීම් වලට සවන් දීලා ඒ ඉල්ලපු සින්දු ටික දෙන එක තමයි වීකෙන්ඩ් එකේ මගේ රාජකාරිය. ඉතින් එහෙම ඉල්ලපු සින්දුවක් දෙන්න යන්නේ මේ සින්දුවට යන්න කලින් මම එකතු කරගන්නවා මේ සින්දුව ඉල්ලපු කිතුල් කොටේ ඉඳන් අපිට කතා කරපු අපේ ප්‍රේමසිරියයි. ඊට පස්සේ සුබදහවලක් ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා හැලියගොඩ බෙලිගස් හන්දියේ ඉඳන් රශ්මික මෝටර්ස් එකේ සෙට් එක මැසේජ් එකක් දාලා තිනවා. ඒ කට්ටියව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට කෑගල්ලේ මොරොන්තොට වැරැල්ලවත් ඉඳන් අපිට කතා කරා කාන්තියක්. හස්බන් කුමාරවයි ඒගොල්ලන්ගේ දිමුතු ගාමන්ට් එකේ කට්ටියට අද නිවාඩු දීලා ඒ කට්ටියවයි එකතු කරගන්න කියලා කිව්වා. මාවත් කියන්නකෝ ජනි අයියේ. එහෙම කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ අපිට සඳයා. සඳයාද සඳේද දන්නේ නේද? එකතු කරගන්න කියලා තියෙනවා අයියවයි අම්මවයි ඒ වගේම තමයි තාත්තා විජිත අක්ක බෝලේවත් එකතු කරගන්න කියලා කියනවා. මල්වාණි කෑගල්ලේ මල්වාණි දැන් තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. කෑගල්ලෙත් මල්වාණ කියලා පැත්තක් තියෙනවද? මම දන්නේ ගම්පහර කිට්ටුව තමයි මල්වාණ තියෙන්නේ කියලා. මාවත් කියන්න ජනි අයියේ. එහෙම කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ මහනුවර ඉඳන් අපිව අහගෙන ඉන්න අනු. අනු ඔයාව ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්න. හයි අයියේ, අද තහගෙන ඉන්නේ ඔයාව ක්ලාසිකේ වැඩ කරන ගමන්. එහෙම කියලා අපිට මැසේජ් එකක් දාලා යා ඉල්ලන්නේ ෆස්ට් ක්ලාස් හින්දි සින්දුවක් තමයි ඉල්ලන්නේ. නෙතු බබා තමයි අපිට මැසේජ් එක දාලා තින්නේ. නෙතු බබා ඉන්නේ කොහෙද කියලා කියලා නැත. උස්රට කෙයියාවේ ඉඳුනිල් තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. එකතු කරගන්න කියලා කියනවා. කවුද එකතු කරගන්නේ? සංගීතකාරයෝ පේජ් එකේ යාළුවෝ කට්ටිය එකතු කරගන්න කියලා කියනවා. ගොඩක් ආදරෙන් කට්ටියව මතක් කරන්න. තාරක මිද්දෙනිය ඉඳන් මැසේජ් එකක් දාලා තිනවා. මිද්දෙනිය අග්නි සැලුන් එකේ ඉඳන් තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ඒ කියන්නේ ගින්දර වගේ කොන්දේ කපනවා ඇතිනේ කොන්දේ. නෙත්තහන හැමෝමයි එයාගේ බබාලා තුන්දෙනාවයි ප්‍රසාදි තමයි නෝනා. එයාවයි එකතු කරගන්න කියලා මැසේජ් එකේ දාලා තියෙන්නේ. එහෙනම් මෙන්න අසන්නන්ගේ ඉල්ලීම්. හොඳේ

0: FM 94.8 Net FM.
1: වෙලාව 2යි විනාඩි 43යි.
2: අලුත් තැන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2077-87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
3: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න SLT Mobitel Pure TV නිල විකාශක
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
5: වසර 45ක විශ්වාසය සමග දකුණේ අද්විතීය රස ඩිලානි කළුදොදොල් වර්ග රසක් රස රසකින් එකම වහලක් යටින් ඩිලානි කළුදොදොල් පුද්ගලික සමාගම හම්බන්තොට.
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
7: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් loan එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC Finance හරියන්න හරිම තැන.
9: වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න.

0: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලිතා 7වනදා SSV ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න නිල විකාශන සහකරු SLT මොබිටෙල් බියෝ TV.
1: ඇයි ෂුගර් කියලා මූණෙන්නකන සෙවන කල මතුමේහ හරිනී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කල ආයුර්වේද පින්දෝය 47 31 33 540
2: ඔයාට ඕනේ මගෙන් යන්න ඉතින් යන්න එන්නෙම නැද්ද ඉතින් යන්න ප්‍රියාදර ප්‍රියවරයා ඇල්ලවත් අතහැරියත් ආදරේ ආදරේමයා
3: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා
4: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
5: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
6: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
7: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න. ඇයට ඉඩ හරින්න. Commercial credit.
8: වෙලාව දැන් 2:46.
9: Love is in the air. Love is in the air. එන්න ආදරේ අල්ලගන්න.
10: Net FM. Hello, hello, Satyantaya.
8: මම ඔයතකින් අන්තිම මිනිත්තු කිහිපය. ඒක හන්දා ආදරේ අල්ලගන්න මේ පැත්තට ඇවිල්ලා කට්ටිය එකතු කරගන්න හදන්න. පොන්චි මල්ලි කෙනෙකුයි නංගි කෙනෙකුයි කෝල් කරා. ඔන්න ඒ දෙන්නව එකතු කරගන්න හදන්නේ. හිරූෂි නංගි අපිට කතා කරේ රිදි මල්ලි අද්දින්ද. එයා ඉස්කෝලේ පහේ පන්තියේ ඉගෙන ගන්නේ. අම්මවයි තාත්තවයි පවුලේ හැමෝමයි එකතු කරගන්න කියලා කිව්වා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. හරිම අමාරුවෙන් තමයි යා කියන ටික මං අහගත්තේ. ඊට නොදෙවෙනි විදිහට මාව අමාරුවේ දාපු කෙනෙක් තමයි අපේ මොනරාගල ඉන්න ඉෂාන් මල්ලි. එයාලන් ඉස්කෝලේ ගිය පන්තියද කියලා අහගන්න බැරුණා. හැබැයි ගොඩාක් පුංචි කියලා මට තේරුණා. අම්මවයි තාත්තවයි නංගිවයි මල්ලිවයි සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කතා කරේ. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට WhatsApp එකේ ඉන්න කට්ටියට අග්ගාල එකතු කරගන්නම්. හරිද? හෙලෝ හෙලෝ ජනී මලයා. ඔන්න අපි අදත් සද්දෙටම ඔයාව හගෙන ඉන්නේ. මේ ගම්පොළ ඇත්ගාලි සෙට් එකනේ. මං නම් කිව්වා කලිනුත්. ශානි ශානි තමයි මැසේජ් එක දාන්නේ. පියුමි මිස් මිහිරංග කපිල රුවන්දි මේ කට්ටිය එකතු කරගන්නවා දෙවනි පාරට. හරි. ජනී ඔයා මගේ නම කිව්ව වැරදි. ලිරංග නෙවෙයි මගේ නම ලිරංගන. ලිරංගන කියලා නමක් වෙන කාට හරි තියෙනවා නම් හොයලා දෙන්නලු. යාමට gift එකක් දෙනවලු. මොකද කියන්නේ කට්ටියත් එක්ක එකතු වෙලා හොයමුද? ජනි මල්ලියෝ ඔයා මාව කිව්වා thank you. ආ මෙන්න නම කිව්වට thank you කියලා ඉවලා තිනු. අර සුදු කියලා මට කලින් මැසේජ් එකේ දාලා දෙවෙනි වරදාම මැසේජ් එකේ සුදු කියලා අයින් කරලා දැම්මේ. නම කියපු නැති ගන්න. අන්න එයා. එයා හරියටම කිව්වොතින් එහෙම කවුද දීප්ති? අයියෝ ඔයාව අහගෙන ඉන්නේ. අපිවත් සින්දුවකට එකතු කරගන්න. පරකඩු ඉඳන් සුභාෂිනී නංගි තමයි අපිට මැසේජ් එකක් දාලා දෙන්නේ. ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම මේ අපි අහන්න යන සින්දුවට එකතු කරගන්නවා.

விலாவ தேகாய் வினாடி பணஸ் தேகாய் ஹலோ ஹலோ சத்யாந்தயன் ஜனியாட යන්න விலாவ ඇවිල්ලාති හැබැයි ඉතින් මං ගියා කියලා හැම කිසිම අඩුවක් වෙන්නේ නැහැ අපේ ඉන්දු ඇවිල්ලා ඉන්නවා හලෝ හලෝ සතියන්තේ ඉදිරි වැඩ කටයුතු ටික ඔයත් එක්ක කරගෙන යන්න සින්දු එහෙම තියනවා නම් ඉල්ලන්න ඉතින් ඉන්දුගෙන් ඒ ටික ඉල්ල ගන්න පුළුවන් අපි ආයෙත් හම්බ වෙන්නේ හෙට උදේ 10ට සබුරුදු පරිදි net fm දේතුනම අවතේ එතකම් පරිස්සමෙන් සන්තෝෂෙන් ඉන්න මේ පැත්තට කෝල් කරපු whatsapp messages එවපු facebook post එකට comment කරපු හැමෝටම සූති එනං ඉතින් සැන්න සිල්ලේ ගිහිල්ලා ඉන්න හදන්න යන්න මම ජනී

0: FM Anupaha 94.8 Net FM Divainapura
1: බයිසිකල් ගන්න කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා
2: බය වෙන්න එපා වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක් තව KD Rice Leader 125 bike එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක් කතා කරන්න 077 406 4397
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
4: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු, ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කරගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න. ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත.
5: එන්න

0: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSV ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න නිල විකාශන සහකරු SLT මොබිටෙල් බියෝ TV
1: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න
3: SLT Mobitel Pure TV නිල විකාශක
4: කිරි තේ සීනි එක පැක් එකේනස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
5: රත්ති 3 in 1 පැක් දෙක තුන බෑග් එකේ තියාගන්නක වටිනවා
4: ඇයි ගෙදර ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්
6: රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරිතේ

0: සිතින් පැමිලිපිටින් අහන්න ජනී එක දේදුනු මාවත සතියේ දවස්වල උදේ 10ට වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: හැමතේකම එක වගේ නෙමෙයි ලෞජී පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසු තේ රසය ඔබත් අදම ලෞජී ගන්න. හෙලෝ හෙලෝ, දැන් වෙලාව 9:03.

0: සත්‍ය. ඔබ වෙත ගෙන එන්නේ.
1: හරි ගියේ හරිම තැනට ගිහින්ද. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න.
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කටක රස. දිව්‍ය කුළුබළු නිෂ්පාදන.
4: වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib sri lanka.
5: බෙන් බය අලුත් වන අලුත් පැයි විපස්සම at news.
6: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම ඩිල්ෂාන්. කුමන ජාතික වනෝද්‍යානය හරහා කතරගම දක්වා පාදචාරිකාවේ යෙදී සිටි බැතිමතෙකෝ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු හදිසියේ රෝගී වී පානම රෝහල වෙත ඇතුළත් කෙරුණු බවයි net news වෙනුවෙන් සිද්ධිය ආවරණය කළ අචල උපේන්ද්‍ර පැවසුවේ. කෙසේ වෙතත් එහි ප්‍රතිකාර ලැබමින් සිටියදී ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජීවිතක්ෂයට පත් වූ මෙම පුද්ගලයා 55 වන වියේ පසු වූයෙක්. ඉකුත් 7 වනදා ඔහු තවත් බැතිමතුන් කණ්ඩායමක් සමග පාදචාරිකාව ආරම්භ කර ඇත්තේ කල්මුනේ ප්‍රදේශයෙන්. මේ අතර මෙවර රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍ය ලබන 15 වනදා සිට ජූලි 29 වනදා දක්වා පැවැත්වෙනවා. මේලඟ net news පස්වරු 4ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
7: සත්‍ය අන්තය.
8: හලෝ හලෝ
7: සත්‍ය අන්තය.

FM Anupaha Anu Hatarai Dashama Atta Net FM Divaina Pura.

0: ඉතින් කළු කුහර බලන්න පුළුවන්. හරිද? නියුට්‍රෝන තාරකා බලන්න පුළුවන්. ඒගාවට ගැලක්සි බලන්න පුළුවන්. ගැලක්සි වල වටේ තියෙන වායු තරල බලන්න පුළුවන්. ඩාර්ක් මැටර් එක බලන්න පුළුවන්. සුපර්නෝ පිපිරීම් බලන්න පුළුවන්. අපිට සාමාන්‍යයෙන් අපි හිතන්නේ කොස්මික් එක කිව්වහම විශ්වය කොහම තියෙන හන්ද තරු ගැලක්සි නෑ. ඉරඩා දුර තියෙන ඒවා මේකෙන් බලන්න පුළුවන්. ඒ වගේම ඔන්න දැන් මේකේ අවුරුදු 25ක සර්විස් කාලයක් තියෙනවා මේ චන්ද්‍රට. චන්ද්‍ර කියන ඔබ්සර්වේටරි එකට.
1: ඔන්න දැන් hina යනවා චන්ද්‍ර කියුවා.
0: චන්ද්‍රට අවුරුදු 25යි. ලොකු කාලයක් නෑ.
1: බඳින වයසක් නෑ.
0: දැන් හැම එකම රොමෑන්ටිසයිස් කරනවා අපි දෙන්න. හරි. දැන් මේ ජූලි 4 වෙනිදා තිබ්බා ඇමරිකාවේ ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ එකනේ. ඒක ඒගොල්ලන්ගේ 250 වෙනි ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ එක. ඒ දවස වෙනුවෙන් ඔන්න නාසයකින් රිලීස් කරලා තිනවා අලුතින්ම කොස්මික් ඉමේජස් වගේ. විශ්වයේ ලස්සන මෙයාලා කැප්චර් කරලා තිනවා මේ එක්ස්රේ ඩේටාත් එක්ක ලස්සන පින්තූර ටිකකට. මේ පින්තූර අරගෙන තියෙන නිල් සුදු රතු කියන කලර්ස් වලින්. හැබැයි නිල් සුදු රතු එකතුනම මොකක්ද හැදෙන කලයක?
1: නිල් සුදු රතු මොකක්ද හැදෙන මන් දන්නේ
0: නැහැ. දම් පාටයි.
1: දම් පාට
0: මේ ලස්සන පින්තූර ටික ඔක්කොම දම් පාර පින්තූර ටිකක්. මේවා ඔන්න දැන් වාට විශ්වය කියනකෝ පින්තූර වලින් නම් අතර තරම් දැකලා තියෙන නේ. අපි දැකලා තියෙනවා. හැබැයි විශ්වය අහලා තියෙනවද?
1: ඒකත් පුළුවන්ද?
0: ඒකත් පුළුවන්. මොකද නාසයකින් අද රිලීස් කරලා තියෙනවා ඔඩිබල් ෆ්‍රීකවන්සි එකක්. අපිට අර පින්තූර වල තියෙන කොස්මික් ඉමේජස් ටික එයාලා පියානෝ ඒ වගේම එක එක පොඩි පොඩි ඉන්ස්ට්‍රුමන්ට් දාලා ඒක ඔඩිබල් ෆ්‍රීකවන්සි එකක් බවට පත් කළා.
1: ඒ කියන්නේ ස්පේස් එකේ තියෙන වයිබ් එක අපිට දැන් අහන්න පුළුවන්.
0: ඒ වයිබ්‍රේෂන් එක අහන්න පුළුවන් විදිහට තප්පර 33ක් වගේ පොඩි ඔඩියෝ එකක් තියෙන්නේ. හැබැයි ඔයාලට දැන් මෙන්න මේ විදිහට YouTube එකේ සර්ච් කරලා මේක අහන්න පුළුවන්. ඔයාලට අහන්න දෙන්න. හා NASA's Marshall Space Flight Center කියලා සර්ච් කරන්න. ඒ කියන්නේ NASA's Marshall Space Flight Center කියලා සර්ච් කරලා YouTube Shorts වලට ගිහින් බලන්න මේ මියුසික් එක. අර අදහන බලන්න ඔන්න අදී දැන් බෝරින් කරන session එකට තිත තියලා NASA කේ තියෙන හන්ද තාරු
1: ඔක්කොම බලන්න අහන්න ඔක්කොම පුළුවන්.
0: අදී දැන් කෑවද වහිනවද කියලා හෙව්වොත් අපි එහෙනම් ඒ විදිහට අද අපේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නවා.
1: පටන් ගන්නවා. I think අපි දැන් අහගෙන ඉන්නක මම මේ පැතර WhatsApp message එකක් දාන.
0: ඒ වගේම අපිත් එකක් conversation එකක් අලුතින් ඔය වගේ කතා කරන්න පුළුවන්. ඔයාලට මේ පැතර ඇවිල්ලා 0711 95 95 95 WhatsApp ඉන්නවා. ඒ වගේම අපි දිව්‍යා ඉන්නවා මෙන්න මේ පාරෙන් ආවොත්.
1: Call කරන්න 0112 55 33.
0: Okay. අපි එහෙනම් සින්දා කලම

0: FM Anupaha, FM Anuhatarai Dashma Ada, Net FM.
1: Hello, Dangalava, how is it on Ivina Divisai?
2: Mama Amidi Gunasek, Dunman, Mava Didulavane, Big Twin Lady, Obesamata Diduna Dithya, Twin Galagan, Big Twin Lady Racer Ekata, Adamamaru, Big Twin Lady, Obat Sanin Didulana.
3: Rapunzel Vagi, Mananine, Mava Viragana Kauru Tenaka.
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
5: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න
6: SLT Mobitel Pure TV නිල විකාශක
7: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලන් බ්ලැක් කරි රස සොයා මීට් බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න
8: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත
9: FIFA World Cup nominalම බලන්න SLT Mobitel වෙතින් ඔබට નિયම අවස්ථාවක්. FIFA World Cup 2026 දැන් Pio Mobile app එක ඔස්සේ මුළු ලංකාවටම nominal බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile app එක download කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන Net FM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 13 වෙනිදා මාළඹේ නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun games වලට සහභාගී වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel fiber connections, mobile connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රැසක් ඔයාලා වෙනුවෙන්ම සූදානම් කරලා තියෙනවා
5: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න
6: SLT Mobitel Pure TV නිල විකාශක
10: වැඩ කරන ගම රටක් වටින ඔබත් එක්ක දැනුමයි සතුටයි වාසි පුරවගෙන net angleum චාරිකාව 2026 ජීවය ඔබයි අගය කරන්නට තෑගි බෙදන්නට වාසි පුරවගෙන සතුට විඳින්නට අපි එනවා
8: ජූලි 13 MA Synergy අවිස්සාවේල ප්‍රධාන අනුග්‍රහය
2: මම අනිදි ගුණසේක ගන්නවත් මාව දිදුලවන්නේ Big Twin Lady ඔබේ සමට දිදුලන දීප්තිය Twin Galagan Big Twin Lady Racer එකට අදම මාරු Big Twin Lady ඔබත් සැමින් දිදුලන්න
11: වසර 64ක් පුරා ලාංකේය සමය ගැටළු හොඳින් හඳුනා ගනිමින් ඒ සඳහා හොඳම විසඳුම් ලබා දුන් ඔබේ විශ්වාසය දිනාගත් Janet Sri Lanka ඔබ වෙනුවෙන්මයි
12: එකතට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න මුළු රටටම රිච් ලයිෆ් අවුරුද්දක්
13: ඔමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතින්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාකසාරයෙන් නිපදවන ඔමිල් බේබි සබන්
10: දැනුමයි සතුටයි වාසි පුරවගෙන net angleum චාරිකාව 2026
14: ගිටාරෙන් තත් අරගෙන වයලීනෙට අත්තට දුන්නා
15: Net FM. Hello, Satyantea. Hello, Satyantea.

0: බලව හවස තුනයි විනාඩි විසි හතයි දැන්.
1: මටනම් කෝල් ගොඩාරියකාව
0: මට තේරෙනවා. කියන්නේ ඔයාට කෝල් ගොඩාක් කෙනවා කියර කියන්නේ මේ ඔයාට ගොඩාක් මිනිස්සුත් එක් අද කොන්වර්සේෂන් තියෙයි. ඒ වගේම ගොඩක් දේවල් දිව්‍යාදෝ ඉගෙන ගනි.
1: ඔව්
0: ඒ නිසා මට ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙයි කියලාත් මට අද හිතෙන ප්‍රෝග්‍රෑම් එකට
1: මේ අහන්නකො. ඔක්කොටම කලින් අපි ගෙදර පූසෙක් හිටියා.
0: ඇත්තද?
1: ඒ පූස පැටවද අම්මා?
0: ඇත්තද?
1: ඔයාට පූසෙක් ඕනේද?
0: මට පූසෙක් පැටියෙක් ඕනේ. මට කොහොමත් පැටියෙක් ඕනේ කරලා තියෙනවා. මොකද මට මේ මං ආස කරන නමක් දාන්න තියෙනවා. මේ
1: පූසකට ඒ පූසට දාන්න ඉන්න නම ඔයා.
0: මේ මගේ නම නම් මගේ නමේම කෑල්ලක් තියෙන නමක් ඒක.
1: නැදම එතන ඉන්න
0: පූස් පැටියා?
1: පූස් පැටියා?
0: එයාගේ නම kind of indu da kala kisrahata ena oda ledge embada kiyanna da
1: hari man gomath hita gatte e set ekek ina daga karama epaama karapu foos pariyan indu gila danawai kiyala
0: epa devi me wala ratak lokayak ahan inno nan
1: ඊට පස්සේ එතන ඉන්න හොඳම වැදගත්ම හොඳ personality එකක් තියෙන foos ගොයියට
0: ගොයියට කාගේ නමද දාන්නේ
1: දිමි
0: දිමි වැදගත්ම පූසට
1: වැදගත්ම පූසට
0: ඒ වගේ මේ පූසා මේ එක්සෑම් එකක් තියෙන කාලෙට මේ ටෝච් ටිකක් කරගෙන යන ලිටල් බොක්ස් එක නෑ කියුට් මේක නර දාන්න මම නම් කියන්නේ කොහමද ඔය හනිතරම අර අයි මේකප් එකට දාන්නේ කැට් අයි මේකප්
1: එකට අයි මේකප්
0: එක නිසා පූසෙක්ට වගේ නම දාන එක මිනිස්සෙට දාන්නට වටිනවා දිමි. ඕකේ ලෙට්ස් බිල්ඩ් ඔන් ද කන්වර්සේෂන්. අපි යන් WhatsApp එක පැත්තට හරි නැත්නම් කෝලර්ස් ලා ලිස්ට්
1: එක කෝලර්ස් ලා ලිග කියමු.
0: ඕකේ
1: මම මුලින්ම හාහපුරා කියලා කතා කරේ අපේ මහයියන්ගේනේ මහයියන්ගේ දිනුකි
0: මම බැලුවා මාගේ අපේ මහයියා කතා කරා මහයියා කොහෙන්ද මේ දිනියට කියන්නකො
1: දිනුති හරි දිනුති කතා කරා මේ වෙලාවේ අම්මයි තාත්තයි ආච්චි එක්ක අපි දෙන්නව අහගෙන ඉන්නවලු.
0: හරි
1: ඊට පස්සේ අපේ කිතුල් කොටින් ප්‍රේමසිරි අයියා කතා කරා.
0: හරි
1: අම්මා ගුණවති ඉන්නා ඊට පස්සේ දිනුෂා ගණේෂා චමිලානි දිල්සර කිරණිදු අසංක මේ ඔක්කොම එකතු කරගෙන සද්දෙට මහගෙන ඉන්නවලු අපි දෙන්නව.
0: හරි
1: ඒත් එක්ක මුරාසංගනේ අනුරුද්ධත් කතා කරා. ගීතාංජලි තරුක්ෂි තාරුකා අපි දෙන්නව එකතු කරගන්නවා කොයි ළඟ සින්දුවට.
0: ඒ ගාවට අපි යනවා නුවරට. හරිද? නුවර පැත්තට වහිනවද දන්නේ නැනේ?
1: දන්නව සමහර වෙලාවට වහිනවනේ.
0: වහිනවා මේ ටයිම් එකට කොහෙට හරි ලංකාවේ වහිනවා. මේ ටයිම් එක එච්චරට හොඳ වෙලාවක්. හවස 3:00 කියන්නේ
1: දෙයනේ කියලා තව ටිකකින් අපි ඔෆ් වෙන වෙලාවට බම්බල පිටියට වහිද දන්නේ.
0: එපා. එහෙමනම් වෙන්න එපා. මම කියන්නේ මේ පාරවල් යට වෙනවා. ඊටත් ඇඩිය මේ හොඳ බස් ඩ්‍රයිවර් අයියලා ඉන්නවනේ. ඒ කියන්නේ ආදරේ හිතන කට්ටිය. එයාල අර ආදරේ වැඩි කමට ලොකු වතුර වලවල් ගාවින් ඇඟටම කපාගෙන යනවා.
1: එතකොට අපි චස් ගන්න නානවා.
0: ඒත් තමයි ආදරේ ගොඩක් හිතෙන්නේ. එයා ආදර රළ පහර වදිනවා නිකන් නෑවි ළමයා. හරි අපි නුවරට යනවා. හරිද? නුවර පැත්තට වහිනවද කියන එකත් එක්කනේ ඔක්කොම කතන්දර. නුවරින් ප්‍රසන්න අපි වහගෙන ඉන්නවා. ප්‍රසන්න අයියාගේ වයිෆින සුභාක. ඒ වගේම දුව අශීනි කට්ටියව ලස්න සෝංග එකට හැලෝ හැලෝ සතියන්තේ ඔන්න ඔයාලව එකතු කරගන්නවා. ඒ ගාවට මකොළොළුවේ රංජිතයි ඉන්නවා. දිසානායක දිසානායක සර්නේම් එක මට හරි පුරුදු හුරු පුරුදුයි. මගේ යාළුවෙක් ඉන්නවා දිසානායක කියලා. සුන්දර හැන්දාවක් දිව්‍ය ඇන් ඉන්දු. පුළුවන් නම් මට හර්ෂණ දිසානායකගේ මොකද මේ දිසානායක නම එක දිග රිපීට් වෙන්නේ. හර්ෂණ දිසානායක සෝංග එකක් එයා ඉල්ලලා තිනු උදේ වඩුවේ දුන්නද නම් දන්නේ නැහැ. මේ දමිත් අය තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. හෙලෝ හෙලෝ සතියන්තිය ඔයාලා දෙන්නව ආදරෙන් පිළිගන්නවා. ඉන්දු මැණික දිව මැණික සද්දට අහගෙන ඉන්නේ. මටත් සින්දුවක් දෙන්න කියලා මාෂියා කවුකු වෙඩින් අපි වහගෙන ඉන්න. ගාවට බලමු කවුද ඉන්නේ කියලා.
1: හයි හයි ගුඩ් ඊවනින් ලස්සන කෙල්ලනේ.
0: හෙලෝ
1: සතියන්තිය අපිට දෙන්නකෝ අහස තරම් සින්දු ගොඩක්
0: තියෙනවා තියෙනවා අම්මෝ මදි නොකියන්නේ සින්දු තියෙනවා.
1: ආලා වහන්න හරි මාසාවයි. ආසයි.
0: හරි ෂෝ. කලින් මහයියා කිව්ව දැන් ආසාවයි කිව්ව. දිමියට ආච්චිව වෙහගෙන
1: මෙහෙමනේ මම මේ දවස්වල හරිම වේගෙන් වේගෙන් සිංහල කියවන්න ඉගෙන ගන්න ගමන්
0: නෑ මම දන්නව මොකද උනේ කියලා. ඒක නෙමේ ප්‍රශ්නේ. මේ ආච්චි වෙහෙලා තමයි තියෙන්නේ දන්නවද? දැන් අයියට මොකේද සත්‍යක් දෂ්ට කරා කියලා අයියට සැහෙන බැන බැන හිටිය ආච්චි වෙහෙලා වගේ දැන් ඒ විදිහටම රේඩියෝ එකේ කතා කරනවා.
1: ඉතින් කොහොම වුණා ඒ මැසේජ් එක දාලා තිබුණේ ආසයි කියලා.
0: කවුද?
1: කඩවතින් ලක්මාලි තමයි. යාගේ දුව තිනුලිවත් එකතු කරගෙන ඊළඟ සින්දුව අහමු කියන
0: ඒගවට
1: සුභ සන්ධ්‍යාවක් ඉන්දු මැනික. ලස්සන සින්දුවකට එකතු කරගන්න සමන්තා
0: දිසානායක වැඩි.
1: ඕකේ කුරුණෑගලින් තමයි අපිට මැසේජ් එක දාන්නේ. ඊට පස්සේ කවුද ඉන්නේ?
0: ඒ ගාවට ඉන්නවා. ගුඩ් ඊවනිං දිවමණික ඉඳුමණික දෙන්නටම තංගල්ලෙන් අප්සරා තමයි මේ. අනේ පුළුවන් නම් අද සජිතගේ සඳසාවේ song එක දෙන්න ප්ලීස් කියලා කියනවා. ඔයාලා දෙන්න ඇතුළු net team එකම ගොඩක් ආදරෙන් එකතු කරගන්න වාලු. සඳසාවේ song එක අපි දෙන්නා නේද?
1: දෙන්න දෙන්න.
0: සඳසාවි මගේ සඳසාවි. අපි ගාව song එකට යන් එනවා. ඔන්න ඒ පාර මිදි පොකුරක් කෙවලමට දැන් ඒක open කරන්න ආසයි තුන. ඉන්ද දිව්‍ය සින්දුවකට එකතු කරගන්න මොරටුවේ සුජානි චන්දිමා.
1: අපි සුජානි අක්කා.
0: සුජානි අක්කා ඔන්න කට්ටිය වෙනම් ආදරෙන් එකතු කරගෙන අපි යනවා ගාව සින්දුවට.
1: ඔව්. ඔහ මේ වෙලාව කීයද?
0: වෙලාව 3:32.
1: හරි මේ පැත්තේ WhatsApp message එකක් දාන්න. 0715 95 95ට.
0: ඒ වගේම call කරන්න 0112 55 33 63ට.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM.
1: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber.
3: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකේ loan එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011157555 අමතන්න.
5: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
6: SLT Mobitel Pure TV නිල විකාශක.
7: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
8: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
9: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ විතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel Pio TV.
10: මුදලාලි
11: අලෝනා
10: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අපේ ඉස්කුඩු ග්‍රෑම් 200ක් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න. මුදලාලි
12: ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙව තෝට ඔයාමට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස්කුඩු රසත් නැ සරත් නැ
13: විජේ දාන්න ඔක්කොටම.
12: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදන විජය තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
14: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්නම් අපිත් අහු වෙමු.
15: මිරිස් නම් මිරිස් විජය මිරිස්.
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
16: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
17: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න
18: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක් DJ එක අපෙන්
19: Net FM Hello Hello Satyante
20: වෙලාව හවස 3:42යි.

0: මර බඩ පොඩි කාලෙන්දල හම්බෙච්ච යාළුව එහෙමයි මට වරදින්න කොතනද හිනා වෙනවා ඒක තමයි යාළගේ පොයින්ට්
1: එක හැබැයි මම උදව් කරන්න ඕනේ යාළට ඇගෙන් සපෝට් කරන්න ඇගෙන් කරන්න හිනා වෙන එක මොලෙන් උදව් කරන්න වෙලාව හවස 3යි විනාඩි 46යි දැන් මේ මම දැක්ක ලස්සන පෝස්ට් එකක් තියෙනවා මේ කියන්නේ අපි ගැනද කියලා මට හිතුණා පස්සේ තේරෙනවා අපි ගැන නෙමෙයි කියන්නේ කියලා
0: මොකක්ද කියන්නේ
1: මම කියවන්නම් ඒක මෙහෙම නිත්‍යානුකූල ලෙස ආදායමක් නොමැතිව සුඛෝපභෝගී ලෙස ජීවිත ගත කරන අය ගැන පොලිසියෙන් දැඩි අවධානය.
0: ඒ කියන්නේ සපක් කියලා ජීවිතේ දෙයක් ඇත්තෙම නැහැ.
1: අපිට අපි ගැන හිමේ කියන්නේ.
0: නෙමේද?
1: නෙමේ සපක් කියලා දෙයක් අපේ ජීවිතේල ඇත්තේ නැහැ නේද?
0: කොහොමත් නැහනේ.
1: එහෙම නැහැ. හැබැයි අපේ ගෙදර ඉන්නවා එහෙම සප ගන්න කට්ටිය. සුඛෝපභෝගී ලෙස නිකන් කිසිම රෙන්ට් ෆ්‍රී ලෙස ජීවත් වෙන කාබෝනි ජීවිත කන බොර නිදා ගන්නවා. කවුද? අපේ ගෙදර හෙන සේනාවක් ඉන්නවා.
0: පූස්මල්ලිලා
1: ඉන්නවා. 18ක් ඉන්නවා.
0: සීරියස්ලි?
1: ඔය එහා ගෙදර පූසත් එක ගණන් කරාම.
0: ඒ 18 මින් ඔයාලගේ ගෙදර?
1: නෑ එහා ගෙදර පූසත් එක ගණන් කරා. ඇහුන්නේ නැති එහා ගෙදර පූසත්.
0: නෑ නෑ හරි හරි. මම කල්පනා කරේ එහා ගෙදර පූසත් ඔයාලගේ ගෙදරට අවිල්ලා ඉන්නවද?
1: එනවා. ඒ කට්ටිය කන්නේ අපෙන් ඉන්නේ. එතකොට
0: අර විපක්ෂි වගේ.
1: අන්න හරි දිව්‍යා. You got it. කන්නේ අපෙන් ඉන්නේ හේ ඒගවට කෑව කන්න ගල කෑ ගහගෙන ඉන්නේ අපේ පැත්තට හැබැයි කාලා ගිහින් බුදිය ගන්න ඊට පස්සේ හැබැයි වොෂ්රූම් යනනම් ඒත් ඉන්නේ අපේ පැත්තට එතකොට අපි පන්නන ඔයා පැත්තට
0: කොමාරි මට හිතාගත්තා ගියේ පෝස් මල්ලිලා ටිකට වොෂ්රූම් යන්න උනහම එහාට දුවනවා මෙහාට දුවනවා ආයෙ දුවනවා කොමාරි අන්තිමට වැඩේ ඔටෝමැටිකලි වෙනකම්ම දුවදෝ ඉන්නවා
1: ඔව් වෙන තැන වෙන්න දීලා ඊට පස්සේ කරන්න දෙයක් නැහැ අපිට හරිද කොමාරි රෙන්ට් ෆ්‍රී ලෙස ගත කරන මේ වගේ ජීවිත ඉන්නවා නම් අද ඔයාගේ ගෙදර කන්න බොන්න දීලා පොඩ්ඩක් පෙට් කරලා හුරතල් කරලා ළඟට අරන් හදා ගන්න මාත් හොයන එහෙම හුරතල් කරලා පෙට්
0: කරලා දෙනවනේ මං අයි මං අර මං කිව්ව පැටව දැම්මා
1: කියලා. ඔව් හරි ඒ පැටියෙක් දෙන්න මං කියන්නේ මාව එහෙම මූර්තලයට ඇති කරන්න කෙනෙක්
0: වෙනවා. ඔන්න වේකන්සිස් අපි ඕපන් කරලා තියෙන්නේ.
1: ඇති අන්තං
0: ඔබට පුළුවන් මේ දැන් ඉඳලා අපේ දුරකථන අංකයේ තියෙනවා WhatsApp මාර්ගය ඔස්සේ 0795 95 95ට.
1: ඔව්.
0: දාන්න අපි දැක්කොත් රිප්ලයි කරනවා ඒක.
1: අනිවාර්යෙන් ඔයාගේ මේ CV එක දාන්න. CV එක දානකොට ඔයාගේ monthly income එක මතරද කියලා දාන්න. ඒ වගේම ඔයාගේ කියන්නේ ඔයාට තියෙන ලෙඩ රෝග මොනවද කියලා දාන්න. මොකද
0: ඩොක්ටර් වෙනද
1: මට කායික රෝග කිසි ප්‍රශ්නයක් නැහැ. මානසික රෝග තියෙනවා නම් විතරක් කරුණා කළා. ඒ කියන්නේ රෙඩ් නෝටිස් එකක් විදිහට දාන්න.
0: දාන්න.
1: එහෙම දැම්මම හොඳට මැති මම සිලෙක්ට් කරලා ගන්නම්. මොකද මේකනේ අපි සතෙක් වුණත් බලා ගන්න දෙන්නේ හොඳ පවර් පසුබිමක් තියෙන හොඳ සැප පහසු නිවසක් තියෙනවා ලෙඩ වුණාම උස්සගෙන යන වාහනයක්
0: තියෙනවා
1: සතෙක්ට උනත් යවම පහසුකම් යටතල පහසුකම් බලන ඉතින්
0: ඇත්ත
1: මං ඊටඩා පොඩ්ඩක් වැඩි කෙනෙක් හින්දා මං එයා බලන්න
0: මොනව උනත් මනුෂ්‍යාත්මයක් තියනානේ
1: ඔව්
0: එහෙනම් අපි ඒක රෙස්පෙක්ට් කරනවා සහ අන්න එහෙම වේකන්සීස් කෝල් කරේ වේකන්සී එකෙන් කොමරි ගොඩ යන මනුස්සයා ඉන්නානේ
1: ඔව්
0: ඒ කියන්නේ අප කරගහන එක්කෙනා
1: ඔයා හරි වාසනාවන්තයි
0: ඔය එහෙම කියන එක්කෙනා මම ගානේ කොල්ලෝ ඔයාට ලයිෆ් ටයිම් ඉන්ෂුරන්ස් එක ලංකාවේ හොඳම සමාගමකින් දාලා දෙනවා
1: ඔය ඒක ගොඩක් වටිනවා ගොඩක් දුරට මේ යාගේ
0: මොකද ඌ ලොස්ට් වෙනවා ජීවිතේම ආයෙ
1: අත් දෙකටත් ඉන්ෂුරන්ස් දාන්න එමකට මට කේන්ති ගියාම හපනවා
0: අත් හපන්නේ
1: මේ බාහු
0: එහෙනම් මං හිතන්නේ ඉතින් මෑව සතුවත් ඉන්න ඕන කේස් එකක් තමයි මේ
1: ඇවිල්ලා අපි ඊගොල්ලෝ මැසේජ් එක කියවන්නේ නැනොද මියා මේ අහන්නක අපේ අම්මල ගෙදර නෑලු කවුද මේ අම්මල ගෙදර නැති වෙලා අපිට මැසේජ්
0: දාන්නේ
1: ඉතින් මම පණ්ඩිතයා වගේ ගෙයි සාලේ විතරක් හොදලා දාන්න ගත්තා අනේ අකුරැස්සේ අශෝ මේ හරිද
0: ඔය කරගෙන තියෙන්නේ
1: ඔව් දැන් කරගෙන පය පැටලි ගිහිල්ලා පුරුදු බිමේ දැන් පුටුටලා ඉන්නල් කොන්දේ අමාරුව හැදිලා
0: අයියෝ
1: අනේ අපි ප්‍රාර්ථනා කරන ඉක්මනට ඔය කොන්දේ සුව වෙන්න කියලා කමක් නෑ අපි සුව වෙන්න කියලා මේ සින්දුව දෙන්නම් සම්මනලියක් වගේ වතුර උඩ ගිල්ලෙන්න ගිහිල්ලානේ වෙලා තියෙන්නේ පුංචි සම්මනලිය දැන් චුට්ටක් විවේක අරගන්න මේ සින්දුව ඔයාට යශෝ ඔයාට විතරයි

0: FM Anupaha, FM Anuhatarai Tashmaata, Net FM.
1: Cinderella wage mannang inne mama bel ganna kawurut tanakan.
2: Ape daruan apata wada idirin. Itin age kathawa liyanna ayata idaharinna. Commercial credit.
3: Meltol hisrathaya una sempratishyawa angapatha vedanawa apahasu dina sadaha ikman sahanaya Meltol paracetamol visheshayaki
4: kiri te sini ek pack ekenisa kaduwa damma kalawan kara vinadiyen hari padamata tea ek ready
5: ratti 3 in 1 pack ekaduna bag ekige thiya ganneka wadinawa
4: ei gedara office ekata gram 400 pack ekak thiyena nisa
6: ratti 3 in 1 tawasa athara thore bona kiri te
7: mathara freelance cheese rasa soya ekak rasa balamuda මාතර ෆ්‍රීලෙන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
8: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ විතින් වෙන් කරවා ගන්න නිල විකාශන සහකරු SLT මොබිටෙල් බියෝ TV
9: ඕමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපදවන සමේ තෙතමනේ රැකෙන ග්ලිසරින් අඩංගු ඕමිල් බේබි සබන්
10: වාව් ඇන්කටින් එකක්
11: ඔව් පුතේ නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇන්කටින් එකක් ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිත වෙන ඇන්ක උපරිම ආරක්ෂාව උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි
12: අක්මාවි තෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.47 31 33 540
0: FM Anupaha FM 94.8 Net FM
13: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
14: හැම තේකම එක වගේ නෙමෙයි ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසෝ තේ රසය ඔබත් අදම ලෞජි ගන්න
15: හලෝ හලෝ වේලාව හවස 4:01

0: සත්‍යා ඔබ වෙත ගෙන එන්නේ.
1: හරිගේ හරිම තැනට ගිහින්ද එල්ලෝල්සයකෙන් ලෝන් එක ගත්ත මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: එල්ලෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය. සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
5: බැයෙන් බැය අලුත් වන අලුත් පැයි විමසුම at news.
6: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍යය net news සමග මම ඩිල්ෂාන්. ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ එංගලන්තය සහ නෝවේ අතර ඊයේ පැවති අර්ධ අවසන් පූර්ව තරඟයට අදාළව ඇතිකරගත් ඔට්ටුවක් පරාජය වීම නිසා නෝවීජියන් එයා ගුවන් සමාගම ඔවුන්ගේ නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ලාංඡනය බ්‍රිටිෂ් එයාවේස් ගුවන් සමාගමේ නිල ලාංඡනය ලෙස වෙනස් කර තිබෙනවා. ඇතිකරගත් ඔට්ටුවට අනුව ගුවන් සමාගම් දෙකම එකඟ වී තිබුණේ තරඟයෙන් තම රටේ පාපන්දු කණ්ඩායම පරාජය වුවහොත් ජයග්‍රහණය කරන රටේ ගුවන් සමාගමෙහි ලාංඡනය තම නිල සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ප්‍රදර්ශනය කරන බවටයි. එලෙස ඇතිකරගත් ඔට්ටුව අනුව යමිනොයි දැන් නෝවීජියන් එයා ගුවන් සමාගම ඔවුන්ගේ නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ලාංඡනය බ්‍රිටිෂ් එයාවේස් ගුවන් සමාගමේ නිල ලාංඡනය ලෙස වෙනස් කර ඇතේ. මේ සමග නෝවීජියන් එයා ගුවන් සමාගම ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුමෙහි කෙටි සටහනක්ද පළ කර තිබෙනවා. ඒ අපට තරඟාවලිය නිමා වුවද මෙම සුහද ඔට්ටුව සදාකාලිකව අපගේ හදවත්වල පවතිනු ඇතැයි සහ එංගලන්ත කණ්ඩායමට හා බ්‍රිටිෂ් එයාවේස් ගුවන් සමාගමට සුබ පැතුම් යනුවෙන්. එංගලන්ත සහ නෝවේ කණ්ඩායම් අතර ඊයේ පැවති ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව තරඟය පිළිබඳ මෙන්ම දෙරටේ ගුවන් සමාගම් ඇතිකරගත් ඔට්ටුව පිළිබඳවද සෙසු ජාත්‍යන්තර ගුවන් සේවා සහ උනන්දුවක් දක්වන තවත් බොහෝ පිරිස් අවධානයෙන් පසු වුණා. ඒ රටට සහය දක්වන කණ්ඩායම් සමාජ මාධ්‍ය ඔස්සේ සුහද සංවාද ඇතිකරගත් අතර දැන් ඔට්ටුව පරාජය වූ නෝවීජියන් එයා ගුවන් සමාගම ඔවුන්ගේ පොරොන්දුව ඉටු කරමින් ලාංඡනය වෙනස් කිරීමෙන් පසුවද හාස්‍යජනක සංවාද ඇතිවෙමින් තිබෙනවා. ඊයේ පැවති අර්ධ අවසන් පූර්ව තරඟය එංගලන්තය ජයගත්තේ ගෝල 2-1 ලෙස නෝවේ කණ්ඩායම පරාජය කරමින්. මීළඟ net news පසුරු පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
7: සත්‍ය අන්තය.
8: හලෝ හලෝ
7: සත්‍ය අන්තය.

0: වෙලාව 4යි විනාඩි 9යි අපි සතුටින් ඔයා සතුටින්ද
1: ඔව් දැන් එක්කෙනෙක් තරු පෙනිලා ඉන්නේ
0: තරු ගොඩක් පේනවා මේ මොකද්ද මොකක් දෙකක් ගැන මගෙන් ඇහුවා මම දන්න තැනක් ගැන කිව්වා ඒ වන්නකොට ඒ තැන නෙවෙයි ඒ වෙන තැනක් ඉතින් පොඩ්ඩක් විතර ලැජ්ජී හිතුවා තරු පෙනුනා
1: මට තාම ඉවා
0: මේ අතරම හරි ආසයි ග්‍රහලෝකාගාරි බලන්න යන අපි දවසක යා
1: හිටපු
0: මම අනේ මම තරු දකින්න කැමති නෑ තරු පෙන්ල ගිහින්
1: තියෙන්නේ මෙන්න මේ ආකාරය නම් තියෙන කිසිදු තන්නේකු අර අපි කිව්ව විදියට තරංගයට ඇප්ලයි කරන්න එපා.
0: ඔව් එපා. ඔයාලව මේ කිසිම මොකද එකට කියන්නේ එතිකල් කන්ඩිෂන් එකක් නොමැතිව ඒකෙන්
1: කපහරි
0: ඉවැකියුවේට් කරන්න. හරි අපි දෙන්නට දැන් ප්‍රශ්නයක් තියෙනවා. හරි. CV එකක් නොදමා තමන්ට ලයිෆ් එකේ ඔෆර් කරන්න පුළුවන් දෙයක් විතරක් පෙන්නලා එවලා තියෙන ෆොටෝ එකක් මම දැන් මටද ඔයාලද කියලා එවලා නැහැ. ඒ නිසා මම මට කියලා බාර ගන්නවා. ඕකේ.
1: හා. හරි මං කොමත් ඔබට වැඩි ආසනේ.
0: මට එවලා තියෙන ගෝල්ඩ් මුද්දක්.
1: හා.
0: මේක මේ කැරට් කීයදයි?
1: කැරට් කිලෝ එකයි.
0: එලකිරි සුපිරි කිරි කන්වර්සේෂන් එකක් තමයි දුන්නේ දෙන්නත් එක්ක එකතු වෙලා ආශ්චර්යයන් දිව්‍යා නංගිලා දෙන්න.
1: හා.
0: දෙන්නව නිකන් පොඩි නිකන් හෙවන් එකෙන් බිමට වැටිච්ච සීන්.

0: මනි කරගන්න පුළුවන්.
1: මනි කරන්න
0: කොච්චර කපටිද
1: කියලා කියන්න මම. ප්‍රියද්ද මේ.
0: අපිව ගීතයකට එකතු කරගන්න. Facebook සංගීතකාරයෝ සෙට් එකත් එකතු කරගන්න. කවුද Facebook සංගීතකාරයෝ සෙට් එක? ප්‍රසාද් මල්ලි, දිල්ෂානි නංගි සංගීතකාරයෝ ගීත ගායනා කරන සෙට් එක එකතු කරගන්න. උදේ ඉඳන්ම වැඩ කරන ගමන් තමයි net අපි හගෙන ඉන්නේ. හරිම ලස්සනට මේ ප්‍රෝග්‍රෑම් එක කරනවා. ජය වේවා net කියලා.
1: ජය වේවා.
0: අපිට ඉන්දුනිල් තමයි message එක දාලා තියෙන්නේ. ඉන්දුනිල් thank you so much ආගි comment එකට. ඒ වගේම මේ handsome call එක නේද?
1: ආ බලන්න ගොඩ DP එක.
0: අපි DP ත් බලන චුට්ට චුට්ට check කරලා ලස්සන photos දාගෙන ඉන්න. double එක කිචි කිචි මරු. බදුල්ලෙන් ලෙරංග බස් නායක තමයි මැසේජ් එක දාන්නේ. විජේ විජේ කුමාර් තුංග මහත්මයාගේ සින්දක් තමයි ඉල්ලන්නේ. ජනී කලින් පැය දෙකේ දෙන්න පොරොන්දුලා දීලා නෑලු.
2: ආ ඒ පොරොන්දු කඩ කරපුවාට අපි කරන්න
0: දෙන්නේ. එයාගේ මිල්ල ගන්න ඕන වැඩේ. එයා එයාගෙන් ඉල්ල නැතුව අපේ විතරක් ඉල්ල නම් අපි එකපාර දෙනවනේ. නැහැ ඉතින් ආ දෙපාරක් එයාගෙන් ඉල්ලපෙකි ඊගව සතිය වෙනකන් ඉතින් එයාගේ මිල්ල
1: දෙන්න.
0: දෙන්න.
1: පාවාදී.
0: බස් නායකයියේ. අපි දෙන්නානේ අපි එහෙම කරන්නේ නැහැ. ඔය අපේ ඔලුවටින් ඉන්ට්‍රූසිව් තෝට්ස් ටික එකපාර කියලා දැම්මට එහෙම වෙන්නේ නැහැ. උන් ගොඩක් කයින්ඩ් හාටඩ්. හරි කරුණාවන්ත ගෑල්ලා වයි දෙන්නේ. අම්පාර පැත්තට යන්න
1: දෙවියා.
0: කියවන්න බලන්න අම්පාර පැත්තෙන් ආපු මැසේජ් එක.
2: මොකද්ද මට පළවෙනි වචන නම් කියාගන්න බෑ.
0: මටත් කියාගන්න බැරි නේ තමයි අපි පැත්තට හැරෙන්නේ.
2: අජන්ත තමයි මගේ හස්බන්ඩ් අජන්තා මගේ හස්බන්ඩ් ඉන්න ජයලත් මුනුපුරාල දෙන්න ඉන්නලු යහස් එකතු කරගන්න කියලා අපි දෙනවත් එක්කම එකතු කරගන්න කියලා තමයි කියන්නේ. කවුරු හරි
0: කැරන් කැටගොඩින් තමයි එකතු වෙන්නේ.
2: එහෙම එකක් තියෙනවද? මට ලස්සන සින්දුවක් දෙන්න. ශාන්ත ටේලර්ස් එකේ කෑගල නිදහස් මාවතේ සෙට් එකවත් අපි ආදරෙන් එකතු කරගන්නවා.
0: හරි. ඒගවට හේ හේ ආදරණීය අක්කලා දෙන්න මට ක්ලාස්. ඔයාලා වහන්න අවස්ථාව මට අඩුයි. දැන් හවස ක්ලාස් යන්න හදන්නේ. 5 hours අපි 5 hours අපිවත් ක්ලාස් එකේ 5 hours මෙයාට වැඩ නේතු බබාට. අම්මෝ පැය පහක ක්ලාස් එකකට යනවා. දැන් මොනවද සබ්ජෙක්ට් එක කියන්න බලන්න. සින්දුවක ටිකතු කරගන්න කියලා කියන ඔන්න එන 5 minutes වලට කලින් ක්ලාස් යන විනාඩි පහකට කලින් හරි සින්දුව අහලා යන්න. ඔයාට මේ සින්දුව ඊගාවට දෙනවා. නේතු බබාව ආදරෙන් ඉක්තු කරගෙන අපි එහෙනම් ඊගාව සින්දුවට යන්න නේද?
1: හා
0: වෙලාව 4:13යි.

0: FM Anupaha, FM Anuhadrai Dashuma Ada, Net FM.
1: බොදු පිළිවෙතින් පේවී උසස් විනයකින් යුතුව දැයේ බෞද්ධ දරුවන්ගේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් කැපවුණු සිව්හෙලේ ජාත්‍යන්තර තක්සලාව SIBC International Buddhist College නවතම ශාකාව හෝමාගම දේවි වෘත කරේ. SIBC පිළියන්දල අවිසාවෙල්ල හෝමාගම බිබිල 071 898 898.
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
3: අම්මේ කියලා දුන්න කතාව සින්දරෙල්ල ගොඩක් පොඩි ළමයෙක්ට.
4: නෑනි. එයා ලොකු ළමෙක්.
3: එහෙනම් එයාට තිබ්බන එතනින් බේරලා යන්න.
4: එයා හිටියේ ආව බේරගන්න කුමාරයෙක් කෙනකන් නේද?
3: මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් එනකම්.
5: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
6: Meltol හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol Paracetamol විශේෂයකි.
7: FIFA World Cup නොමිලේම බලන්න SLT Mobitel වෙතින් ඔබට નિયම අවස්ථාවක්. FIFA World Cup 2026 දැන් Pio Mobile App එක ඔස්සේ මුළු ලංකාවටම නොමිලේ බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile App එක ඩවුන්ලෝඩ් කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන Net FM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 13 වෙනිදා මාළඹේ නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun Games වලට සහභාගී වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel Fiber Connections, Mobile Connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රැසක් ඔයාලා වෙනුවෙන්ම සූදානම් කරලා තියෙනවා.
8: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න.
9: SLT Mobitel Pio TV නිල විකාශක.
10: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
8: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න.
9: SLT Mobitel Pio TV නිල විකාශක.
11: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණකල මතුකා කැස්සට පැනිය. සෙවණකල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම, අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවණකල ආයුර්වේද. 0747 21 33 540.
12: වැඩ කරන ගම රටක් වටින ඔබත් එක්ක දැනුමයි සතුටයි වාසි පුරවගෙන Net ඇංගලුම් චාරිකාව 2026 ජීවය ඔබයි. අගය කරන්නට තෑගි බෙදන්නට වාසි පුරවගෙන සතුට විඳින්නට අපි එනවා.
13: ජූලි 13 MA සිනර්ජි අවිස්සාවේල්ල ප්‍රධාන අනුග්‍රහය.
14: මම අනුදි ගුණසේකර. දන්නවත් මාව දිදුලවන්නේ Big Twin Lady. ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න. Big Twin Lady රේසර් එකට අදම මාරු. Big Twin Lady ඔබත් සැමින් දිදුලන්න.
15: වසර 64ක් පුරා ලාංකේය සමයේ ගැටළු හොඳින් හඳුනා ගනිමින් ඒ සඳහා හොඳම විසඳුම් ලබා දුන් ඔබේ විශ්වාසය දිනාගත් Janet Sri Lanka ඔබ වෙනුවෙන්මයි.
16: එකටට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න මුළු රටටම රිච් ලයිෆ් අවුරුද්දක්.
17: ඔමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතින්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපදවන ඔමිල් බේබි සබන්.
12: දැනුමයි සතුටයි වාසි පුරවගෙන Net ඇංගලුම් චාරිකාව 2026.
18: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ ක
19: Net FM. Hello, hello, Satyam there.

0: කියන බලන් තන තන තන තනම් දානම් සෙන්දේවි සෙන්දේවි
1: මාරියා තරන් ඉතින් කියන්න පුළුවන් අපි මෙතන ඉන්නේ නෑ නේද අපි
2: ලංකාවේ කන්සර්ට් එක කරන්නේ අපි නේ
1: ඒකනේ එහෙනම් ඉතින් ලංකාවේ හොඳ සුපර් ප්ලේබැක් සිංගර්ස් දෙන්න කියලා නේ අපි දෙන නතර
2: වෙන්නේ
1: ඕකේ ඔන්න අපි යනවා දැන් කටි වීගාව song එකට එකතු කර ගන්න හා හෙලෝ බින්දු දිමි අදින් අදින්න නෙමෙයි
2: අනිද්දට
1: අනිද්දට ලබන මගේ 30 බර්ත්ඩේ එකට සුබපතක් නැද්ද මට කියලා අහනවා.
2: දන්නේ දෙයියෝ දන්නේ.
1: ඉෂාරා ඉෂාරා කවුදද නම් හිටියේ ඉෂාරාට 30ක් කියලා. ඔන්න හුණ හොඳලට අද කවි හිටියේ නැත්තම් මොකක් හරි කුණුත් පදයක් අහගන්න වෙනවා. ඕකේ ලස්සන song එකකට තමයි ඔන්න. දැක්කනේ කැත සීනියාස් මල එකතු කරගන්නලු. කොහෙන් ගියත් අපි මතක් කරේ නැත්තත් එයා මතක් කරනවා
2: යා. කියලා වැඩක්. හැබැයි මෙහෙමයි ඉෂාරා. ඉෂාරා එකක් හොඳට මතක තියාගන්න.
1: ඔන්න.
2: ඔයා කොච්චර බැල්ම දැම්මා. අවුරුදු 30 නම්. සීනියාස් ඔයාට දෙන්නේ නැම.
1: අවුරුදු 5 වැඩිම ලෝක මොකද්ද?
2: ඒකට මේ කොල්ලව මං අතේ තියාගෙන හදන කොල්ලා.
1: ඔව්. අපේ අත්තලා නේ හැදෙන්නේ ඉෂාරා. අපිට ඒ නිසා පොඩ්ඩක් හිතලා බලන්න වෙනවා.
2: වෙනම වෙනවා.
1: කොහොමත් බාරකාරයන්ගෙන් අහන්න නැතුව සුරතලු නැති කරන්න දෙන්නේ නැහැ.
2: ඕකේ.
1: ඕකේ. අපි එහෙනම් ඉෂාරාට හැපි බර්ත්ඩේ කියලාමු නේද?
2: හා ලබන්නා වූ උපන් දිනයට හැපි බර්ත්ඩේ.
1: ඔව් අන්න ඒකනේ හරිනේ. හරියට හරි. අබිනවෙන් ලබන්නට නියමිත උපන් දිනය කිරියෙන් පැනියෙන් නිතරෙන නේද? අර ඊයේ කිව්වා වගේ x next novena next x connect novena next බඳින්නට ලැබෙන හැපිම හැපි මෙව්ව එකක් වෙන උපන් දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. next වයස කීයද දන්නේ නේද?
2: මෑර තියාගෙන ඉතින් යාර 32ක්වත්
1: කරගන්න තිනේ කරගන්න ඔන්න ටයිපින් ඉෂාරා ඔන්න එකතු කරගන්න ඊගව song එකට ඊළඟට අකි අපිත් ඔයාලව අහගෙන ඉන්නේ ලස්සන ඔයාල දෙන ලස්සනට වැටස්ථාන කරනවා මං හැමදාම ඔයාලව අහනවා ලස්සන song එකට එකතු කරගන්න කියලා පරකඩුවෙන් සුභාෂිනි අපි වහගෙන ඉන්නවා
2: මං යන්නම් කෝල් සරට
1: ඔකේ
2: අපිට බිබිලෙන් ලක්ෂ්මී කතා කරා අමයි ටටයි අක්කවයි තමයි එකතු කරගන්නේ.
1: ඔයයි ඉදියට කිව්වා. අම්මයි තාතයි අක්කයි.
2: තාතනමේ තාතයා.
1: ඕකේ. කවුද මේ?
2: බිබිලෙන්. බිබිලෙන් ලක්ෂ්මී.
1: ලක්ෂ්මී. හරි. අනේව එකතු කරගත්තා.
2: හරි. ඊට පස්සේ අපි හැමදාම අපිට කතා කරන අපේ ලියනාරච්ච අයියා සූර්යවැවින්දලා කතා කරන්නේ තහන ඔක්කොමයි. මේ ෆැමිලි එකේ හැමෝම තමයි එකතු කරගන්න කිව්වේ.
1: ප්‍රේම කුරුල්ලා.
2: ප්‍රේම කුරුල්ලා.
1: සූර්යවැව ළඟ. ප්‍රේම කුරුල්ලා.
2: ඊට පස්සේ මහල්ගමින් අපේ චාන්දනීත් කතා කරා හස්බන්ඩ් සමන්නි අහසිත ඊට පස්සේ ජනහිත
1: ඒ කවුද
2: ඒ පුතාලා
1: මන් දන්නව නිකන් හැබැයි ඒ වෙන්න කවුද නිකන් දිව්‍යාගේ වෙන්න කවුද වගේ වුණා නම් මරු ලියනාරච්චි අයියනේ අපිත් නෑ
2: දැන් ලියනාරච්චි අයියාගේ නෙමෙයි මේ මහරගම චාන්දනියක් වගේ අයියෝ ඉන්දු
1: ඕකේ ඕකේ හරි ඉන්නකද
2: අනුෂ්කා ඉන්නවා එතකොට net අහන හැමෝම මේ වෙලාවේ මහරගමින් net අහගෙන ඉන්න හැමෝම යාගේ නෑ දෑයෝ සනුහරියම එකතු කරගෙන තමයි ළඟ සින්දුවට යමු කියන්නේ
1: ඕකේ ඒගාවට අපි යනවා කොහෙටද දුගෙන යන්නේ ලස්සනයි ප්‍රෝග්‍රෑම් එක කියන්නේ මෙච්චර ලස්සන නමක් අඩුවෙන් කියන්නේ කියලා නෝ කොයි නමද අඩුවෙන් කියන්නේ මේ
2: ඒකනේ
1: ලෙරංගන මගේ නම ලෙරංගන ඕකේ ඔයා කිව්වේ ලෙරංග කියලා කොන්න නායක දුන්නේ නෑලු ඔන්න ලෙරංගන ඔයාගේ සින්දුව විජේ කුමාරතුංගගේ සින්දුවක් නිල්ලේ අපි ගෑන්න කලින් දෙන්නම් නා කැලක් දාලා ඔන්න එහෙනම් නම කිව්වා සර්ප්‍රයිස් gift දෙකක් තියනවා දෙන්නට එවන්න අපි ආයෙ ඇඩ්‍රස් එක මතක් කරන්නද
2: ඇඩ්‍රස් එක මතක් කරන්න
1: ආදරේලු නංගිලා දෙන්නට ඔයා එන්න ඕනි OVDC බිල්ඩින් එකේ 11 වෙනි මහලට
2: 11
1: B කියන සෙක්ෂන් එකේ තමයි net fm
2: දැන් OVDC මහල
1: කොහෙද තියෙන බම්බලපිටිය ස්ටේෂන් රෝඩ් එකේ
2: හරියට බම්බලපිටිය ස්ටේෂන් එකේ ඉස්සරහා
1: කොස්ගොඩින් උපාලි ඉන්නවා උපාලි මාමාවයි තාත්තවයි ආච්චිවයි එකතු කරගෙන නෙතාන හැමෝම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා අපිට දාලා තියෙන්නේ දිල්සර තමයි මැසේජ් එක ඒගවට සුබ සන්ධ්‍යාවක් හින්දු දිව්‍ය අපිත් ඉන්නවා අපි රශ්මික මෝටර්ස් එකෙන් බෙලිගස් හන්දි හැලියගොඩ සුබ දවසක් කියලා තමයි කියන්නේ සුබම සුබ වේවා හැමෝටම ඉන්දු බබා දිව්‍ය බබා දෙන්න වහගෙන ඉන්නේ ලස්සනට ප්‍රෝග්‍රෑම් එක කරන ලස්සන ගීත ආදරේ දෙන්නට උදයන්ගි නිතමයික කුරුණෑගල අයියවත් කුරුණෑගල ජාන්තයවත් කුරුණෑගල අයියල නම් ගොඩක් ඉන්න කුරුණෑගල ජයන්තයව එකතු කරගන්න කියලා කියන්නේ හරිද වස්තුලාට මැසේජ් එක හයියෙන් කියවන්න කියලා දාලා තින්නේ නිතුමි අක්කා
2: ඔන්න කිව්වා
1: ඒගවට රංජිත් දිසානායක අයියවත් මකුල් ඔළුවෙන් එකතු කරගෙන අපි යනවා වැලිමඩින් ජන ජනාංජලි වෙකතු කරගන්න හෙලෝ හෙලෝ ලස්සන ළමයි දෙන්න මට ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි වෙලා තියෙන්නේ. ඔන්න මම හිතන්නේ අපි කට්ටියම එකතු කරගත්තා මහරගමින් දුලානියක් කිව්වයි ෆැමිලි එක හැමෝමයිත් එකතු කරගෙන අපි යනවා මේ ලස්සන සැක්සෆෝන් හඬ මැද්දෙන්.
2: කොහෙටද
1: හෙක්ටගේ අතලගේ ස්වොයිස් දෙක.

0: තන කඩුම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුලගම් පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2777 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
1: සින්දරෙල්ල යව බේරගන්න කුමාරයෙක් කෙනකම් බලන් හිටියට මන්නම් ඉන්නේ මව බේරගන්න කවුරුත් තැනකම්
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් Rhino roofing within Hadun Vadina. Rhino Premier Roofing Sheet. Fetivistra Sandha. Dahatunai Anuhaya Amatana.
3: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න නිල විකාශන සහකරු SLT Mobitel Bio TV
4: හැමතේකම එක වගේ නෙමෙයි ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසෝ තේ රසය ඔබත් අදම ලෞජි ගන්න

0: COVID-19.
1: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
2: ලංකා ප්‍රීමිය ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 14 දා SSV ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT මොබිටෙල් බියෝ TV.
3: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නම නැද්ද? ඉතින් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා. ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා.
4: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.
5: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
6: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
7: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ Cowan Gate 4. අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
8: දැන් වෙලාව හවස 4:45.
9: ආසම සින්දුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි.
10: NetFM. Hello, hello, Satyante.

0: FM Anupaha, FM Anuhadrai Tashuma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
4: තව විනාඩි 3කින් හවස 5යි
5: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0870013636.
6: බොක්ස් බාර් නම් වෙළඳපළේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
3: මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
7: ජූනි 12 වනදා සිට සජීවීව ප්‍යෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න
8: SLT මොබිටෙල් ප්‍යෝ ටීවී නිල විකාශක
9: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑම වේල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්
10: සුබ දවසක්
11: අලුත් වෙලා
10: පහසු වෙලා
11: තෑගි
10: වැඩි වෙලා අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
11: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
10: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය

0: 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමි වන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා Insurance Life පියකුමින් මවකමින්.
1: කිරි තේ සීනි එක පැක්කකිනස කැඩුවා දැම්මා කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
2: රත්ති 3 in 1 පැක් දෙක තුන බෑග් එකේ තියාගන්නක වටිනවා.
1: ඇයි ගෙදර ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ
0: සර්. රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරිතේ.
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
4: Wake up. Saturday hormones. Alpha Studio.
5: දවසටම ඕන කරන vitamins. Alpha Studio.
4: Yes. Yes. Energy morning vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
5: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
6: Good morning.
4: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
7: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
5: හැමතේකම එක වගේ නෙමෙයි. ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය ඔබත් අදම ලෞජි ගන්න.
8: දැන් වේලාව හවස 5යි.

0: දිවයිනම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
1: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011155 715 555 අමතන්න
5: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය Serendip Green Plantation Private Limited.
6: දිනු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. Crib Sri Lanka.
1: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම.
7: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම ඩිල්ෂාන් අපරාධ හා මද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ආරම්භ කර ඇති දෛනික සෝදිසි මෙහෙයුම් යටතේ තවත් සැකකරුවන් 640 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම මෙහෙයුම් යටතේ ඊයේ දිනේදී පුද්ගලයින් 27217 දෙනෙකු පරීක්ෂාවට ලක් කළ බවයි පොලිසිය පැවසුවේ. අතරංගුවටගත් සැකකරුවන් අතර විවෘත වරෙන්තුකරුවන් 88 දෙනෙකුද වනවා. එමෙන්ම මෙම සෝදිසි මෙහෙයුමේදී බීමත්ව රියපැදවීමේ චෝදනාව මත පුද්ගලයින් 173ක් සහ අපරීක්ෂාකාරීව රියපැදවීමේ චෝදනාව මත පුද්ගලයින් 133 දෙනෙකුද අතරංගුවටගත් බවයි පොලිසිය පැවසුවේ. වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 4051කට නීතිමය ක්‍රියාමාර්ග ගත් බවද පොලිසිය වැඩිදුරටත් පැවසුවා. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
8: ආසව සින්දුවක් කියන්නේ ඉතින්
9: Gamma Tawai. Net FM. Hello, hello, Satyantea.

0: и Антея. Сати Антея.
1: ලස්සන
2: වීඩියෝ
1: කරන්නේ කවුද බජට් එක දෙන්නේ
2: ඒකෙදි පොඩි ප්‍රශ්නයක් එනවා ඔය අන්තිම කාරණාව ගැන. හැබැයි ඉතින් මෙහෙම අපි මේ අහගෙන ඉන්න අපේ ආදරණීය ශ්‍රාවකයෝ ටික එකතු කරගෙන ඒගොල්ලන්වත් අරගෙන අපි වැඩේ කරමු.
1: ඔව් ශාන්ත ටේලර්ස් එක තියෙනවා
2: ඇඳුම් මහගන්න
1: හොලන් ගෝල්ඩ් හවුස් ක්‍රියේෂන් එකක්
2: තියෙනවා ජයන්ත
1: ගෝල්ඩ් එකෙන් අපේ ජුවලරිස් ටික ගන්න පුළුවන්. ඊළඟට බුල්ටෝ හදන කට්ටිය ඉන්නවා. එතකොට එන ප්‍රේක්ෂකයන්ට පොඩි මෙහෙමට විසික් කරා. හරිද? මේ එන ප්‍රේක්ෂක ඔඩියන්ස් එකට බුල්ටෝ විසික් කරලා පොඩි වෙන වෙන වැඩක් කරන්න පුළුවන්. හරිද?
2: ඔව්.
1: ඊගාර තව මොනවද අපි අපිට වත්කම් තියෙන්නේ? අපිට සීනි කැකිලි ව්‍යාපාරයක් තියෙනවා. අපිට තිබහට වෙන කිසිම කඩයක්කින් අපිට ওই ආටිෆිෂල් ඩ්‍රින්ක්ස් කාබනේටඩ් ඩ්‍රින්ක්ස් වෙනුවට අපිට සීනි කැකිලි බීම විකුණන්න පුළුවන්
2: දියා. ඇත්ත.
1: හොඳයි නේද?
2: ඔව් පුළුවන්. එනික කරගන්න පුළුවන්. එතකොට ඔය තව ඔය සපත්තු කඩවල එහෙම අලු ටික ඉන්නානේ අපේ අයිතිකාරයෝ ටික.
1: වැඩක් කරගන්න පුළුවන්. මේ දැන් අපි ඕගෙන හිතී තින්න වෙලාවේ දැන් අපි දෙන්නටත් ඕනේ කොහොම හරි මෙයාලත් එක්ක වැඩිපුර ටයිම් එක ගත කරන්න, වැඩිපුර chat එකක් දාගෙන ඉන්න නේද? කෝල්ස් කරනයි කෝල්ස් answer කරන්න මේ විදිහට අපිත් ඉන්නේ.
2: ඔව්.
1: කට්ටියෝම දැන් එකතු කරගෙන ඉවරයි. තාම කෝල්ස් කීපයක් නම් මේ පැත්තෙන් එනවා. ඒගොල්ලන් එකතු කරගත්තාම අපේ වැඩෙත් ඉවරයි. දැන් අපි දෙන්න දැන් බලාගෙන ඉඳි බඩගෙන ඉඳි මට ගෙදර
2: යන්න.
1: දැන් ගෙදර යන්න බලාගෙන ඉන්න ඔයා කියන බරන් ගෙදර ගියපු ගමන් කරන්නේ මොකද්ද වගේ? මෙච්චර ගෙදර යන්න ආසාවෙන් ඉන්නේ
2: මමද? මම ගෙදර ගියපු ගමන් ටග් ගාලා බෑග් එක තිබ්බා. වොෂ්රූම් එකේ තමයි. හොද්දට නානවා.
1: මං කොහොමද දන්නවා වොෂ්රූම් එකේ ගොඩක් කැමතියි කියලා. ඊට අමතරව මොනවද
2: කරන්නේ? හොද්දට නාල ඇවිල්ලා මගේ රාත්‍රියේ ආහාර වේල. අපේ මෞතුමිය රෙඩි කරලා තිනවා.
1: ඊට පස්සේ
2: වෙලාවකට ඔව් වෙලාවකට ඕක කන් බලාගෙන ගෙදර ගියපම මෙලෝ රහක් නැති ඒවත් හදලා තියෙනවා. කටකඩ ගන්න
1: බෑ. බෑ ඒ වුණාට ඒ කියන්නේ unexpected moments වල තමයි රසම විදිහට හදලා තියෙන්නේ
2: අම්මලා. ඔව් මට එහෙම moments නෑ.
1: අනේ අම්මේ හගෙන ඉන්නම් දිව්‍යක දෙන්න කෙල්ලට පස රත් වෙන ගෙදර ගියාම එක. මේ නෑ මම්මේ කල්පනා කරේ අපි මාරිකනේ අපි ඉස්කෝලේ යන කලින් නම් මෙහෙමයි. ඉස්කෝලේ ගියාම 1:30 වෙනකම් බලන් ඉන්නෝ.
2: මොකක්
1: කරන්න ගෙදර යන්න. ක්ලාස් එකක් හිටියද අනේ හය වෙනකම් බලන් ඉන්නවා. ක්ලාස් ඇරිලා මොකක් කරන්න?
2: ගෙදර යන්න.
1: ජොබ් එක කැම්පස් යන කාලෙත් ලෙක්චර්ස් ඉවරනකම් බලන් ඉන්නවා. හත වෙනකම්
2: ගෙදර යන්න.
1: ජොබ් එක කරාම අනේ හය හත වෙනකම් ඉන්න ඕනේ. දැන් මොකද? ගෙදර යන්න. ගෙදර යන්නේ මොකටද?
2: නිදාගන්න.
1: නිදාගන්න. ඇත්තටම

0: මැද්දේ ටයිම් එකක් දෙනවා නිදිය ගන්න.
1: ඇයි අපේ කට්ටියට බැරි
0: නිදිය ගන්න දෙන්නේ? මේ ප්‍රෝග්‍රෑම් එකේ ඉල්ල සින්දු ටිකක් බැක් ටු බැක් ප්ලේ වෙට දාලා නේ. විනාඩි 20ක් අපි දෙන්නට නිදා ගන්න දුන්නා නා. ගෙදර යන්න මෙච්චර හදිසි වෙන්නේ
1: නැහැ නේ. තව පැයක් වැඩිපුර කරලා දෙනවා
0: දීපියට. නින්ද මතක් කරනවා විතරයි.
1: දැන් මෙහෙම ඒක නැත්තරම කියන්න උන හරිම ඛේදවාචකයක්. මෙතනින් හොඳට කූල් එකට AC එක එනවා.
0: එනවා.
1: බඩගිනි.
0: බඩගින්නකුත් තියෙන ඊගාවට අපි මෙතන පොඩ්ඩක් අපිව හීට් වෙන්න පොඩි අමුතු જાතිය ලයිට් ස්ට්‍රිප් එහෙම ඔන් කරගෙන ඉන්නේ.
1: අර නින්දත්
0: දාලා උණුහුමයි බඩගින්නයි ඔක්කොම එක.
1: නුවර එලිසිස්තිලයි.
0: දිව්‍යා. අපි ඒගව සින්දු අහන්න කට්ටිය අපිව මේ වෙලාව යහගෙන ඉන්න ෆන් ජීවිත ඔක්කොම අපි එකතු කරගන්නවා ලොස් නැතුව. ආදරේ ගොඩාරියක් එනං අපිත් එක හය වෙනකන් දිගටම එකතු වෙලා ඉන්න. මේ පැතර කාල එකක් එහෙම දෙන්න අපි දෙන්නයි කම්මැලි කම නැති වෙන්න. දිව්‍යට ඈනුන් යන එක නවත්ත ගන්න කරුණාකර ප්ලීස්. මේ පැතර කෝල් එකක් ගන්න 0711 95 95 95 වට්ස්ඇප් මැසේජ් එක දිගට දාන්න. මේ කෙල්ලට නැත්තන් නින්ද යනවා. ඒ වගේම ලයින් එකත් බිසී වෙන්නම රින්ග් කරලා තියාගන්න.
1: මං ආන්ස කරන්න.
0: 0112 55 33 63 වෙලාව හවස 5 විනාඩි 13.

0: FM Anupaha, FM Anuhadrai Dashma Ada, Net FM.
1: හැමතේ එකම එකම වගේ නෙමෙයි ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවිනසු තේ රසය ඔබත් අදම ලෞජි ගන්න
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber
3: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol Paracetamol විශේෂයකි
1: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ
4: දැන් ඕනේ නෑදුව Union Bank වේ pension loan එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ.
5: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. Union Bank pension loan.
1: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
6: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 14 දා SSV ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න නිල විකාශන සහකරු SLT Mobitel Bio TV
7: ඇයි ෂුගර් කියලා මූණෙන්නකන සෙවන කල මතුමේහ හරිනි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කල ආයුර්වේද 0447 31 33 540

0: සිතින් පැමිලි පිටින් අහන්න ජනී එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක් DJක අපෙන්
2: Net FM. Hello, hello, Satyante.

0: හිතුවේ අපිට ප්‍රෝග්‍රම් එකේ අන්තිමට මී මයිසෙල් ෆ් ඇන් ඇයි විත් දිව්‍ය වගේ ප්‍රෝග්‍රම් එක කරන්න.
1: මොකද මී මයිසෙල්
0: මී මයිසෙල් ෆ් ඇන් ඇයි ඇන් දිව්‍ය
1: මොකද
0: මෙතන මේ මැසේජ් එන්න ඇති වෙයිද දන්නේ නැහැ. මොකද මේ කෝල් කරන අඩු කියලා කල්පනා කර කර හිටියා. හරිද? එතකොට මං හිතුවා ඉතින් අන්තිමට මමයි මගේ මමයි මයිසෙල්ෆ් ඇන් ඇයි විත් දිව්‍ය විතරක් ඉතුරු වෙයි කියලා. නෑ නෑ, තව මැසේජ් ඇවිල්ලා දැන් කෝල්ස් ඇවිල්ලා
1: ප්‍රශ්නයක් නෑ.
0: කෝල්ස් ආව අපි ලේසි කියලා කම්මැලි කමට කයි එක ගහින්න ආන්සර් කරන්නේ. හරිද? ඒ නිසා ඔයාලා කිව්ව විදිහට දිගටම බිසී කරන්න තියෙන්නේ. එතකොට එකක් හරි ආන්සර් කරයිනේ.
1: හා
0: හා. ඉතින් දිව්‍ය මොනවද වාඩි කියන්න තියෙන්නේ? මට නම් ඇත්තටම කියනවා නම් බඩිකිනේ ඉතරයි එච්චරයි මගේ ඔළුවට එන්නේ මේ වෙලාවේ.
1: මගේ ફોකස් එක එකපාරට පොඩ්ඩක් හේට මෙහෙට ගියා. මොකද මේ අපේ බීම් එකේ ටේබල් එකේ අර තිබ්බ ලස්සන බොක්ස් එක ඒක දඩබඩස් කරලා පෙන්නුනා මම කකුල
0: ඇදලා. ලස්සන බොක්ස් එක දැන් half half කැඩිලාද? දිව්‍ය ලොකු කෑල්ල මට.
1: ඒක ලස්සනට මම වැඩි ෂේප් කරගත්ත නැත් MCR එකකින් කන්න වෙනවනේ මට.
0: ඔව් ඔව් ඔව්. ඒක අනිවාර්යෙන් වෙනවා. මම මේ කල්පනා කරේ අපේ ලංකාවේ ගොඩක් මිනිස්සු ගොඩක් දේවල් වලදී ඇඩ්මයර් කරන්නේ after death නේද? ඒ කියන්නේ කෙනෙක් නැති වුණා මැරුණාට පස්සේ තමයි නේ නේ.
1: අත් අත්
0: මම දැක්ක මේ දවස්වල මේ යනවේ ගමු සිද්ධියෙදිත් නේද? පොලිසිය උසස් නිලධාරීන් කීප දෙනෙක් නෑ, පොලිසි පොස්තාපල් නිලධාරීන් කීප
1: දෙනෙක්, ජේලර්වලු කියනොන ජේලර් වරුන්
0: ජේලර් වරුන් කට්ටියක් නේද කීප දෙනෙක්ව දැන් ඔන්න ඒගොල්ලන්ගේ ඒ ප්‍රශ්නෙට පස්සේ දැන් ඔන්න උසස් වීමක් ලබා තියලා තියෙනවා කියලා.
1: يعني ඒගොල්ලෝ ජීවිතේටත් සමුදුන්නට පස්සේ තමයි ඒගොල්ලන්ට උසස් වීමක් ලැබෙන්නේ.
0: අන්න හරියට
1: මම හිතන්නේ ඒක උපහාරයක් විදියට වෙන්නේ නැති.
0: ඔව්, උපහාරයක් විදියට වෙන්නේ නැති. හැබැයි ඉතින් මම කියන්නේ ජීවිතේ නම් ඉන්නකොට යාළගේ සර්විස් එක ඇගේව නම් හොඳයි කියලා. දැන් ඊයේ දවසෙත් අය කොන්සර්ට් එකේ සන්තාන සිහිනේ හන්තාන සිහිනේ song එක කියද්දි නේද අපිට මතක් වුණේ අමරදේව මාස්ටර් ඉන්න කාලේ අපි කොච්චර ඇගේම් කරාද ඒ දේවල් නොකරනම්.
1: ඔව්,
0: නොකරනම් අපරාධයක් නේ,
1: අපරාධයක්
0: අනිවාර්ය අපරාධයක් නේද කියලා.
1: සහ ඒකට ලොකුම මේ example එකක් තමයි අපේ හෙලේ මහනිලි රජින. කවුද?
0: කවුද? මාලිනිය. අපේ මාලිනිය.
1: ඉතින් මාලිනි ෆොන්සේකා මහත්මියත් ජීවිතේට සමුදෙන්න කලින් ඇයට ඊටාම වටින කියන උපහාර රැසක් කලා ශේෂ්ත්‍රයෙන්ම හම්බ වුණා. ඒක තමයි මම හිතන්නේ මිනිස්සෙක්ට ජීවත් වෙලා ඉදී තමන් කරලා තියෙන දේවල් වලට තමන්ගේ ජොබ් රෝල් එක ඇතුළේ කැරක්ටර් එක ඇතුළේ ඒ දේවල් ඇප්‍රීෂিয়েට් කරන කෙනෙක් එක තමයි ගොඩක්ම වැලියබල් දේ.
0: හරි. ඉතින් ඒ විදිහට අපිත් කියන්නේ ඔයා ළඟ ඉන්න කටේ දියා හොඳට බලන්න. එයාලගේ හොඳ ක්වොලිටීස් තියෙනවා නම් ඒ ක්වොලිටීස් ගැන ඉවෙලම කියන්නේ. ඔයා ලස්සනට අඳිනවා.
1: අනිවාර්යයෙන්.
0: ඔයාගේ අයි මේකප් එක මාර ලස්සනයි. හරිද? ඔයාගේ හිනාව හරි ලස්සනයි. ඔයා කට්ටියත් එක්ක කතා කරන විදිහට මම හරිම ඉම්ප්‍රෙස්. ඔයාගේ නොලෙජ් ගැන මම ඉම්ප්‍රෙස්. හොඳ දේවල් ගැන ඇඩ්මයර් කරන්න නිතරම බෑඩ් දේවල් තියෙනවා නම්
1: ඒව හදාගන්න
0: කියන්නේ. ඒව හදාගන්න කියන්නේ කට්ටිය නැති තැන අපි අය ගොඩාක් කරන ලස්සනම දෙයක් නේ ඔක.
1: ප්‍රසිද්ධියේ.
0: ප්‍රසිද්ධියේ මොනවාද ඒකට කියන්නේ? හාස්‍යයට ලක් කිරීම. එහෙම නොකර පෞද්ගලිකව හම්බ වෙලා මේ දේවල් ඔයාගේ මෙහෙමයි. ඒව හදාගන්න කියලා කියන්නේ. එතකොට බලන්න මේ මනුස්සයරනත් ඒ දේ ගැන දෙපාරක් හිතලා ඒ දේ හදාගන්න හිතෙනවා.
1: හිතනවා. නැත්නම් හාස්‍යයට ලක් වුණාම යාට ඒ දේවල් ගැන එපා වෙන්න පුළුවන්.
0: එපා වෙනවා. ඒ වගේම කියපු කෙනා ගැන අන්තිමට
1: බඹ තලන්න හිතන.
0: අන්න ඒක තමයි වෙන්නේ.
1: මට එහෙමනම් එහෙමම හිතෙන්නේ.
0: එහෙම වෙන හින්දා ඒ වගේ දේවල් කියනවා නම් ප්‍රයිවට් කියන්. අපි යමු WhatsApp එක පැත්තට. අපේ WhatsApp එක නම් කිසිම ප්‍රයිවසි එකක් නැති තැනක් ඇත්තටම. ඒ කියන්නේ කෑම බීමද නේද?
1: හයි,
0: ගුඩ් ඊවනිං දෙන්නටම ලස්සන සින්දුවකට අපි එකතු කරගන්න කියලා කෑ ගලෙන් තෙනු අපිට මැසේජ් එකක් දාලා තිනෝ. තෙනුදපු ඔන්න දිව්‍ය බබාවයි ඉන්දු බබාවයි මේ වෙලාවේ හගෙන ඉන්නවලු. ඔයාලා දෙන්නට සුබ සන්ධ්‍යාවක් වේවා. මට උණ ගැනිලා ඉන්නේ. හැබැයි අපි නැත් අහගෙන ඉන්නේ මුල ඉඳලම හගෙන හිටියේ. අද තියෙන සින්දු ටික නම් මාරම ලස්සනයිලු.
1: Thank you. ඒ වගේම
0: කාඩ් ද ක්‍රෙඩිට් එක දිවර ක්‍රෙඩිට් එක. ඉතින් හරි, එහෙනම් අපි කට්ටිය වාදින එකතු කරගෙන දිවරම හරි කියන්න තියනවාද?
1: ඔව්, අසනීප වෙලා ඉන්නවා කියලා නේ කිව්වේ ධනංජය. ඉතින් ඉක්මනට සුව වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
0: ඔව්, ඉක්මනට සුවපත් වෙන්න. එහෙනම් අපි මේ සින්දු අහගෙන ඉඳලා ඉක්මනට සුව වෙලා අපි
1: මේ සින්දු දෙක නම් ඔයා අහන්න ඕනේ.
0: මේ සින්දු දෙකට නටන්න පුළුවන් ගානට ඉක්මනට සුව වෙන්න. හරි. වෙලාව හවස 5:30 වෙනකම්

0: FM Anupaha, FM Anuhadrai Tashma Ada, Net FM.
1: Dan bila bahawa sepai, binari tisnavyai.
2: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් භාණ්ඩ රැස්සක්. ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
3: වාව්! ඇංක ටින් එකක්?
4: ඕ පුතේ, නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇංක ටින් එකක්. ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇංක. උපරිම ආරක්ෂාව, උසස්ම තත්ත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
5: 2026 ෆීෆා උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
6: SLT මොබිටෙල් පියෝ TV නිල විකාශක.
7: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
8: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
9: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
10: ඔමිල් කොහොඹ සබන් ස්වභාවික කොහොඹ තෙල් සාරයෙන් විස බීජ වලින් සම ආරක්ෂා කරමින් නිරෝගී පැහැපත් දෙනුමකට ඔමිල් කොහොඹ සබන් ග්‍රෑම් 100ක පිරිමැසුම් දායක සබන් කැටය.
11: අස්ථි වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට ඇක්ටිව් ප්ලස් වෙතින් නොබිලේ සෞඛ්‍ය වැඩමුළුවක් ජූලි 24, 25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 පරිශ්‍රයේදී පෙරවරු 9:30 සිට රාත්‍රී 8 දක්වා නොමිලේ රෝග පරීක්ෂාව සහ ප්‍රතිකාර සඳහා විශේෂ වට්ටම් අවතන්න 0751 856 0956 0034 2276.
12: වැඩ කරන ගම රටක් වටින ඔබත් එක්ක දැනුමයි සතුටයි වාසි පුරවගෙන net angleum චාරිකාව 2026 ජීවය ඔබයි. අගය කරන්නට, තෑගි බෙදන්නට, වාසි පුරවගෙන සතුට විඳින්නට අපි එනවා.
13: ජූලි 13 MA සිනර්ජි අවිස්සාවේල්ල ප්‍රධාන අනුග්‍රහය.
14: මම අනුදි ගුණසේකර. දන්නවත් මාව දිදුලවන්නේ Big Twin Lady. ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න. Big Twin Lady රේසර් එකට අදම මාරු. Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න.
15: වසර 64ක් පුරා ලාංකේය සමයේ ගැටළු හොඳින් හඳුනා ගනිමින් ඒ සඳහා හොඳම විසඳුම් ලබා දුන් ඔබේ විශ්වාසය දිනාගත් ජැනට් ශ්‍රී ලංකා ඔබ වෙනුවෙන්මයි.
16: එකතට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න මුළු රටටම රිච් ලයිෆ් අවුරුද්දක්.
17: ඔමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපදවන ඔමිල් බේබි සබන්.
12: දැනුමයි සතුටයි වාසි පුරවගෙන net angleum චාරිකාව 2026.
9: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
18: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
19: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ Cowan Gate 4. අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
20: අපි ගාව තියෙනවා අහසතරන් සින්දු. කාටද ඕනේ?
21: Net FM. Hello, hello, Satyantaya.
1: වෙලාව හවස 5 විනාඩි 44යි.
22: ආයිබෝන් කිව්වා ජයශ්‍රී රෝහිත ජේ රොහාන් අරුණ අපේ දූ ලකුත

0: යාත්‍රිකයෝ ආයිබෝන් මේ අරුණ මොකද කරන්නේ
1: මේ අපි රෝහා මේ රෝහිතේ යයන්න
0: ඔබ යන්න මේ සීතලේ ඉන්න බෑ මචං මේ යමු යන්න අපෝ මේ
2: බම්බෝ ගවන් දා මේ
3: යමු අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු කාටද ඕනේ
4: net fm hello satyantaya

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් වෙනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: Hello, hello. වේලාව 5:55.
4: ඉන්න පියල් 40.

0: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
1: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් loan එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න.
3: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයා මීට්. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයා මීට්. ඔබත් අදම රස බලන්න.
4: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
5: බය වෙන්න එපා. වැඩිමන ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 බයික් එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක්. කතා කරන්න 077 46 43 97.
6: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු, ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කරගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න. ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත.
7: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSV ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel Bio TV.
8: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
9: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
10: මාරයිනි.
11: යන්න හදානේ පැටියෝ.
12: ඔව් පැටියෝ, තව විනාඩි 4කින් හරියටම හවස 6යි. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඉතින් ධර්ම සාකච්ඡා, ධර්ම දේශනාව අහගෙන, ඊට පස්සේ නිවුස් එක අහගෙන දවස යුනිමා කරන්න.
11: ඊට පස්සේ සින්දු ටිකක් තියෙනවා අහන්න.
12: ආ, ඊට පස්සේ සින්දු ටිකකුත් තියෙනවා.
11: තියෙනහන් දැක්ක තියෙනවා.
12: හා, දැන් අපි අරගෙන ආව මේ සින්දුව ලස්සනින්දා. ඔව්, ඉතින් අපි දෙන්නත් ගෙදර යන්න බලාගෙන හිටියේ. මන් දන්නවා ඔයගොල්ලොත් ලස්සන සින්දු අහගෙන ඉඳලා.
11: හා,
12: දැන් හදන්නේ ඉතින් ගෙදර රෑ මුරය
11: මුරේ
12: පටන් ගන්න.
11: අපිත් ඒ මුරයට යන්න
12: හදන්නේ. රෑ ඔයාලා උයන්න පටන් ගන්න ටයිම් එකට ඉතින් අපිටත් උයන්න උදව් කරන්න තියෙනවා. දැන් මේක අහගෙන ඉන්න අම්ම කොයි වෙලේද උඹ මට පොල් දාන්න කාලා දුන්නේ අන්තිමට? හරි හරි, ඒක ඉතින් මල්ලි කරනවනේ, මං කරන්න ඕන නැහැ. එහෙනම් අපි අදට ගිහින් එන පරිස්සමින් සතුටින් ඉන්නයි තියෙනවාට.
11: ඔව්, අපිට මැසේජ් කරපු කෝල් කරපු ඔයාල හැමෝටම ගොඩක් ආදරේ. එහෙනම් අපි අදට ගිහින් යනයි. ළඟ සතියේත් මේ වෙලාවටම අපි දෙන්න එන්න.
12: ආදරේ ගොඩක්. මං ඉන්දු.
11: මම දේව්‍යා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: දැනලව සවස 6යි විනාඩි 1යි.
2: හැමතේකම එක වගේ නෙමෙයි. ලෞජී පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසු තේ රසය. ඔබත් අදම ලෞජී ගන්න.

මේ මොහොතේ පටන් අපි සූදානම් වන්නේ අනන්ත බුදුකුල සුවඳ රැඳුණු නෙත්තිෆම් බුදුගුණ හැන්දෑව ශ්‍රවණය කරන්නට. පූජනීය දීගල පීදස්සී හිමියන්ගේ මధుරතර සරින් සුගයන මේ බුද්ධ ආශිර්වාදය ඔබේ ජීවිතේ නේකවිද දෝමනස්සයන් දුරු කරන සෙත් කවියක්ම වේවා.

වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සෙත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත් FM බුදුගුණ හැන්දෑව.

0: එක්සල්ටි මොබිටෙල් ෆයිබර්ක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. එක්සල්ටි මොබිටෙල් ෆයිබර්.
1: රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB ෆයිනෑන්ස් එකට එන්න.
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
3: SLT Mobitel Pure TV නිල විකාශක.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within Nathan Vadena. Rhino Premier Roofing Sheet. Fetivistra Sandha. Dahatunai Anuhaya Amatana.
5: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න නිල විකාශන සහකරු SLT Mobitel Pio TV.
6: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ.
7: දැන් ඕනේ නෑ දුව. යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පැල තවන්න පටන් ගත්තනේ.
8: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
0: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
9: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු, ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න. ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත.
5: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න නිල විකාශන සහකරු SLT Mobitel Pio TV.
10: උපුල්ස් ඉන්ටර්නැෂනල් මොඩගහයට රත්නපුර සහ බණ්ඩාරවෙල ටේලරින් කලාවේ නියම උරුමකරුවන්ගේ සිය වසක විශිෂ්ටත්වය. උපුල්ස් ඉන්ටර්නැෂනල්
0: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
11: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නම නැද්ද? ඉතින් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා. ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා.
12: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
11: කවදත් අලුත් කාගෙත් නෑ.

0: Net News. ജനതാവ് വിശ്വാസ കരണ സത്യ Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
4: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල්නෙට් අමතන්න 0112-863-363-76-716-3672.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
5: ආයුබෝවන්. අද 2026 ජූලි 12 වෙනි ඉරිදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. Net News සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය Net News සමග මම ඉන්දු ආශාරය ගමගේ ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
5: සිරස්තල ඩෙංගු රෝගීන් 68,000 පණි. සමිති සමාගම් ලියාපදිංචි ගාස්තු ඉහළට. ගිනි අවියක් සමග අත්අඩංගුවට ගත් සජබ මන්ත්‍රී රිමාන්ඩ්. අධිකරණ ඇමති ජාතියෙන් සමාව ගත යුතුයි. විපක්ෂයෙන් යලිත් ගෝරනාඩුවක්. කටාර්හි අල් උඩෙයිට් ඇතුළු අමෙරිකානු කඳවුරු ගණනාවකට ඉරානයෙන් සැර ප්‍රහාර.
0: The truth people trust.
5: කොතෙකුත් කතා කරත් ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවමත් දිනෙන් දින ඉහළ යනවා. අලුත්ම වාර්තා පෙන්වා දෙන්නේ මේ අවුරුද්දේ මේ දක්වා කාලය තුළදී වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 68,000 පැනලා කියලා. ඒ අතරින් 47 දෙනෙකුට මේ වන විට දිවි අහිමි වෙලා. තව තවත් සුළුවෙන් නොතකන්න. ඔබේ ගෙදර සහ ඉඩම ගැන මීට වඩා බලන්න. අපි කරන ඒ ඉල්ලීමත් සමග දවසේ උණුසුම්ම පුවත් පෙළ ගැස්ම මෙතැන් සිට. වසරේ මේ දක්වා කාලය තුළ වාර්තාවෝ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 68,000 ඉක්මවා ඇතැයි නවතම සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙනවා. ඒ අනුව මෙරටින් වාර්තාවේ ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 68,071. ඉන් රෝගීන් 47 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ සඳහන් කළා. මෙම වසරේ මේ දක්වා කාලය තුළ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ පසුගිය ජුනි මාසයේදී. එම සංඛ්‍යාව 21,538ක්. එමෙන්ම ජූලි මාසයේ ගත වූ දින කිහිපය තුළද සැලකේ යුතු ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවත්, ඒ අනුව පසුගිය දින 11 කාලය තුළ ඩෙංගු රෝගීන් 12,692 වාර්තා වී ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළා. මින් වැඩිම රෝගීන් ප්‍රමාණයක් මේ දක්වා වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම රෝගීන් සංඛ්‍යාව 35,823ක් ලෙසට සටහන් වී තිබෙනවා. මීට අමතරව දකුණු පළාතෙන් රෝගීන් 10,657 දෙනෙකු, සබරගමුව පළාතෙන් රෝගීන් 5,756 දෙනෙකු සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 5,560 දෙනෙකු ලෙස වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා. මේ අතර ඩෙංගු රෝගය සීග්‍රීන් පැතිර යාම හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය හෙට සිට යළි විවෘත කෙරෙනවා. ඒ වෙනුවෙන් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව අද දිනයේදී එම විශ්වවිද්‍යාලයේ පරිශ්‍රය පිරිසිදු කිරීම සහ ධූමමානය කිරීම සිදු කරනු ලැබුවා. සමිති සහ සමාගම් ලියාපදිංචි කිරීමේ ගාස්තු ඉහළ දමා තිබෙනවා. ඒ වෙළඳ වාණිජ්‍ය ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනයක්ද නිකුත් කරමින්, ඒ අනුව සීමා සහිත පෞද්ගලික සමාගමක් ලියාපදිංචි කිරීම සඳහා මෙතෙක් පැවති රුපියල් 4,600ක් වූ ගාස්තුව රුපියල් 5,200ක් දක්වා ඉහළ දමා තිබෙනවා. සීමා සහිත පොදු සමාගමක් ලියාපදිංචි කිරීම සඳහා රුපියල් 23,000ක්ව පැවති ගාස්තුව ඉහළ දමා ඇත්තේ රුපියල් 26,400ක් දක්වායි. සීමා රහිත සමාගමක් ලියාපදිංචි කිරීම සඳහා රුපියල් 17,250ක්ව පැවති ගාස්තුව රුපියල් 19,800ක් දක්වාද ඉහළ නංවා තිබෙනවා. ඊට අමතරව සමාගමක නාමයක් අනුමත කිරීම සඳහා පැවති රුපියල් 2300ක ගාස්තුව රුපියල් 2600ක් දක්වා ඉහළ තමා ඇති බවයි එම කැසට් නිවේදනයේ සඳහන් වන්නේ. රුපියල් 3450ක පැවති සමිති ලියාපදිංචි කිරීමේ ගාස්තුවද රුපියල් 3900ක් දක්වා ඉහළ නංවා තිබෙනවා. එමෙන්ම සමිති ව්‍යවස්ථා සංශෝධනය කිරීමේ ගාස්තුව රුපියල් 1725 සිට රුපියල් 1900 දක්වා ඉහළ තමා ඇති බව එම ගැසට් නිවේදනයේ සඳහන්. ජනතාව සිය පක්ෂයට බලය ලබා දී ඇත්තේ විපක්ෂයේ පවසන අවස්ථාවලදී ඉල්ලා අස්වීමට නොවන බව ජාතික ජනබල වේගය පවසනවා. සිය පක්ෂය බලය අත්හරින්නේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කරන දිනයකදී පමණක් බවයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පැවසුවේ. මේගමෝ බන්ධනාගාර සිද්ධියට අදාළව අධිකරණ මාතිවරයා ඉල්ලා අස්විය යුතු නැතැයිද මාධ්‍යවේදී නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් මන්ත්‍රීවරයා පැවසුවා.
6: දැන් විපක්ෂයේ විසින් විවිධ අවස්ථාවල විශ්වාස භංග ගේනවනේ. දැන් ඒක ඒගොල්ලොගේ විලාසිතාවක් බවට පත් වෙලා තියෙනවා. ඒගොල්ලෝ විශ්වාස භංගයක් ගෙනත් අඩුමතරමේ ඔබ දකින්න ඇති ඒගොල්ලෝ ඉල්ලුවනේ මේ පිළිබඳව සංවාදයක් විවාදයක් පාර්ලිමේන්තුවේ. අඩුතර ඒගොල්ලොන්ට ඒ විවාදයේදීවත් දෙවෙනි දවසේ කියන්න කරුණු කාරණා තිබුණා. මොනවද කියන්න තිබුණේ? එකම දේ හඬනගමින් කියේකේ හිටියා ආණ්ඩුවට ගහන එක හැර අලුත් තොරතුරක් තිබුණේ නැහැ. ඉතින් මේකේ මං විශ්වාස කරනවා අධිකරණ ඇමතිතුමා විදිහට එතුමා පළවෙනි මොහොතේ පළවෙනි පැයේ ආගේ වගකීම යා බාරගත්තා. මෙම සිදුවීමක් නොවිය යුත්තක්. හැබැයි සිදු වුණා. ඒ පිළිබඳ තමන් වග කියනවා. මෙතෙක් ඉතිහාසයේම මොන ඇමතිතුමාද රජයේ එවැනි සිද්ධිවලදී වගකීම් බාරගත්තේ? විපක්ෂයේ කියන ඉදිරි විශ්වාස භංගයක් දුන්නු විදිහට අයින් වෙනවා. එහෙම නැහැ. මේ ආණ්ඩුව ශක්තිමත් ආණ්ඩුවක්. ඒ ශක්තිමත් වෙන්නේ ජනතාව අපි රකින්න නිසා, ජනතාවාදී නිසා. බිමට ගියාට පස්සේ කාටද ඇත්ත ජනබලයේ තියෙන කෙනෙක් තේරුම් ගන්න පුළුවන්.
7: ඇමතිතුමාගේ අධිකරණ තුමා වගකීම් වාර ගන්න නම් ඉල්ලා අස්වෙන්නේ
6: නැහැනේ. ඉල්ලා අස්වෙන්නේ ඇයි කියන්නේ? ඉල්ලා අස්විලා මොකද්ද වෙන්නේ? ඒ නිසා ඉල්ලා අස්වීම නෙවෙයි ප්‍රශ්නේ. දැන් මෙතන කමිටි එකක් දාලා තිනවා. ඒ වගේම ඇමතිතුමා අතරින් මේක මේ සිද්ධිය පිළිබඳ සාකච්ඡා කරලා තිනවා, මාධ්‍යයට ප්‍රකාශ කරලා තිනවා. විපක්ෂයේ කියන වෙලාවට යන්න, විපක්ෂයේ කියන වෙලාවට එන්න නෙවෙයි රටේ ජනතාව බලය බාර දීලා තියෙන්නේ. ඒ නිසා රටේ ජනතාව යම් දවසක අපි ප්‍රතික්ෂේප කරනවා, එදාට ලෑස්තිලා ඉන්න අපි යන්න.
5: කෙසේ වෙතත් සමගි ජනබල වේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්න පෙරම මහතා පැවසුවේ බන්ධනාගාර ගැටුමට අදාළව අධිකරණ අමාත්‍යවරයා විසින් සිය ධුරයෙන් ඉල්ලා අස්ව ජාතියෙන්ද සමාව ගත යුතු බවයි.
8: රජයේ ඇමතිවරයෙක් කියන්නේ මහජන නියෝජිතයෙක්, මහජනයාට වගකීතු පුද්ගලයා, බාරකාරයා. ඒකයි මහජන නියෝජිතයේ බාරකාරයා වෙන්නේ. මොකද එයාට වගකීමක් තියෙනවා. මේ ගැන හොයන්න බලන්න. ඒ වගේම රාජ්‍ය නිලධාරීත් එක්ක එයාගේ අමාත්‍යංශත් එක්ක දැඩි සම්බන්ධතාවයක් එයා තියාගන්න ඕනි. මෙහෙම දෙයක් සිද්ධ වෙච්ච ගමන් එයා දන්නේ නැහැ කියන්න බෑ. සිද්ධ වුණා කියලා දැනගන්න ඕනි. ඒ විතරක් නෙමෙයි, పూర్ව මෙහෙම දෙයක් වෙනවා කියන එක එයාට ඒක දැනෙන්න ඕනි. ඒක තමයි ඇමතිවරයෙක්ගේ තියෙන වගකීම වෙන්නේ. මේක වගකීම ඇමතිවරයා අරගෙන ඇමතිවරයා ජාතියෙන් සමාව ගන්න ඕනි. මම දන්නේ නැහැ කලින් වෙච්ච සිද්ධිය. මම ඒක දැනගත්තේ නැහැ කියන එකට ජාතියෙන් සමාව ගන්න ඕනි. අරගෙන ඇමතිකමෙන් අස්පෙන්න ඕනි. එහෙම නැතුව මේක පූර්වාදර්ශයක් පෙන්වන්න ඕනි කියන එක මම වගකීමෙන් කියනවා.
5: විපක්ෂයේ වර්තමාන කාර්යභාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූර්යාරච්චි මහතා දැක්වුවේ මෙවන් අදහසක්.
9: මම දැක්ක ඊයේ පෙරේදා විපක්ෂයේම මන්ත්‍රීවරයෙක් කියනවා අපි මේ ආණ්ඩුව පෙරලන්න දූෂිතයින් වංචාකාරයින් අපරාධකාරයින් කවුරුණත් කමන්නේ එකතු කරගෙන මේ ආණ්ඩුව පෙරලන්න කටයුතු කරන්න ඕන කියලා. කලින් විපක්ෂයේ කටයුතු කරේ ආණ්ඩුව අපරාධ වංචා දූෂණ කරනවා. ඒක ඒවට ඉරෙහි ජනතාව පෙළගස්සලා තමයි ආණ්ඩුවක් පෙරලන්න කටයුතු කරේ. අද විපක්ෂය ඒක වෙනුවට වංචකයින් දූෂිතයින් අපරාධකරුවන් මේ ආදීව කප්පංකරුවන් මේ ආදී වශයෙන් අය එකතු කරගෙන තමයි ආණ්ඩුව පෙරලන්න උත්සාහ කරන්නේ. ඉතින් ඔන්න ඕක තමයි අද විපක්ෂයට වෙලා තියෙන්නේ. ඒ නිසා විපක්ෂයේ කේකේවා නගන දේවල් වලට උත්තර දෙන්න ආණ්ඩුව කල් ගන්න එකත් අපරාධේ. මොකද මේ රටේ ජනතාවට උමනාදේ ආණ්ඩුව කරමින් තියෙනවා. ඉතින් විපක්ෂයක කාර්යභාරය තියෙන්නේ ආණ්ඩුවක් ජනතාවගේ උමනායපාකම් ඉටු කරන්නේ නැත්නම්, ඒවා නියෝජනය කරන්නේ නැත්නම් අන්න ඒවට මැදිහත් වෙලා ආණ්ඩුවත් එක්ක ඒ ප්‍රශ්නේ විසඳ ගන්න මැදිහත් වෙන විපක්ෂයක් තමයි රටක තියෙන්න ඕන. ඉතින් දැන් විපක්ෂය ඇත්තරම කාර්යභාරය අවසන් කළා තියෙන්නේ. මොකද ආණ්ඩුව ජනතාවගේ වැඩ කටයුතු වෙනුවෙන් උපරිමයෙන් මැදිහත් වෙනවා, සොයා බලනවා, කටයුතු කරනවා. ජනතා ප්‍රශ්නයක් කොතනද, ඒ සඳහා සාධාරණ මැදිහත් වීමක් කරනවා. ඉතින් අද විපක්ෂයේ කාලසටහන, විපක්ෂයේ න්‍යායපත්‍රය අද අවසන් වෙමින් තියෙන නිසා ඒගොල්ලෝ ආණ්ඩුවට අවලාද නගන එක, මඩ ගහන එක, බොරු කියන එක තමයි අද විපක්ෂයේ පැය 24 න්‍යායපත්‍රය වෙලා තියෙන්නේ.
5: ගිනියවයක් නීති විරෝධී ලෙස ළඟතපා ගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් සමග ජනබල වේගය නියෝජනය කරන අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයා හෙට දිනේ දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගයක් මතයි. එම මන්ත්‍රීවරයා අදාළ ගිනියවියද සමග අත්අඩංගුවට ගනු ලැබුවේ මීටියාගොඩ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී. ඒ රිපිටර් වර්ගයේ ගිනියවයක් නීති විරෝධීව සත්තකේ තබා ගැනීමේ චෝදනාව මතයි. ගාල්ල දිසා අපරාධ කොට්ටාසය මගින් ඔහු අත්අඩංගුවටගෙන අධිකරණයට ද ඉදිරිපත් කළා. එම මන්ත්‍රීවරයාට අදාළ ගිනියවිය ලැබුණු ආකාරය සම්බන්ධයෙන්ද ගාල්ල දිසා අපරාධ කොට්ටාසය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. කටාර්හි පිහිටි අමෙරිකානු හමුදාවන්ට අයත් ප්‍රධානතම ගුවන් කඳවුරක් වන අල් උඩේඩ් වෙත ප්‍රහාර එල්ල කළ බව ඉරානය පවසනවා. මීට අමතරව බහරේනය, කුවේටේ සහ ජෝදානයේ පිහිටි තවත් අමෙරිකානු හමුදා කඳවුරු වෙතද ප්‍රහාර එල්ල කර බවයි ඉරානය පවසන්නේ. ඉරානය වෙත අමෙරිකාව දිගින් දිගටම එල්ල කරන ලද ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස මෙම ප්‍රහාර මාලාව සැලසුම් කළ බවද ඉරාන විප්ලවී ආරක්ෂක බලකායකය අස්සිටියා. ප්‍රහාරවලින් ජෝදානයේ ප්‍රින්ස් හසන් ගුවන් කඳුරේ අනතින සහ පාලන මධ්‍යස්ථානයේද MQ-9 වර්ගයේ ඩ්‍රෝනයාන රදවා තබන ස්ථානයේද සහ නඩත්තු මධ්‍යස්ථානයේද සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව ඉරාන විප්ලවී ආරක්ෂක බලකාය වැඩිදුරටත් සඳහන් කළා. ඕමානයේ පිහිටි අමෙරිකානු නාවික හමුදා සැපයුම් සහ ඉන්ධන පිරවුම් මධ්‍යස්ථානයක් ඉලක්ක කරගනිමින්ද ඉරානය ප්‍රහාර එල්ල කර තිබෙනවා. මේ අතර මැද පෙරදිග නවතම ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් වාර්තා කරමින් අල්ජසීරා ප්‍රවෘත්ති සේවය පවසන්නේ අමෙරිකාව විසින් ඉරානයට එල්ල කළ තවත් ප්‍රහාර මාලාවකින් පසු කටාර්හි දෝහා අගනුවර හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි. ආරක්ෂක තර්ජන ඉහළ මට්ටමක පවතින බැවින් නිවාස හෝ ආරක්ෂිත ස්ථානවලම රැඳී සිටින ලෙස කටාර් රාජ්‍ය අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය එරට වැසියන්ගෙන් ඉල්ලා ඇතැයිද අල්ජසීරා ප්‍රවෘත්ති සේවය වාර්තා කර තිබෙනවා. ඉරානයෙන් පැමිණෙන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් සාර්ථකව ව්‍යර්ථ කරමින් සිටින බවයි එක්සත් අරාබි එමී රාජ්‍ය පවසන්නේ. බහරේන් රාජ්‍යයේද ගුවන් ප්‍රහාරක සයිරන් නාද කර ඇති අතර කලබල නොවී සන්සුන්ව සිටින ලෙස එරට වැසියන්ගෙන් ඉල්ලා සිටිනවා. වසර 21ක් පුරාවට නිත් නිවුස් සෑම විටම පෙනී සිටින්නේත් පෙනී සිටියේත් ජනතාව විශ්වාස කරන සත්‍ය වෙනුවෙන්. ඒ සඳහා අපට වන මහා ශක්තියේ තවත් නොසලෙන පුරුකක් ගැන අපි අද කතා කරනවා. නිත් නිවුස් සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අප නිමා කරන්නේ ඔහු ගැන සටහනක්ද සමගයි. නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45 මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් අපගේ YouTube නාලිකාවට, නෙත් නිවුස් Facebook පිටුවට හෝ netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
10: නෙත් නිවුස් දිරිශක්ති
11: වසර 21ක ජනතා විශ්වාසයට සවිදෙන අපේ සහෝදරත්වයේ ශක්තිය.
12: ජනතාව විශ්වාස කරන සත්‍ය වෙනුවෙන් වසර 21ක් පුරා net news සිදු කරන මෙහෙයුම දිවි හිමියෙන් කැප වූ අභීත කණ්ඩායමක සාමූහික ප්‍රයත්නයක්. එහි තවත් ප්‍රබල සමාජිකයෙක් MK නන්දසේන. කතරගම කේන්ද්‍ර කරගනිමින් ප්‍රාදේශීය ප්‍රවෘත්ති වාර්තාකරණයේ නිරත වන MK නන්දසේන සත්‍ය වාර්තාකරණය වෙනුවෙන් නොබියව පෙරමුණේ පසුවන සුවිශේෂී මාධ්‍යකරුවෙක්. 1956 වසරේ නොවැම්බර් මාස 7 දින අම්බලන්තොටදී උපත ලැබූ මහමඩ කලපුවගේ නන්දසේන හෙවත් MK නන්දසේන නමින් රට හඳුනාගත් ඔහු මාධ්‍යශේත්‍රයට පිවිසෙන්නේ 1992 වසරේදී. කොග්ගල්ල මහාවිද්‍යාලයෙන් සහ තංගල්ල ධම්මදින්න පිරිවෙනෙන් අධ්‍යාපනය ලැබූ ඔහු අනතුරුව සමාජ සේවා දෙපාර්තමේන්තුවේ රැකියාවක නිරත වනවා. ඉන් විශ්‍රාම ගැනීමෙන් පසු මාධ්‍ය ගමන ආරම්භ වූ ආකාරය ඔහු මෙලෙස විස්තර කළා.
13: මම රජයේ රැකියාවක නිරත වෙලා හිටියා. එයින් විශ්‍රාම ගියා 1991 44 90 කියන චක්‍රලේඛනයේ විදි දාන පරිදි අඩු වයසෙන් විශ්‍රාම ගියාට පස්සේ මට නිකන් ඉදර ඉන්න නිකන් අමුතු පාළු ගතියක් ඇති වුණා. ඊට පස්සේ තමයි මම මුලදින්ම ලංකාදීප ගුවන් වර්තායකට 1992 වසරේ
12: දශක දෙකකට අධික සිය මාධ්‍ය ජීවිතයේදී සත්‍ය වාර්තාකරණය වෙනුවෙන් ජීවිත තර්ජනවලටද ලක්වීමට නන්දසේනටද සිදු වුණා.
13: දකින දේවල් බොහෝ බලධාරීන් වහන්න ගත්තත් අපි ඒවා හිරිදරව් කරන්න අදිෂ්ඨානයක් ඇති කරගත්තා. එක්තරා අවස්ථාවක පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරේ මත්පැන් හලකදී බාහිර පුද්ගලයෙක් එක්ක ගැටුමක් ඇති වෙලා ඒ පුද්ගලයා පහර දීමක් කළා. ඒ පහර දීම මට වාර්තා කරන්න වුණා. ඉන් පස්සේ ඒ ස්ථානාධිපතිවරයා මට කිව්වා අයියෝ මගේ කාඩ් එක කෑවා එහෙමයි කියලා. ඒ අවස්ථාවේ ඉර කීපයක් තිස්සේ මට දැනුණා මම මුළුමදින විස්සතයකින් එක් දවසක් යතුරුපැදියකින් තවත් දවසක් මට ලයිට් නිවාගෙන රාත්‍රී කාලයේ
12: දිගු කාලයක් පුරා ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග සත්‍ය වාර්තාකරණයට එක් වූ එම්.කේ. නන්දසේන නෙත් නිවුස් ගැන පළ කරන්නේ මෙවන් අදහසක්.
13: හොඳ ගුවන් විදුලි අතර ප්‍රවෘත්ති විකාශනයේ හෙළිදරව් කරලා තියෙනවා. ඉතින් බොහෝ අය විවිධ නාලිකා තියෙන අතරවාරේ මෙස්ටෙප්පෙන් ගුවන් විදුලිය ප්‍රවෘත්ති විකාශන විවිධ වැඩසටහන් වලට නවකින් කල් දෙනවා දීමක් කරනවා කියන එක මට විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. මට ඇත්ත වශයෙන්ම මගේ ජීවිතේ භාග්‍යයක් ලෙස මම ඒක සලකනවා. සත්‍ය හෙළිදරව් කරන නාලිකාවක් සමග නිර්භීත නාලිකාවක් සමග මට සම්බන්ධ වීමට ලැබීම
1: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස, දිව්‍ය කුළුබළු නිෂ්පාදන, අම්මගේ අත්ගුණය. සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
14: කවදත් අලුත් කාගෙත් නෙත්, කාගෙත් නෙත්.
15: තැඹිලි තෙල් කොකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ බදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
16: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශපත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel BioTV.

0: පහසුව සලසයි සුහදව සලකයි එල්බී රන් අය
1: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න SLT Mobitel Pure TV නිල විකාශක ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න SLT Mobitel Fiber Nisa Deng Hema Gedarama Novinas Adivegen Superiortama Fiber Fit Okkoma Devices Connect Karanna Gaming World Low Latency Fast and Stable Unlimited Thoraganna Package Rasa Obe Gedara Adama Fiber Fit Karaganna
2: Uttamo Dambadiva Vandanawa Sampurna Wenna Nam Ahara Navaten Basrataya Pinkam Yana Me Siyalu Pahasukam Ithama Wedagath Wenawa Mewayin Ekak Hari Adu Unoth පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් net වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් net. ට්‍රැවල් net. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
1: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න SLT Mobitel Pure TV නිල විකාශක
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming world low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber
4: Wake up Saturday hormones Alpha Studio
5: දවසටම ඕන කරන vitamins Alpha Studio
4: Yes Yes Energy Morning Vibe එකත් එක්ක දවසම සුබ කරගන්න
5: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න
6: Good morning
4: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa WhatsApp 0711-95-95-95 Net FM Facebook Live
7: අවදත් අලුත් කාගෙත් නෙත්

0: කවදත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත්
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: දෙනලව රාත්‍රී 7යි.
3: හැමතේකම එක වගේ නෙමෙයි. ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසෝ තේ රසය. ඔබත් අදම ලෞජි ගන්න.
4: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
5: SLT Mobitel Pure TV නිල විකාශක.
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
7: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
8: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
9: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය. ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel Pure TV.
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.

0: සිත් නෙත් අසපුව අසපුව.
1: හැම දිනාටම තෙරුවන් සරණයි. සතියන්ත ඉරිදාවේ හැම සිතකටම ධර්මයේ මෙහෙරියාව මේ නිශායම මුවදොර සිට සමීප කරවන්නට සැරසෙන සිත්නෙත් අසපුවයි අපි අරඹන්නට සූදානම් වෙන්නේ. ඉරිදා සිත්නෙත් අසපුව වැඩසටහනට අදත් ගෞරවයෙන් යුක්තව නමස්කාර පූර්වකව ඇරියුම් කළේ බෙලිහුල් ඔය සීල සමාහිත අරණ්‍ය සේනාසන වාසී ආචාර්ය රාජකීය පණ්ඩිත අතිපූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේට. උන්වහන්සේව බොහොමත්ම ගෞරවයෙන් යුක්තව නමස්කාර පූර්වකව පිළිගෙන සිත්නෙත් අසපුවේ ධර්මානුශාසනාව ඔබට සමීප කරවන්නට අපි සූදානම් වෙනවා. නේත්‍රාලෝක YouTube නාලිකාව ඔස්සේ මේ වැඩසටහන ඔබට අහන්නට බලන්නට හැකියාවක් තියෙනවගත් සිහිපත් කරනවා. ඒ වගේම නේත්‍රාලෝක YouTube නාලිකාව subscribe කරන්නටත් අපි ඔබට පින් සිතින් යුක්තව ආරාධනා කරනවා. එහෙමනම් අපි සූදානම් ඒ උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට ධර්මානුශාසනාව පැවැත්වීමට අතිපූජනීය වන්දනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.

සියලු දෙනාටම පින්බර සන්ධ්‍යාවක් වේවා කියලා මම පළමුකොට මහා සංඝරත්නය වෙනුවෙන් ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේගේ සිරි මුව මඩලින් වදාහල මිහිරි අමා ධර්ම පරයායක් ශ්‍රවණය කරන්නටයි හැම දිනාම සිත පහදවාගෙන සිටින්නේ. පින්වතුනි, අද මේ උතුම් ධර්ම පරයාය දේශනා කරමින් දේශක පරමාර්ථයත් ශ්‍රාවක පරමාර්ථයත් උභයාර්ථයම සාධනය කරගන්නට අපි සිත පහදවාගෙන සූදානම් වෙමු. මේ ඇහෙන්නේ කල්පකෝටි ගණනකින් ඇහෙන මිහිරි අමා ධර්මයයි කියන සිතේ පැහැදීම පළමු කොට හැම දිනාම ඇති කරගන්නට ඕන. මේ කල්පකෝටි ගණනකින් ඇසෙන අමා ධර්මය අපට දේශනා කළේ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. අනන්ත අප්‍රමාණ කල්ප කාලාන්තරයක් පුරාවට අදිෂ්ඨානශීලී ගමනකින් පාරමී ධර්ම සම්පාදනය කරලයි ඒ මහා ගෞතම බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ උතුම්ම පදවිය සම්මා සම්බුද්ධ රාජ්‍ය ලැබුවේ. එහෙම ලබලයි දෙවියන් සහිත ලෝකයට මහා මෙත් කරුණාව පාමින් අමා ධර්මය පදයෙන් පදයට ගලපා දෙවියන් සහිත ලෝකයට දේශනා කොට වදාළේ. ඒ මිහිරි දහම් ඇසුවැසුවෝ සදා කාලයට සුවපත් වුනේ අනන්ත සසරක හෙළු කඳුළු සාගරයේ වියලවා දමමින්. බුදුරජාණන් වහන්සේගේ ලස්සනම ලස්සන රූපයයි මිහිරිම මිහිරි කටහඬයි අනන්ත ප්‍රමාණ ඥානාලෝකයෙන් වදාහල ධර්මයයි කෙනෙකුට ලැබෙනකොට ඒ අසිරිමත් මොහොත වචනවලින් කිව නොහැකි ආනන්දනීය පුණ්‍යමය නිමේෂයක්. එදා භාරතීය ජන සමාජයේ ජීවත් වූ බොහෝ දෙනෙකුට ඒ බ්‍රහ්ම මුහුර්තය ජීවිතේ උදාපත් වුණා. භාග්‍යවතුන් වහන්සේ මුණ ගැසුණා ඒ ලස්සන සොඳුරු රූපය නෙතු පුරාවට දැකගන්නත්, ඒ මිහිරි හඬින් අමා දහම් අසන්නටත්, සවන් සනස සනසා දහම් අසන්නට එදා ශ්‍රාවකයන්ට අවස්ථාව සැලසුණා. දෙවියන්ට, බ්‍රහ්ම රාජවරුන්ට, මේසක්වල වාසී, පිටසක්වල වාසී සියලු දෙනාටම ඒ භාග්‍යය නොඅඩුව ලැබුණා. ඉතින් මේ ආනුභාව සම්පන්න තේජස්වී බුදුරජාණන් වහන්සේ ගුණතෙදින් ප්‍රඥා අනුහසින් ලෝකේ බබළුවපු හැටි හරි ආශ්චර්යමත්. කල්පගානකින් ලෝකයට උදා වූ රන් හිරු මඩලක්, ස්වර්ණමය හිරු මඩලක්, ප්‍රීදී සඳ මඩලක්සේ ඒ බුදුරජාණන් වහන්සේ සියලු දෙනාටම සමකරුණාවෙන් පිහිට වුණා. හැම කෙනාගේම හදවත ඉදිරියට ඒ බුදුරජාණන් වහන්සේ අරමුණු වෙනකොට ඒ අරමුණ හරහා සුවිශාල පින් ගඟුලක් ජීවිතයට එකතු වුණා. බුදුරජාණන් වහන්සේ අරමුණු වන වාරයට ගලන්නේ මහ දෙවන්ත විශාල පින් ගංගාවක්. කල්පකෝටි ගණනකින් නොසිඳෙන ඒ පුණ්‍ය ගංගාවේ පහස් ලැබුවෝ තමයි මඟඵලලාභී මහරහතුතුමෝ, අනාගාමි සකදාගාමි සෝතාපන්නුතුමෝ. එවන් උතුම කෝටි ප්‍රකෝටි ගණනකින් මේ ජන සමාජයට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ බුදු තෙද නිසා, බුදු බල නිසා, සම්බුදු අනුහස නිසා, සම්බුදු දේශනා ප්‍රාතිහාර්ය නිසා සිද්ධ වුණා.

ඒට කරුණාව පාධර්ම දේශනා කළා. ඒ ධර්මයේ අනුහසයි, ඒ ධර්මයේ ආශිර්වාදයයි, ඒ ධර්මයේ පිහිටයි ලබාගත් හැම දෙනාටම ලැබුණේ චක්‍රවර්ති රජෙකුට නොලැබෙන විදිහේ පුදුමාකාර අස්වැසිල්ලක්. සක්දෙව් රජතුමාට නොලැබිච්ච විදිහේ අස්වැසිල්ලක්, මහා බ්‍රහ්ම රාජයෙකුට නොලැබෙන විදිහේ අස්වැසිල්ලක් ලැබුණා. දුර ඈතක පටන් විඳින්නට සිද්ධ වූ මහා දුක් සමුදාය නිමා කරන්නට ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ අමා ධර්මය සැබවින්ම දේශනා කළේ. ප්‍රඥාවන්තයෝ, වීරියවන්තයෝ, සීලවන්තයෝ, ගුණවන්තයෝ මේ දහම වටා මලට බඹරුසේ එකතු වුණා. ඒ වගේම ಭಾರತೀಯ ජන සමාජයේ විවිධාකාර පුද්ගලයන්, විවිධ අදහස්, උදහස්, මතවාද, ඒ වගේම විවිධ දෘෂ්ටිපතයන්හි දීර්ඝ කාලයක් ගමන් කළ උදවියට පවා මේ ධර්මයේ ඇසෙනකොට, මේ ධර්මයේ ඇති ස්වාඝාත භාවයේ දැනෙනකොට, සම්දිට්ඨික අකාලික භාවයේ පසක් වෙනකොට, ඒ සියලු පුහු මතවාද අතහැර දාලා, ඒ හිස් මතවාද අතහැර දාලා, විසම දෘෂ්ටීන් අතහැර දාලා බුදුරජාණන් වහන්සේ සරණ ගියා. ඒ සරණ සැබවින්ම සරණක් බවට පත් වුණා. ඒ සරණ නිසා මෙලොවදීම දෙවි මිනිසුන් අමිල පිහිටක් ලැබුවා, පරලොව සුගති සංඛ්‍යාත සුවපත් භාවය ලැබුවා, කෙළවර ශාන්ත නිවන් සංඛ්‍යාත අසම සම සැනසීම ලැබුවා. බොහෝ දෙනෙක් ඒ ධර්මයේ තුල මේ ජීවිතයේ තුලදීම හැම දුක් අවසන් කරලා පිරුපාරමී බලය නිසා චතුරාර්ය සත්‍යය අවබෝධ කළා. ඉතින් එදා මෙදා දොර මේ සම්බුද්ධ ශාසනයේ බුද්ධානුශාසනාව මුළු ලෝකයක් සාම විමනක් කරමින්, ප්‍රීති භවනක් කරමින්, ඒ වගේම මිහිරි උද්‍යානයක් කරමින් දෙවි මිනිසුන් සුවපත් කළේ හරි පුදුම විදියට. අදන් දේන අසත්තේන දඬු මුගුරු ගැනීමකින් තොරව අනුත්තරෝ පුරිස ධම්මසාරති ගුණ බලයෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකෙ සියලු සත්වයන් නිවා ධමනය කොට සුවපත් කළා. ඒ මිහිරි ඉතිහාසය තුලින් හමායන මිහිරි පවනැල්ල තථාගත ධර්මයයි. ඔබ මේ සවන් දෙන්නේ ඒ ඉතිහාසයක් සුවපත් කරමින්, ජනසන්තානෙන් ජනසන්තානෙ, යුගයෙන් යුගේ නිවාලමින් හමා ශාන්ත මද පවනක් සදිසි අමා ධර්මයටයි ගෞරවයෙන් සවන් දෙන්නට ඕන. සිත පහදවාගෙනම සවන් දෙන්නට ඕන. අඤ්ඤ විහිත නොවී සවන් දෙන්නට ඕන. ඒ වගේම අප්‍රමාණ ගෞරවයක් හිතේ පිහිටුවාගෙන සවන් දෙන්නට ඕන. පිපාසිතේකුට සිසිල් දියපිරි පොකුණක් මුණ ගැහුණා වගේ මේ අමා ධර්මයේ මුණ ගැහිච්ච වෙලාවේ අඤ්ඤ මඤ්ඤම් පහාය සසුදේ සියල්ල පසෙක තබා මේ ධර්මයේ වෙතම ජීවිතය යොමු කරන්න, හදවත යොමු කරන්න, සිත කය වචනය කියන ద్వාරත්‍රය මේ ධර්ම මාර්ගයේ පිහිටවන්නට මේ අවස්ථාවක් කරගන්න. පින්වත් හැම දෙනාටම ඒ උදෙසා ශක්තිය, ධෛර්යය, වාසනාව සලසේවායි නැවත නැවතත් මම මහා සංඝරත්නය වෙනුවෙන් බොහෝම මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. අද සිත්නෙත් අසපුවෙන් මේ උතුම් ධර්මදානමය පින්කම සිද්ධ කරන්නා වූ දෙපිරිසක් සිටිනවා. වරකාගොඩ කුරුඳුවත්ත ලිපිනේ පදිංචි පින්වත් කේ ඉන්ද්‍රාණී පෙරේරා ගුරු මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා මේ උතුම් ධර්මදානමය පින්කමට සම්බන්ධ වෙනවා. ඒ වගේම වැලිගම පළල්ල ලිපිනේ පදිංචි පින්වත් එච්.එම්. රත්නසිරි මැතිතුමා, ඒ වගේම එච්.ජී.කේ. මංගලිකා මැතිණිය කියන ඒ පින්වත් පිරිස මේ උතුම් ධර්ම දානමය පින්කමට අද දවසේ සම්බන්ධ වෙනවා. ඒ සියලු දෙනාගේ පිවිතුරු ප්‍රාර්ථනාවන් පුරපස මෝරා නැගෙන සඳමඩලක්ෂේ ඉෂ්ට සිද්ධ වේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුවයි මේ උතුම් ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට යෙදෙන්නේ. ධර්ම දේශනාව සඳහා අද දවසේ මාතෘකා කරන්නට යෙදුන සූත්‍ර පාඨය අන්තර්ගත වන්නේ සම්බෝධි සූත්‍ර දේශනාවේ. සම්බෝධි සූත්‍ර දේශනාව ඇතුළත් වන්නේ අංගුත්තර නිකායේ පොත් වහන්සේට. ඒ අංගුත්තර නිකායේ ඇතුළත් සම්බෝධි සූත්‍රයේ අවසන් ශ්‍රීමුඛ දේශනා කොටසයි ම විසින් සංජායනා කරන්නට යෙදුනේ. සැබවින්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මොනතරම් පිරිසිදුද, මොනතරම් පිරිසිදු මාවතක්ද මේ ධර්මය තුළින් අපට උගන්වන්නේ කියන කාරණය මෙහිදී ඔබට මනාව පසක් වේවි. එනිසා චතුරාර්ය සත්‍ය අවබෝධය බලාපොරොත්තු වන ශ්‍රාවකයා විසින් මේ ධර්මයේ පිහිටිය යුතු ආකාරයයි මෙමගින් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. මේ සූත්‍රය තුළින් කියා දෙන්නේ

චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස බෝධිපාක්ෂික ධර්ම සංවර්ධනය කරගන්නට, දියුණු කරගන්නට අපේක්ෂා කරන ශ්‍රාවකයා විසින් කොයි විදිහටද තම ජීවිතයට ආශ්‍රය නිස්රය පවත්වා ගන්නට ඕන, කෙලෙසින්ද තමන්ගේ ජීවිතය දිහා බලන්ට ඕන, ජීවිතයට සම්බන්ධ කරගත යුතු උදාර උතුම් කරුණු මොනවද, ධර්මයන් මොනවද කියලයි මේ සූත්‍ර පරියායෙන් ඒ මහා ගෞතම බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කොට වදාරන්නේ. සැබැත් නුවර දෙව්රම් වනාරණේ වැඩ හිටපු එක්තරා සොඳුරු නිමේෂයකදී සිව්වනක් පිරිස අමතා භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ උතුම් ශ්‍රී මුක සම්බුද්ධ දේශනාව දෙවියන් සහිත ලෝකයට ඇසෙන්න සැලැස්සුවා. සතේ භික්කවේ අඤ්ඤතිත්ථියා පරිම්බාජකා ඒවම් පුච්චේයුං. ඉතින් මහණෙනි, මේ ලෝකේ ඉන්නවනේ අන්‍ය තීර්ථක ඉගැන්වීම් සිද්ධ කරන ශ්‍රමණයෝ පරිබ්‍රාජකයෝ. ඒ අය නුඹලාගෙන් මෙන්න මෙහෙම අසන්නට පුළුවන්. සම්බෝධි පක්ඛිකානං ආවුසෝ ධම්මානං කා උපනිසා භාවනාය. එබැත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරන චතුරාර්ය සත්‍ය අවබෝධයට අමාමහා නිවන සැනසීමට උපකාර වන ඒ බෝධිපාක්ෂික ධර්මයන්, සප්තිස් බෝධිපාක්ෂික ධර්මයන් දියුණුවෙන් දියුණුවට පමුණුවා ගන්නට, ඒ බෝධිපාක්ෂික ධර්මයන් දියුණු කරන්නට, ප්‍රගුණ කරන්නට, වඩන්නට හේතුවන හේතු මොනවාද කියලා නුඹලාගෙන් ප්‍රශ්නයක් ඇහුවෝ. ඒවම් පුට්ඨා තුම්හේ භික්කවේ තේසං අඤ්ඤතිත්ථියානම් පරිබ්බාජකානම් කින්ති ව්‍යාකරේ යාත. නුඹලා මහණෙනි, ඒ අඤ්ඤ තීර්ථක පරිබ්‍රාජක වරුන්ට ලබා දෙන පිළිතුර කුමක්ද? බුදුරජාණන් වහන්සේ විමසා වදාලා. එවත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මාවබෝධයේ පිණිස හේතුවන කරුණු දියුණු වීම සඳහා, දියුණු කිරීම සඳහා උපනිශ්‍රය වන්නේ මොන වගේ ධර්මතාද කියලා නුඹලාගෙන් අන්‍ය තීර්ථකයන් ඇහුවොත් ලබා දෙන පිළිතුර කුමක්ද? අන්න බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නයෙන් ප්‍රශ්නයක් විමසා වදාලා. ඒ වෙලාවේ ස්වාමින් වහන්සේලා කිසි කෙනෙක් ඉක්මන් උනේ නැහැ පිළිතුරක් ලබා දෙන්නට. ස්වාමින් වහන්සේලා බලාපොරොත්තුනේ මේ ඇසූ ප්‍රශ්නයට තථාගත හදමඩලින්ම පිළිතුර මතු කර ගැනීමයි වැදගත් වන්නේ. එහෙම වුණොත් ඒක මතෝ මානව වංශයටයි සත්ව වංශයටයි අප්‍රමාණ පිහිටක් වේවි. මේ අමා ධර්ම පරයාය අහලා කෝටි ප්‍රකෝටි සංඛ්‍යාවක් අමා ශාන්ත නිවනින් සැනසෙවි. අන්නේ අපේක්ෂාවෙන් ඒ ස්වාමීන් වහන්සේලා සිරිපා කමල් වන්දනා කරලා ආරාධනා කළා. භගවන් මූලකානෝ භන්තේ ධම්මා, ස්වාමීනි මේ අමා ධර්මයේ භාග්‍යවතුන් වහන්සේගෙන් පහළ වුණේ. භගවන් නෙත්තිකා භගවන් පටිසරණ, බුදුරජාණන් වහන්සේ පිළිසරණ කරගෙනයි භාග්‍යවතුන් වහන්සේගේ හදමඩලට නැමීගෙනයි මේ ධර්මමියර පවතින්නේ, මේ ධර්ම දේශනාව පවතින්නේ. තවත් විදිහකින් කිව්වොත් ස්වාමීනි, මේ අනුත්තර සදහම් දායාදය ලෝකයට ලබා දෙන්නේ තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ. එනිසා ධර්මස්වාමී වූ අප බුදුරජාණන් වහන්සේ මේ අමා ධර්ම පරයාය අපට දේශනා කරන සේක්වා. බෝධිපාක්ෂික ධර්මයන්ගේ වැඩි දියුණුවට, භාවිතාවීමට, බහුලීකృత වීමට හේතුවන කරුණු මොනවාදැයි අපට අනුකම්පාවෙන් තථාගතයන් වහන්සේ විසින්ම කියා දෙන සේක්වා. භගවතෝ සුත්වා භික්ඛෝ ධාරිසanti, භාග්‍යවතුන් වහන්සේගෙන් අහලා භික්ෂූන් වහන්සේලා ඒ කරුණු සිතේ සිහියේ පිහිටුවා ගනී ස්වාමීනි කියලා ආරාධනා කළා. අන්නේ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ වදාලා, තේනහි භික්කමේ සුනාත සාධුකං මනසි කරෝත. එහෙනම් මහණෙනි, හොඳට සබන් දෙන්න, මනාව මෙනෙහි කරන්න. භාසිස්සාමි, මම නුඹලාට ඒ කාරණා දේශනා කරන්නම්. ඒවම් භන්තේ, හොඳමයි ස්වාමීනි කියලා ඒ මහා ස්වාමින් වහන්සේලා නැත්තං ඒ භික්ෂු සංඝයා භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ලබා දුන්නා. බුදුරජාණන් වහන්සේ අන්නේ වෙලාවේ මේ ධර්ම පරයාය දේශනා කළා. සචේ භික්කවේ මහණනි, එහෙනම් අන්‍ය තීර්ථක පරිබ්‍රාජකවරු, අන්‍ය දෘෂ්ටිකයන්, අන්‍ය ලබ්ධිකයන්, අන්‍ය ඉගැන්වීම් අනුගමනය කරන්නන් යම් විදිහකින් නුඹලාගෙන් ඇහුවොත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන උතුම් නිවනින් නිවීම පිණිස හේතුවන බෝධිපාක්ෂික ධර්මයන් තියෙනවා. ආන්නේ බෝධිපාක්ෂික ධර්මයන් වඩාත් හොඳින් ප්‍රගුණ කරගෙන දියුණුවෙන් දියුණුවට පත් කර ගන්නට හේතුවන කරුණු මොනවාද කියලා නුඹලාගෙන් ඇහුවොත් මෙන්න මෙහෙම පිළිතුරු දෙන්න ඕන.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉදාවසෝ භික්ඛු කල්යාණ මිත්‍රෝ හෝති කල්යාණ සහායෝ කල්යාණ සම්පවංකෝ සම්බෝධි පක්ඛිකානං ආවසෝ ධම්මානං අයං පඨමා උපනිසා භාවනාය එවත්නි මේ ශාසනෙහි භික්ෂුව පළමුව කල්යාණ මිත්‍රයන් ඇති කෙනෙක් විය යුතුය එහෙම නැත්නම් කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්නෙක් විය යුතුය කල්යාණ මිත්‍රයන්ගේ සහාය පවතින භික්ෂුවක් විය යුතුය කල්යාණ මිත්‍රයාට නැවිගත් කල්යාණ මිත්‍රයාට සාදර වූ කල්යාණ මිත්‍රයාට භක්තිමත් වූ කල්යාණ මිත්‍රයා කෙරෙහි අවංක ආදර ගෞරවකින් යුතු කල්යාණ මිත්‍රයා බොහෝම ගෞරවයෙන් ඇසුරු කරන්නෙක් විය යුතුයි පළමු කොට මේ ශාසනයේ ශ්‍රාවකයා එහෙනම් කල්යාණ මිත්‍රයන් ඇති බව කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීමයි බෝධිපාක්ෂික ධර්මයන් දියුණු වෙන්නට හේතු වන පළමු උපකාරය පළමු හේතුව පළමු කාරණේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ගැන පින්වතුනි මුළු ධර්ම මාර්ගයේම රඳා පවතින්නේ කල්යාණ මිත්‍රයා මතනේ එහෙනම් කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්නාට තමයි නිවන් මඟ මුණ ගැසෙන්නේ කල්යාණ මිත්‍රයා කියන්නේ පියෝච ගරු භාවනීයෝ වත්තාච වචනක්කමෝ ගම්භීරංච කතං කත්තා නෝව චට්ඨානි නියෝජය කියන මෙන්න මේ ගුණවලින් යුක්ත මිහිරි දහම් කතා අපට කියා දෙන තිසරණේ අපව පිහිටුවන බුදු ගුණ දම් ගුණ සංඝ ගුණ කියා දෙන ඒ අමා දහම් පරයායන් නිතර විවරණය කරන සීල සම්පන්න ගුණ සම්පන්න සමාධි සම්පන්න ඥාන සම්පන්න විමුක්ති සම්පන්න විමුක්ති ඥාන දර්ශන සම්පන්න උතුමෝ මේ ලෝකේ ඉන්නවා මාර්ගඵලලාභී ආර්යයන් වහන්සේලා ඉන්නවා මාර්ගඵල නොලැබුවත් සිල්වත් වූ මහා සංඝ රත්නේ වැඩේ ඉන්නවා සිල්වත් ගුණවත් වූ මේ මහා සංඝ රත්නය තමයි මේ ලෝකේ අපි හැම දෙනාටම ඉන්න කල්යාණ මිත්‍රත්වය තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ තමයි අසම සම කල්යාණ මිත්‍ර උතුමන් වහන්සේ ඒ කල්යාණ මිත්‍රත්වයෙන් ප්‍රසව වූ ඒ කල්යාණ මිත්‍රත්වයෙන් ජනිත වූ මහා සංඝ රත්නයයි බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ අපට සිටින මහා කල්යාණ මිත්‍ර සම්පත්තිය. එහෙනම් ඒ මහා සංඝ රත්නය ඇසුරු කිරීමම ඒ කල්යාණ මිත්‍රත්වයේ අප කෙරේ පැවතීමම හේතුවක් වෙනවා කුමකටද මේ නිවන් මගේ ගුණ පිරෙන්න. එහෙම නැත්නම් සැනසෙලි මාවත දිනු වෙන්න. එහෙම නැත්නම් අපරාජිත වූ ශාන්ති මාවත හෙලි පෙහෙලි වෙන්නට ශාන්ති මාවත විවර වෙන්නට ඒ ශාන්ති මාවත මල් මාවතක් වෙන්නට බෝධිපාක්ෂික ධර්මයන් ප්‍රවර්ධනය වෙන්න දියුණු වෙන්නට හේතු වෙනවා කල්යාණ මිත්‍රයන් නැති බව කල්යාණ මිත්‍රත්වයක් පැවතීම. කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම එක තමයි පළමු කාරණේ. පින්වතුනි කල්යාණ මිත්‍රයා මත තමයි මේ සම්බුද්ධ ශාසනය මුළුමනින්ම පවතින්නේ. කල්යාණ මිත්‍ර මහා සංඝරත්නය පාදක කරගෙනයි සහස්ර දෙකහමාරකට වැඩි කාලයක් සම්බුද්ධ ශාසනය මේ ලෝකේ ධනමන සුවපත් කරමින් පැවතුනේ. තවත් සහස්ර දෙකහමාරකට වැඩි කාලයක් පවතින්නේත් ඔබේ මගේ කල්යාණ මිත්‍රත්වයේ පමණ මත. එහෙනම් කල්යාණ මිත්‍රත්වයයි වැදගත් කාරණය මේ අමා නිවන් මගේ ගමන් කරන ශ්‍රාවකයාට. කල්යාණ මිත්‍රත්වයේ මත පිහිටා තමයි සෙසු සියලු ප්‍රතිලාභයන් ලැබෙන්නේ ලැබුණේ. මතුමත්තට ලැබෙනවා නම් ඒත් එහෙමයි. ඊළඟට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාරනවා පුනචපරං ආවසෝ භික්ඛු සීලවා හෝති පාති මොග්ඝ සංවර සංවතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු භය දස්සාවි සමාදාය සික්ඛති සික්ඛාපදේසු සම්බෝධි පක්ඛානං ආවසෝ ධම්මානං අයං ဒုတိය උපනිසා භාවනාය නිවන් මගේ ගුණ දියුණු වෙන්නට හේතු වන දෙවන උපනිශ්‍රය නැත්තම් දෙවන හේතුව දෙවන සහාය කුමක්ද භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මේ ශාසනයේ ශ්‍රාවකයා සිල්වත් විය යුතුයි අවශ්‍යයෙන්ම භික්ෂුව ගිහි ශ්‍රාවකයා තමාට ආවේනික සීලය දිවි දෙවනි කොට ආරක්ෂා කරන්නට ඕන ආචාර ගෝචර සම්පන්න වෙමින් කුමක්ද ආචාර ගෝචර සම්පන්න වෙනවා කියන්නේ ඇසුරු කළ යුතු නොකළ යුතු පුද්ගලයන් ස්ථාන තත්වයන් හොඳට භික්ෂුව මේ ශ්‍රාවකයා තේරුම් ගන්නට ඕන යම් ගමනක් යද්දී යම් පිරිසක් ඇසුරු කරද්දී යම් කාර්යයක යෙදෙද්දී යම් බඳු විහරණයකින් ඉරියාපතයකින් කල් ගෙවද්දී යම් චර්යාවක් නිසා තමන්ගේ හදවත තුළ නූපන් කෙලෙස් දාමය ඇති වෙලා
නූපන් කෙලෙස් ගිනි නිර්මාණය වෙලා උපන් කෙලෙස් ගිනි දියුණු වෙලා උපන් කුසල් දහම් පිරිහිලා නූපන් කුසල් දහම් උපදින්නේ නැතුව යනවා නම් ආන්නේ ඒ අවස්ථාව බොහොම ආවාසනාවන්තයි. එහෙනම් මේ ශ්‍රාසනේ ශ්‍රාවකයා තමන්ගේ සියලු හැසිරීම් යහපත් කර ගන්නට ඕනේ. ඒකයි ආචාර ගෝචර සම්පන්න වීම කියන්නේ. කෙලෙස් හට ගන්නා දේ ඇසුරු නොකළ යුතුයි. යම් තැනක පාපී කෙලෙස් මල ජනනය වෙනවා නම් කුමක්ද අරමුණ? ඒ අරමුණ අතහරින්නට ඕනේ. යම් තැනකින් හිත රාගයෙන් රත් වෙනවා නම්, ද්වේෂයෙන් ඇවිලෙනවා නම්, මෝහයෙන් අඳුරු වෙනවා නම් ඒ අරමුණ මුළු මනින්ම අතහැරලා ඒ අරමුණ ආසේවනය කරන්නට හොඳ නැහැ. ඒ අරමුණ භාවිත කරන්නට හොඳ නැහැ. ඒ අරමුණ නැවත නැවත හොයා යන්නට හොඳ නැහැ. කෙසේ හෝ අලුයමලු කෙලපිඩක්සේ ඒ අරමුණ අතහරින්නට, ඒ අරමුණෙන් ඈත් වෙන්නට, ඒ ඉරියාපතෙන් පවා ඈත් වෙන්නට, ඒ ගමන බිමන නතර කරන්නට, ඒ චර්යාවෙන් ඈත් වෙන්නට ශ්‍රාවකයා කටයුතු කරන්නට ඕන. ඒකයි ආචාර ගෝචර සම්පන්නෝ කියලා බදාලේ. අනුමත්තේසු වඤ්ඤේසු භය දස්සාවි කියන්නේ අනුමාත්‍ර වරදේ පවා බය දකින්නට ඕන. මේක පුංචි වැරද්දක් නේ කියලා නොසලකා නොසිටිය යුතුයි. පුංචි වැරද්දක් නමුත් මහා මෙරක්සේ දකින ශ්‍රාවකයා තමයි කවදා හෝ දවසක හැම අඩුපාඩුවක්ම මගහරවාගෙන හැම වැරද්දක්ම දුරු කරගෙන ශාන්තියටපත් වෙන්නේ. එහෙනම් පින්වතුනි, ඒකාන්ත වශයෙන්ම පුංචි වැරද්දක් කියලා නොසලකා ඉන්නේ නැතුව පුංචි වැරද්ද පවා ජය ගන්නට, පුංචි වැරද්ද පවා අතහරින්නට මේ නිවන් මාගේ ගමන් කරන ශ්‍රාවකයා දක්ෂ වෙන්නට ඕන. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ වදාළ ශික්ෂාපද සමාදාය සික්ඛති, මනාව සමාදම් වෙලා ගෞරවයෙන් මේ ශික්ෂාපදයන්ගේ හික්මෙනම නම් ඒක තමයි බෝධිපාක්ෂික ධර්ම. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් දිනුවට හේතු වන දෙවන කාරණේ. අන බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාරනවා, පුනචපරං ආවුසෝ භික්ඛු යායං කතා අභිසල්ලේකිකහ චේතෝ විවරණ සප්පාය. මේ ශාසනයෙහි තථාගතයන් වහන්සේ අනුදැන වදාරන කතාවන් තියෙනවා. භික්ෂූන් වහන්සේලා ගිහි ඇත්තෝ, ඒ වගේම ගිහි පැවිද්දෝ අපි හැමදෙනාම කතා කළ යුතු, නැත්තම් වචනය හැසිරවිය යුතු කතා 10ක් තියෙනවා. එහෙම නැත්තම් කතා 10ක් ඔස්සේ වචනය හසුරවනකොට වාග් සුචරිතය සම්පාදනය වෙනවා, සම්මා වාචාව වැඩෙනවා. එහෙනම් එබඳු කතා අபிසල්ලේකිකා චේතෝ විවරණ සප්පාය, චිත සමාධියට හේතුවන කෙලෙස් ලියා දමන සමත විදර්ශනා භාවනාව දියුණු කරවන කතාවන් තියෙනවා. අන්නේ කතා පමණයි කතා කරන්න ඕනේ. බලන්න මේ ඉතාම පිරිසිදු වැඩපිළිවෙලක්නේ. කල්‍යාණ මිත්‍රයාගේ ඇසුර ලබාගෙන සිල්වත් වුණා. ඊට පස්සේ දස කතා වලින් යුක්ත වුණා. මොනවද දස කතා කියන්නේ? අප්පිච්ඡය කතා, ඒ වගේම සන්තුට්ඨේ කතා, පවිවේක කතා, අසංසග්ග කතා, විරියාරම්භය කතා, සීල කතා, සමාධි කතා, පඤ්ඤා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දසන කතා. මේව තමයි දස කතා කියන්නේ. ඒව රූපියා කතාය නිකාමලාභී හෝති අකිච්ඡලාභී. මෙන්න මේ කතා බොහොම පහසුවෙන් ලැබෙන්නට ඕනේ තමන්ගේ ජීවිතයට. මේ කියපු දස කතාවන් අමාරුවෙන් තොරව ඒ භික්ෂුවට, ඒ ගිහි ශ්‍රාවකයාට නිතර අහන්න ලැබෙන්නට ඕන. එහෙම අහන්න ලැබෙනවා නම් ඒක තුන්වන හේතුව වෙනවා බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්න. දස කතා කියනකොට අප්පිච්ඡය කතා කියන්නේ අල්පේච්ඡ වීම පිළිබඳව කතාව. තමනුත් අල්පේච්ඡ වෙමින් අන්‍යයන්ටද අල්පේච්ඡ භාවෙහි වටිනාකම් කියා දෙනවා. අල්පේච්ඡ වෙනවා කියන්නේ භික්ෂුවකගේ පැත්තෙන් ගත්තොත් බොහෝ දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. යැපීම පිණිස අවශ්‍ය විනයානුකූල සිව්පසය පමණක් බලාපොරොත්තු වෙන. තුන් සිවුර, පාත්‍රය, ලැබෙන සේනාසනෙන්, පිණ්ඩපාත චරියාවෙන් ඒ භික්ෂුව බොහෝම සැහැල්ලු පැවිදි ජීවිතයක් ගෙවනවා. ඒකට කියනවා අප්පිච්ඡය කතා. එලෙසින් ජීවත් වීමේ වටිනාකම ගැන කතා වෙන කතාවට කියනවා අප්පිච්ඡය කතා. බොහෝ දේවල් බලාපොරොත්තු වෙනවා. ඒකට කියනවා මහිච්ඡතා කියලා. ඒ මහිච්ඡ භාවයෙන් වෙන් වෙලා, අල්පේච්ඡ වෙලා, යැපීමේ පමණට, කුසපිරීමේ පමණට පිණ්ඩපාතයක්, ඒ වගේම කැපසරුප් චීවරයක් සොයාගෙන, ලැබෙන සෙනසුනකට වෙලා භාවනා රාමතාවෙන් කල් ගෙවනවා නම් අන්නේ භික්ෂුව බොහොම අල්පේච්ඡ කෙනෙක්. එබඳු භික්ෂුවකගේ ඒ අල්පේච්ඡ වැඩපිළිවෙල ගැන කෙරෙන කතාවටයි අප්පිච්ඡ කතා කියලා කියන්නේ. මේ ලෝකේම වගේ මහිච්ඡ කතාවට වැඩලා තියෙන්නේ අල්පදේකින් සතුටු වෙන්නට බොහෝ දෙනාට හැකියාව නැති වෙලා තියෙනවා.
අල්පදෙයින් සතුටු වෙනවා කියනකොට ඒක ඒ පුද්ගල තරාතිරම අනුව රඳාපවතිනවා, ලැබීම අනුව රඳාපවතිනවා. බොහෝ දේවල් තිබිලා නොකානොබී කන්නේ අඳින්නේ නැතුව ජීවත් වෙන එක නෙමෙයි මෙතන අදහස් කරන්නේ. තමන්ගේ ලැබීමේ පමණින් ලැබෙන දෙයට සරිලන ජීවන වෘත්තියක් පැවැත්වීම, ලැබෙන දේ බොහෝම යහපත් ආකාරයකින් වියපැහැදම් කිරීම. ගිය කෙනෙක් නම් තමන්ට ලැබෙන දේ මෙලවටයි පරලොවටයි හිතසුව පිණිස, තමන්ටයි අනුන්ටයි යහපත පිණිස හේතු වන ආකාරයෙන් ඒ දේවල් වියපැහැදම් කරනවා, සතුටින් ජීවත් වෙනවා, මව්දෙමව්පියන් පෝෂණය කරනවා, ඒ වගේම තමන්ගේ අඹුදරුවන් පෝෂණය කරනවා, ඒ වගේම සේවකයන්ට, ඒ වගේම දාස කම්කරුවාදීන්ට බොහෝ හොඳින් සලකනවා, ඥාති හිත මිත්‍රාදීන්ට හොඳට සලකනවා, ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ට හොඳට සලකනවා. ආන්නේ විදිහට ලැබීමට අනුව ඒ ලැබීමට සරිලන ආකාරයෙන් වියදම් රටාවක් ඇති කරගෙන, ඒ ලැබීම අනුව තමාට කළ හැකි වියදම තීරණය කරලා, ලැබීම අනුව ලැබිය හැකි සැප සම්පත් ආදිය තීරණය කරලා, එයින් සතුටටපත් වෙලා, ඒ සතුටටපත් වීමේ වටිනාකම ගැන කියන්න ඕනේ. කොච්චර ලැබුණත් සෑහීමක් නැති උදවියට මේ අප්පිච්ච කතාව නීරසයි. ලැබෙන දෙයින් සතුටු වෙන පිරිසට මේ අප්පිච්ච කතාව බොහොම වටිනවා. එහෙනම් මේ ශාසනයේ ගිහි පැවිදි සියලු ශ්‍රාවකයෝ අප්පිච්ච කතාවෙන් යුක්ත වෙන්න ඕන. ඊළඟට දෙවන කතාව තමයි සන්තුට්ඨේ කතා. සන්තුට්ඨේ කතා කියන්නේ ලද දෙයින් සතුටු වෙනවා. බොහෝ දේවල් බලාපොරොත්තු නොවීම අප්පිච්ච කතා. ස්වල්ප දෙයක් බලාපොරොත්තු වීම, අවශ්‍ය පමණින් බලාපොරොත්තු වීම. ඒ අවශ්‍ය පමණින් බලාපොරොත්තු වෙච්ච දේ අවශ්‍ය පමණින් ලැබුණාම එයින් සතුටු වෙනවා. ආන සන්තුට්ඨිතා. ලද දෙයින් සතුටු වෙනවා. ඒකත් ඒ පුද්ගලයන්ගේ තරාතිරම අනුව තීරණය වෙනවා. භික්ෂුවක් නම් තමාට ලැබෙන ධර්මානුකූල සිව්පසයෙන් සතුටු වෙනවා. ඊයත්ෙක් නම් තමන්ට ලැබෙන දෙයින් සතුටු වෙනවා. ලැබෙන දෙයින් සතුටටපත් වෙලා නොලැබිච්ච දේ ධර්මානුකූලව හොයන්නට යම්බඳු උත්සාහයක් ගන්නවා නම් ආන්නේ ජීවිතේ බොහොම හොඳයි. එහෙනම් ලැබෙන දෙයින් සතුටට පත්වන පුද්ගලයා ඒ ලැබෙන දෙයින් සතුටට පත්වීම පිළිබඳව කරන කතාවටයි සන්තුට්ඨ කතා කියන්නේ. මේවා තමන් සිද්ධ කරන්නට ඕන. මේ වගේ කතා තමනුත් අහන්න ඕන. එහෙනම් මෙහෙම කතා ඇහෙන්නේ අල්පේච්ච පිරිසක් තුළ. මේ වගේ කතා ඇහෙන්නේ ලද දෙයින් සතුටු වෙන පිරිසක් තුළ. ඊළඟට පවිවේක කතා. කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියන තෙමදෑරුම් විවේකයේ පිහිටීමේ වටිනාකම ගැන කෙරෙන කතා. එහෙනම් කාය විවේකාදී අසුරු කරන අයගෙන් තමයි ඒ කතාවන් මේ ලෝකෙට ලැබෙන්නේ. ඊළඟට අසංසග්ග කතා කියන්නේ, සංසග්ගය කියන්නේ නිතර ගිහි ඇසුර පැවැත්වීම, නිතර පැවිද්ද වුණවුන් අතර සංඝනිකාරාමතාවයෙන් යුක්ත වීම, පිරිස් ඇසුරු කරගෙන පිරිස් එකතු වෙලා බොහෝ දෙනාත් එකතු වෙලා කල්ලි හැටියට සමූහ හැටියට කල් ගෙවීමට කියනවා සංසග්ග කතා කියලා. සමූහ හැටියට කල් ගෙවීමට කියනවා ඒ කාය සංසර්ගයේ සමුල්ලපනාදී සංසර්ගය කියලා. එහෙනම් බොහෝ දෙනාත් එකතු වෙලා බොහෝ දෙනා භජනය කරමින් බොහෝ පිරිස් මැදට වෙලා ගණයා මැදට වෙලා කල් ගෙවීමෙන් බොහෝ දේවල් පිරිහිලා යන්න පුළුවන්. අවශ්‍ය දේ කතා වෙනවා, අනවශ්‍ය දේ කතා වෙනවා. ඔය අතරට කල්යාණ මිත්‍රයෝ නෙමෙයි පාප මිත්‍රයෝ ඉන්න පුළුවන්. ඉතින් එහෙම පිරිස් ඇසුරු කරන්න ගත්තහම පුද්ගලයා පරිහානියට පත් වෙන නිසා මේ ශාසන ශ්‍රාවකයා නිතරම හුදෙකලා වාසය ගැන කතා කරන්න ඕන. හුදෙකලා වාසය යෙදෙන්න ඕන. හුදෙකලා වාසය යෙදෙමින් හුදෙකලා වාසෙහි වටිනාකම ගැන නිතර කතා කරන්නට ඕන. හුදෙකලා වාසෙහි වටිනාකම ගැන කෙරෙන කතාවන්ට සවන් දෙන්න ඕන. විවේකයෙන් ප්‍රාන්ත සේනසුන් ඇසුරු කරමින්, රුක්මුල් ගල්ලෙන් දුර ඈත තියෙන අරණ්‍ය සේනාසන ඇසුරු කරමින් කල් ගෙවීමේ වටිනාකම ගැන කතා කිරීමයි අසංසග්ග කතා කියන්නේ. ගියන් හා කෙරෙන සංසර්ගයන් තියෙනවා. අනවශ්‍ය විදියට දායක සම්බදතා ඇතිකර ගැනීමෙන් භික්ෂු ජීවිතයක් පිරිහෙන්න පුළුවන්. අනවශ්‍ය විදියට භික්ෂූන් වහන්සේලා වුණත් ඔවුනොවුන් අතර නිතර සමුල්ලපණයෙන් යුක්ත වුණොත් ඒ පැවිදි ජීවිතේ ගුණහීන වෙන්න පුළුවන්. එහෙනම් බොහෝම කල්පනාවෙන් තමයි මේ අසුර පවත්වන්නට ඕන. නිතර නිතර පුද්ගලයන් ඔවුනොවුන් සමූහ හැටියට කල්ලි හැටියට ජීවත් වෙන්න ගත්තාම ඒ ජීවිතය තුළ හුදෙකලාවක් නොවන නිසා, ඒ ජීවිතය තුළ කෙලෙස් දැවීමක් තැවීමක් නොවන නිසා, ඒ ජීවිත තුළ අප්පිච්චගතා සන්තුට්ඨිගතා නැත්නම් ඒක සමූහයට පරිහානියක් වෙනවා. මේ අප්පිච්චගතා සන්තුට්ඨිගතා පවිවේකගතා ඇති පිරිස් කොච්චර ඇසුරු කළත් පරිහානියක් වෙන්නේ නැහැ. ඒ සීලවන්ත ගුණවන්ත පිරිස් කොච්චර ඇසුරු කළත් ඔවුන් අතර ජීවත් වීමෙන් පරිහානියක් වෙන්නේ නැහැ. මේ කියන්නේ මේ අප්පිච්චගතා ආදීන් වෙන් වෙලා ගිය හිස් කතා කතා කරන පුද්ගලයෝ ඇසුරු කළොත් බරපතල පරිහානියකට හේතු වෙනවා කියන එක.
එනං අසංසග්ග කතා මේ ධර්ම මාර්ගයේ උපකාරයි. වීර්යාරම්භ කතා වීර්ය ආරම්භීම පිළිබඳව කතාව. එතකොට නිතර භික්ෂුව සහ ගිහි ශ්‍රාවකයා වීර්යවන්ත බව ගැන කතා වෙන්න ඕනි. ඒ භාග්‍යවතුන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරපු සමයේ මොනතරම් වීර්ය බලයක් පිහිටෙවද, වීර්ය පාරමිතාව පුරපු ඈත සංසාරේ ඔය වන්නුපත ආදී ජාතක දේශනාවල මොනතරම් වීර්යයකින් කටයුතු කළාද, වීර්ය වටිනාකම වීර්ය පුරපු ස්වාමින් වහන්සේලා නිදි වරාගෙන ජාගරිකානු යෝගයෙන් භාවනා බෙදිච්ච හැටි, කෙලෙස් හටන ජයගානට වෙරවඩපු හැටි නිතර කතා වෙන්න ඕන. එතකොට ඒ කතාවට කියනවා වීර්ය ආරම්භ කතා කියලා. ආරම්භන ලද වීර්යෙන් කල් ගෙවීමේ වටිනාකම ගැන කෙරෙන කතා. තවත් විදියකින් කිව්වොත් සතර සම්‍යප්ප්‍රධාන වීර්යයේදී වාසය කිරීම පිළිබඳව කෙරෙන කතා. සීල කතා කියලා කියන්නේ සිල්වත් වීම පිළිබඳව කෙරෙන කතාවට සීල කතා. නිතරම සීලවන්ත ජීවිතයක වටිනාකම ගැන ඕනෝන් කතා වෙන්න ඕනි. සිල්වත්කමේ වටිනාකම ගැන ඇහෙන්න ඕන. සීල ආනිසංස ගැන ඇහෙන්න ඕනි අපේ කන් දෙකට. ආන්නේ මොනොත් තමයි අපේ ජීවිත දියුණු වෙන්නේ, සිත පිරිසුදු වෙන්නේ. දුස්සීල බීම ගැන, දුස්සීල්කම් ගැන, දුසිරිත් ගැන අහන්න ලැබුණොත් નિરાයාසයෙන් මේ මනස ඒ කෙලෙස ඒ කෙලෙසයට ඇදී බැඳී යන්න පුළුවන්. එනිසා අපේ කන් දෙකෙන් අහන දේවල් ගැන ඉතාම පරිස්සම් වෙන්න ඕන. කන් දෙකට එන ප්‍රවෘත්තීන් ගැන ඉතාම පරිස්සම් වෙන්නට ඕන. අපි වටපිටාව ගැන දැනගන්න ඕනි කියලා බොහෝ දේවල් මේ කන් දෙකෙන් ඇහුවට අවසානයේ පුද්ගලයාගේ මනස ඉතාම මෙරෑරුම් මට්ටමේ පරිහානියකටපත් වෙලා නම්, ගුණසෝදාපාලුවකටපත් වෙලා නම්, සංයමය නැති වෙලා නම්, ඉවසීම නැති වෙලා නම්, සිල්වත්කම් බිඳිලා යනවා නම්, පවට ලැජ්ජාව බය විශේෂයෙන් නැති වෙලා යනවා නම්, එහෙනම් ඒ බඳු දේවල් වලට සම්බන්ධීමෙන් පලක් වෙන්නේ නැහැ. එහෙනම් සීල කතාව ගැන ඇහෙන්න ඕන, සීලේ වටිනාකම් ගැන කතා වෙන්න ඕන, සීලේ පිහිටීමෙන් ලැබෙන මෙලවට පරලොවට ආනිසංස ගැන කතා වෙන්න ඕන, සීලවන්ත කෙනාට සමාධිය ලැබෙන හැටි, සමාධි සම්පන්නයාට ප්‍රඥාව ලැබෙන හැටි අපි කතා වෙන්නට ඕන. ඒ කතාවෙන් දෙවි මිනිසුන්ට සංග්‍රහ කරන්නට ඕන. ඊළඟට සමාධි කතා. සමාධි කතා කියන්නේ ප්‍රථමාදී ධ්‍යාන සමාපත්තිය උපදවා ගන්න හැටි, ඒව වශීභූත කරන හැටි, ඒවට සමවදින හැටි, ඒ වගේ නැගී සිටින හැටි, උත්ථාන සමාපජ්ජන අදිඨාන ආදි වශයෙන් මේ ධ්‍යාන සමාපත්තීන් දියුණු කරන හැටි කතා වෙන්නට ඕන. ඒ නිසා රූපාවචර අරූපාවචර සමාධීන් ගැන කතා වෙන්න ඕන. ඒ සමාධීන් පිළිබඳව නිතර සාකච්ඡා වෙන්නට ඕන. ඒ කතා බහුල වෙන්න ඕන. ඊළඟට පඤ්ඤා කතා. ප්‍රඥාව උපදවා ගැනීම පිළිබඳව. ප්‍රඥා කතා කියලා කියනකොට මාර්ග ඥාන පහල කරගන්නේ කොහොමද? එහෙම නැත්නම් විපස්සනා ඥාන පහල කරගන්නේ කොහොමද? විපස්සනා ඥානයන් උපදවා ගන්නේ කොහොමද? නව මහ විදර්ශනා ඥාන પરම්පරාව කොහොමද අවදි කරගන්නේ? සප්ත විසුද්ධීන්ගේ පිළිවෙලින් කොහොමද මාර්ගඵල උදෙසා කටයුතු කරන්නේ? මාර්ගඵල උදෙසා ප්‍රවේශය හදාගන්නේ? ආන්නේ විදියට ප්‍රඥාව උපදවා ගැනීම පිළිබඳව, ලෞකික ප්‍රඥාව, ලෝකෝත්තර ප්‍රඥාව උපදවා ගැනීම පිළිබඳව කතා. කම්මසගත ඥානීය චතුස්සත්‍ය සම්මා දිට්ඨිය දිනු කිරීම පිළිබඳව කතා අපි නිතර කරන්න ඕන. ඒ කතාවට සම්බන්ධෙන්න ඕන. විමුක්ති කතා කියලා කියන්නේ ලෝකෝත්තර ඵලයන් ලැබීම පිළිබඳව කතා. ලෝකෝත්තර මාර්ගඵල ගැන කතා වෙනකොට මේ පඤ්ඤා කතා, විමුක්ති කතා සම්පාදනය වෙනවා. ඒ වගේම සෝවාන් මාර්ගයෙන් කෙලෙස් ප්‍රහාණය වීමෙන් සෝවාන් ඵලය ලැබෙනවා. ඒ සෝවාන් ඵලය නිසා අටවන ආත්ම භාවයකට මේ සත්වයා යන්නේ නැහැ. හත්වන ආත්ම භාවයෙන් උපරිම වශයෙන් හැම භව දුක් අවසන් කරනවා. සෝතාපන්න වීමේ වටිනාකම ආන්නිම ගැන කතා වෙනවා. මඟඵල ලැබීමේ වටිනාකම. අනිත් පැත්තෙන් කිව්වොතින් නිවනේ වටිනාකම ගැන කතා වෙනවා. ඊළඟට විමුක්ති ඥාන දර්ශන කතා. ඒ වගේම විමුක්ති ඥාන දර්ශන කතා කියලා කියනකොට ප්‍රත්‍යවේක්ෂා ඥාන තියෙනවානේ. මග්ගං පලංච නිබ්බානං පච්චවෙක්ඛති පණ්ඩිතෝ හීනේ කිලේසේ සේසේච පච්චවෙක්ඛති වානමා කියලා. මාර්ගඵලලාභී උතුමන් වහන්සේට පුළුවන් තමා ලැබූ මාර්ගයේ ප්‍රත්‍යවේක්ෂා කරන්නට, තමා ලැබූ ඵලයේ ප්‍රත්‍යවේක්ෂා කරන්නට, ප්‍රහාණය කළ කෙලෙස් ප්‍රත්‍යවේක්ෂා කරන්නට, කෙලෙස් ඉතුරු වෙලා තියෙනවා නම් අනාගාමී උතුමන් වහන්සේ දක්වා ඒ ශේෂ කෙලෙස් ප්‍රත්‍යවේක්ෂා කරන්නට පුළුවන්. රහතන් වහන්සේට නම් ශේෂ කෙලෙස් ප්‍රත්‍යවේක්ෂාවක් නැහැ, සියලු කෙලෙස් ප්‍රහාණය කළ නිසා. ඉතින් මේ විදිහට මෙන්න මේ අපිච්ච කතා ආදී දස කතාවෙන් යුක්ත වීම හේතු වෙනවා මොකටද? බෝධිපාක්ෂික ධර්මයන් දියුණු වීම පිණිස. මේක තුන්වන උපකාරක ධර්මයයි, බෝධිපාක්ෂික ධර්මයන් දියුණු වීම පිණිස හේතුවන. එහෙනම් ඔබ මේ ජීවිතයේ මේ කියපු දස කතාමේ ඇසුර තියෙනවද කියලා නිතර විමසා බලන්න. මේක ඉතාම වටිනා උත්තම ධර්ම පරයායක්, නිවන් පිණිස අදම නිවන් පිණිස කටයුතු කරන ශ්‍රාවකයාට.
ඊළඟට පුනච පරං ආවසෝ භික්ඛු ආරද්ධ විරියෝ විහෙරති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය තාමමා දල්ල පරක්කමු අනික්කිත දුරෝ කුසලේසු ධම්මේසු. මේ ශාසනයේ ශ්‍රාවකයා අරඹන ලද වීරියෙන් වාසය කරන්නට ඕනේ කුමකටද? අකුසල් දහම් ප්‍රහාණයට කුසල් දහම් උපදවාලීම පිණිස. ඉතාම ශක්තියෙන් තහමවා දැඩි පරාක්‍රමයෙන් කෙලස් දුරු කරන්නට ඕනේ. අනික්කිත දුරෝ කුසලේපු ධම්මේසු කුසල් දහම් විපදවීමේ වීරියය මොනම හේතුවකින්වත් අතහරින්නට බෑ. පව් තැවීමේ වීරියය මොනම හේතුවකින්වත් අතහරින්නට බෑ. දන් දීමේ වීරියය, සිල් පිරීමේ වීරියය, ගුණ වැඩිීමේ වීරියය මොනම හේතුවකින්වත් අතහරින්නට බෑ. අන්න අනික්කිත දුරෝ කුසලේ සුධම්මේසු. ඒ කියන්නේ බහා නොතබන ලද ශක්තිය ඇති බව, වීරිය ඇති බව කුසල් දහම් උපදවාලීම පිණිස. ඒක හතරවන කාරණය වෙනවා සම්බෝධිපාක්ෂික ධර්මයන් දියුණු වෙන්නට. නැත්තම් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ දියුණුවට අයන් චතුද්ධී උපනිසා මෙන්න මේක තමයි හතරවන උපනිශ්‍රය, හතරවන උපකාරක ධර්මය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා පුනච පරං ආවසෝ භික්ඛු පඤ්ඤමා හෝති උදයත්ථ ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා සම්බෝධිපාක්ඛිකානං ආවසෝ ධම්මානං අයන් පංචමී උපනිසා භාවනාය. පස්වන හේතුව බෝධිපාක්ෂික ධර්ම දියුණුවෙන්ට හේතුවන ප්‍රඥාවෙන් සමන්නාගත වෙනවා. කෙබඳු ප්‍රඥාවකින්ද? උදයත්ථ ගාමිනියා පඤ්ඤාය. උදය කියලා කියන්නේ හට ගැනීම, අත්ථ කියලා කියන්නේ නැසී යාම. එහෙනම් මේ නාම රූපයන්ගේ හට ගැනීමයි නැසී යාමයි දක්නා නුවණින් සමන්නාගත වෙනවා. සමුදය ධම්ම වය ධම්ම හට ගන්නා ස්වභාවයෙන් යුක්ත දේ එලෙසින් දකින්න පුළුවන් වෙනවා. ඒ වගේම නැසී වෙනසී යන ස්වභාවයෙන් යුක්ත දේ එසේ දකින්න පුළුවන් වෙනවා. සෑම නාම ධර්මයක්ම, සෑම රූප ධර්මයක්ම හටගෙන නැසීලා යනවා. ඉපදීමයි නැසී යාමයි අතර මොහොතක් පාසා ජරාවට පත්වීමයි මේ නාම රූප ධර්මයන්ගේ ප්‍රකටවන්නේ. එහෙනම් හට ගැනීම, නැසී යාම් වලින් යුක්ත නාම රූප ධර්මයන් මොහොතක් පාසා ජරා ජීර්ණ භාවයට පත්වෙනවා කියන මෙන්න මේ අවබෝධයෙන් යුක්තව කල් ගෙවන්නට ඕනේ. එතකොට ආත්ම සංඥා, නිත්‍ය සංඥා, සුඛ සංඥා, සුභ සංඥා ඇති වෙන්නේ නැහෙනි. එතකොට තමයි ඥාන දර්ශනේ පහළ වෙන්නේ. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ වදාරනවා උතුම් අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනිය අවබෝධයෙන් යුත උතුම් කලකිරීමට හේතුවන, මනාව දුක් ගෙවී යාමට හේතුවන විදිහේ ප්‍රඥාවකින් යුක්ත වෙන්නට ඕනි. ආන් එහෙම වුණොත් තමයි බෝධිපාක්ෂික ධර්මයන් වැඩෙන්නේ. ඒ කියන්නේ හටගෙන නැසී යන දේ ලෙසින්ම දකින්න පුළුවන් ඥානයෙන් ඒක ටික ටික දිනු කරන්නට ඕනි. හට ගන්නා ස්වභාවයෙන් යුක්ත යමක් වේද සම්බන්තං වය ධම්මං යං කිංච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. හට ගන්නා ස්වභාවයෙන් යුක්ත යමක් වේද ඒ සියල්ල නිරුද්ධ වී යන බව නොඅනුමානයි. ඒක සත්‍යයක්. ඒක පසක් කර ගන්නා ඥානෙ අපි උපදවන්ට ඕන. ආන්නේ ඥානෙ උපදවනවා නම් උදයත්ථ ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ. එහෙනම් ඒ ශ්‍රාවකයා බෝධිපාක්ෂික ධර්මයන් දියුණු කරන්නට හේතු වෙන පස්වන හේතුවෙන් යුක්ත වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කල්යාණ මිත්තසේතම් භික්කමේ භික්කුණෝ පාටි කංකං. මහණෙනි, කල්යාණ මිත්ත ඇසුර තියෙන භික්ෂුවට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. කල්යාණ මිත්ත ඇසුර තියෙන භික්ෂුවට නැත්තම් ශ්‍රාවකයාට තමයි සිල්වත් වෙන ලැබෙන්නේ. සීලවා භවිස්සති. කල්යාණ මිත්‍රයන් ඇසුර කරන කෙනා තමයි කවදා හෝ සිල්වත් වෙන්නේ, ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් යුක්ත වෙන්නේ, ආචාර ගෝචර සම්පන්න වෙන්නේ, අනුමාත්‍ර වර්තේ භය දකිමින් ශික්ෂා පදයන්හි හික්මෙන්නේ කල්යාණ මිත්‍රය ඇසුරු කරන කෙනා. ඒ වගේම දේශනා කරනවා කල්යාණ මිත්තසේතම් භික්කමේ භික්කුණෝ පාටි කංකං. කල්යාණ සහයස කල්යාණ සම්පවංකස්ස යායං කතා අභිසල්ලේඛිකා චේතෝ විවරණ සප්පායා. අර දස කතා ගැන අපි කෙටියෙන් ඉගෙන ගත්තානේ. ආන්නේ දස කතාමය සප්පාය ලැබෙන්නේ කාටද? කල්යාණ මිත්‍ර ඇසුරේ ඉන්න කෙනාටමයි. කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන කෙනාටමයි සිල්වත් වෙන ලැබෙන්නේ. කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන කෙනාටමයි දස කතාමය අනුග්‍රහය ලැබෙන්නේ. දස කතාමය උපකාරය ලැබෙන්නේ. දස කතා අහන්නත් දස කතා කරන්නත් ලැබෙන්නේ කල්යාණ මිත්‍යයන් ඇසුරු කරන කෙනාට. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා කල්යාණ මිත්තසේතම් භික්කමේ භික්කුණෝ පාටිකංකං ආරද්ධ විරියෝ විහරිස්සති. කල්යාණ මිත්‍යයන් ඉන්න කෙනාම තමයි, කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන කෙනාටමයි ලැබෙන්නේ වීරිය වඩන්නට. වීරිය වැඩීමේ වටිනාකම හෙන්නේ කල්යාණ මිත්‍රයාගෙන්නේ. වීරියවන්ත වීමෙන් ලැබෙන මතු සැනසීම ගැන අපිට උගන්වන්නේ කල්යාණ මිත්‍රයානේ.
එහෙනම් කල්යාණ මිත්‍රයෙක්ම තමයි වීරියවන්තයෙක් වෙන්නේ. කල්යාණ මිත්‍රයා කොහොමත් වීරියවන්තයෙක්. කල්යාණ මිත්‍රයා වීරියවන්ත වෙමින් ලෝකෙට ආදර්ශය ලබා දෙනවා. එහෙනම් ඒබඳු කල්යාණ මිත්‍රයන් ඇසුරු කරනවා නම් ඒ පුද්ගලයාත් වීරියවන්තයෙක් වෙනවා. අකුසල් දහම් දුරු කරනවා, කුසල් දහම් උපදවන්ත වීරියවන්තයෙක් වෙනවා. ශක්තිමත්ව කුසල් දහම් පිළිබඳව උවමනාව උනන්දුව ඒ කැපවීම අතහරින්නේ නැහැ. මොනම තත්වයකවත් පාපයකට හදවත ඉඩක් දෙන්නේ නැහැ. ජීවිතේ නමුත් පරදුවට තබා කුසල් දහම් විශේෂෙහි ඒ ජීවිතේ යොමු කරනවා. ඒ හදසන්තානෙ යොමු කරනවා. ඒ ద్వාරත්‍රේ යොමු කරනවා. ආන්න එහෙනම් කල්යාණ මිත්‍රයාට ලැබෙන ලාභයක් තමයි මොකක්ද? වීරියවන්ත වෙන්න ලැබෙනවා. වීරියවන්ත භාවය ඇති වෙනවා. අකුසල් තමන්නට දවන්නට අවස්ථාව ලැබෙනවා. කල්යාණ මිත්තසේ තම් භික්කවේ භික්කුණෝ පාටිකංකං. ඊළඟට වදාරනෝ භාග්‍යවතුන් වහන්සේ මහණෙනි, කල්යාණ මිත්‍රයාටමයි මෙන්න මේ ලාභයත් ලැබෙන්නේ. කුමක්ද? පඤ්ඤමා භවිස්සති. ප්‍රඥාවන්තයෙක් වෙන්න ලැබෙනවා. මොන ප්‍රඥාවෙන්ද? අර මුලින් කියපු උදයත්තගාමිනී ප්‍රඥාවෙන් යුක්ත වෙන්න ලැබෙනවා. එහෙනම් අවබෝධින් යුතු කලකිරීමට හේතු වන නිවන උපදවා දෙන, විපස්සනා ඥාන සම්පාදනය කරවන, මාර්ගඥාන පලඥාන ගෙන දෙන යම් ප්‍රඥාවක් වේ නම් අන්නේ ප්‍රඥාවක් පහළ කරගන්න ලැබෙන්නේ කාටද? කල්යාණ මිත්‍රයාට. එහෙනම් කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්නාට තමයි සිල්වත් වෙන්න ලැබෙන්නේ. කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්නාට තමයි දසකතා ඇහෙන්නේ. කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන කෙනාට තමයි වීරියවන්ත වෙන්න ලැබෙන්නේ. කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන කෙනාට තමයි ප්‍රඥාවන්ත වෙන්න ලැබෙන්නේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මෙහෙම වදාරලා ඊළඟට දේශනා කරනවා, තේනචපන භික්කවේ භික්කුණා ඉමේසු පංචසු ධම්මේසු පතිට්ඨාය. එහෙනම් මහණෙනි, මේ ශාසනයේ ඒ භික්ෂුව විසින් මේ කියපු පංච ධර්මයන්හි පිහිටා. මොන පංච ධර්මයන්ද? කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම නැමැති ධර්මය, ඒ වගේම සීලවන්ත වීම නැමැති ධර්ම ස්වභාවය, ඒ වගේම දසකතා කතා කිරීම, දසකතාවන්ට සවන් දීම කියන ධර්ම ස්වභාවය, ඒ වගේම අකුසල් දහම් දැවීමේ තැවීමේ බලවත් වීරියෙන් යුක්ත වීම කියන ධර්ම ස්වභාවය, ඒ වගේම උදයත්තගාමිනී ප්‍රඥාවෙන් යුක්ත වීම කියන ධර්ම ස්වභාවය කියන මෙන්න මේ පංච ධර්මයන්ගෙන්, පංච ධර්ම ස්වභාවයන්ගෙන් යුක්ත භික්ෂුව මේ කරුණු පහේ පිහිටලා චත්තාරෝ ධම්මා උත්තරින් භාවේ තබ්බා. ඉන් ඔබට ධර්මතා හතරක් දිනු කරන්නට ඕන. ධර්මතා හතරක් හොඳට ප්‍රගුණ කරන්නට ඕනි. මොනවද ඒ ධර්මතා? අසුභා භාවේ තබ්බා. අසුභ භාවනාව හොඳට වඩන්නට ඕනි. කුමකටද? රාගස්ස පහනාය. අන්න අසුභ භාවනාව හොඳට වඩනවා රාගය ප්‍රහාණය කිරීම පිණිස. ඊළඟට දෙවන ධර්මතාවය වඩනවා මොකක්ද? මෙත්තා භාවේ තබ්බා ව්‍යාපාදස පහනාය. මෛත්‍රිය වඩනවා ව්‍යාපාදේ වෛරය දුරු කිරීම පිණිස. ආනාපාන සති භාවේ තබ්බා, තුන්වන කාරණේ ආනාපාන සතිය, ඒ වඩනවා කුමකටද? විතක්කෝපච්ඡේදාය. නොඑක් ආකාරයේ විතර්ක වේගයන් දුරු කරන්නට ආනාපාන සති භාවනාව හේතු වෙනවා. අනිත්‍ය සංඥා භාවේ තබ්බා අස්මිමාන සමුග්ඝාතාය. අනිත්‍ය සංඥා හොඳට වඩනවා කුමකටද? මම වෙමි කියන අස්මිමානිය දුරු කරන්නට, නැත්නම් සක්කාය දිට්ඨිය දුරු කරන්නත් ඒ අනිත්‍ය සංඥාව වැඩිම හේතු වෙනවා. ඔන්න බුදුරජාණන් වහන්සේ ධර්මතා පහක පිහිටා ධර්මතා හතරක් වඩන්න කියලා වදාලා. ධර්මතා පහ තමයි කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම, සීලවන්ත වීම, ඒ වගේම දසකතාවලින් යුක්ත වීම, වීරියවන්ත වීම සහ උදයත්තගාමිනී ප්‍රඥාවෙන් යුක්ත වීම. වැඩි යුතු කාරණා හතර තමයි අසුභ භාවනාව රාගේ ප්‍රහාණයට, ඊළඟට මෛත්‍රී භාවනාව ව්‍යාපාදයේ ප්‍රහාණයට, ඒ වගේම විවිධ විසම විතර්ක දුරු කරන්නට, මානසික සමනය ඇති කරගන්නට ආනාපාන සති භාවනාව, ඒ වගේම අස්මිමානිය දුරු කරන්නට අනිත්‍ය සංඥාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා, අනිත්‍ය සංඤිනෝ භික්කවේ අනත්ත සංඥා සන්තහාති. අනිත්‍ය සංඥාවෙන් යුක්ත වන භික්ෂුවට තමයි මහණෙනි අනාත්ම සංඥාව පිටාන්නේ. එහෙමත් නැත්නම් වෙනත් ආකාරයකින් කිව්වොත් අනිත්‍ය සංඥාව වඩනකොට මේ අනාත්ම සංඥාවත් ප්‍රකට වෙන්න පටන් ගන්නවා. යදානිච්ඡන් තන් දුක්ඛන් යන් දුක්ඛන් තදනත්තන්නේ. එහෙමනි බුදුරජාණන් වහන්සේ වදාලේ, හටගන්නා යම් තාක් ධර්මතාවේ නම් ඒ වගේ ක්ෂණයක් පාසා සිද්ධ වන විපරිණාමය තියෙනවා. ඒ වගේම සන්තති වශයෙන් සිද්ධ වන විපරිණාමය තියෙනවා. යමක හටගෙන නැසී යාමේ ස්වභාවයට තමයි අනිත්‍ය ලක්ෂණය කියලා කියන්නේ. නිත්‍ය නොවන බව, නිත්‍ය වූ කිසිදු සංස්කාරයක් මේ සංකත භූමියේ ඇත්තේ නැහැ. එනිසා අසංකත භූමියේ කොහොමත් සංස්කාර ඇත්තේ නැහැ. එනිසා අසංකත ධාතු සංඛ්‍යාත නිර්වාණය ස්කන්ධ විනිර්මුක්තයි. ඒක ලෝකෝත්තර ධර්මයක්. ඒක අදාළ වෙන්නේ නැහැ මේ පංච උපාදාන ස්කන්ධ කතාවට. එහෙනම් අනිත්‍ය සංඤිනෝ භික්කවේ අනත්ත සංඥා සන්තහති. අනිත්‍ය සංඥාව හොඳට ප්‍රගුණ කරනකොට ඒක බාහිරින් මතුපිටින් වගේම බොහොම ගැඹුරින් ගැඹුරට ගිහිලා රූපයන්ගේ අනිත්‍ය භාවය,
නාමයන්ගේ අනිත්‍ය භාවය, චිත්තක්ෂණ 17කින් සිඳී බිඳී යන ඒ රූප කලාපයන්ගේ අනිත්‍ය භාවය, ඒ වගේම නාම ධර්මයන්ගේ ඒක චිත්තක්ෂණිකව සිද්ධ වන විපරිණාමය, මේ සමස්තය පිළිබඳව යම් අවබෝධයක් ගැඹුරින් ගැඹුරට ලබනකොට යාට මේ කිසි දෙයක් මගේ වසඟේ පවත්වන්නට බෑ කියන අවබෝධය ලැබෙනවා. අනිත්‍ය සංඥා ප්‍රකට වෙන්න වෙන්න අනාත්ම සංඥා වැඩෙනවා. අනිත්‍ය සංඥාව දැනෙන්න දැනෙන්න අනාත්ම සංඥාව දැනෙනවා. ඒකයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ අනිත්‍ය සංඤිනෝ භික්ඛවේ අනත්ත සංඥා සන්තහාති. අනත්ත සංඤි අස්මිමාන සමුග්ඝාතම් පාපුනාති. දිත්තේව ධම්මේ නිබ්බාණං. එහෙනම් අනිත්‍ය සංඥාව නිසා අනාත්ම සංඥා වැඩෙනවා. අනාත්ම සංඥාවෙන් යුක්ත භික්ෂුව අස්මිමානිය දුරු කරනවා. මම වෙමි කියන හැඟීම, මම මගේ කියලා යම් පරාමර්ශනයක් වේනම්, සත්ව පුද්ගල ප්‍රඥාප්තිය තුළ හිරවීමක් වේනම්, එයා පරමාර්ථ වශයෙන් ජීවිතය දකින නිසා සත්ව පුද්ගල ප්‍රඥාප්තිය ඉක්මවා ගිහිල්ලා නාම රූප වශයෙන් ජීවිත දකිමින් ත්‍ිට්ඨි විසුද්ධිය ලබාගෙන, ඒ නාම රූප හට ගන්න හේතු දකිමින් කංකහා විතරණ විසුද්ධිය ලබාගෙන මේ විසුද්ධි මාර්ගය සම්පාදනය කරනවා. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ වදාළා දිත්තේව ධම්මේ නිබ්බාණං, ඉහාත්ම භාවයේම නිවන ලැබෙනවා මෙන්න මේ පුහුණුවේ යෙදුණොත්. නැවත කිව්වොතින් කල්යාණ මිත්‍යා ඇසුරු කරමින්, සීලවන්ත වෙමින්, දසකතා වේදෙමින්, වීරියවන්ත වෙමින් අකුසල් තවන්නට, ඒ වගේම උදයත්තගාමිනී ප්‍රඥාවෙන් යුක්ත වෙමින්, අසුභ භාවනාව වඩමින්, මෛත්‍රිය වඩමින්, ආනාපාන සතිය වඩමින්, අනිත්‍ය සංඥා වඩනවා නම් අන්න මේ ජීවිතයේම නිවන් සුව අවබෝධ කරන්ට පුළුවන්. දිත්තේම ධම්මේ නිබ්බාන. බලන්න පින්වතුනි, මේ ධර්ම මාර්ගයේ ඇති පිරිසුදු භාවය, මේ ධර්ම මාර්ගයේ ඇති ආදි කල්යාණ භාවය, මධ්‍යේ කල්යාණ භාවය, පරියවසාන කල්යාණ භාවය. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළේ අන්‍ය තීර්ථකෙක්, අන්‍ය පරිබ්‍රාජකෙක්, මහණෙනි නුඹලාගෙන් ඇහුවොත් නිවන් දකින්න හේතුභූත වන බෝධිපාක්ෂික ධර්ම දිනුනු වෙන්නට හේතු වන කරුණ මොනවද කියලා නුඹලා කොහොමද පිළිතුරු ලබා දෙන්නේ? ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා ප්‍රකාශ කළා, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේම අපිට කියා දෙන්න. භාග්‍යවතුන් වහන්සේගෙන් අහලා ඒ ධර්ම පරයය අපි දරා ගන්නවා. අන්නේ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ වදාලා මෙන්න මේ ධර්ම පරයය, කල්යාණ මිත්‍යාන් ඇසුරු කරන්න මහණෙනි, සිල්වත් වෙන්න මහණෙනි, දස කතාවෙන් යුක්ත වෙන්න මහණෙනි, වීරියවන්ත වෙන්න මහණෙනි, ඒ වගේම උදයත්තගාමිනී ප්‍රඥාවෙන් යුක්ත වෙන්න, ඒ වගේම මහණෙනි අසුභ භාවනාවයි, මෛත්‍රී භාවනාවයි, ආනාපාන සති භාවනාවයි, ඒ වගේම අනිත්‍ය සංඥාවයි ප්‍රගුණ කරනකොට ආන්නේ භික්ෂුව මේ ජීවිතේම නිවන් සුව අවබෝධ කරනවා. මේකනේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ. එහෙනම් මෙන්න මේ ධර්ම පරයය ශ්‍රවණය කරපු ඔබට මේ මොහොතේ පටන් ඔබේ ජීවිතය දිහා බලන්න පුළුවන්. අද අදම මේ සසර දුක නිමා කරන්න බලාපොරොත්තු වන යමෙක් වේ නම්, එහෙම උවමනාවක් තියෙන යමෙක් වේ නම්, සසර දුක දකිනවා නම්, දුක පිටු දකින්න බලාපොරොත්තු වෙනවා නම්, මෙන්න මේ ධර්ම පරයයන් ජීවිතයට මනාව ගල්පා ගත යුතුයි. ධර්මාදාසයක් කර ගන්නට ඕනි මේ කියා දුන් ධර්ම පරයය. මේ සම්බෝධි සූත්‍රයේ අනුව පිහිටන ශ්‍රාවකයා බලන්න මොනතරම් පිරිසිදු මාර්ගයකද ගමන් කරන්නේ. මේ ධර්ම පරයය මූලයේ මොනතරම් පිරිසිදුද? තුන් ලෝකාග්‍ර වූ විජිත විජයෝ විරාගී වූ සම්බුදුවරයෙක් මේ ධර්ම දේශනා කරන්නේ. මුලින්ම මේ ධර්ම මාර්ගයට කල්යාණ මිත්‍රයාගේ සහය ගැන කියා දෙනවා. කල්යාණ සහයෙන් සීලවන්ත වීම. එතකොට කල්යාණ සහයෙන් සීලවන්ත වෙනකොට ආදී කල්යාණ භාවය, මුල යහපත් භාවය ඉඳුරාම මේ ධර්ම මාර්ගයේ රඳාපවතිනවා. ඒ වගේම මධ්‍යේ කල්යාණ, මේ ධර්ම පරයයට අනුව මැදට එනකොට හොඳ සමාධියක් වැඩෙනවා. එහෙනම් මධ්‍යේ කල්යාණ භාවය මේ ධර්ම මාර්ගයේ මනාව රඳාපවතිනවා. ඒ වගේම අවසානට එනකොට අනිත්‍ය සංඥාව, අනාත්ම සංඥාවෙන්, අස්මිමාන සමුග්ඝාතෙන්, ඉහාත්මේම නිවන් අවබෝධ කරනකොට පරියෝසාන කල්යාණ භාවය, නැත්නම් අවසානියත් බොහෝම සොඳුරුයි යහපත්. මුල සොඳුරු යහපත් වූ, මැද සොඳුරු යහපත් වූ, අග සොඳුරු යහපත් වූ දහමක් නිසා ආදි කල්යාණයි, මධ්‍ය කල්යාණයි, පරියෝසාන කල්යාණයි. සාත්තං සබ්බ්‍යංජනං කේවල පරිපුන්නම්. මුළු මනින්ම පිරිපුන්, පිරිසුදු අක්ෂරමාලාවකින්, පිරිසුදු පදව්‍යංජනයන් නැතිව මුල මැදට මනාව ගලපා, ඒ වගේම කාටත් ප්‍රකට වචන අනුසාරයෙන් තුන් ලෝකාග්‍ර ධම් රජුන් මේ ධර්මයේ කියා දුන්නේ. බලන්න ඒ තරම්ම පිරිසුදු ධර්ම මාර්ගය. කිසිදු අපිරිසුදු භාවයක් නැහැ. මේ මාර්ගයේ පිහිටියානම් අද අදම මේ සංසාර දුක් රැස නිමා වෙනවා. සිව් මහා සාගරයේ ජලයට බැඩිව හෙළු කඳුළු අද අදම නිමා වෙනවා පින්වතුනි. එනිසා ඒ විශ්වසනීය භාවය හදවතේ නිරන්තරයෙන් පිහිටුවාගෙන
මේ අමා ධර්මයේ අමාසුව විඳින්නට මේ කියා දුන් දහම් කරුණු අදම මේ මොහොතේදීම ගෞරවයෙන් ජීවිතයට ගල්පා ගන්න. යම් තැනක අඩු වෙලා තියෙනවා නම් හොඳට නිරීක්ෂණය කරන්න. එක්කෝ කල්යාණ මිත්‍ර ඇසුර නැති වෙලා, එහෙම නැත්නම් සීලවන්ත භාවය නැති වෙලා, එහෙම නැත්නම් දස කතාවන් නැති වෙලා, එක්කෝ වීරිය නැති වෙලා, එහෙම නැත්නම් මේ උදයත්තගාමි ප්‍රඥාව උපදවාගෙන නැහැ. මෙන්න මේ අඩුපාඩුවකින් තමයි අපි ධර්ම මාර්ගේ පිරියෝනේ. කෙලස් වැඩුණා නම් අසුභේ වැඩලා නැහැ, රාගේ වැඩුණා නම් අසුභේ වැඩලා නැහැ, ද්වේෂේ වැඩුණා නම් මෛත්‍රියේ වැඩලා නැහැ. ඒ වගේම නොයේක් විතර්ක වලින් හිත අවුල් වෙලා ගිහිල්ලා නම් එයාගේ ජීවිතේ ආනාපාන සතියක් වැඩිලා නැහැ. ඒ වගේම නිතරම දේවල් නිත්‍ය සුඛ සුභ ආත්ම වශයෙන් වැටෙනවා නම් අනිත්‍ය දුක ආත්ම සංඥා වැඩිලා නැහැ. ඒ සංඥා ටික වැඩෙනකොට හිත බොහෝම තැන්පත් වෙනවා, උපසාන්ත වෙනවා. දිවි ගමන බොහොම යහපත් වෙනවා. අද මරුණත් හෙට මරුණත් ඕනම වෙලාවක සිනහමස මුහුණින් ජීවිතයෙන් සමුගන්න ලැබෙනවා. පශ්චාත්තාපය නැති වෙන්නේ නැහැ. මේ ජීවිතය බොහොම උපසාන්ත නිමීගිය ජීවිතයක් වෙනවා. තමන්ටත් අනුන්ටත් යහපත් ජීවිතයක් වෙනවා. ඒ වගේම සතුට උපරිමයෙන් රඳා පවතින ජීවිතයක් වෙනවා. ලද දෙයකින් සතුට වෙන්න පුළුවන්. කෙලස් දැවිලි තැවිලි ඇති වෙන්නේ නැහැ. කෙලස් විපාසය ඇති වෙන්නේ නැහැ. මම්මුලා වෙන්නේ නැහැ. දුගතියේ වැටෙන්නේ නැහැ. බලන්න කොච්චර ප්‍රතිලාභ ලැබෙනවද. එහෙනම් මේ උතුම් ධර්ම මාර්ගයේ පිහිටාන්නට අදම හැම දෙනාට වාසනා භාග්ය සැලසේවා කියලා මම ආශිර්වාද කරනවා. අද සිද්ධාර්ථ සම්බුයෙන් මේ ධර්ම දාන මේ පින්කම සිද්ධ කරන්නට යෙදුනේ වරකාගොඩ කුරුඳුවත්ත ලිපිණේ පදිංචි කේ ඉන්ද්‍රාණී පෙරේරා ගුරු මහත්මිය අතුළු පවුලේ සියලු දෙනා. එයයි බලාපොරොත්තු වෙන වරකාගොඩ කුරුඳුවද්දේ පදිංචිව සිට 2019 තුලි මාසේ 16 වන දින පරලෝ සැපත් SS ඉන්ද්‍රසෝම ගුරුපියාණන්ට වසර 6ක් ඒ ඔහුගේ අභාවයෙන් වසර 6ක් පිරීම නිමිති කරගෙන අද පුණ්‍යානුමෝදනා කිරීම තමයි ඒ පින්වත් පිරිසගේ උතුම් අරමුණ බවට පත් වුනේ. ඒ වගේම වසර 40කට පෙර පරලෝ සැපත් KM අබේපාල ආදරණීය පියාණන්ට, D ඇග්නස් ආදරණීය මෑණියන්ට, SA විජේපාල පියාණන්ට, YA රොසලින් නොනා මෑණියන් ඇතුළු දෙපාර්ශවයේම පරලෝ සැපත් සීලු දෙනාට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අද මේ උතුම් ධර්මදානී දායකත්වයේ දරන වැලිගම පළල් ලිපිණේ පදිංචි HM රත්නසිරි, ඒ වගේම HKG මංගලිකා කියන මේ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා. ලක්වාසි ලෝවාසි සියලු දෙනාටම ධර්ම අවබෝධයේ පිණිස මේ ධර්මදානී උපකාර වේවා යන ප්‍රාර්ථනාව අදිෂ්ඨානයේ හිතේ තබාගෙන පරලෝ සැපත් දෙපාර්ශ්වයේම දෙමාපියන් වන HN ගුණදාස, HG මහතුන් කියන ඒ පියවරු දෙපළට, ඒ වගේම HN තුලාවති, LG සීලවති කියන ඒ මවවරුන් දෙපළ ඇතුළු පරලෝ සැපත් මංගලිකා මහත්මියගේ සහෝදරයෙකු වන HG නන්දසේන මහත්මා සහ HG විමලසේන මහත්මා, HG ගුණසේන කියන ඒ බාප්පාවරු, ඒ වගේම HN ආර්යදාස මහත්මා, BKM චන්ද්‍රසිරි මහත්මා ඇතුළු ඒ වර්ග පරම්පරාවේ සියලු දෙනා සිහි කරලා පුණ්‍යානුමෝදනා කරන අතර අපවත් වී වදාළ දරණාගම කුසල ධම්මහා විධාන ඒ මහා ස්වාමින් වහන්සේට සහ අපවත් වෙච්ච සියලු ස්වාමින් වහන්සේලාට පුණ්‍යානුමෝදනා කරනවා. දෙවියන් සහිත ලෝකයට මේ අත්‍යෝදාර පුණ්‍ය මහිමය පෙනේවා දැනේවා අනුමෝදම් වේවා යන ප්‍රාර්ථනාවෙන් අපි පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමු.

පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සම්මේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ධර්ම ශ්‍රවණානි සංස බලයෙන් හැම හද సంతානයක්ම නිවි පහන් වේවා මේ උතුම් ධර්මමය සාභිමන් ලැබමින් දහම් මග ගමන් කොට ශාන්ත නිවනින් සැනසෙන්නට භාග්යය වාසනාව උදාපත් වේවා කියලා මම මහා සංඝ රත්නේ වෙනුවෙන් මෙත් සිතින් මෙලෙසින් ආශිර්වාද කරනවා සම්මේ

0: සාධෝ සාධෝ සාධෝ. ඉරිදා සිරිනේ තසපුවේ ධර්මානුශාසනාවයි ඔබ ශ්‍රවණය කළේ. මිල කල නොහැකි උතුම් දායාදය ධර්ම දායාදයයි ඔබ ලැබුවේ. ගිලන් වූ හිතට මහා ඖෂධය වූ ධර්ම ඖෂධයයි ඔබ ලැබුවේ. ඒ උතුම් ධර්ම ඖෂධයෙන් මේ සසර ගමනේ මහා පීඩාව සම්පූර්ණයෙන්ම සුවපත් කරගන්නට ඔබට වාසනාව පෑදේවා. ඒ උතුම් දහම් මග එලිපෙහෙලි කොට දහම් අවවාදයෙන් අපසිත් සනසවාලු ගරුදේශකයන්න් වහන්සේ පූජනීය වන්දනීය බලංගොඩ රාද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ උතුම් ධර්මාවබෝධය ලැබේවා ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් නැතිෆම් රේඩියෝවේ මේ ධර්මදේශනාවේ ධර්මදායකත්වයේ දරන්නට ඔබට අපි ආරාධනා කරනවා. 0174252014 අංකයට කතා කරන්නට. ඒ වගේම නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසිලා නැතිෆම් බණ වැඩසටහන ඔස්සේ සිත්නේ තසපුව ඉරිද සිත්නේ තසපුව අහන්නටත් ඔබට ආරාධනා කරනවා. නේත්‍රාලෝක YouTube නාලිකාව subscribe කරන්න කියන ආරාධනාවත් සිදු කරමින් අපි කෙටි විරාමයක් ලබනවා. ඉරිදා සිත්නේ තසපුව ධර්මානුශාසනාවෙන් හැම දිනාටම තෙරුවන් සරණයි.
1: සිත්නේ තසපුව
2: සියලු දානයන් අතරින් උතුම්ම දානය ධර්ම දානයයි. එවන් වූ පින්කමකට ඔබට දායක වෙන්න පුළුවන්. net fm රේඩියෝවේ සතියන්තේ රාත්‍රී 7ට විකාශය වන ධර්ම දේශනාව සඳහා දායක වීමට 0777725214 සතියේ දිනවල උදැසන 9:00 සවස් 5:00 අතර කාර්යාල වේලාව තුලදී අමතන්න.
1: කවදත් අලුත් කාගෙත් නෙත්.
3: තය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසී වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු උසහනය.
4: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්.
5: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
6: අලුත් තැන කාටම මිලා කසාගල ග්‍රීන් සුපර් ශාකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 කසාගල සමුග ව්‍යාපාරයේ වෙතින්.
7: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. චිල්ඩ්‍රන්ස් වර්ල්ඩ් කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773136 36.
6: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
8: මත්තල සුදර්ශන මාසයක් යනකම් ගොළු සන්නිවත් නිකුත් නැතුව තමයි ජීවත් වුනේ. ડોක්ටර්ලට කිව්වට පස්සේ එයාලා පරීක්ෂා කරා සනීප කරන්න පුළුවන් තත්යක් නැහැ කියලා. ඒ අතර සුදු මාසයක ගාලින් තමයි ඒක මාස්ටර් ලංකෙත් සංගියේ දැන් දෙවිනේ කියලා. අත්දැකන්න පුළුවන් තත්යක් අපිට තියෙනවා. ඒවනතල වේදන හත්ය කියන්නේ ඇත්තටම දෙවි කෙනෙක් කියලා මම විශ්වාස කරනවා.
6: කතා කරන්න 0777 300 940.

0: Fit mit Assepoul. Fit mit Assepoul.
1: අයිබොවන් සුබ සන්ධ්‍යාවක්. ඉරිදා සිටින තසපුව ධර්ම සාකච්ඡාවයි අපි ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. එවැනි නැවත වාරයක් අපේ ගරු දේශකයන්න් වහන්සේව පූජනීය වන්දනීය බලංගොඩ රාජ ස්වාමීන් වහන්සේව මේ පැයටත් ධර්ම සාකච්ඡාවටත් ඉමහත් ගෞරවයෙන් නමස්කාරයෙන් යුක්තව පිළිගනු ලබනවා. අවසර ස්වාමීන් වහන්ස, අපි බුදුගුණ දේශනාවලියක් සාකච්ඡා මාලාවක් ඔබට සමීප කරමින් එන්නේ. අපි ශ්‍රාවකයෝ බුදුගුණ පිළිබඳව තිබෙන්නේ මහා ගෞරවණීය හැඟීමක් ඔවුන්ගේ සිත් තුළ. දිනේ වර්ධනය කරගන්නට මේ වැඩසටහන් මාලාව මහත් අස්වැසිල්ලක් බවට පත් වෙන වුණට, ඒ වැඩි දියුණු කරගන්නට මහත් උදව්වක් බවට පත් වෙනවා. ඒ නිසා මේ දහම් උදව්ව නැත්නම් ධර්මයේ දැක ගැනීමට කරන්නා වූ මඟ පෙන්වීම අනුශාසකත්වයේ තමයි මේ වැඩසටහන ඔස්සේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇසුරේ අපි ඔබට ලක් කරන්නේ. අදත් එවැනි සාකච්ඡාවක මුලපිරීම සිදු කරන්නට සැරසෙන වෙලාවේ යම් කෙනෙකුට මෙය නැවත නැවත අහන්නට වොමනාවක් ඇති වෙනවා නම්, එහෙම නැත්නම් තව කෙනෙකුට අසන්නට සලස්වන්නට වොමනාවක් ඇති වෙනවා නම්, ඔබට නිවිහැනෙල්ලේ අහන්න බැරි වටපිටාවක් මේ මොහොතේ උදා වෙලා තියෙනවා නම් පසුතැවෙන්න එපා. ඔබට අවස්ථාව තිබෙනවා නැවතත් නේත්‍රාලෝක YouTube නාලිකාව ඔස්සේ මෙම වැඩසටහන, මේ සාකච්ඡාව, සිද්නේ තසපෝ වැඩසටහන, ධර්මදේශනාව, ධර්ම සාකච්ඡාව නැවත නැවත අහන්න. මොකද මම මෙහෙම කියන්නේ, මොකද මේ වගේ අවස්ථාවක් අපිට අපේ ජීවිත කාලය තුළ ආයේ නොඑන්නට පුළුවන්, නොලැබෙන්නට පුළුවන්. ඒ නිසා අපිට ලැබිච්ච මනුෂ්‍ය ජීවිතයේ වටිනාම දායාදය ලබා දෙන මොහොතේ ඒ වෙනුවෙන් පෙළ ගැසෙන්නට හෘදයාංගම ඔබට අවස්ථාව ඔබට ආරාධනා කරනවා වගේම ඒ සඳහා තිබෙන විකල්ප අවස්ථාත් අපි ඔබට සිහිපත් කරන්නේ. ඒ නිසාවෙන්මයි නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසලා වැඩසටහන අහන්න පුළුවන්, අපව subscribe කරන්න කියලාත් අපි ඔබට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. ධර්ම සාකච්ඡාවේ අපි අද කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ අපි ස්වාමීන් වහන්සේගෙන් කාරණා විමසා අනුශාසනා ලබන්නට සූදානම් වෙන්නේ අනුත්තරෝ පුරිස ධම්ම සාරති ගුණය. අනුත්තර පුරිස ධම්ම සාරති නම් මේ බුදුරජාණන් වහන්සේගේ උත්තම ගුණය පිළිබඳව. දැන් අර මුල හරියේදී සමහර අය දන්නවා, ඔය වගේ අගහරියට එනකොට සමහර අයට ඒ අර්ථයවත් හරියට පැහැදිලි නෑ. හැබැයි අපි අතිශය බහුතර ජනතාවක් අපේ රටේ බුදුගුණ ගැන කතා කරන නම් ඉතිපිසෝ ගාතාව තමයි කියන්නේ. හැබැයි අර්ථය පිළිබඳව අල්ප දැනුමක් තමයි අපිට තිබෙන්නේ. ඒක අපි නිවැරදි කරගනිමු. ඒ පිළිබඳව අවධානය යොමු කරමු. ඒ තුළ සැබෑ බුදුගුණ වඩන ශ්‍රාවකේ බවට පත්වෙමු. ඒ තුළ ලැබෙන සැනසීම වචන වලින් විස්තර කරන්න බැරි තරම්. ධර්ම සාකච්ඡාවේ අද පිවිසුම ලබන්නට අනුත්තර පුරිස ධම්ම සාරති ගුණය පිළිබඳව හිතේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ගෞරවයක් මතු කරන්නට අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. ඒ ඔස්සේ පිවිසුමක් ලබා දෙන්නට අවසරයි අපි ස්වාමීන් වහන්සේ.
2: හැම දිනාටම නැවතත් බොහෝම මෙත් සිතින් මම මහා සංඝරත්නය වෙනුවෙන් සෙත් ප්‍රාර්ථනා කරනවා. බුදුරජාණන් වහන්සේගේ නිම්හිම් නැති ගුණ ජීවිතයේ ආනුභාවය සත්‍යයි. ඒ සත්‍ය ආනුභාව බලයෙන් හැම හදවතක්ම නිවි පහන් වේවා. බුදුගුණ භාවනාවෙහි සිත මනාව පිහිටාවා. බුදුරජාණන් වහන්සේ වදාහල අමා ධර්මයේ අමයුරු සැපත අත්විඳින්නට තරම් ඔබගේ හදවත මේ උතුම් දහම් විවරණය තුළ ධර්මමය සංඥා බාහුල්‍යයෙන් පොහොසත් වේවා කියලා බොහොම මෙත් සිතින් ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. පින්වත් වරුණ, බුදුරජාණන් වහන්සේ ලොව පහළ නොවන්නට අපට මෙහෙම පිළිසඳරක් අප අතර නොවන්නට තිබුණා. බුදුරජාණන් වහන්සේ නිසාම ලැබිච්ච මේ උතුම් පිළිසරණට අපි හැමෝම ඒ සිරිපා අභියස ණය ගැති. කවදා හරි සසර දුකෙන් අපි අත මිදුණයි කියමු, චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා රහතන් වහන්සේ නමක් වුණයි කියමු, එදාටත් අපි ණය ගැති භාග්‍යවතුන් වහන්සේට. හැබැයි එදාට අපි කෙලෙසුන්ට ණය ගැති නැහැ. ක්ලේශ දාසත්වයෙන් ක්ලේශ ණයෙන් අත මිදලයි තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ගුණ මිනිමාලාවේ අනුත්තරවර පුරිස ධම්ම සාරතිහි ගුණය, මේකක්වත් වරුණ සර්වාකාරයෙන් විවරණය කරන්න බෑ කියන එක දැන් ඔබට මේ පිළිසඳරේ දෙනකොට වැටහෙනවානේ. එනමුත් දැන් අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකවරුන් ලෙස මේ පිළිබඳව ඉතා සුපැහැදිලි වැටහීමක් හිතේ ඇති කර ගන්න ඕන. මේක මේ මුළු සංසාරයකට ලබන ධර්මමය අභිමානය. මේ මොහොතේ ඉඳන් අපි තව කල්ප කීයකින් හරි මේ භව සැරිය අවසන් කරනවා නම් එදා දක්වාම අපට උපකාර වන, අපව සනසවන, අපව සැපවත් කරන, අපව සත්පුරුෂයන් වෙත පමුණුවන, මිසදිටුවෙන් අතමුදවන, සම්මා දෘෂ්ටිය වෙත පමුණුවන උතුම් පිහිටක් තමයි මේ අපි මේ ලබන්නේ. උතුම් පුණ්‍යස්කන්ධයක් තමයි මේ ලබන්නේ. එනිසා මෙතන හරියටම පැහැදිලි කරගත්තොත්, මේ වැටහීම හිතේ තහවුරු කරගත්තොත්, බුදුරජාණන් වහන්සේ ගැන ඒ උතුම් ගුණ ජීවිතයේ පිළිබඳව කරුණින් කරුණ මතකයේ තියාගත්තොත්, ඒක භවිකමය සහයෝගයක් වෙනවා අපේ ගමනට. ඒක භවිකමය උපකාරයක් වෙනවා. ඒක භවිකමය ධනයක් බවට පත් වෙනවා වරුණ. ඒ කියන්නේ භවයෙන් භවයට අපි යන තාක් ඒ ධනය පිහිටයි, උපකාරයි, ආධාරයි. ඉතින් අපි කතා කළේ වරුණ කලින් ලෝකමිදු ගුණේ පිළිබඳව ගිය සතියේ. ඒත් සර්වාකාරයෙන් නෙමෙයි, බොහොම කෙටි සටහනක් වරුණ.
3: කියන්නේ අපිට සර්වාකාරයෙන් කතා කරන්න තරම් අපේ ඥානීය මෝරල මදි. එනද සමහර කෙනෙකුට හිතෙන්නට පුළුවන් ඇයි මේ සර්වාකාරයෙන් කතා කරන්නේ නැත්තේ, එතකොට මේ හොඳ කියලා.
2: මා මගේ භික්ෂුවකට වරුණ දැන් මේ එක බුදු ගුණයකින් තුන්යම් රාත්‍රියක දේශනාවක් කරන්න පුළුවන්. එතකොට මේ මං වගේ අල්පේශාක්‍ය භික්ෂුවකට එදවස හිටපු මහේශාක්‍ය භික්ෂුන් වහන්සේලා කොහොම විවරණය කරයිද හිතලා බලන්න. මේ බුදු ගුණයේ පිළිබඳව අවබෝධය ඇති වෙන්නේ මාර්ගඵල ප්‍රතිවේදෙන් ඉස්සරහාටම ගියාම. එතකොට දැන් සෝතාපන්න කෙනෙකුට වඩා කියන්න බැරි කෝටි ගණනක අවබෝධයක් නගදාගාමී කෙනෙකුට තියෙන භාග්‍යතුන් වහන්සේගේ ගුණය පිළිබඳව. ඔක්කොටම වඩා මේ බුදු සාසන

0: චාර්ය මහපොළොව වගේ නම් සාරිපුත්ත ස්වාමීන් වහන්සේ දානේ අභයටයක් වගේ. ඒ තරම් ආශ්චර්යයක් මේක වරුණ. එනිසා මෙතනයි අපේ මුළු ආශ්චර්යම රැඳෙන්න ඕනි තැන. බුදුරජාණන් වහන්සේ වදාළනේ අච්චරිය පුද්ගලෝ අච්චරිය මනුස්සෝ කියන්නේ එකම එක මුනිවරයෙකුට මේ ලෝකේ. කාටද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට. වරුණ දැන් අනුත්තර පිරිසුදම්ම සාර්ථී ගුණයනේ. අත්තනාපන ගුණේහි විසිට්ට තරස්ස කස්සති අභාවතෝ නත්ති ඒතස්ස උත්තරෝති අනුත්තරෝ. මොන අනුත්තර කියන පදයේ තේරුම? භාග්‍යවතුන් වහන්සේට වඩා ගුණයෙන් විශිෂ්ට වූ, ගුණයෙන් වැඩි වූ කිසිම කෙනෙක් අනන්ත සක්වා ධාතු තල අතර ඇත්තේ නැහැ. එනිසා ඒ මහා මුනිවරයානෝ අනුත්තර වනසේක. මොනවද එහිලා ගුණ කියන්නේ? සීල ගුණය, සමාධි ගුණය. සීල ගුණේනාපි සම්බං ලෝකං අභිභවති. මොන වරුණ? සීල් ගුණයෙන් සමස්ත ලෝකේම අභිභවනය කරනවා. ඒ සිල්වතානන්ට සෑහෙන්න පෑහෙන්න සමවන සිල්වතෙක් ලෝකෙනේ. සීල සීලයන් අපට දේශනා කරේ අනුත්තරවර මහා සිල්වතානෝ. මේ පෘථිවි මණ්ඩලයේ මහා සිල්වතානෝ භාග්‍යවතුන් වහන්සේමයි. ඊළඟට මහා සමාධි සම්පන්න උතුමානෝ, ඊළඟට මහා ප්‍රඥා සම්පන්න උතුමානෝ මහා ප්‍රඥ බුදුරජාණන් වහන්සේමයි. ඊළඟට විමුක්ති ඥාන දර්ශන ගුණයන්ගෙන් ආය සමවන කෙනෙකුත් නැහැ. සමවන කෙනෙකුත් නැත්නම් ඊට වඩා කෙනෙක් ඉන්න විදිහක් නැහැ නේ වරුණ. කිට්ටුවකටවත් සමාන වෙන කෙනෙක් ඒ ගුණයෙන් පිහිටාන්නේ නැහැ. එතකොට එනිසා බුදුරජාණන් වහන්සේ සීලාදී ගුණේනාපි අසමෝ අසම සමෝ අප්පටිමෝ අප්පටි භාගෝ අප්පටි පුග්ගලෝ. ආන්හිම තමයි අනුත්තර කියන පදේ තෝරන්නේ වරුණ. එතකොට අනුත්තර කියන්නේ ඊට වඩා ගුණයෙන් උතුම් කෙනෙක් නැහැ කියන එක. ඊළඟට වරුණ පුරිස ධම්මේ සාරේතේති පුරිස ධම්ම සාරති. දමනය කළ යුතු, දමනය කරන්නට සුදුසු. අනිත් එක වරුණ බුදු කෙනෙකුගේ සිරිපාබියක දමනය වෙන්න පිනක් තියෙන්න ඕනි. එතකොට ඒ දමනය වෙන්නට සුදුසු අය හොය හොයා දමනය කරන්නට සමත් උතුමන් වහන්සේට කියන පුරිස ධම්ම සාරති උතුමන් වහන්සේ. දමේති විනේතීති බුත්තං හෝති. දමනය කරන්නේය, හික්මවන්නේය කියන එක තමයි ඔය පුරිස ධම්ම සාරති කියන ගුණ පදයේ තේරුම. එතකොට දැන් අර පද දෙකම එකතු කරගත්තාම වරුණ අනුත්තරෝ පුරිස ධම්ම සාරති. එතකොට ලෝකයේ බොහෝ දෙනා ඉන්නමනේ. දැන් ලෝකයේ බොහෝ දෙනා ඉන්නවා. අපි ගත්තොතින් අම්මා තාත්තට ඕන දරුවන් හික්මවා ගන්න. ඒක දමනය කර ගැනීමක් නේ. ගුරුවරුන්ට ඕන සිසුන් හික්මවා ගන්න. වැඩිහිටියන්ට ඕන බාලයන් හික්මවා ගන්න. ඊළඟට ගම්මුලා දෑනින්ට ඕන ඒ ගමේ ඉන්න පිරිස හික්මවා ගන්න. ඔය මුළු පාලන තන්ත්‍රයක්ම මානව වංශයේ ආරම්භයේ පටන් ඔය මහා සම්මත යුගයේ පටන් එන්නේ වරුණ මේ මිනිසුන්ගේ කායික වාචසික අධ්‍යාචාරයන් යටපත් කරලා ආටත් සාමකාමීව සතුටින් ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් හදන්නනි. එතකොට ඒ උදෙසා අර අකීකරු ප්‍රචණ්ඩ ගුණධර්ම අතහැර දාලා ඡණ්ඩත්වයේ ගතට හිතර ගත්ත උදවිය මෙල්ල කරන්න ඕන. ඒ වෙනුවෙන් තමයි ලෝකේ සෑහෙන තරම් නීති සම්පාදනය වෙලා තියෙන්නේ. ඒ රටට අනන්‍ය වූ. ඒ වෙනුවෙන් තමයි රජවරු වෙන්නේ ලෝකේ. ඒ වෙනුවෙන් තමයි ජනපතිවරු ඉන්නේ ලෝකේ. අනිත් මුළු පාලන තන්ත්‍රයම ඒ ජන සමාජයක් දමනය කළා යහපැවැත්මක් සකසා ගැනීම තමයි අපේක්ෂාව. එතකොට වරුණ ඒ පුද්ගලයන්ගේ දමනය කිරීම ගත්තාම කාගේ වුණත් එතකොට ඒ දමනය කිරීම මේ මෛත්‍රියෙන් කරුණා පෙරදැරිව එහෙම කරන දමනයක් නෙමෙයි. ඒ කරන්නේ කොහොම හරි ඔවුන්ගේ ඡණ්ඩත්වය, ඔවුන්ගේ ප්‍රචණ්ඩත්වය ඒවක් ආයුධයකින් හරි ගුටි බැට දීමකින් හරි එහෙම නැත්නම් ඝාතනය කළා හරි මර්ධනය කිරීමක් යතන කරන්නේ. මෙතන හැබැයි මේ ආශ්චර්යමත් මහා මුනිවරයානෝ දමනය කළ යුතු පුද්ගලයන් ඉතාමත්ම සීල සම්පන්න වන ආකාරයෙන්, ඉතාමත්ම සද්ගුණවත් සාන්ත වන ආකාරයෙන්, ඒ වගේම ඒ දමනය කළාට පස්සේ නැවත වෙනස් වෙලා ක්‍රූර නොවන ආකාරයෙන් දමනය කරන්නට දක්ෂයි. ආන්නේ හැකියාව තමයි භාග්‍යවතුන් වහන්සේගේ ඒ හැකියාව.
1: ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් අපි කෙනෙක්ව හික්මවනකොට සමහර වෙලාවට දැන් මෙහෙම අවස්ථා අපේ ජීවිතවල තියෙනවනේ. අපි කෙනෙක්ට හොඳ නරක කියා දෙනවා. අපි ඉන්න තැන හගෙන ඉඳලා ඒක පිළිගත්තා වගේ ඉඳලා පිළි අරගෙන ඊට පස්සේ ගිහිල්ලා ආපහු සුපුරුදු විදිහට හැසිරෙනවා. එහෙම නැතිනම් අපි යම් දඬුවමක් ලබා දුන්නාට පස්සේ දඬුවම් විඳින වෙලාවේ නිවැරදි වුණා කියන තැන ඉඳලා ආපහු ගිහිල්ලා පරණ දැන් ඔය හිරගෙවල් වල බොහෝ අය එහෙමනේ ස්වාමීන් වහන්ස හිරගෙද දබා දෙන දඬුවමේදී හික්මිලා වගේ ඉඳලා අවස්ථාව ලැබුණු සැනින් ආපහු ක්‍රියාත්මක වෙනවා. දැන් ඔබ වහන්සේ කියන මේ කාරණා තුල බුදුරජාණන් වහන්සේ ඇසුරේ හික්මන කෙනෙක් ආපහු පර්ණදනට යන්නේ වැරද්දටපත් වෙන්නේ. ඒ හික්මුණා නම් හික්මුණාම තමයි.
0: පින්වත් වරුණ, ඊටාම හොඳයි ඔබේ ප්‍රකාශය. ආයි හික්මුණොත් හික්මුණාම තමයි. දැන් ඔබ කිව්වා වගේ දඬුවම් ලැබලා හිරේ බෙලංගුවේ වැටිලා එළියට ඇවිල්ලා ආයෙම වැරද්ද කරන ලෝකයක් නේ දැන් තියෙන්නේ. ඒක සැබෑ දමනයක් නෙමෙයි වරුණ.

0: එතකොට ඒ දමනය තුළ දැන් සාමාන්‍යයෙන් ගත්තහම ලෝකයේ කාය බලයෙන් මත්වෙච්ච මිනිස්සු ඉන්නවා. ධන බලයෙන්, ඥාන බලයෙන්, ඊළඟට වෙන යම් විද්‍යා ආදී බලයන්ගෙන් මත්වෙච්ච උදවිය ඉන්නවා. ඒ අය ගරු කළ යුත්තන්ට ගරු කරන්නේ, ඒ යටහත් පහත්ව ආචාර කළ යුත්තන්ට එහෙම ආචාර යටහත් පහත්ව සිද්ධ කරන්නේ නැහැ. එතකොට හරි උඩඟුව හැසිරෙනවා. අන්නේ අය සාමාන්‍ය ලෝකෙ දමනය කළ යුතුයි කියලා කියනවානේ. එතකොට එයයි හිග්මවන්ට ඕන. එතකොට මරුණ දැන් ඒ කාය බල, ඥාන බල, වෙනයම් බලයකින් සමන්නාගතු ඉන්න පුද්ගලයන් දමනය කරනවා කියන එක හැමෝටම කරන්න බෑනේ. දැන් ධන බලයෙන් කෙනෙක් බලවත් වුණාට පස්සේ සමහර විට රජවරුත් හොටවලුව නමනවානේ. ඇයි දැන් ධන බලයෙන් ලෝකයක් වසන් කරගෙන නම් ඉන්නේ, කරන්න දෙයක් නෑ ඊට පස්සේ. ඒ වගේම දැන් අපි ගත්තොත් ඔය මද්රව්‍ය ආදීන්ගෙන් යම් කිසි කෙනෙක් ඒ පැතිවලින් ඒ වගේ දුරාචාර වලට මෙහෙ වෙලා හිටියොත් එම සමහර රාජ්‍ය පාලනයෙන් වෙනස් කරන මට්ටම ඔවුන්ගේ බලපුලුවන්කාරකම් ඉස්මතු වෙනවා. ජන සමාජයක් වෙලනවා වරුණ. අහිංසක මිනිසුන්ගේ ජීවිත වෙලා දානවා ඒ දුරාචාරයෙන්. එතකොට එය දමනය කරන්න ඕන. ඊළඟට වරුණ දැන් අපි ගත්තොත් සමහර අය ඉන්නවා මේ ලෝකේ ඔය කියපු ධන බල, කුල බල, නිල බල මොකුත් නැහැ. හැබැයි තමන්ගේ තියෙන අඥාන බව නිසා හිතනවා, ඒ මෝඩකම නිසා හිතනවා මම ගරුකලියොත්තන්ට ගරුකලන්න ඕනේ. මම තමයි මේකේ ජගතා, මම තමයි ශක්තිමන්ත කෙනා කියලා එහෙම හිතනවා. එතකොට ඒ අය නුවණ නැතිකම නිසා එහෙම හිතන්නේ. එතකොට දමනය කළ යුතු පුද්ගලයන් කිව්වම මේ එක වර්ගයක් නෙමෙයි වරු. ඊළඟ සමහර අය ඉන්නවා මහා මිත්‍යා දෘෂ්ටිකයි. එතකොට ඒ තමන්ගේම දෘෂ්ටි හරි කියන තැන ඉඳන් තමයි ඔවුන් කටයුතු කරන්නේ. ඒ වගේම වරුණ දැන් ඔය ගත්තාම නාලාගිරි වගේ හස්ති රාජවරු, ඊළඟට ඔය නන්දෝපනන්ද වගේ නාග රාජවරු, ඊළඟට ගත්තොත් කරරෝම, සුචිරෝම, ආලෝක වගේ යක්ෂයෝ, ඊළඟට සෝන දණ්ඩ, කූට දණ්ඩ වගේ බ්‍රහ්මනෝ. එතකොට මේ සත්ව ලෝකයේ ඉන්න අනන්ත සත්වග අතර, ඒ කියන්නේ අනන්ත සත්වග කියන අදහස කියන අනන්ත සත්වයන් අතර ඒ සෑම තැනකම ඉන්න පුද්ගලයන් හික්මවාලීම තමයි මෙතන දමනය කිරීම කියලා කියන්නේ.
1: ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් මේ අපි පුරුෂ ධම්මසාරතී ගුණය කියන කාරණාවේදී අනු ඒ ගුණය පිළිබඳ සිහිපත් කරනකොට අපිට නිතරම මතක් වෙන්නේ ආලවක දමනය කළා, නාලාගිරි දමනය කළා, ඔය වගේ කාරණා දෙක තුනක්නේ. එහෙම නැතුව දැන් මේ අපිට අර පුද්ගලයන් වශයෙන්, මිනිසුන් වශයෙන් දමනය කරපු ඒවා පිළිබඳව බොහෝ වෙලාවට අඩුයි අහන්නට ලැබෙනවා ස්වාමීන් වහන්සේ. මම මේ අහන්නේ මේක මේ ප්‍රායෝගිකව පාසල් අධ්‍යාපනය තුළ තිබුණා. බොහෝ දිනකින් අපි විමසුවොත් එහෙම බුදුරජාණන් වහන්සේගේ අනුත්තර පුරිස ධම්මසාරති ගුණය පිළිබඳව උදාහරණ කියන්නේ කියලා ඔය ආලවක දමනය හෝ නාලාගිරි දමනය තමයි කියන්නේ. ඒ වගේ අවස්ථාවන් තමයි සිහිපත් කරන්නේ.
0: ඒ වගේම ප්‍රසිද්ධ අඟුලිමාල දමනය වගේ ඒ වගේ කාරණයක්නේ වරණ සීක්මණීම හිතට එන්නේ. ඒව ප්‍රධාන දේවල් වන ප්‍රධාන තැන්. ඒ වගේම මෙන්න මෙහෙමයි මේකේ අනුත්තර ප්‍රධම සාර්ථක ගුණය ගැන කියද්දී වරුණ යම් දවසක අඤ්ඤා කොණ්ඩඤ්ඤ ඒ ස්වාමීන් වහන්සේ අරහත් ඵලයේ හික්මෙව්වද ඒ මොහොතේ පටන් මේ අද දක්වාම යම් තාක් සංඝ පිරිසක් වේන, යම් තාක් ගිහි පැවිදි ශ්‍රාවක පිරිසක් වේන, යම් තාක් ගිහි පැවිදි ශ්‍රාවක පිරිසක් වේනම් වගේම දෙවියන් සහිත ලෝකේ වරුණ යම් තාක් පිරිසක් වේනම් ඔය ඔක්කොම හික්ම මාලියම තමයි මෙතන අනුත්තර පුරිස ධම්මසාර්ථී ගුණයෙන් අදහස් කරන්නේ. එතකොට මේ මිනිසෙක් දෙන්නෙක් එහෙම නෙමෙයි වරුණ. දැන් අද ඔබමා මේ සාකච්ඡාවට සම්බන්ධී සිටින සීලු දෙනා හික්මීමක් ලැබලා නැද්ද? බුදුරජාණන් වහන්සේගේ ගුණය හැනකොටම දැන් අපේ හැම හදවතක්ම නිමිලා යනවනේ. අපේ අබ්දෙක් එකතු වෙන්නේ නැද්ද? සාදු හඬ නැංග වෙන්නේ නැද්ද? දැන් මේ වැඩසටහන තියෙනවා කියන ආරංචියට වෙලාව අවස්ථාව වෙන් කරගෙන බොහෝ දෙනා එහි යෙදී අහන්නේ නැද්ද? ඒ අහන්නේ මොකක් නිසාද වරුණ? ඒ බුදුරජාණන් වහන්සේගේ අනුත්තර පුරිස ධම්ම සාරති ගුණෙහි අකාලික බව, අභෞමික බව සනිටුහන් කරමි. දැන් වරුණ අපි හිතමුකෝ රජවරු ඉස්සරහා එකට එක කතා කරන උදවිය නැද්ද ලෝකේ? ඊළඟට මහමුලා දෑනින් ඉස්සරහා එකට එක කතා කරන උදවිය නැද්ද ලෝකේ? ඊළඟට මරන්න හිසගසා දානින තැනත් ඒ හිසගසා දාන්න නියමිත වෙන්න තැන පවා ඡණ්ඩම හැසිරෙන උරණ වෙන අය නැද්ද ලෝකේ? එතකොට ඔවුන් සැබවින්ම හික්මවීමක් කරලා නැහැ. අර ඔබ මුලින් කිව්වේ හික්මුණා වගේ ඉන්නවා, හැබැයි හික්මිලා නැහැ. එතකොට වරුණ දැන් මේ භාග්‍යවතුන් වහන්සේ දමනය කරන්නේ මෙන්න මෙහෙමයි. සීලවන්තකම් පිළිබඳව අහලවත් නොතිබුණ අය අරම සීලවන්තයන් කරනවා. දැන් බලන්න අඟුලිමාල මහ රහතන් වහන්සේ අවසානයේ කියපු එක ප්‍රකාශයක් තියෙනවා. මොන තරම් බුදුරජාණන් වහන්සේගේ අනුත්තර පුරිස ධම්ම සාරතෙහි ගුණය ඉස්මතු වෙනවද? දණ්ඩේනේකේ දමයම් අංකුසේහි කසාහිච්ච අදම් දේන අසත්තේන අහං දන්තෝ මිතාදින. කවුද මේ ප්‍රකාශය කළේ? අඟුලිමාල මහරහතන් වහන්සේ. මොකක්ද ඒකේ තේරුම? මේ ලෝකේ ඇතම් කෙනෙක් තව කෙනෙක්ව දමනය කරන්නේ දන්දෙන් ගහලා, විලංගු දාලා, උල් වලින් ඇනලා, ඒ කිසිවක් නොකර තාදී ගුණ ඇති බුදුරජාණන් වහන්සේ විසින් මම දමනය කළා, මාව දමනය කරනු ලැබුවා. මේ රහතන් වහන්සේගේ ප්‍රකාශය. එතකොට දැන් බලන්න මේ දමනය කිරීම කියන්නේ වරුණ අය නොවෙනස් වන සීලයක පිහිටනම්. ඔබ දැන් ඔය කියපු ප්‍රසිද්ධම කතාව නාලාගිරි දමනේ. නාලාගිරි එදා එදා දමනය වුණත් හරි වරුණ ඊට පස්සේ එක දවසක් පුරා කුහුඹයෙකුට හිංසා කරේ නැහැ කියන. ආලවක එදා දමනය වුණත් හරි එතුමා සෝතාපන්න වුණා. එතුමා සතර අපායෙම අත මිදුණා. ඊළඟට සච්චක, දැන් සච්චක ගැන ඔබ අහලා තියෙනවද වරුණ? සච්චක කියන්නේ භාරතේ හිටපු මහාවාදී. සාමාන්‍ය මිනිසුන් වාක් හරඹයෙන් මෙල්ල කරන්න එතුමාට පුළුවන්. මිනිස්සු කොච්චර බය කරාද කියනවා නම් එතුමාට තිබුණා විශාල කුසක් බඩක් තිබුණා. එතුමා ප්‍රකාශ කරා මේ මගේ බඩ මෙච්චර ලොකු වෙලා තියෙන්නේ මා දන්නා වාදයන් නිසා කිව්වා. ඒව පිළිගන්නත් මිනිස්සු සූදානම් වෙලා හිටියා. එතකොට දැන් ඔය ලිච්ඡවි පිරිස එකතු කරගෙන වරුණ ආව බුදුරජාණන් වහන්සේට වාද කරන්න. එන ගමන් කියන ඔජාරුවට දිග ලොම් තියෙන එළුවෙක් ඔය ලොම් වලින් අල්ලලා බිම දානවා වගේ වන්න බලන්න අද ශ්‍රමණ ගෞතමයන් බිම වැටෙන හැටි පුරසාරම් බොහොමයි දිගටම කිය කියා ආවා. ඉතින් කොහොම හරි වරුණ අන්තිමට ඔබ අහලා තියෙන ප්‍රසිද්ධ කතාව දහම් කතාව අවසන් වෙනකොට දැන් මෙතුමා නිරුත්තර වුණා. වචනයක්වත් කතා කරගන්න බෑ බිම බලාගෙන ඉන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අසවදාලා සත්‍යක දැන් ඔබ සත්‍යයේ පිහිටලා මේකට පිළිතුරු දෙන්න ඕනි. දැන් ඔන්න දැන් භාග්‍යතුන් හැම දෙපාරක් විතර වගේ ඇහුවට පස්සේ දැන් උත්තර දෙන්නේ නැහැ. සක්දේව රජතුමා බැලුවා මේ සත්‍යක හිස් පුද්ගලයෙක් මෙන්න බුදුරජාණන් වහන්සේ වෙහෙසටපත් කරන්න හදනවා කියන අර ඔබ අහලා තියෙනවනේ දර භාග්‍යතුන් හැමපැනත් පේනවා සත්‍යකටත් පේනවා අහසේ ඉන්නම විශාල කුළු ගඩියක් වගේ ආයුධයක් තියාගෙන දැන් උත්තර දුන්නේ නැත්නම් ඔලුවට ගහනවා කියන මුළු ඇඟ පුරාවට වරුණ දහඩිය මුගුරු වැගිරුණා. එහෙමයි ස්වාමීනි මට මේ ප්‍රශ්නය නැවත අහන්න ස්වාමීනි මම උත්තර දෙන්නම් කියලා උත්තරය දුන්නා. ඊට පස්සේ දැන් භාග්‍යතුන් හැම දේවනා කරා ඔබ මුලින් කියපු එක දැන් කියන එක ගැලපෙන්නේ නැණි. ඔබ මෙහෙම පුරසාරම් දොඩමින් නේද ආවේ? මෙයා එනකොට කිව්වා බලන්න ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දහඩිය දාලා ඇසිවුර තෙත් වෙලා වටපිටාව බල බලා තොලකට වේලිලා ඔන්න බලන්න මගේ වාද ඉදිරියේ හිස් වෙලා යන හැටි කිව්වා. මේ මිනිස්සු මත් වෙලා ඉන්න හැටි බලන්න. ගොඩක් දෙනා හැම තමයි. බලන්න බුදුරජාණන් වහන්සේගේ තියෙන මේ මහා අභීත විලාසේ සිංහ විලාසය භාග්‍යතුන් වහන්සේ උඩ සිවුර ටිකක් පහත් කරලා පෙන්නවා. මේ බලන්න මගේ ශරීරයට නම් දහඩිය දාලා නැහැ කිව්වා. එහෙමයි ඒ මහා විසරද මහා මුනිවරයාණන් වහන්සේ අන්තිමට හික්මුණා. දානෙටත් ආරාධනා කරා. දන්නවද වරුණ දානට ආරාධනා කරේ ඇයි කියලා? දැන් පිරිස ඉස්සරහානේ මම සමත් වෙලටපත් උනේ. දානෙත් පූජා කළා. තනියම ප්‍රශ්න අහලා බලන්න ඕනි පරාජය කරන්න පුළුවන්ද කියලා. එහෙම පුද්ගලයෝ වන්න ලෝකෙින් තාම හික්මිලා නැහැ. කොහමරි දා හොඳටම හික්මුණා. හික්මිලා එතුමා කොහමරි තිසරණේත් පිහිටියා. දන් පැනුත් පූජා කළා. එදා විසින් පස්සේ දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඒ බලන්න ඒ ලබා දුන්න අනුකම්පාවේ ඒ මහා කරුණාවේ අනුත්තර පිරිස ධම්මසාරතී ගුණේ පිහිට කොච්චරද කියනවා නම් එතුමා නුවේ කාලබුද්ධ රක්කේ රහතන් වහන්සේ.
1: ආ එහෙම සයනස් මම ඒක පළමතාවට දන්නේ.
0: කළුදිය පොකුණේ තුන්යම් රාත්‍රියක් බුදු ගුණ දේශනා කරේ. කාලකාරාම සූත්‍රෙන් මමත් උදන වරුණ එහෙමම දේශනාවක් කළා. මට හරිම සතුටේ ඒක මතක් වෙනකොට. ඉතින් ඒක හැමෝටම අනුමෝදන් කරනවා. ඉතින් වරුණ එතකොට ඒ රහතන් වහන්සේට හිතෙන්නේ නැති මම භාග්‍යතුන් වහන්සේත් එක්ක වාදයෙන් පැටළුණානි. ඒ නිසා මම එළි වෙනකම් බුදු ගුණ කියන්න ඕනේ කියලා හිතෙන්නේ නැත්. ඉතින් ඒ වගේ වරුණ ඒ හික්ම වීම සදාතනික හික්ම වීම. එතකොට දැන් සාමාන්‍ය ලෝකෙ ඉක්මවන්නේ කොහොමද? දැන් අපි හිතමුකෝ මේ කාය බලාදීන් ප්‍රචණ්ඩ බල හැසිරෙන පුද්ගලයෝ හික්මවන්නේ තවත් කාය බලයකින්ම. අවිබලයෙන් ප්‍රචණ්ඩ වන අය අවිබලයකින්ම හික්මවන්න හදන්නේ. එතකොට අනුන් අසන්න වෙන යම් දුරාචාර කරන අය අල්ලලා ඒ විදිහට හිරේ විලංගු දාලා සමහර අතපා කපලා එහෙම හික්මවන්න හදන්නේ. ඒ හික්ම වීම තුළ ඒ පුද්ගලයන්ට වෙන ලාභයක් නැහෙනේ. ඒ පුද්ගලෝ වෛරයෙන් මැරෙන්නේ. සමහර ඝාතනය කරනවා. හිස ගසා දානවා. එතකොට ඒගොල්ලන්ට වෙන ලාභයක් නැහැ. ඒගොල්ලෝ සමහර සතර අපාය තැනකට යන්නේ. එතකොට හැබැයි ඒ වගේම දැන් ජන සමාජයේ කාට හරි දැන් මෙතන මේ රටේ කැරල්ලක් ඇති වුණා කියලා. එතකොට ඒ කැරල්ලට මුහුණ මේ කැරල්ලට ඉදිරිපත් වෙන පිරිස රජවරු හරි මේ හමුදාවෙන් හරි පෞගේ කාල තස්සවාදයක් මර්ධනය කළේ වරුණ. ඒ වගේ ඉතින් මර්ධනය කරන්න වෙනවා. ඒකෙන්දනේ අපි දැන් අද මේ සැනසෙල්ල ඉන්නේ. එතකොට වරුණ ඒ වගේ එහෙම මර්ධනය කළාට ඒ දැන් ඒ පිරිස සුගතිය යනවා කියලා එකක් නැහැනේ. දැන් මෙතන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මේ මහා අනුහසෙන් දමනය කළාම අවිගත්තු සදා කාලයට අවි අතහරිනවා. ඊළඟට දුස්සීල ඌවෝ සදා කාලයට සීලවන්ත වෙනවා. ක්‍රෝධයෙන් පරවස වෙලා වෛර ගිනිදැල් නැගුණ සිත් ඇති උදවිය මෛත්‍රී සම්පන්න වෙන කවදාවත් ඒ මෛත්‍රිය අතහරින්නේ නැහැ. ඊළඟට වරුණ දැන් මිත්‍යා දෘෂ්ටි ගත්තායි විවිධ ඔය කෙස් ගහ කෙස් පැලෙන දෘෂ්ටි කියලා කියන්නේ ආන්නේ වගේ දෘෂ්ටි ගත්තාය එනවා බුදුරජාණන් වහන්සේ ළඟට. හැබැයි වරුණ මෙතන මතක තියාගන්න ඕනේ දැන් ඔය බොහෝ දෙනා වාද කරන්න කියලා සැනසෙනවා භාග්‍යතුන් වහන්සේ යම් ගමකට එනකොට. ඔය චූලහත්ති පදෝම සූත්‍රයේ තියෙන්නේ අර පිලෝතික පරිබ්‍රාජකතුමා ජානුසෝනිට කියන්නේ ජානුසෝනි මේ මම භාග්‍යතුන් වහන්සේගේ විශේෂ ඥානපද දකිනවා මේ භාරතයේ ඉන්නමා රජ කුලයේ පඬිතුයෝ, බ්‍රාහ්මණ කුලයේ පඬිතුයෝ, ගෘහපති කුලයේ පඬිතුයෝ, ශ්‍රමණ පඬිතුයෝ, ඔය හතර වර්ගයේම බුදුරජාණන් වහන්සේ එනවා කියලා ආරංචි වෙනකොට තමන් තමන් දන්න වාද වලින් කටවුල් කරගෙන එනවා වාදේ පැටලෙන්න. බුදුරජාණන් වහන්සේ දකින්නකොටම මේගොල්ලෝ හික්මෙනවා. ඇවිල්ලා සිරිපා වඳිනකොටම හික්මෙනවා. ප්‍රශ්න අහන්නේ කාමතක වෙනවා. ඒ සොඳුරු බුද්ධ විලාසය, බුද්ධ රූපය, බුදු හඬ මෙහෙම ඇහුවට පස්සේ වරුණ ඒගොල්ලෝ එතනින්ම හික්මෙලා ඒ තුමා කියනවා ඒ වාද කරන්න ආපුවයි මෙන්න පැවිද්ද උපසම්පදාවෙල් යනවා කියන සිරිපා බියස. අන්න එතෙන්ට හික්මවනවා. දැන් මේක වරුණ මේ මේ මේ මේ මේ කරපු ප්‍රකාශය මම මේක හුදු වදන් වලක් නෙමෙයි. අන්න එහෙම ශාස්ත්‍රුවණෙක් මේ ලෝකෙ පහළ වුණා. ඒ ශාස්ත්‍රෝත්වයේ සුන්දරත්වය, ඒ ශාස්ත්‍රෝත්වයේ ජීවමානය අපේ අස්පන අපිට අද නැති වෙන්න පුළුවන්. හැබැයි මම අර එදත් කිව්වා වගේ මේ උතුම් බුදු ගුණ මාලාව ඔස්සේ සිය හසුරවනකොට බුදුරජාණන් වහන්සේ පිරිනමන පෑම කියලා හිතෙන්නේ නැහැ. ඒ වගේම වරුණ දැන් රජබඩකුගේ බලයේ රඳා පවතින එතුමා ජීවතුන් අතර ඉන්න කාලෙත්, අතේ පයේ හයිය තියෙන කාලෙත්, බලයේ තියෙන කාලෙ විතරනේ. ඊට පස්සේ එතුමා කියපු දෙයක් කවුරු හරි කරයිද? දැන් මේ කාලේ කරනවද? ඔය ඒ කාලේ හිටපු ඔය සුදු ආණ්ඩු කාර්ය කියපු දේවල් අපි කරනවද? කරන්නේ නැහැ. එතකොට ඒ යුගයේ හිටපු අය තම තමන්ගේ අනසඟ පතුරු වාගෙන ජීවත් වුණා. නමුත් දැන් ඒ වගේ කිසිම වළංගු භාවයක් නැහැ. ඒ ලියකනවලවත්, ඒ නීති පොත්වලින්වත්, ඒ තිබුණ නීති රෙගුලාසි වල දැන් කිසිම වටිනාකමක් නැහැ. හැබැයි වරුණ බුදුරජාණන් වහන්සේ දැන් බලන්න පිරිනිවන් වැඩලා ඊට පස්සේ කී කෝටියක් ඉක්මනාද මේ ධර්මයේ පිරිනිවන් වැඩලා පිරිනිවන් වැඩියට පස්සේ කී කෝටි දැන් ධර්මාශෝකයන් බලන්න. ධර්මාශෝකයන් මුල් කාලේ කොහොමද හැඳින්නේ? මේ චණ්ඩාශෝක කියලා. ඇයි චණ්ඩාශෝක කියලා හැඳින්නේ? ඔය වරුණ ඔය කාලිංග වගේ යුද්ධවලදී ලක්ෂ ගණන් මිනී මැරුවා එතුමාගේ පිරිස. එතකොට මුළු භාරතයේ නම ඇහෙනකොට චණ්ඩාශෝකයන්ට බයයි. කවුරු නිසාද හික්මුනේ? කවුද දමනය කළේ? ඒක තමයි අර සත්‍යවේරිදී සාමණේරයන් වහන්සේ, සාමණේර රහතන් වහන්සේ, නිග්‍රෝධයන් වහන්සේ රජ මිදුලින් වඩිනව දැක්කා. රජ මාලිගාවට ගෙන්වාගත්, දානි පූජා කළා, කතා කළා. කවුද ඔබේ ශාස්ත්‍රඥ වහන්සේ? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. ඒ මොකක්ද ඔබ පිළිපදින ධර්මයේ? ඒ භාග්‍යතුන් වහන්සේ වදාහලාම යුරු ධර්මයේ. මටත් හොඳයි ස්වාමිනේ ධර්මයේ කියා දෙන්න. මේ ධම්මපදයේ තියෙන ගාථා කීපයක්, බුදුසිරි මුව මඩලින් දේශනා කරපු ගාථා කීපයක් අවසන් වෙනකොට රජතුමා හේතුවා මේ තමයි මට ලැබෙච්ච පරම සත්පුරුෂ ඇසුර. ඒ දවසින් තමයි මේ ලෝක සාසනික මෙහෙවර එතුමා ආරම්භ කළේ. දැන් බලන්න භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 200කට වගේ පස්සේනේ චණ්ඩාශෝකයන් ධර්මාශෝකයන් වෙන්නේ. කවුරු නිසාද? බුදුරජාණන් වහන්සේ නිසා. මොකක්ද ඒ අනුහස? අනුත්තර පුරිස ධම්මසාර්ථි අනුහස.
1: ස්වාමීන් වහන්සේ දැන් අර දැන් උපාලි ගෘහපතිත් ඔය වගේම නේද ස්වාමීන් වහන්සේ ආවේ? දැන් අපි මම මේක උදාහරණයක් කොට ගන්න හිතුවේ, දැන් අපි බුදුරජාණන් වහන්සේගේ මහා ගිහි ශ්‍රාවකය පිළිබඳ කතා කරනකොට උපාලි ගැන කියනවා.
0: පින්වත් වරණ හොඳම උදාහරණයක් ඔබ ගත්තේ, හොඳම උදාහරණයක්. උපාලි සිටුවරයා හික්මුණා කියන්නේ බුදු ගුණ විතරක් ගාථා කියකින් කිව්වද? මේ ඒ හික්මේ මාය පුදුම සහගත හික්මීමක්. මම අර කිව්වේ වරුණ එදා චණ්ඩාශෝකයන් ධර්මාශෝක නොවුනා නම් අද මේ බුද්ධ ශාසනේ ලෝකෙනේ. එතුමානි රටවල් 10කට ආසන ප්‍රමාණයකට ධර්ම ප්‍රචාරය කළා. දැන් ඔය මේ පසු වෙන පොසොන් සමයේ මිහිඳු මහරහතන් වහන්සේත් මේ දෙරණට වඩම් මනසැලසුවේ. ඒ නිසා ඒ දමනය, ඒ හික්මීම පුදුම සහගතයි. වරුණ දැන් ඔබට සමහරට මම මේ කියන එක තේරෙන්නේ නැතුව ඇති. මොකද හේතුව දැන් ඔබ ගිහි ගෙදරනේ ජීවත් වෙන්නේ. දැන් මේ පැවිදි ජීවිත ගත කරනකොට වරුණ මේ සුපේසල ශික්ෂාකාමි මහා සංඝරත්නය දුෂ්කටයක් දුබ්භාවිතයක් නොවන තැනට වරුණ පිරිසිදු උපසම්පදා සීලය රකින්නවානි. පිරිසුදු බඹසර රකින්නමනි. කාට බය වෙලාද? මොන අවයවේ අහිමි වෙලාද? මොන කායක ගිලන් බවකින්ද? එහෙම මොකක්වත් නැහැ. පිරිපුන් දේහ විලාසධාරි, හතේ පයේ ගතේ හොඳ සවිශක්තිය ඇති රූප සම්පන්න, කාය බල සම්පන්න. ඇයි වරුණ මොකද්ද මේ අනුහස? අන්න ඒක ගැඹුරු කාරණයක් වරුණ. එතෙන්ට බුදුරජාණන් වහන්සේ අපව හික්මෙව්වනේ. කාටද එහෙම කරන්න පුළුවන් වරුණ? කාම ලෝකෙන් කෙනෙක් අතමුදවාගෙන ඊළඟට සියලු ඥාතීන්ගෙන් හිතවතුන්ගෙන් ඒ කාම ලෝකේ අසුර කරන් ලැබෙන සියලු දෙනාගෙන් අයින් කරලා සොඳුරු හුදෙකලා වනපියසකට ඇතුළු කරලා පාත්‍රයක් අතර දීලා සිවුරක් ගත පොරවලා පැවිද්දක් උපසම්පදාවක් ලබා දීලා ජීවමාන බුදුරජාණන් වහන්සේ මේ අස්පනා පිට නොසිරින මේ සමයේ පවා ඒ අය පිරිසුදු උපසම්පදාව ආරක්ෂා කරනවානි. පිරිසුදුව සමාධිය දිනු කරනවානි. කිසංග මාත්‍රයක වරදක් නැතුව හික්මෙන මුනිවරු අදත් ඉන්නවානි මේ පොළොවේ. ඒ දමනය කොහම දමනයක්ද? කාර්ද එහෙම කරන්න පුළුවන්? එතකොට මේ කිමේ වරණ බොහොම මේ සාරයක්, මේ ශේෂයක් පමණයි. එක එක කාරණයක් අදත් දැන් බලන්න. අද කී දාහක් දෙන මේ අද දවසේ විතරක් ගම්පෙන් පූජා කරන්නේ නැද්ද? මේ අද දවසේ විතරක් මේ ලෝකෙම තියපු බුද්ධ පූජා ආහාර ටික එකතු කරා නම් ලොකු ආහාර කන්දක් එකතු වෙයි. අද දවසේ විතරක් මේ ලෝකෙම පූජා මේ අපිට පේන ලෝකේ වරුණ මේ මනුස්ස ලෝකයන් විතරනේ කියන්නේ දිව්‍ය ලෝකේ සලුමිනිසෑය ළඟ සිලුමිනිසෑය ළඟ ඊළඟට මේසක්වල පිටසක්වල කෙරෙන මේ ආමිස සම්බුද්ධ පූජා ටික විතරක් එකතු කරත් මේ සක්වලක් විතර විශාල වෙනවා. එතකොට මේ එක දවසක මේ ඔක්කොම මොකක්ද මේ බුදුරජාණන් වහන්සේගේ අනුහස බලන සත්වෝ හික්මිලා තියෙන හැටි. එතකොට මේ ශික්ෂණය තුල සත්වයාට ලාභයක්මයි සැලසෙන්නේ. වෛරයෙන් වෛරය එකතු වෙලා වෛරයේ දේ දැලේ පැටලෙන්නේ නැහැ සත්වයෝ. වෛරයන් සදාකාලයට අතහරිමින් දමණය වෙනවා. අන්න ඒකයි. හොඳට හිතර ගන්න ඕනේ මේවා හැනකොට වරුණ අපි ලොමු දෙහ ගන්න ඕනේ. අහෝ මාලද ශාස්ත්‍රෝත්වය. අහෝ මට මුණ ගැහුණ අනුශාසකත්වය. එහෙම හිතනකොට භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාලා කියලා හිතෙන්නේ නැහැ. එනිසා මේ උතුම් බුදු ගුණය, බුදු අනුහස, බුදු තෙද, බුදු බලය, මහා කරුණා බුදු ගුණය මේවා පිරිනිවන් පාලා නැහැ වරුණ. ඒවා විද්‍යමානයි, ජීවමානයි. පිළිපදින්න පදින්න මේ ධර්ම මාර්ගය තුළ භාග්‍යතුන් වහන්සේගේ ආශ්චර්යමත් ජීවිතය හදවතට දැනෙන්න ගන්නවා. අභ්‍යන්තරී පුදුමාකාර සංසිඳීමක් ඇති වෙනවා වරුණ. මේ ධර්ම මාර්ගය තුළ මේ ඔක්කොම මොකක අනුහසද? අනුත්තර පුරිස ධම්ම සාර්ථී ගුණේ අනුහස.
1: ඇත්තටම දැන් ඒ අනුත්තර පුරිස ධම්ම සාර්ථී ගුණමහිමේ අනුහස එදා බුද්ධ කාලයේ හිටපු අයට ලැබුණා වගේම අදත් ඒ වගේම අපිට අත්විඳින ලැබෙනවා වගේම උපනෝපන් පරපුරටත් එලෙසින්ම හිමි වෙනවා. ඉතින් ඇත්තටම මේක මහා විශාල දායාදයක්. අපි සොයනන්ත දැන් මේ පුරිස ධම්ම සාර්ථී කියන ගුණය පිළිබඳ සිහිපත් කරනකොට මෙතනදි මේ හික්මීම හිතකින් හිතකට තමයි හික්මවන්නට ඒ හික්මන්න යොදා ගන්න ක්‍රමය අනුගමනය කරලා තිබෙන්නේ සෝනස්. ඒ කියන්නේ අර ඔබවහන්සේ සිහිපත් කළා වගේ අවියක් ආයුධයක්වත් අරගෙන බය කරලා හෝ එහෙම නැතිනම් බලපෑමක් කරලා හෝ එහෙම මොනවත් නෙමෙයි, ඍජු සුන්දර ආමන්ත්‍රණයකින් තමයි හිතක හික්මීම මුළු මහත් ඔහුගේ කායික හික්මීමකටත් හේතුවක් බවට පත් කරන්නේ.
0: පින්වත් වරුණ, ඒක හරියටම හරි ඔබ කියපු කාරණය. ඔය බුදුරජාණන් වහන්සේ චම්පානුවර ගංගරා කියන පොකුණ ළඟ වැඩ ඉඳලා දම් දෙසපු වෙලාවක එතෙන්ට ආම ඔය ඇතුන් හික්මවන පෙස්ස කියලා, නැත්තම් පෙස්ස කියන ඇත්ගෝවෙකුයි ඒ වගේම කරන්දක කියන පරිබ්‍රාජකයි මේ දෙන්නම ඇවිල්ලා පුදුමයට පත් වුණා. මේ සංඝපිරි විශාල සංඝපිරිසක් උගුර පාදන හඬක්වත් නැහැ. උගුර පාදන හඬක් නැහැ. ඒ තරමින්ම සංසොන්ව වැඩ ඉන්නවා භාග්‍යතුන් වහන්සේ අමා ධර්මයේ දේශනා කරනවා. ඉතින් මේ දෙන්නට පුදුමයක් ඇති වෙලා බුදු සිරිපා වැඳලා අහනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ සංඝ පිරිස මෙහෙම හික්මවලා තිනව දැක්කාම අපට හරි ආශ්චර්යමත් හැඟීමක් දැනෙනවා. අතීත බුදුවරුත් මෙහෙමයි නේද ස්වාමීනි සංඝ පිරිස හික්මවන්ට ඇත්තේ. අන්නේ වෙලාවේ භාග්‍යවත් බුදුරජාන් වහන්සේ කරන්දක සූත්‍රය දේශනා කරනව අරුණ. අන්න එතෙන්දි කියවෙනවා, දේශනා වෙනවා, දැන් ඇතුන් ගත්තොතින් ඊළඟට අශ්වයෝ, ගවයෝ, සිංහයෝ, ව්‍යාග්‍රයෝ ওই නයිපොලොන් ගුණත් වරුණ හික්මවනවා නම් හික්මවන්න පුළුවන්. ඇයි ඒ? ඒකට හේතුව තමයි තිරිසන් සත්තු කපටිකම් නැති අය කියනවා. මායම් දක්වන්නේ නැහැ. තරහක් આવෝ තරහ ප්‍රකට කරනවා. තිරිසන් සතෙකුට තරහක් හිතට આવොත් එහෙම ඒක තියාගෙන යාප්පුවෙන් ඉන්න බෑ වරුණ. හැබැයි මිනිසුන් දමනය කිරීම අතිශයින් දුෂ්කරයි. අභ්‍යන්තරයේ බුරා නැගෙන වෛරයේ ගිනිතැල් තියාගෙන පැහැබර හිනාවකින් එළියට සලකන්න පුළුවන් මිනිසුන්ට. අභ්‍යන්තරයේ බුරා නැගෙන රාග ගිනිතැල් තියාගෙන කිසිඳු රාග ඡායාවක්වත් නැති විදිහට හැසිරෙන්න පුළුවන්.
1: දැන් අර ජන ව්‍යවහාරේ තියෙනවා, මේ සාමාන්‍ය ජන ව්‍යවහාරේ තියෙනවා ස්වාමීන් වහන්සේ, මේ කවිවල එහෙම තියෙනවනේ, කීවත් මොවින් රස වෑහෙන මියුරි කතා මිනිසා සමය හඳුනාගත නොහැකි සතා කියලා ඔවා කියවෙන්නේ ඇත්තේ. ඔය වගේ දේවල් එක්ක තමයි ස්වාමීන් වහන්සේ, කියන්නේ මේ පෙන්නන එකක් නෙමෙයි ඇතුලේ තියෙන්නේ.
0: ඔව් වරුණ, ඔව් මේක තමයි වරුණ. දැන් මෙතන භාග්‍යතුන් හැම දේශනා කරන්නේ දැන් අර දෙපළ කියනවා, මේ ගහණං හේතම් බන්තේ යදිදම් මනුස්සා, උත්තානකං හේතම් බන්දි යදිදම් පසවෝ. මේ තිරසන් සතුන්ගේ හැසිරීම ප්‍රකටයි, නමුත් මිනිසුන්ගේ හැසිරීම බොහොම රහසිගතයි. එතකොට දැන් ඒ රහසිගතයි කියන එක වරුණ, ඒක දැන් මෙන්න මෙමය ඔබ මා තේරුම් ගන්නට ඕන. දැන් කෙනෙක් මේ ලෝකේ ඉන්නවා උගත්කමක් නැතුව උගත්කමක් තියෙනවා වගේ පෙන්වනවා, ධනයක් නැතුව ධනයක් තියෙනවා වගේ පෙන්වනවා, කුලවත්කම් නැතුව කුලවත්කම් තියෙනවා වගේ තවත් දේවල් පෙන්වනවා වරුණ. එතකොට ඒකට කියනවා කෛරාටිකකම කියලා. එතකොට ඒ වගේ උදවිය දමනය කරනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. දැන් අර දෙපළ කියන්නේ ස්වාමීනි තිරසන් සතුන්ව හික්මවා ගන්න පුළුවන්. හැබැයි මේ මිනිස්සු මේ මිනිස් ලෝකේ මේ මිනිස්සු මෙහෙම හික්මවලා තියෙන එක අපට ආශ්චර්යයක් ස්වාමීනි කියලා තමයි අර දෙපළ කියන්නේ. එතකොට වරුණ අන්නේ වෙලාව තමයි බුදුරජාණන් අපේ දේශනා කළේ ඔය පුරුෂයම් දමනය කරන්න භාවිතා කරන ආකාර තුනක්. එකක් තමයි වරුණ ඉර්ධි ප්‍රාතිහාර්ය. අනිත් එක තමයි ආදේශනා ප්‍රාතිහාර්ය. තුන්වෙනි එක තමයි අනුශාසනා ප්‍රාතිහාර්ය.
1: මට ඔතනදී ප්‍රශ්නයක් ආවා. දැන් ඔය මේ මෑතකදිත් අපේ දැන් මේ ජන සමාජයට අදහස් පතුරවන්නෝ මිත්‍යා දෘෂ්ටික මතවාද පතුරවන්නෝ බුදුරජාණන් වහන්සේට 이르දි ප්‍රතිහාර කියලා එකක් නැහැ. ඒ 이르දි ප්‍රතිහාරය මේ අපි පහුකාලීන සාහිත්‍යය හදාගත්තා කියලා කාරණේ. දැන් මේ බුද්ධ වචනේ එතකොට නේ ස්වාමීන් වහන්සේ මේ තියෙන්නේ.
0: වරුණ කරන්දක සූත්‍රය කියවල බලන්න. ආය සාක්ෂි කියවල බලන්න මේ සීනු දේවල් තියෙනවා එතන. මගේ සිතුල නෙමෙයි මේ කියවන්නේ. එතකොට වරුණ දැන් අර දැන් භාග්‍යතුන් මේ පිරිසට දේශනා කරනවා මම මේ සත්වයන් හික්මවන ආකාර දෙකක් තියෙනවා. කොහොමද හික්මවන ආකාර දෙක? බොහෝම මෙලෙක්ව මෘදුව සත්වයන් හික්මවනවා. ඒ වගේම රළුව හික්මවනවා. එතකොට කොහොමද මෘදුව සත්වයන් හික්මවන්නේ වරුණ? භාග්‍යතුන්ම දේශනා කරනවා මේ තමයි කාය සුචරිතය. මෙන්න මේ විදිහට තමයි කාය සුචරිතයේ විපාක. මෙන්න වාක් සුචරිතය, මෙන්න මනෝ සුචරිතය, මෙන්න ඒ කාය වාග් මනෝ සුචරිතයේ විපාක. ඊළඟට සුචරිතය පුරුදු කරපය දිව්‍ය ලෝකේ උපදිනවා, ඒ වගේම මනුස්ස ලෝකේ උපදිනවා. එතකොට ආන්නේම අර කුසලය කුසලේ විපාක පෙන්වා මිනිසුන්ට කරුණු කියනකොට එයින් බොහෝ දෙනා හික්මෙනවා. එයින් බොහෝ දෙනා හික්මෙන්නේ කොහොමද? ඒගොල්ලෝ කාය දුස්චරිතය අතහරිනවා, වචී දුස්චරිතය අතහරිනවා, කාය සුචරිතයට එනවා, වචී සුචරිතයට එනවා, මනෝ සුචරිතයට එනවා. ආන්න හික්මීමක් වරුණ. ඒ හික්මීමේ උපරිමග තියෙන අරහත් ඵල විමුක්තිය. එතෙන්ට එනකම් හික්මෙනවා. ඊළඟට වරුණ දැන් ඔන්න සමහර කෙනෙක් ඉන්නවා ඒ සුගතිය ගැන කිව්වට එච්චර දැනෙන්නේ නැහැ. අන්නේ අය ටිකක් රළුව හික්මවනවා. භාග්‍යවතුන් දැස කොහොමද රළුව හික්මවන්නේ? මෙන්න කාය දුස්චරිතය, මෙන්න වාග් මනෝ දුස්චරිතය, මෙන්න ඒ කාය වාග් මනෝ දුස්චරිතයේ විපාක සහ විපාක ලැබෙන තැන කියලා සතර අපාය පිළිබඳව දේශනා කරනවා. එතකොට ඇඟ කිලි පොලා ගිහිල්ලා ඒගොල්ලෝ දුරාචාරයෙන් වෙන් වෙනවා. අනිත් එක මෙහෙම කරන්න භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීමුඛ වචනයට විශාල අසම සම අනුහසක් තියෙනවා වරුණ. ඒ වචනේ ඒ සිරිමෝ මඩලෙන් මතු වෙනකොට ඒ වචනේ අහක දාන්න කෙනෙකුට බෑ. ඇයි ඒක අහක දාන්න බැරි? සංසාරේ පුරලා තියෙන මොන පාරමිතාවද? සත්‍ය පාරමිතාව පුරලා තියෙන. සත්‍ය පාරමිතාව, සත්‍ය උපපාරමිතාව, සත්‍ය පරමත්ත පාරමිතාව පුරලා තියෙනවා. එනිසා ඒ අනාදිමත් සසරක සත්‍යයෙන් පරිභාවිත වදන් වල එළියට එනකොට වරුණ හික්ම වෙන එක විතරයි සිද්ධ වෙන්නේ. ඒකයි බුදු අනුහස දැන් සාමාන්‍ය භික්ෂුවරයෙක් මනදේශනා දහහක් කළත් හික්මවන්න බැරි පුද්ගලයාව බුදුරජාණන් වහන්සේ ඒහි බික්කු කිව්වහම හික්මෙනවා. භික්ෂුව මෙහෙන්න කිව්වන් හික්මෙනවා. ඒ තරම් ඒ වචනේ අනුහසක් තිබුණා. එතකොට බලන අර තලුවාකාරයෙන් හික්මවනවා කිව්වේ මේ දඬු මුගුරු වලින් නෙමෙයි. දුස්චරිතේ විපාක පෙන්වනවා. මෙහෙම කරොත් නම් යන්න වෙන්නේ නිරයට, මෙහෙම කරොත් ප්‍රේතෙක් වෙනවා, මෙහෙම කරොත් තිරිසන් ලෝක යනවා කියන ඔන්න ඔය විදිහට දමනය කරනවා. ඊළඟට දමනය කරන වරුණ භාග්‍යතුන් අපි අර මෘදුවටත් දමනය කරන රළුවටත් දමනය කරන. ඒ කියන්නේ දිව්‍ය ලෝක ආදී ගැනත් දේශනා කරන, සතර පාය ගැනත් දේශනා කරන. ඒ දෙකමහල කෙනෙක් දමනය වෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේගෙන් අර පුද්ගලයා අහනවා ස්වාමීන් ඔය එකම විදිහකටවත් දමනය කරන්න බැරි වුණොත් මොකද කරන්න කියලා අහනවා. ඒ වෙලාවේ කියනවා එයා මරලා දානවා කියනවා. ඒ වෙලාවේ දැන් අර දෙපළ බොහොම මහිතරපත් වෙන ස්වාමීනි භාග්‍යවතුන් අපේ ප්‍රාණඝාතයක් එපයිනේ. එහෙමනම් කොහොමද මරන්නේ කියලා අහනවා. එතකොට තමයි කියන්නේ පිට ඒ කාරණේ හැනකොට ඇත්තටම හරි දුකක්. මොකද ඒ වෙලාවේ භාග්‍යවතුන් අපේ දේශනා කරනවා මම කියන දේ අහන්නේ නැත්තම් ඉතින් එයාට අනුශාසනා කරන එක නතර කරනවා. අනුශාසනා කරන එක නතර කිරීම තමයි මම. එතකොට වන්න බුදු කෙනෙක්ගේ අනුශාසනාව නතර කරනවා. ලය පැලිලා මැරෙනවා එතකොට. ඇයි ඉතින් මට භාග්‍යතුන් අපි දැන් අනුශාසනා කරන්න. ඔය ඒ කාලේ හිටියා වන්න උපාසකවරේ කොහොම හරි මිත්‍යා දෘෂ්ටියකට හසු වෙලා භික්ෂුන් වහන්සේලාට බැන වැදුනා, ආක්‍රෝෂ කළා. කොහොම හරි භික්ෂුන් වහන්සේලා පත්ත නික්කුජන කර්මය කළා. එතකොට ඒ ගෙදරට පින්නපාතේම වඩින්නේ නැහැ. ඒ ගෙදරින් දෙන දාන පිළිගන්නේ. ඒ පත්ත නික්කුජන කර්මය කරලා ඊට පස්සේ පණිවිඩය යවුවා ඒ ගෙදර. භික්ෂුන් වහන්සේ නමක් අතේ මෙන්න මේ අපි පත්ත නික්කුජන කර්මය කළා කියලා. අහනකොට සිහිසුන් වෙලා වැටුණා වරුණ. සිහිසුන් වෙලා වැටුණා අර දැන් ආඩම්බරයට බැන බැන ගියා හිතුවක්කාර මිනිස්සේ. සිහිසුන් වෙලා ඉතින් මේ හිතුවක්කාරකම කොච්චර තිබුණත් ඒ උඩඟුකම දඩබ්බරකම කොච්චර තිබුණත් මගෙන් දන් හැන්දක් සංගයා පිළිගන්නේ නැහැ කියලා හැනකොට බිම වැටුණා වරුණ සිහි නැති වෙලා. ඒ මිනිසුන්ගේ අභ්‍යන්තරේ මොකක්දෝ වාසනා ගුණයක් තිබුණා වරුණ බුදුරජාණන් වහන්සේ දකින්න සංගයා බහැ දකින්න. එතකොට වරුණ අන්තිමට භාග්‍යතුන් වහන්සේගෙන් පවුල පිටින්ම ගිහිල්ලා වැඳලා සමාව ගත්තට පස්සේ පත් උක්කුජන කර්මය කළා. ඒ නැත්තං ඒ දඬුවම අයින් කළා. මම මේ සිහි කළේ වරුණ. එතකොට දැන් තථාගතයන් වහන්සේගේ අනුශාසනාව නතර කළොත් එහෙම ඒක දෙවියන් සහිත ලෝකයට ඉමහත්ම ලාභයක්. නමුත් වරුණ ඔය ක්‍රම දෙකෙන් ඒකාන්තයෙන් දමනය වෙනවා. දමනය නොවිය ගිය කිසි කෙනෙක් නැහැ. හැමෝම හික්මුණා. සියලු දෙනා හික්මුණා. ඒ කියන්නේ එක්කෝ ඒ හික්මීම තුළ ඒ ජීවිතේම පැවිදි වෙලා රහත් වෙනවා. එහෙම නැත්නම් දෙවුලොවට යනවා. එහෙම නැත්නම් කවදාහරි දවසක මගපල ලබන උපනිශ්‍රේ ලබා දෙනවා. උපනිශ්‍රේ කියන්නේ හේතු සම්පදාව ලබා දෙනවා. පණිදී නැත්නම් ඒ උතුම් අවස්ථාව ලබා දෙනවා වරුණ.
1: සවනස මට දැන් අවසාන විනාඩි කීපෙට ඇවිල්ලා තිබෙන නිසා සවනස මට මෙහෙම ප්‍රශ්නයක් අහන්නට හිතෙනවා. සවනස දැන් එහෙම හික්මුණු චරිත ගැන කතා කරනවා වගේම සමහර චරිත කොච්චර උන්වහන්සේ ළඟට ආවත් නොහික්මුණු ස්වරූපෙම පෙන්නුම් කළා. අදත් සමහර විට බුදුරජාණන් වහන්සේ නමින් පැවිදි බිමට පැමිණලා පවා උන්වහන්සේ පිළිබඳව චෝදනා මුඛයෙන් කතා කරන හික්මීමක් නැතුව කටයුතු කරන අවස්ථාවන් අපි දැකලා තිබෙනවා පැවිදි සමාජය තුළත්. ඒතර ගිහි සමාජය තුළත් එහෙම අපි බෞද්ධයෝයි හඳුන්වා ගන්න පිරිස් බොහොමයක් ඉන්නවා. අපි දැන් අද පැත්තකට තියමු ස්වාමීන් වහන්ස. එදා බුද්ධ කාලීන සමාජය නැත්නම් බුදුහාමුදුරුව වැඩ ඉන්න ධර්මාන කාලයේදී උන්වහන්සේ පෙනිපෙනිත් හික්මුන් නැත්තේ උන්වහන්සේ සඳහා උත්සාහ ගත්තත් එය ක්‍රියාත්මක නොවුනේ මොන හේතුවක් නිසා ස්වාමීන් වහන්ස?
0: පින්වත් වරුණ, බුදු සිරිපා අභියස හික්මිලා සහනය ලබන්න විශාල පිනක් තියෙන්න ඕනි. පින නැත්තම් හික්මෙන්න වාසනාව නැතු වෙන. නොහික්මුණුත් නොහික්මෙන පුද්ගලයාට උරුමය මොකක්ද? සතර අපාය.
1: කවියට මහල් තිරණ ස්වාමීන් වහන්ස, ඉඳ ඉඳ එක වෙහෙර විඳ විඳ දහම් මනහර සිඳ බිඳ දුක් සසර අහෝ දෙව්දත් නොදුටු මොප්පුර.
0: පරණ කවි පොතේ තියෙන හරි ආශ්චර්යමත් කතාවක්. ගේ දෙව්දතුන්ගේ චරිතය හතර පදයකින් විස්තර කරානේ. ඇත්තටම දෙව්දතුන්ගේ චරිතය බලන්නේ එච්චර ලාභයක් ලැබලත් එකම වෙහෙරේ ඉඳලා එකම දන් පොලෙන් දානි වළඳලා ඒත් බැරි වුණානේ හඳුනා ගන්න භාග්‍යතුන් වහන්සේගේ ගුණය. එහෙම මුලා, හැබැයි එහෙම මුලා වෙලා වුණත් අන්තිමට දන්නවද දෙව්දතුන් බුදුරජාණන් වහන්සේ සරණ ගියා? ඒත් දෙවුරම් වෙහෙරේ දෙමන සරණ ගියා. නිරයට යන මොහොතක් තියලා සරණ ගියා. ඒ සරණ යෑම හේතු වෙනවා යාට කවදා හරි දවසක පස්සේ බුදු වෙන්න.
1: ඒ කියන්නේ මේ භවයේදී හික්මුණු නැති වුණත් ඊළඟ භවයක හික්මෙන්නටත් නිවෙන්නටත් බුදුරජාණන් වහන්සේ දැකීමත් එතකොට ලොකු විශාල හේතුවක් බවට පත් වෙනවා.
0: විශාල පිරිසරණක්, විශාල පිරිසරණක්. එතකොට බලන්න දැන් අර මම කිව්වනේ ආකාර තුනකින් හික්මවනවා කියලා. ඉරිදි ප්‍රාතිහාරය කියන්නේ දැන් ඔබ දන්න ඉරිදියෙන් හික්මවන හැටි. දැන් අඟුලිමාලෙන් ඉරිදි ප්‍රාතිහාරය පාමෙන් හික්මෙව්වා, තවත් බොහෝ දෙනා හික්මෙව්වා. ඒ කියන්නේ භාග්‍යතුන් ආහසින් යනවා. ඒ යක්ෂ දමනය කරේ ඒ ඉරිදීන්නේ. ඒ වගේ තව ඒ වගේ සිදුවීම් විශාල ප්‍රමාණයක් තුනේ. මහා බ්‍රහ්මයා දමනය කරපුවා, බක බ්‍රහ්මයා දමනය කරපුවා. එහෙම කතා කියන්න පුළුවන් විශාල ප්‍රමාණයක් මේ ශාසනය. එතකොට ඒක එක්තරා හික්මීම. හැබැයි ඒක නෙවෙයි තථාගතයන් වහන්සේගේ ප්‍රධාන සත්වයන් හික්මවන ක්‍රමය. ඊළඟට ආදේශනා ප්‍රාතිහාර්ය කියන්නේ වරුණ අන් අයගේ සිත කියවීම. ඒ වගේ අවස්ථා තියෙනවා. ඔබ දැන් මේ වෙලාවේ හිතන්නේ මෙහෙම දෙයක් කලින් මං එන්න කලින් මෙහෙම කතා කරගෙන හිටියා නේද? මෙහෙම සාකච්ඡාවක් තිබුණ නේද කියලා අහපන්. අර ආයේ තබ්බීරි ගහනවා වරුණ. දැන් භාග්‍යතුන් වහන්සේ බොරු කියලා වැඩක් නැහැ කියලා. ඊළඟ කාරණේ වරුණ අනුශාසනා ප්‍රාතිහාර. අන්නේක තමයි සම්බුද්ධ ශාසනයේ ඉහළම ප්‍රාතිහාර. ඒ කියන්නේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරනවා. කෙලසුන්ට වසඟ වෙලා මෝහයෙන් මානෙන් මුලා වෙලා මත් වෙලා සත්පුරුෂ ධර්ම වලින් බැහැර වෙලා පංචකාමී ඒ වගේම කායාදී දුස්චරිත වල හැසිරීලා අපායට යන මාර්ගයේ ඉන්න අය ඒ වායින් අත මුදවා ගන්නවා. සරණ සීලයේ පිහිටවනවා. සුගතියට යන නිවනට යන්න අයට මඟ පෙන්වනවා කියන එක තමයි තථාගතයන් වහන්සේගේ ආශ්චර්යමත් ප්‍රාතිහාරය. ඒ ප්‍රාතිහාරය අසම සමයි බුදුරජාණන් වහන්සේ. දැන් අපි වුණත් එහෙම නේද හික්මන්නේ? භාග්‍යතුන් අපේ ධර්මය අපිට ඇහුණා. ඒ ධර්මය ඉගෙන ගත්තා. එතකොට අපි දැන් හික්මුණ ආනේ දේශනාව එහෙනකොට නුවණැත්තෝ ඒ අනුව කල්පනා කරන වරුණ. ඒ කල්පනා කිරීම තුළ වරුණ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කම්ම හික්මීම ලබනවා. එනිසා බුදුරජාණන් වහන්සේගේ උතුම්ම හික්ම වීම අන්නතන තමයි තියෙන්නේ. අර විදියට සත්වයන් හික්මවනවා. භාග්‍යතුන් වහන්සේ අගය කළේ මොකද දන්නවද? දේශනා ප්‍රාතිහාර. එක්තරා උපාසකවරයෙක් ඉල්ලීමක් කළා, ස්වාමීනි අපේ පැත්තේ ඉන්න විශාල පිරිසක් එක භික්ෂුන් වහන්සේ නමක් දෙන ස්වාමීනි ඉරිදි ප්‍රාතිහාරය දක්වන්න ඔක්කොම පහ දීවි කිව්වා. භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ අවසර දුන්නේ නැහැ. බලන්න මේ බුදු කෙනෙක් සම්මා සම්බුද්ධත්වයේ කොච්චර ගැඹුරුද කියනවා නම් දැන් සාමාන්‍යයෙන් ඔය අන්‍ය තීර්ථක ප්‍රධානීගෙන් අහුවා නම් එහෙම ඉරිදි ප්‍රාතිහාර දක්වන්න පුළුවන් ඉන්න එක තවුසෙක් කරලා අපිට දෙන්න කියලා කියයි. මෙන්න මේ එක යන්න කියලා ආසට යන්න කියයි, වලාකුළු ටිකක් මවන්න කියයි, ගුරුළු වේශයක් මවා ගන්න කියයි, නාග වේශයක් මවා ගන්න කියයි, වතාන්තර මවන්න කියයි. ඊට පස්සේ දැන් ඒ වෙලාවට මිනිස්සු බය බී පුදුමයට පත් වෙයි. පස්සේ කෙනා දෙනා කණින් කණින් කියයි ඔය අර අසවල් විද්‍යාව, ගන්ධාරි විද්‍යාව, මණිකා විද්‍යාව ඒක ජප කළා හොම යන්න පොලේ මන්ත්‍රයක බලයෙන් ගියේ කියලා කියන්න පුළුවන්. එතකොට ඒක සැබෑ දමනියක් වෙන්නේ නැහැ. එනිසා දේශනාවෙන් සත්වයන්ට චතුරාර්ය සත්‍ය අවබෝධ කර දීම උදෙසා ත්‍රි සද්ධර්මයේ දේශනා කිරීම තමයි භාග්‍යතුන්සේ අගය කළ ප්‍රාතිහාරය. ඒ ප්‍රාතිහාරයෙන්ද තමයි මේ බුද්ධ ශාසනය වුණ අද වෙනකන් දිගාසිරි ලැබුවේ. එනිසා මේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කිරීම, ධර්ම දානීය සිද්ධ කරවීම, ඊළඟට වරුණ ඒ ධර්මයේ ශ්‍රවණය කිරීම, තව එක්කෙනෙකුට හරි අහන්න සැලැස්වීම, ඒ භාග්‍යතුන් වහන්සේගේ අනුත්තර පුරිස ධම්ම සාරතේ ගුණයට කරන පූජාව. ඒක උපහාරයක්. මොකද මේ ධර්මය අහන්න අහන්න තමයි පරම්පරාවක් මිහිදන් වෙනකොට තව පරම්පරාවක් හැදෙන්නේ. පරම්පරාවක් මිහිදන් වෙද්දී ඒ වගේම පරම්පරාවක් හැදෙනවා. ඊට වඩා සමහරට ඇතම් ගුණවලින් එහාට ගිය පරම්පරාවක් බිහි වෙනවා. ඒ ඔක්කොම බිහි වෙන්නේ තථාගතයන් වහන්සේගේ දේශනා ප්‍රාතිහාරය තුළ. එතකොට ඒක භාග්‍යතුන් වහන්සේගෙන් පස්සේ සිද්ධ කරන්න පුළුවන් කාටද වරුණ? ඊළඟ අධියේරි සාරිපුත්ත ස්වාමින් වහන්සේට. ඊළඟට ඒ අසුමා ශ්‍රාවකවරු ශ්‍රාවකවරුන්ගේ පරම්පරාවේ ඇවිල්ලා ඊළ අවස යටත්ම පරිච්ඡේදයෙන් තෝතාපන ආර්යයන් වහන්සේට ඒ ආර්යයන් වහන්සේලගේ පරම්පරාව. ඊළඟට මේ ශ්‍රී සද්ධර්මයේ ගුරු වැසුඩ ඉගෙන ගත්ත උතුමන්ට ඒ මහා සංඝරත්නයට ඒ ප්‍රාතිහාර සිද්ධ කරන්න පුළුවන්. ඇත්තට මේ ප්‍රාතිහාර අනුවහින් තමයි වරුණ අද වෙනකම් මේ බුද්ධ ශාපනේ පැවතුනේ.
1: එහෙමයි සෝවනස්. හොඳයි. මම දන්නේ අනුත්තර පොලිස ධම්ම සාරතී කියන මේ මහා ගුණය පිළිබඳව ඔබ දැනගත යුතුම කාරණා ටිකක් තමයි අද මේ සාකච්ඡාව තුළ ඔබට අහන්නට ලැබුණේ. නිසා ඔබේ හිත බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ගෞරවයෙන්ම ඒ උතුම් මහා ගුණය පිළිබඳව පිරී ඉතිරි පවතිනවා. එය දිගින් දිගටම තවදුරටත් ඔබේ ජීවිතය ලං කරගෙන ඒ ඔස්සේ ජීවිතේ සනසවා ගන්නට ඔබට මේ දහම් කාරණා හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ මග අපට බොහෝම ගෞරවයෙන් පෙන්වා දෙන අපේ අති ගෞරවනීය දේශකයන් වහන්සේ පූජනීය බලංගොඩ රාජ ස්වාමීන් වහන්සේට උන්වහන්සේ බොහොම ප්‍රියයි බුදු ගුණ පිළිබඳ සිහිපත් කරන්නට ඒ උතුම් ධර්මකාමී ගමනෝස්සේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ පිළිබඳව තව බොහෝ දෙනාගේ සිත් සුවපත් කරන්නට ඒ අනුශාසනාව තුළ ආදේශනා ප්‍රාතිහාරය ඒ වගේම ඉර්ධි ප්‍රාතිහාරය අභිභවාගී අනුශාසනා ප්‍රාතිහාරය නම් වූ උතුම් ගුණයෙන් බිඳකදු හෝ සමාජයේ බොහෝ දෙනාගේ හිතසුව පිණිස දේශනා කරන්නට අපේ ස්වාමීන් වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා බොහොම ගෞරව සිතින් වැඩසටහන් නිමා කරන මොහොතේ ප්‍රාර්ථනා කරන උතුම් නිවීම පිණිසම මේ කුසල් හේතු වේවායි කියලා ප්‍රාර්ථනා කරන ස්වාමීන් වහන්සේ.
0: සාදු සාදු සාදු. බොහොම සතුටින් මම අනුමෝදම් වෙමි. පින්වත් වරුණ ඇතුළු පවුලේ හැමෝටම net fm කාර්ය මණ්ඩලයට පරම පූජනීය සංඝරත්නයටත් මේ උතුම් දහම් පිළිසඳරේ ලැබඳුන සියලු දෙනාටම ඉතා සුවසේ මේ දහම් කරුණු මෙනෙහි කර කර බුදුරජාණන් වහන්සේ ගැනම සිත පහදවා ගන්න ලැබේවා. ඒ උතුම් ධර්ම රත්නයේ කෙරෙහිම සිත පහදවා ගන්න ලැබේවා. ඒ උතුම් කාලාත්‍රය වර්ති මහා සංගරුවන කෙරෙහිම සිත පහදවා ගන්න ලැබේවා. ඒ උතුම් ප්‍රසාදය ධනයක් කොට රැගෙන නිවනින් නිවී සැනසෙන ජාති දක්වාම අමයුරු ප්‍රතිලාභ ලබන්න එයම පාරමිතාවක් වේවා කියලා මම බොහොම මෙත් සිතින් ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. දෙවියන් සහිත ලෝකයට මේ පිම්පෙත් අනුමෝදම් වේවා. ඒ සියලු දෙනාද සැපවත් වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
1: සාදු සාදු සාදු. අපි බොහොම සතුටින් අනුමෝදන් වෙනවා. එහෙමනම් අද වැඩසටහන අපි මෙලෙස නිමවටපත් කරනවා. ලබන ඉරිදා සුපුරුදු විදිහටම රාත්‍රී 7ට සිරිනිත අසපුව වැඩසටහනෙන් හමුවීමේ අපේක්ෂාව ඇතුව නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසිලා ඔබට අපි ආරාධනා කරනවා මේ දේශනාව සාකච්ඡාව නැවත අහන්නට. ඒ වගේම අපි ඔබට සිහිපත් කරන ට්‍රැවල් නෙත් ආයතනයේ පිළිබඳව වැඩසටහන නිමා කරන වෙලාවේ තවත් විශේෂ කාරණාවක් විදිහට මොකද මේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ සිහිපත් කරනකොටම මගේ හිතට නැගෙන දේ තමයි ට්‍රැවල් නෙත් ආයතනේ. මම එහෙම කියන්නේ ට්‍රැවල් නෙත් ආයතනේ කරන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු සිද්ධාස්ථාන ඔබට පෙන්වන එකනේ. ඒ උතුම් ස්ථානවලට ගිහිලා පෙන්වලා විතරක් නෙමෙයි ඔබව ඒ ස්ථානවල බුදුරජාණන් වහන්සේ පිළිබඳව ගුණ වර්ණනා කරලා බුදු ගුණ වර්ණනාවක්මයි. එහෙම කරලා ඔබේ හිතේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව අප්‍රමාණ පැහැදීම ඇති කරන්නට තමයි ට්‍රැවල් නිත ආයතනය කටයුතු කරන්නේ. ඒ නිසා අපි ඔබට සිහිපත් කරනවා ට්‍රැවල් නිත ආයතනයත් එක්ක දඹදිව බුද්ධ භූමි කරා ගිහිල්ලා ඒ අවස්ථාව උදා කරගන්න. ඒ සඳහා ඔවුන් ඔබට නිපන්දවම සේවයේ සපයන්නට එහෙම නැතිනම් බුදුරජාණන් වහන්සේ පිළිබඳ පහදන්නට බොහොම කැමැත්තෙන් බලාගෙන ඉන්නේ. ඉතින් ට්‍රැවල් නිත ආයතනයේ අගෝස්තු මාසයේ පටන් ගන්න ඊළඟ වන්දනා ගමන් දැන් තියාම ඔබට ඒ සඳහා එකතු වෙන්නට බොහොම සතුට සිතින් ගෞරවයෙන් ආරාධනා කරනවා. මේ පිළිබඳ විස්තර දැනගන්නේ කොහොමද කියලා ඔබට හිතෙනවා ඇති. මෙන්න මේ දුරකථන අංකය ලියා ගන්න. ඒ අංකයට කතා කරලා ඔබට පුළුවන් මේ සම්බන්ධව සම්පූර්ණ විස්තර දැනගන්නට. 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 0.7767 දැන් ඊළඟට ඉන්නේ වස්සාන කාලේ. එහෙම නැතිනම් අපි ගෞරවනීය මහා සංඝරත්නයට වස්වසන ආරාධනා කරන කාලේ. ඒ කාලය තුල ඔබ කැමති පින් කරන්නට අපි දන්නවා වෙහෙර විහාරස්ථානවල ධර්මදේශනා පින්කම් පැවැත්වෙන. එහෙම පින්කම් ඔබේ ගමේ විහාරස්ථානයේ සිදු කරනවා නම් net එක එකතුව මේ මහා පින්කම කරන්නට අපි ඔබට ආරාධනා කරනවා. අපිටත් කියන්න අපේ ස්වාමීන් වහන්සේලා වැඩමවලා දෙන්නත් පුළුවන්. ඒ වගේම ඔබ නිවසේ කළත් ධර්මදේශනාව ඒ සඳහාත් අපි ඇවිල්ලා එය පටිගත කරලා රේඩියෝ එකේ විකාශය කරන්නට, ඒ වගේම නේත්‍රාලෝක YouTube නාලිකාවේ සම්පූර්ණ වීඩියෝවක් විදිහට විකාශය කරන්නට කටයුතු කරනවා. ඒ පිළිබඳ විස්තර දැනගන්න කතා කරන්න මට 0777 980 6237 0777 980 6237 අද ඒ සිහිපත් කිරීමත් එක්ක සිද්දේ තසපෝණිම කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.
2: නෙත් අසපුව, නෙත් අසපුව.
3: කවදත් අලුත් කාගෙත් නෙත්. ආරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් ප්‍රබාහරණ විශේෂඥයා.
4: අලුත් තැන අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
5: අපේ අම්මා ගෙදර ආවද?
6: නැහැ, අම්මා මෙයා වෙන දිව්වා.

අක්මාවිතෙල් ෆැටි ලිව බයවෙන්න එපා. සෙවනගල ලිව බූස්ටින් කැප්සුල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.

0: සිතින් පැමිලි පිටින් අහන්න ජනී එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: කවතත් අලුත් කාගෙත් නෙත්

0: කවදත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත්
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: Wake up. Saturday hormones. Alpha Studio.
3: දවසටම ඕන කරන vitamins. Alpha Studio.
2: Yes. Yes. Energy morning vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
3: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
4: Good morning.
2: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: කවදත් අලුත් කාගෙත් නෙත්

0: කිටින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අද නෙත්FM ධර්මදක්ෂිණාවේ දේශකයාණන් වහන්සේ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස සාදු සාදු සාදු.
2: අයිබෝන් තිරුවන් සරණයි. අදත් අපි සූදානම් වන්නේ නෙත්FM ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්නට. ඔබටත් හැකියාව තිබෙනවා මෙවන් උතුම් ධර්මානුශාසනාවක් සඳහා ඔබේ පින්බර දායකත්වය ලබා දෙන්නට. ඔබේ මියගිය මව්පියන් ඥාතීන් උදෙසා පුණ්‍යානුමෝදනාවක් විදිහට, එහෙම නැත්නම් ඔබේ ජන්මදිනයට ආශිර්වාද ලබා ගන්නට මේ ආදී ඕනෑම කටයුත්තක් වෙනුවෙන් මේ පුණ්‍යානුමෝදනාව පළ කරන්න ඔබට පුළුවන්. ඔබේ දායකත්වය ලබා දෙන්නට පුළුවන්. ඔබ කතා කරන්න 0777 275 214 අංකයට. එවැගේම නෙත්FM ශ්වේත පූජා පොහෝදා පින්කම් මාලා සඳහා ඔබට දායක වෙන්නට හැකියාව තිබෙනවා. ඔබ කැමති නම් ඔබේ විහාරස්ථානයේ මෙවැනි උතුම් පින්කමක් පවත්වන්නට 0774415271272 අංකයෙන් අපේ දර්ශනට කතා කරලා පොහෝ දවසේ ඔබේ විහාරස්ථානයේදී දවස පුරාම දිවයිනේ චිරප්‍රකටම දේශකයන් වහන්සේලා විශාල ප්‍රමාණයක් වැඩම කරවා සිදු කරන මේ පොහෝදා පින්කම් මාලාව සමග එකබද්දවන්නටත් පුළුවන් බව අපි මේ සමගම මතක් කරන්න ඕනේ. එහෙමනම් අපි ධර්ම දේශනාව සඳහා සූදානම් වෙමු. වැඩමව අවදාළ ගෞරවනීය දේශකයන් වහන්සේට නමස්කාර පූර්වක පාදාභිවන්දනයෙන් ආරාධනා කරනවා උතුම් වූ ධර්ම දක්ෂිණාව පවත්වන්නට. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
3: සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතුවේ සාරච්ච විසාර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතුවේ සාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතුවේ සාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා. ධම්මස්වාමී, ලෝකස්වාමී, භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍ය වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි, අද දවසේදී අපේ පින්වතුන් හැම දිනාම මේ වෙලාවේ සූදානම් වෙලා සිටින්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. පිඟතුනි, අද මා මේ උතුම් වූ ධර්මානුශාසනාව සඳහා මාතෘකාව හැටියට තෝරා ගන්න කල්පනා කරගත්තා ජාතක පාළි සංග්‍රහ වෙලා තිබෙන බොහෝම සුවිශේෂී ජාතක කතාවක්. ජාතකයේ නම තමයි සාලිය ජාතකය. භාග්‍යවතුන් වහන්සේ මේ ජාතක කතාව දේශනා කරන්නේ මේ කර්මය පිළිබඳව ඔබ අප හැම දිනාටම බොහොම වටිනා කාරණාවක් ඉස්මතු කරවන අදහසින්, අවබෝධ කරවන අදහසින්. මොද සමහර වෙලාවට සමහර කෙනෙකුගේ ජීවිත දිහා පින්වතුනි ඉබිල බැලුවම මේ කර්මය, කර්මඵලය අදහනවා කියන කාරණාව සමහර අයගේ ළඟ පින්වතුනි නැතිම තරම්, ඒවයි විශ්වාස කරන් නැතිම තරම්. මරණින් පස්සේදී මතු ජීවිතයකට යනවා, ඒ ජීවිතේ මට මෙන්න මේ වගේ දේවල් ලැබෙනවා, මේවා පින්වතුනි සමහර කෙනෙක් පිළිගන්නේ නැතිම තරම්. ඉතින් පින්වතුනි මෙන්න මේ ජාතක කතාව ඒ කාරණාව අවබෝධ කරගන්න හොඳ කාරණාවක්. එක්තරා කලෙක අපේ මහබෝසතාණන් වහන්සේක ගමක පොඩි දරුවෙක් හැටියට ඉපදෙනවා. උන්වහන්සේ ළමා කාලයේ ගත කරද්දී තමන් හා සමවයසී ඉන්න දරුවන් එක්ක කෙලි සෙල්ලම් කරනවා. ඒවම සෙල්ලම් කර කර ඉන්න කාලේ මේ දරුවා මේ ගමේ එක වෛද්‍යවරයෙක් ඉන්නවා. ඉතින් මේ වෛද්‍යවරයාට සෑහෙන්න කාලෙකින් ලෙඩෙක් ලෙඩක් අරගෙන ආවෙනේ. ඉතින් ලෙඩු ලෙඩක් අරගෙන આવොත්නේ වෛද්‍යවරයාට යහපතක් වෙන්නේ. ඉතින් මේ වෛද්‍යවරයා දවසක් කල්පනා කරලා මෙහෙම වැඩක් කරා. එතමයි මේ වෛද්‍යවරයා ඔය මග තොටි ඇවිදිනකොට දැක්කා ගහක බිනියක් ඇතුලේ සර්පේ. ඉතින් උතන යමින් ගමන් ඔය ගස් බිනියේ දැකලා අර සෙල්ලම් කර කර ඉන්න යාළුවන්ට කතා කර කියන පුංචි දරුවන්ට කතා කරලා ඒ දරුවන්ට කියනවා, පුතේ කුරුළු පැටියෙක් හදන්න කැමතිද? පුංචි ළමයි තින් ආසයිනේ කුරුළු පැටියෙක් එහෙම හදන්න. ආසයි කිව්වා. අන්නර ගහේ බෙනේ කුරුළු පැටියෙක් ඉන්නවා, ඕන්නම් ගිහිල්ලා ගන්න කිව්වා. ඉතින් ගහේ කඳට ගිහිල්ලා බෙනේ ඇතුළට අත දාලා ඒ ඇතුළේ ඉන්න කුරුළු පැටියව ගන්න බෝසතන් වහන්සේ තමයි ඉදිරිපත් වුණේ. ඉතින් බෝසතන් වහන්සේ අර ගහේ නැගලා ගස් බිනේට අත දාලා කුරුළු පැටියව අහුණා. අහුවෙලා උඩට ගන්න වගේ හදනකොට ටිකක් නුහුරු යතට ඉතින් ටිකක් ඇදලා ගන්නකොට තමයි දැක්කේ මේ සර්පේ. ඇතුළේ ඉන්නේ සර්පේ. ඉතින් බෝසතාණන් වහන්සේ මොකද කළේ? අතට අහුවෙච්ච සතාව එක පාට මිලිතරම් ගැසුවා. ගැසුවයින් පස්සේදී ඒ සර්පයා ගිහිල්ල වැටුණු වෛද්‍යවරයාගේ ඇඟට. වෛද්‍යවරට දෂ්ට කළා. ඉතින් වෛද්‍යවරට දෂ්ට කරන් වෛද්‍යවරට වෙදකම් කරන කවුරුවත් නැහෙනි. වෛද්‍යවරයා මරණයට පත් වුණා. නමුත් වෛද්‍යවරයාගේ සැලසුම වෙලා තිබුණේ මොකද්ද? වෛද්‍යවරයාගේ සැලසුම වෙලා තිබුණේ අර දරුවා මේ බිනේට අර්ථ දාලා සර්පයා දෂ්ට කරාම මුදලක් අරගෙන වෙදකම් කරන්න. නමුත් එහෙම අදහසකින් මේ කටයුත්ත කරන්න ගියපු වෛද්‍යවරට අවසානේ වුණේ මොකද්ද? ඔහුටම මරණයටපත් වෙන්න. අන්න ඒකයි කියන්නේ පින්වතුනි, මේ ලෝකේ යම් කිසි කෙනෙක් යහපත් කෙනෙකුට කරදරයක් කරනවා නම්, කවුරු හරි කෙනෙක් මේ ලෝකේ යහපත් කෙනෙකුට කරදරයක් කරනවා නම්, මතක තියාගන්න, උඩු හුල්ලඟට දාපු දූවිලි ටික තමන් කරා එනවා වගේ ඒ අනුන්ට කරපු දේ තමන් කරාම එනවා. ඒ නිසා කවදාවත් තවත් කෙනෙකුගේ ජීවිතයක් නසන්න, තවත් කෙනෙකුගේ ජීවිතයක් විනාශ කරන අදහසින් මේ ලෝකේ කිසිම දෙයක් කරන්න හිතන්නවත් එපා. මොකද මේ ස්වභාව දහම කියන එක අපි හිතන විදිහට වෙන දෙයක් නෙවෙයි, අපි කරන විදිහට වෙන දෙයක්. අපි තව කාට හරි නරක දෙයක් කළාම ඒ කරපු නරක දේ පින්වතුනි අනිටු විපාකය අපි කරාම අනිත් පැත්තට එනවා. සමහර ලාවට මිනිස්සු හුඟාක් වෙලාවට පින්වතුනි තවත් කෙනෙකුට දේවල් කරන්නේ තමන්ට මොනවා හරි තින් ලාභය ප්‍රයෝජනය බලාගෙන. සමහර ලාවට ව්‍යාපාර කරන්න

දැන් ඕකට හොඳම උදාහරණයක් අපේ පින්වතුන්ට මතක ඇති ඔය මේ පහුගිය අර තෙල් අර්බුදේ කාලේ රටේ තෙල් අර්බුදයක් ආවනි අන්නේ කාලේ ওই කාලේ අත්දකින්න ලැබුණ රටටම දැන් ওই දවස්වල පින්වතුනි එක්තරා පිරිසක් තෙල් එකතු කරගෙන අඩු මිලට තෙල් අරගෙන ඒවා වැඩි මිලට විකුණලා ඒ කියන්නේ සාමාන්‍ය රුපියල් 400ක් විතර වෙච්ච තෙල් ලීටරේ ඕන්නේ එකතු කරගෙන 2500ට 3000ට විකුණනනි දැන් ඔන්නෝයි කාල වකවානුව තුල පිටුදරි ඒ මිනිස්සුන්ගේ බලාපොරොත්තු මොකද්ද ලොකු මුදලක් තමන්ගේ අතට එනවනේ ඇයිතින් රුපියල් අපේ 500ක් රුපියල් 500ක් වියදම් කරාම 3000ට විකුණන 2500ක් ලාභයි 2500ක ලාභින තමන්ට පේන්නේ දැන් ඉතින් එහෙම කරගෙන යම්කිසි මුදලක් ඔන්න තමන් එකතු කරගෙන තියෙනවා දැන් මේ මිනිසයා ඒ ඔහුට පේන්නේ යම් මුදලක් තමන්ට වාසිදායක විදිහට ලාභදායක විදිහට ලැබුණා කියලා දැන් ඔන්න මේ මිනිසයා යනව කඩේට බඩු ගන්න ගියන් පස්සේදී කඩේ මුදලලි මහත්තයාගෙන් අපිට පිටි පැකට් එක ගන්නව හාල් කිලෝ පහක් විතර ගන්නවා ඕම ගන්නවා කියලා හිතමුකෝ. පිටි පැකට් එකේ මිල සටහන් කරලා තියෙනවා අපි නිකන් හිතමු රුපිය 600ක් කියලා. මිල සටහන් කරලා තිබුණට 600ක් මුදලාලි මහත්තයා පිටි පැකට් එකේ බිලට දාලා තියෙන රුපියල් 900ක්. ත්‍රිමි මිනිස්සු අහනවා ඈ මුදලාලි මහත්තයෝ පිටි පැකට් එකේ මිල සටහන් කරලා තියෙන රුපියල් 600යි. ඇයි ඔබතුමා මේ 900ක් දාලා තියෙන්නේ? අනේ මහත්තයෝ, ඔහොම නැතුව කොහොමද ඉන්නද? මම මේ කඩේට බඩු ටික ගෙනාවේ මගේ වාහනයට රුපියල් 2500 ගන්න තෙල් ලීටරයක් අරගෙන. තෙල් ලීටරේ රුපියල් 2500 ගන්න අරගෙන තමයි ගිහිල්ලා ওই බඩු ටික අරන් ආවේ. ඉතින් මං කොහෙන්ද ඒ ටික හොයාගන්නේ? කියලා මේ මිනිස්යාට කියනවා. දැන් ඉතින් ඒ මිනිස්යා ඉතින් අර වැඩි මිලට මිතින් බරු ටිකක් අරගෙන කරන දෙයක් නැහැ. ඔන්න යනවා එළියට. දැන් මේ මිනිස්යාට බඩු ටික ගෙනිය ගන්න විදියක් නැහැ. ගෙදර යන්න ත්‍රිරෝද රතයක්වත් ඕන. ඉතින් පාර යන ත්‍රිරෝද රතයක් කතා කරලා බරු ටික දාගෙන ඉතින් මේ මිනිස්යාත් එක්ක යනවා. යන ගමන් අහනවා කොහොමද කිලෝමීටර එකට අය කරන්නේ? ත්‍රිරෝදරත මනුස්සයා කියනවා මහත්තයෝ යන්නම් හයර එක හැබැයි කිලෝමීටර එකට රුපියල් 350ක් ගෙවන්න ඕනේ. ඉතින් මේ මනුස්සයා අහනවා ඇයි 350? අපි වෙනද යන්නේ මේ ගණන්නේ කියලා තමන් වෙනද යන 100 හරි 150 හරි ඕන කියනවා. ඉතින් රේදුරු මහත්තයා කියනවා අනේ මහත්තයෝ මේ ගානටත් යන්නේ ඔබතුමාස්ලා සතුටු වෙන්නේ මොකද මේ ත්‍රිරෝද රතේට මං තෙල් ටික ගහගත්තේ ලීටරේ රුපියල් 2500 ගානේ අරගෙන. දැන් ඉතින් ඔන්න ගෙදර ගිහිල්ලා බරු ටික දාන්න. ඊට පස්සේ ඔන්න එදා තමන්ගේ ළමයිව පාසල්ට අරගෙන යන ඒ පාසල් රතී රියදුරු මහත්තයා කතා කරනවා. කතා කරලා ඉතින් ඒ රියදුරු මහත්තයා කියනවා මහත්තයෝ එළඹෙන මාසේ ඉඳලා නම් වෑන් රථේ ගාණ වැඩි කරන්න වෙනවා කියලා ඉතින් ඔන්න වෙනද ගාන්නට වඩා තව 2000ක් විතර වැඩි කරලා කියනවා. ඒතැයි අහන ඇයි එහෙම කරන්නේ? එච්චර ලොකු ගාණ. අනේ මහත්තයෝ එහෙම නොකර කොහොම කරන්නද? මම මේ මගේ වාහනෙට තෙල් ටික ගහගන්නේ ලීටර් රුපියල් 3000 ගානේ අරගෙන. තෙල් ලීටර රුපියල් 3000 ගානේ අරගෙන මං මේ වාහනේ ඔය ගානක් ඔය ගානක් ගන්න නැතු මං කොහොමද අහන එක පියව ගන්නෙ? ඒතර දැන් අර මිනිස්සයා අර 500ට ගත්ත තෙල් ලීටරේ 2000 රුපියල් 3000 ගානේ විකුණලා 2500

0: සියක ලාභයක් ලැබුවනි. මට කියනක ඇත්තට මේ මිනිසයා ලාභයක් ලබලද? ලබලනේ. නිකාං සංසාරයට අකුසල කර්මයක් එකතු කරගත් එක විතරයි කරගෙන තියෙන්නේ. මම මේ සෑහෙන පරණ කතාවක් වුණත් පොඩි උදාහරණයකට අරගෙන කිව්වේ, ඕකම ගත්තොතින් අපේ සමාජයේ හුඟක් තැන්වල පින්වතුනි කතාවම තමයි අපට දකින්න ලැබෙන්නේ. හුඟක් අයගේ ළඟ පින්වතුනි තියෙන්නේ මොන්නේ අදහස, ආත්මార్థකාමීව තමන්ම දියුණු වෙන්න, තමන්ගේම තියෙන ලාභේ වැඩි කරගන්න. ඕකම තමයි පින්වතුනි සමහර කෙනෙක් කරන්න උත්සාහ කරන්නේ. හැබැයි තවත් කෙනෙකුගේ ජීවිතයට අනර්ථයක් කරලා, තවත් කෙනෙකුගේ ජීවිතයට අයහපතක් කරලා තමන් මොන දේ ලැබුවත් ඒවා තමන්ගේ ළඟ වැඩි කාලයක් රඳෙන්නේ නැහැ කියන කාරණාව නම් මතක තියාගන්න ඕන කාරණාව. තවත් කෙනෙකුගේ ජීවිතයට හානියක් කරලා මතක තියාගන්න තමන්ට කවදාවත් යහපතක් හදාගන්න බෑ. සමහර මිනිස්සු බලන්නකෝ එකිනෙකාගෙන් පළිගන්න දේවල් කරනවා. එක්ක වතු පිටිය වලට රණ්ඩු වෙලා, එවන තම මගතොටේ මොකක් හරි ඇති කරගත්තු යම් යම් දේවල් නිසා, එමෙන්නත්තම් තමන්ම කරන නරක ක්‍රියාව නිසා, ඒකට විරුද්ධව කටයුතු කරන අයත් නිසා ඔන්න තරහවල් ඇති කරගන්නවා. තමන්ගේ ඇති යම් කෙසේ වරදක් වුණත් ඒ වරද හැටියට පිළි අරගෙන නිවැරදි වෙනව නෙවෙයි උත්සාහ කරන්නේ. මොකද්ද? තමන්ව තමන් කරපු වරද විවේචනය කරපු, ඒවට දඬුවම් පමුණුපු උදවියත් එක්ක රණ්ඩු සරුවල් ඇති කරගෙන පලිගන්න ස්වභාවයක්නේ දකින්න ලැබෙන්නේ. ඉතින් අපි සමාජයේ බලනක සමහර මිනිස්සු එහෙම පලිගන්න ගිහිල්ලා තමන්ගේ බිරිඳ නැති කරගෙන තියෙනවා, තමන්ගේ දරුවෝ නැති කරගෙන තියෙනවා, තමන්ගේ සහෝදර සහෝදරියෝ නැති කරගෙන තියෙනවා. එහෙම දේවල් කරන්න ගිහිල්ලා ඒ නිසා ජීවිතේ කවදාවත් එහෙම මිනිසුන්ගෙන් පලිගන්න එපා. අර ධම්මදජිජාතකේ බලන්නකෝ, කාලක කියලා රජ්ජුරුවන්ගේ ළඟ හිටියා එක සේනාධිපති කෙනෙක්. ඔහු හරිම පෞකාර අදහස් තියෙන කෙනෙක්. මේ සේනාධිපතිතුමා තමයි රජ්ජුරුවන්ගේ මේ අධිකරණ ශාලාවේ නඩු විභාග කරන්නේ. හැබැයි දෙන තීන්දු බොහොමයක්ම දෙන්නේ අල්ලස් අරගෙන. ඒ නිසා සමහර වැරදිකරුවෝ නිවැරදිකරුවෝ කරනවා, නිවැරදිකරුවෝ වැරදිකරුවෝ කරනවා. දවසක් කොහොම ඉන්නකොට ওই කාලේ අපි බෝසතාණන් වහන්සේ රජුරුවන්ගේ පූජිතතුමා නම ධම්මදජ. ඒක අසාධාරණ නඩු තීන්දුවකට හසු වෙච්ච එක මිනිසෙක්ව එළියට වෙලා අඬනවා. බෝසතාණන් වහන්සේ දකින්නවා. දැකලා කරුණ විමසලා බෝසතාණන් වහන්සේ දාධිකරණ භූමියට ගිහිල්ලා නැවත ඒ නඩුව විභාග කරලා ඔන්න සාධාරණව නඩු තීන්දුවක් දෙනවා. මොකද්ද? අර වැරදිකරුව වැරදිකරුවම කරලා නිවැරදිකරුව නිවැරදිකරුවම කරා. ඉතින් මේකට සතුටු වෙච්ච රජතුමා මහබෝසතාණන් වහන්සේට අධිකරණ භූමියේ විනිශ්චයකාර තනතුරක් දුන්නා. එදා ඉඳලාම අධිකරණ භූමියේ කාටවත් අල්ලස් අරගෙන නඩු තීන්දුව ලබලා දෙන්න පුළුවන් කමක් නැහැ. එදා බෝසතාණන් වහන්සේ බොහොම සාධාරණව නඩු විභාග කළා. දැන් ඉතින් කාලකට මේ කාරණාව සම්බන්ධයෙන් බෝසතාණන් වහන්සේට ලොකු තරහක් ඉපදුනා. ඉතින් කාලකට දැන් බෝසතාණන් වහන්සේට තියෙන තරහට රජුරුවන්ට ගිහලා කේලමක් කියනවා. කොහොමද කේලම කියන්නේ? දැන් බෝසතාණන් වහන්සේ සාධාරණව නඩු තීන්දුව ලබලා දෙන නිසා රටේ ඉන්න මිනිස්සු අධිකරණයේ පිළිබඳ විශ්වාසය ඇති කරගෙන දැන් වෙනදට වඩා තමන්ගේ නඩු විභාග කරන්න අධිකරණ භූමියට එනවා. කලින් ආවේ නැත්තේ කලින් තීන්දුව දුන්නට සාධාරණ නැහැ. මොකද අල්ලස් අරගෙනනේ දෙන්නේ, වැඩි වාසියේ පැත්තට තමයි තීන්දුව යන්නේ. ඉතින් දැන් බෝසතාන් වහන්සේ සාධාරණ නඩු තීන්දු ලබලා දෙන නිසා මිනිසු දැන් වෙනදට වඩා අධිකරණ භූමිය පිරෙනවා. උන්ෝයේ කාරණාවම එදා කාලක රජුරුවන්ට ගිහිල්ලා කියලා අධිකරණ භූමියට රජුරන්ට පෙන්නලා කියනවා. දේවියන් වහන්සේ පෙනේද මේ අධිකරණ භූමියේ සේනාව? දේවියන් වහන්සේ දන්නවද මේ පිරිවර කවුද කියලා? මේ තමයි කුවා ධම්ම දජ පුරෝහිතතුමාගේ පිරිවර සම්පත්තිය. ඉතාම කෙටි කාලයකින් රටේ ජනතාවගේ මෙපමණ ප්‍රමාණයකගේ විශ්වාසය දිනාගත්තනම් ඔහු වැඩි දවසක් යන්නේ නැකෝ මේ රටෙන් බාගෙට වඩා ජනතාවගේ විශ්වාසය දිනා ගන්න. එහෙමනොත් ඉතින් ඔබතුමා දන්නවනේ රටෙන් වැඩි ප්‍රමාණයකගේ මිනිසුන්ගේ විශ්වාසය දිනාගත්තු කෙනා ඊළඟට මොකද කරන්න කියලා? ඊළඟට ඉතින් ඔබතුමාගේ ඔය සිංහාසනයට තමයි කෝවා ඔබතුමාගේ සිංහාසනයට තමයි කෝ විපත්තිය කරන්නේ. මේක ගුවම රයිතුමා බය වුණා. කාලකගේ මොකද්ද හොම කරන්නේ? තුම වෙන මොකද්ද කරන්නේ? මොකක් හරි වරදකට අහු කරලා මරලා දාන්න කිව්වා. ඉතින් කාලක මේකට උපදේශක් දෙනවා. මොකද්ද උපදේශ? දේවියන් වහන්සේ සාමාන්‍යයෙන් උයනක් හදන්න 3 අවුරුද්දක්වත් අඩුම යනවා. ඒ නිසා ඔබතුමා පුරෝහිතතුමාට කියන්න හෙට හවස් වෙනකොට මට මේ වගේ මනරම් උයනක් හදලා දෙන්න කියලා. දැන් ඉතින් රජතුමා පුරෝහිතතුමාට ඒක කිව්වා. පුරෝහිතතුමා දන්නු මේක කාලකගේ වැඩක්. තිත් කරන්න දෙයක් නැහැ. පුරෝහිතතුමා එදා ගෙදර ගිහිල්ලා ඇඳට වැටලා ඉතින් කල්පනා කරන කොහොමද මං ඉතින් එක රැයකින් පොකු මේ උයනක් හදන්නේ. උක දැක්කා ශක්‍රදේවියෝ. දැකලා ශක්‍රදේවියෝ බෝසතාන් වහන්සේගේ ළඟට ඇවිල්ලා මේ කතාව අහලා බෝසතාන් වහන්සේට කියනවා, පින්වත ඔබ වැනි පුණ්‍යවන්තයන්ට, ඔබ වැනි සත්පුරුෂයන්ට අනුකම්පා කරන්න තමයි කිව්වා මා වැනි කෙනෙක් මේ ලෝකේ පහළ වුණේ. එනිසා බය වෙන්න එපා කියලා ශක්‍රදේවියෝ හරියට මේ දිවි විමානයක තියෙන උයනක් වගේ බොහොම මధుර උයනක් මෙව්වා. ඊළඟට පින්වතුනි, දැන් ඔන්න රජතුමා පහවදා ගිහිල්ලා බලනකොට මේ උයනක් තියෙනවා. දැන් ඉතින් රජුරුවන්ගේ අර කලින් තිබිච්ච හිත වෙනස් වුණා. බෝසතන් වහන්සේ කිරී තිබිච්ච තරහ වෙනස් වුණා. ඊට පස්සේ ආයිමත් දැන් කාලක දන්නවා රජුරුවන්ගේ හිත වෙනස් වුණා කියලා. කාලක මොකක්ද වෙල රජුරුවන්ට කිව්වේ? දෙවෙනාංශ මොකද්ද මේ උයන දැක්කම හිතෙන්නේ කියලා ඇහුවා. මොනව හිතෙන්නේ දෙතින්? මේ කියපු වැඩි බොහොම උදට කරලා තියෙන්නේ කියලා දැන් අර පුරෝහිතතුමාට වාසය වෙන විදිහ රජුරු කතා කරා. ඉතින් කාලක මොකද කිව්වේ? දෙවෙනාංශ මම ඔබ දන්නවා කිව්වා. දැනගෙනම තමයි කො මම ඔබතුමාගේ ප්‍රශ්නය ඇහුවේ. හැබැයි මේකත් මතක තියාගන්න කිව්වා. දේවයන් වහන්සේ මේ වගේ උයනක් හදන අවුරුදු 3ක්වත් යනවා. 3 අවුරුද්දකින් හදලා නිම කරන්න පුළුවන් උයනක් එක රැයකින් හදපු මිනිස්සෙකුට මතක තියාගන්න ඔබතුමාටයි තිය රාජ්‍ය පැහැරගන්න මිනිත්තුවක්වත් ගත වෙන්නේ. ඉන්ස පරිස්සමෙන් කිව්වා. ඕකගේ අද රජුරුවන්ට ඉතින් ආයිමත් පෙර පරිදිම පුරෝහිතතුමා ගැන සැකය තුනා. ඔව් ඇත්තනේ, මේ වගේ වෙනක් මේ කරයකින් ඇදුවා නම් මගේ රාජ්‍ය මොකද්ද? ඊට පස්සේ ඔන්න කාලකකින් උපදෙස් ලබාගෙන රජතුමා පුරෝහිතතුමාට එක එක වැඩ පවරනවා. මේ තොටු පොළවල් 1000ක් තියෙන පොකුණක් හදන්න, මේ වගේ මාණික්කයක් හදන්න, ওই වගේ එක එක දේවල් කිව්වා. හැබැයි කාලකම දැනගත්තා පස්සේ වෙනකොට මේ ඔක්කොම මේ කවුරු හරි දෙවියෙක් කරන උදව්වක් බෝසතන් වහන්සේට. එතන දෙවියෙකුටවත් මවන්නේ බැරිදයක් කරනවා කියලා රජුරුවන් ලව්වා කියවනවා මේ උයනට අංග 4කින් යුක්ත උයන් පල්ලෙක් ගෙනලා දෙන්න කියලා. තෙඔක ශක්‍රදේවියන්ට ගිහින් කුවම් බෝසතන් වහන්සේ ශක්‍රදේවිය කියන ওই වගේ එකක් මට මවන්න බෑ. නමුත් ඔකට උත්තරයක් මගේ ළඟ තියෙනවා. රජ්ජුරුවන්ගේ මාලිගාවේ ඉන්නවා කර්ණවෑමියෙක් චත්තපාණේ කියලා. ඔහුව රජ්ජුරුවන්ගේ උයන් පල්ලැහැටට පත් කරන, මොකද ඔහු අංග හතරකින් යුක්ත මිනිසෙක්. තිබෝසතන් වහන්සේ රජ්ජුරුවන්ට මේ කතාව ගිහින් කිව්වම රජතුමා ඒ වෙලාවේදී චත්තපාණේ ගෙන්නවල අහනවා, ඇත්තද නුඹ අංග හතරකින් යුක්ත මිනිසෙක් කියන්නේ? එහෙමයි කිව්වා. මොකක්ද ඒ අංග හතර? දේවයන් වහන්සේ මම ජීවිතේ කවදාවත් කාත්‍යකවත් ක්‍රෝධ කරලා නැහැ කිව්වා. ජීවිතේ කවදාවත් කාටවත් ඉරිසියා කරලා නැහැ කිව්වා. දේවයන්ස ජීවිතේ මම කවදාවත් කාටවත් මම ජීවිතේ කවදාවත් සුරාපානය කරලා නැහැ කිව්වා. ඒ උන් ඔය වගේ අංග හතරක් තමයි කියන්නේ. ඒතර ඒවට කියන්නේ හේකේකට හේතු කියනවා. ඒකේ හේතුවක් තමයි දේවයන්ස මම පෙර ආත්ම භාවයක මගේ මම රජ වෙලා හිටියා. ඒ ජීවිතේ දවසක් මම මං එදා ඒ කාලේ හරියට බොනවා. දවසක් මම සුරාපානේ මත් වෙලායි මගේ ළමයා මං සොරතල් කර කර ඉඳෙද්දී කර්ණවැමි ඇවිල්ලා කිව්වා, දේවයන් වහන්ස අද ආහාරයට පිණිස මස් නන්නේ කිව්වා. අර මත් බවි මත් වෙලා හිටපු මම පුංචි කිරි කෙටියගේ ගෙල වෙන් කරලා කර්ණවැමියට දුන මේ මස් නැත්තම් මේක හදාගෙන වරින් කියලා. පහුදා විරිහිදුනෙන් පස්සේ තමයි දැනගත්තේ තමන් කරපු කර්මේ විපාකය ඔච්චර භයානකයිද කියලා. තෙදා මන් තීරණය කරගත්තකුවා ආයේ කවදාවත් මම සුරාපානය කරන්නේ නැහැ කියලා. තෙදා ඉඳලා කවදාවත් මම සුරාපානය කරන්නේ. ওই වගේ හේතු හතරම කියනවා. රජතුමා ඒ විලාවෙත් තමයි චත්තපාණිගේ අනුශාසනාවෙන් රජ්ජුරුවන්ගේ හිත විනාශ කරගෙන ආයි නැවත ඔවුන්ට තනතුරු දුන්නේ. නමුත් රජ්ජුරුව මේ විලාවේ කල්පනා කරා, මාව මේ විදිහට නොමගේ වෙන කවුරුවත් නෙමෙයි. මේ කාලක රජතුමා මොකද කළේ? අවසානයේ කාලකවම දන් ගෙඩියේ තියලා හිසගසලා මරලා දැම්මා. ඔන්න පින්වතුනි, කර්මවල විපාකය. ඉනිසයි මම අර මුලින් කිව්වේ ජීවිතේ කවදාවත් කාටවත් අනතුරක් අනර්ථයක් කරන්න එපා. කාගේවත් ජීවිතයකට අයහපතක් කරන්න එපා. මොදි උඩු හුල්ලඟට දාපු දූවිලි ටික තමා කරා එනෝ වගේ ওই කර්මය තමා කරාම එනවා. අර එක දවසක් වැද්දෙක් මේ දඩේම යනකොට දඩියම් බල්ලෝ පිරිසක් එක්ක හාමුදුරු නමක් ඉදිරියට මුණ ගැහුණා. එදා කුමාරි වැද්දට මුකුත් ලැබුණේ. දෙවෙනි දවස යනකොට දෙවෙනි දවසේ හාමුදුරු මුණ ගැහුණා. ඉද්දත් මොනවත් ලැබුණේ. තුන්වෙනි දවස යනකොට තුන්වෙනි දවසේ හාමුදුරු මුණ ගැහුණා. ඒලේ වැද්දට ආපු කේන්තියට අර බල්ලු ටික උසි ගැන්නුවා. හාමුදුරු ළඟ තිබුණ ගහක් ගහේ අත්තට ගොඩ වුණා. බල්ලු ටික ඇවිල්ලා බිම බුරබුර ඉන්නකොට වැද්දයි අසලට ආවා. ඒනකෝ එනවාත් එක්කම හාමුදුරුවන්ගේ අතපසු වීමකින් ඇඳගෙන හිටපු සිවුර වැද්දගේ ඇඟුඩට වැටුණා. බල්ලු ටික හිටුවේ හාමුදුරු වැටුණා කියලා අර සිවුර ඇතුළේ ඉන්න මේ වැද්දව බල්ලු ටික හපහප කාලා කාලා මරලා දැම්මා. ඒතර බණ අනුන්ට කරන්න ගියපු දේ තමන් කරාම ආපෙ හැටි. ඒකයි මේ ලෝකේ කවදාවත් මේ ගුණවතෙකුට යහපත් කෙනෙකුට මේ ලෝකේ කවදාවත් තවත් කෙනෙකුට නරක කරන්න එපා. උඩු හුළඟට දාපු දූවිලි ටික වගේ ඒ කර්මය ආපිට තමන් කරාම එනවා. ඉතින් මිනිස්සු පිංගුතුනි උඟාක් වෙලා තියෙන මේ කර්ම විශ්වාස කරන්නේ. කර්මයන් වල තියෙන නරක ස්වභාවය විශ්වාස කරන්නේ නෑ. ඒ නිසා ඔවුන්ගේ ජීවිත ඒ කර්ම නිසාම විනාශ වෙලා යන ස්වභාවය හොඟක් අය දකින්නේ නේ. ඒ සමගද සමාජයේ හැඩ ගැහිලා තියෙන්නේ ගැහුවොත් ගහන්න ඕන. බැන්නොත් බනින්න ඕන. Tamanta මොකක් කර නරක දෙයක් කරොත් පෙරලා තමනුත් ඒ වෙනුවෙන් නරක දෙයක් කරන්න ඕන කියන එක තමයි අපේ මේ සමාජයේ මිනිස්සු අදහන්නේ. ධර්මයේ නොදන්නේ මිනිස්සු අදහන්නේ. හැබැයි ඒක මේ ලෝක ධර්මයේ නෙවෙයි. ලෝක ධර්මය ඔයිට වඩා හාත්පසීම පින්වතුනි වෙනස්. නිසා හැම තිස්සේම ජීවිතය ඉවසන්න. ඉවසීම කියන කාරණාව අපි ළඟ තියෙන දෙයක්. ඉවසීම කියන එක අපි ළඟ තියෙන දෙයක්. අපි පින්වතුන් හිතන්නක ඇත්තට මොන කෙනෙක් අපට බයිනෝ. මේ මිනිසයා බණිද්දී ඒ මිනිසයාට නොබැන අපට ඉවසන්න බැරිද? පුළුවන්. හැකියාව අපි ළඟ තියෙනවා. තරහ ගන්න නැතු ඉන්න පුළුවන් හැකියාව අපි ළඟ තියෙනවා. මගට හොඳ උදාහරණයක් කියන්න. අපි පින්වතුන් හිතන්න ඔන්න තමන් පාරේ ගමනක් යනවා. යනකොට කවුරු හරි කෙනෙක් ඉඳගෙන පොල්ලකින් ගහනවා. වාහනෙට ගහනවා. පොල්ලකින් ගහන්න ඕනේ. අපි නිකන් හිතමු යනකොට වාහනේ ඇවිල්ල හැප්පුණා කියලා. ඔන්න මිනිස්සෙක් කියලා හැප්පෙනවා. ඉතින් තමන් නිවැරදිව ගියා. අර මිනිස්සයා වැරදියට ආවා. ඔන්න හැප්පුණා. ආපෝගේන් තිර මොකද කරන්නේ? ඉතින් ගහනවා, බයිනවා, ලুকু රණ්ඩු සරුවල් වෙනවනේ. දැන් මේ මනුස්සයට ඇත්තටම ඒ වාහනේ වැදිච්ච වෙලාවේ අර මනුස්සයට නොබැඳ ඉන්න විදියට හිත හදාගන්න බැරිද? අපි බලමු මොකේ එහෙමද කියලා. ඔන්න මේ මනුස්සයා අපි හිතමු කොහේ හරි ගමනක් යනවා. යනකොට නොදැනුවත්කමට වාහනේ ලুকু වලක වැටෙනවා. ටිකක් වේගෙන් පාරේ ගියා. වාහනේ ලুকু වලක වැටෙනවා. වැටිච්ච වලේ ප්‍රමාණය කොයි වගේද කියනවා නම් ඒ වාහනේ පාලනයකින් තොරව ගිහිලා කොහේ හරි පාරේ පැත්තක තියෙන පස් කණ්ඩේ කර ගහ කර කොහේ හරි වදිනවා. දැන් එතනත් අනතුරක් නෙවුනේ. එවර වාහනේ හප්පපු මිනිස්සයාගේ තනතුරක් වුනේ. දැන් මොකද වරද මෙතන උනේ? වරද තමයි මුලින්ම වාහනේ පාර තිබිච්ච වලක වැටීම. ඔක තමයි උණු වරද. ඊට පස්සේ තමයි ගිහිල්ලා වාහනේ ගහක වැදුනේ. දැන් මට කියන්නකෝ, අර තමන්ගේ වාහනේ හප්පපු මිනිස්සියත් එක්ක ඇති වෙච්ච කේන්තිය, ක්‍රෝධය දැන් මේ වලත් එක්කත් ඇති වෙනවද? තමන් ගිහිල්ලා වලටත් ගහනවද? එහෙම නැත්නම් වල විනාශ කරලා දානවද? මොකද කරන්නේ? ඉවසගෙන උපේක්ෂක වෙනව නේද? එහෙනම් ඉතින් තමන්ට ඊ වගේ අවස්ථාවකදී තමන්ගේ හිත පාලනය කරගන්න බෑ. තමන් මෙහිමයි මෙහිමයි කියලා විවිධ කතා කියන මිනිස්සු, මම කියන්නේ ඒ වගේ අවස්ථාවකත් හරණම් ඉතින් ওই කේන්ති යන්න ඉපැයි. ගල්ලින්නක් අරගෙන හරණම් ඉතින් වලට ඇනගෙන ඇනගෙන යනෝනේ ඉන කේන්තියට. එහෙම වෙන්නේ නෑනේ. එහෙම වෙන්නේ. ඒතරේ ඒකෙන් තේරෙනවා නේද අපි ළඟ ඉවසීම කියන එක තියෙනවා. හැබැයි ඉවසීම කියන එක අපි ළඟ තිබුණට ඒක අපි ඉස්මතු කරගන්නේ, ඒක අපි පාවිච්චි කරන්නේ නෑ. මොකද අපි හදාගෙන තියෙන පොඩි කාලේ ඉඳලම සංකල්ප මොනද? ගැහුවොත් ගහන්න ඕන, බැන්නොත් බනින්න ඕන, තවත් කෙනෙකුට නරක දෙයක් කළොත් අනිවාර්යයෙන්ම නරක දේ කරන්න ඕන. ඔය ටිකම තමයි අපි කාලය තිස්සේ මේ හිත තුල පුරුදු කරලා තියෙන්නේ. ඒ නිසා තමයි අර දේවල් අපි ළඟට එන්නේ, ඒවා හිතෙන්නේ. නමුත් ඒක තමන්ගේ යහපත පිණිස පවතින්නේ. තව කෙනෙක් කර්මයක් කරා කියලා පිඟුතරී ඒකට තමන් එකතු වුණොත් ඒකේ තමනුත් ඒකේ කොටස්කාරයෙක් වෙනවා. එinsa කවදාවත් තමන්ට කවුරු හරි බැන්න කියලා තමන් බණින් යන්න එපා. තමන් ගැන මොකක් හරි ඇත්ත දෙයක් හරි බොරු දෙයක් හරි කේලමක් හිට සමාජයේ පතුරවනවන තමනුත් ඒ වගේ මිනිසයා ගැන කේලම් කී කියන්න එපා. මෙන්න මේක හදාගන්න. ජීවිතේ මෙන්න මේ කාරණාව පුරුදු වෙන්න. හැම වෙලේම උත්සාහ කරන්න ඉවසීම කියන කාරණාව පුරුදු කරගෙන ඉන්න. අර බලන්නක අපි චක්කුපාල හාමුදුරුවන්ට උනේ ඔන්න ඔය වගේ දෙයක් නේ. චක්කුපාල හාමුදුරුව කියන්නේ කලින් ආත්ම භාවේ වේද මහත්තේ. දවසක් එක දුප්පත් අන්ධ කාන්තාවක් මේ වේද මහත්තයාගේ ළඟට එනවා ඇස් අන්ධ වීමට ප්‍රතික්‍රමයක් ඔයාගෙන. ඒ වෙලාවේ වේද මහත්තයා ඇස් දෙක හොඳ කරන්න පුළුවන් කිව්වම මේ කාන්තාව කියනවා වේද මහත්තයෝ හැබැයි තින් ඔබතුමාට දෙන්න සල්ලි නම් මගේ ළඟ නැහැ. නමුත් වේද මහත්තයෝ මට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. ඔබතුමා මගේ ඇස් දෙක හොඳ කළොත් මම මගේ ජීවිත කාලෙම ඔබතුමා වෙනුවෙන් බැල මෙහෙවරකම් කරන්නම් කිව්වා. දැන් වේද මහත්තයා මොකද කළේ? ඇගේ වචනේ කෙරෙහි විශ්වාසය තබලා ඔන්න වෙදකම් කළා. දෙමි වෙදකම් කරගෙන යනකොට ඇගේ ඇස් දෙක දැන් හොඳයි. ඇර දැන් හොඳටම පේනවා. හැබැයි මේ කාන්තාව කල්පනා කරනවා තමන්ගේ ඇස් දෙක හොඳයි කියලා දැන් කිව්වොතින් අර වෙච්ච පොරොන්දු ඉටු කරන්න එපේ. ඒ නිසා මම මොකද කළේ? වෛද්‍යවරට ඇවිල්ලා කියනවා, වෛද්‍යතුමනි දැන් කොච්චර කල් ඉඳලාද මගේ මේ ඇස් දෙකට බිහිත් කරන්නේ? කෝ ඉතින් කරනවා කරනවා කරනවා කිසිම ප්‍රතිඵලයක් නැහැනේ. කලින්නම් ඡායා මාත්‍රයක් කරේ පෙනි පෙනි තිබිච්ච ඇස් දෙකක් තිබුණා. දැන් වෛද්‍යතුමනි එහෙමත් පේන්නේ නැහැ කිව්වා. ඒ වෙලාවේදී වෛද්‍යවරයා දන්නවා මෑ මේ කරන්නේ බොරුවා. මෑ මේ කරන්නේ කපටිකම. ඒ නිසා වෛද්‍යවරයා මොකද කළේ? මෑට කියනවා, හොඳයි එහෙනම් මගේ ළඟ තියෙනවා තවත් එක බෙහෙතක්. මේක තමයි මගේ ළඟ තියෙන අන්තිම බෙහෙත. මේකෙන් ඔබේ ඇස් දෙක හොඳ කරන්න බැරි වුණොත් ඔය ඇස් දෙක හොඳ කරන්න පුළුවන් කියලා මට බාරගන්න බෑ කිව්වා. එහෙම කියලා ඇගේ ඇස් දෙකට බෙහෙතක් දැම්මා. අවසානයේදී මොකද වුණේ? ඒ දහවෝ බෙහෙතෙන් ඇගේ ඇස් දෙක අන්ධ වෙලා ගියා. දැන් ඉතින් එදා වෛද්‍යවරට හිතෙන්නේ නැතිනේ, මට අයහපතක් කරපු කෙනාට මම ආයෙ ජීවිතේ කවදාවත් එහෙම දෙයක් නොකරන්න පාඩමක් උගන්වලා යව්වේ. එහෙම කියන්න පුළුවන්නේ. සාමාන්‍යයෙන් ඉතින් ඔක මේ සාමාන්‍ය සමාජයේ කතා කළත් ඒ වෛද්‍යවරයා වීරයෙක් වගේ හඳුන්වන්න පුළුවන්. නමුත් ඇත්ත කතාව ඒක නෙවෙයි. වෛද්‍යවරයා හිටුවට ඇයට පාඩමක් ඉගන්නවා කියලා, හැබැයි වෛද්‍යවරට මොකද උනේ? නිවන් දකින්න කම්ම පාඩම් ඉගෙන ගත්ත එක ඉගෙන ගන්න වෙච්ච එක. නිවන් දකින්න කම්ම ඒ වෛද්‍යවරට අර කර්මේ ඵල දුන්නා. නිවන් දකින්න මේ ආත්ම භාවේ අපේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනය මහාන වෙනවා. චක්කුපාල කියන නමින් උන්වහන්සේ වීරිය වඩලා වැඩි දවසක් යන්න කලින් උතුම් වූ අරහත් ඵලය සාක්ෂාත් කරගත්තා. ඉතින් මේ අරහත් ඵලය සාක්ෂාත් කරගන්න ඒ මොහොතෙම නුවණැස පහළ වෙනකොට මස සහිමි වෙලා ගියා. බලන්න උණුදි. එතකොට ඒකයි කියන්නේ කාට හරි නරක දෙයක් කළොත් ඒ තමන් කරපු නරකදී මේ ආත්ම භාවයේ හෝ නැත්තම් මතු යම් දිනියක අනිවාර්යයෙන්ම ඒ කර්මී විපාකේ ලැබෙනවාමයි. ඒ කර්මී විශ්වාස කරන්න. කාගේවත් ජීවිතයකට අනතුරක් කරන්න එපා. කාගේවත් ජීවිතයකට අයහපතක් කරන්න එපා. පව කියන එක විශ්වාස කරන්න. මතක තියාගන්න, අද අපේ පින්වතුන්ට බිම තියෙන ගලක් අහුලලා බිම තියෙන දඬු කෑල්ලක් අහුලගෙන එල්ලව එල්ලව පාරේ පස්සෙන් ගිහිල්ලා කෙනෙකුට ගහන්න පුළුවන් හයියක් තියෙන්නේ පුළුවන්. එම දුවන්න පුළුවන් පාද දෙකක් තියෙන්න පුළුවන්. එම සටන් කරන්න පුළුවන් හොඳ ආත්ම පෞරුෂත්වයක් තියෙන්න පුළුවන්. ඔය හැකියාවල්, ඔය බලය, ඔය ශක්තිය, ඔය ධනිය අපේ පින්වතුන්ට මේ ආත්මේ තියෙන්න පුළුවන්. කාත් එක රණ්ඩු සරුවලක් ඇති වෙච්ච වෙලාවට ඒ වෙනුවෙන් තමන් එක ජීවිතය උනා දෙන්න තමන් එක ඉන්න පුළුවන් පිරිවරක් ඉන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න, අද අපේ පින්වතුන්ට ධනෙ තිබුණට, බලේ තිබුණට, පරිවාර සම්පත්තියක් හිටියට, හොඳ ආත්ම පෞරුෂත්වයක් තිබුණට ඔය ටික හැමදාම තමන් එක සසරේ ඉනවා කියලා නම් පිළිගන්න එපා. හැම ජීවිතේකම මිනිසෙක් වෙන්නේ නැහැ. හැම ජීවිතේකම බලවතෙක් වෙන්නේ නැහැ. හැම ජීවිතේකම ධනවතෙක් වෙන්නේ නැහැ. හැම ජීවිතේකම හොඳ පෞරුෂත්වයක් තියෙන කෙනෙක් වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. සසරේ පින්වතුනි කොච්චර වාර ගණන් අපි තිරිසන් සත්තු වෙයිද? සර්පයෝ වෙයි. පේනවනේ අපේ සමාජයේ මිනිස්සු සර්පයන්ට කරන කියන දේව හිස කඳින් වෙන් කරනවා එක උදුළු පහරි. පොළු කැලක් අරන් හිස්සම තලල තලල දානවා. මොනවද සසරේ පින්වතුනි? ඒ වගේම හිස් තලල හිස කඳින් වෙන් කරලා සමට යුද්ධ කරපයි වෙන්න පුළුවන් ওই සර්පේ වෙලා ඉන්නේ. යුද්ධ කරපයි වෙන්න පුළුවන්. අද ඉතින් ගිවාගෙන ගිවාගෙන යනවා. මේ පාරේ තුට ඇවිදින බල්ලෝ බලන්නකෝ. කී දෙනෙකුගේ ගල් පහර කෑම් වලට ලක් වෙනවද? කී දෙනෙකුගේ පොළු කෑම් වලට ලක් වෙනවද? කවුද ඔය? කලින් ආත්ම භාවයන් වල බොහොම සුන්දර ශරීර තියාගෙන අතට අහුවෙන දේවල් වලින් දුවල විසි කරලා ගහන්න පුළුවන් ශක්තියක් තිබිච්ච පිරිවරක් එක හිටපු අය වෙන්න පුළුවන්. අද මොකද කරන්නේ? පිරිවරක් එක්කම ඉඳගෙන ගල් මුල් පහරවල් වලින් එම නැත්තං ඉකිනෙකාගේ නුයික් නුයික් වචන වලින් පිංගුතුනි ඕන් පීඩා විඳිනවා. තොය ටිකම තමයි පිංගුතුනි අපටත් වෙන්නේ. අද නුවණ මෙහෙවලා කෙනෙකුට කෙනෙකුගේ ජීවිතයට හානියක් වෙන ඕනම දෙයක් කරන්න පුළුවන්. හැබැයි ඒක හැමදාම සසරට පවතින්නේ නැහැ. දුබ්බලෙක් වෙන ජීවිත අපට ඕන තරම් ලැබෙනවා. එදාට ඉතින් අරදි අපේ පස්සෙන් ආපිට එනකොට ලෝසක හාමුදුරු බලන්නකො. දවසක් පන්සලට ආගන්තුක හාමුදුරු නමක් වැඩියා. ඇතර මේ හාමුදුරු රහතන් වහන්සේ නමක්. ලෝසක හාමුදුරු ඒක දන්නේ නේ. ගමේ මිනිස්සු මේ රහතන් වහන්සේ දැකපු දවස ඉඳලා පුදුම පැහැදීමක් ඇති කරගත්තා. හැබැයි තේ එකට ලෝසක හාමුදුරන්ට නම් හිත හොඳ වුණේ නෑ. මොකද ඉනින හැම කෙනා මහණිකෝ අපේ ගේ අර මේ සුන්දර හාමුදුරෝ. කොයි හාමුදුරෝ කොයි ආගන්තුකයන් නැහස එම හොය හොය තමයි එන්නේ. ලෝසක හාමුදුරන්ට ඉතින් මේක ටිකක් කීන්ති ගියා. මොකද තමන් ගැන හොයන්නේ බලන්නේ නැතු මේ ආගන්තුකෝ ආපු කෙනාගෙන තමයි හොයන්නේ බලන්නේ කියලා. ඒකත් පින්වතුනි හොඳ කාරණාවක් නේ. සාමාන්‍යයෙන් ඇත්තටම ඉතින් ලෝසක හාමුදුරුවන්ට හිතට දුකක් ඉන්නේ නැති. මේ මිනිසෝගේ දම්පින් මේ දානි පාංශකුර ටික කරන්නේ මම. ඒ මිනිසු ලෙඩ වුණාම බලන්න යන්නෙත් මම. මේ පන්සල් බලාගෙන අතුපතු ගාගෙන මේ ඔක්කොම හදා කියාගෙන ඉන්නෙත් මම. ඉතින් මෙච්චර කැපකිරීමක් කරන මම උන්නද බලාද කියලා බලන්නේ තියවුම්. දැන් මේ කොහෙවත් ඉඳලා ආපු తాවකාලික හාමුදුරු කෙනෙක් හොයාගෙන මිනිස්සු රැළ පිටින් ඉනවා කියලා හිතෙන්නත් ඇති ඉතින්. හැබැයි ඉතින් මතක තියාගන්න කෙනෙකුට යමක් ලැබෙනවා නම් ඒ ලැබෙන්නේ ඒ කෙනාගේ පෙර පිනට. කෙනෙක් ලස්සන වෙලා උපදිනවා නම් කෙනෙකුට ධනෙ ලැබෙනවා නම් කෙනෙකුට පින්වතුනි හොඳ පිරිවර සම්පත්තියක් ලැබෙනවා නම් කෙනෙකුට පිරිසගේ ආකර්ෂණයක් ලැබෙනවා නම් ඒ කෙනාගේ තියෙන ගුණයන්ම නිරන්තරයෙන්ම එකිනෙකා එක්ක වර්ණනා කරනවා නම් හැම මිනිසෙකම පින්වතුනි මේ මිනිසෙගේ ගුණම කියනවා නම් ඒ මොනවද ලැබෙන්නේ? ඒ කිනා පෙර සංසාරේ කරගත්තු පින් බලවත් උනේ පින නිසා, ධනෙ ලැබුණේ පින නිසා, පරිවාර සම්පත්තියක් ලැබුණේ පින නිසා, හොඳ සැප සම්පත්තියතු ජීවිතය ගත කරන පින නිසා, ඒ තමන්ගේ පෙර සංසාරේ පිනට ලැබිච්ච දේවල්. හැබැයි ටික තමන්ට ලැබෙන්නේ නැත්නම් අර ලැබෙන කිනා දිහා බලාගෙන ඉරිසියා කරන්න එපා. මොකද පෙර සංසාරේ ඉරිසියා කරපේකේ විපාකයකොයි අද ඔය මේ තමන් විඳින්නේ. තමන්ට එවෙන දේවල් නොලැබෙන්නේ පෙර සංසාර භවයන් වල ඒව ලැබිච්ච ඇට ඉරිසියාකම් කරපු නිසා. අඩුම තරමේ මේ ජීවිතේවත් තවත් කෙනෙකුගේ කිසිම සම්පත්තියක් වෙනුවෙන් ඉරිසියා කරන්න එපා. ඔවුන් විඳින ජීවිතයේ දිහා දැකලා ඉරිසියා කරන්න එපා. ඒව දැකලා හිතන්න, අනේ මේ කොච්චර සසරේ පින් කරපයිද, මේ පින්ම නේද මේ ඉස්මතු වෙවි පේන්නේ කියලා හිතන්න. එහෙම හිතලා තමුණුත් පින්කම් කරගන්න, මතු ජීවිතවලවත් එහෙම ජීවිත නොලබන්න. දැන් ලෝසක හාමුදුරන්ට මේ වෙලාව ආපු කීන්තියට මොකද කළේ? ලෝසක හාමුදුරුවෝ පින්වතුනි, දවසක් ගමේ ප්‍රධාන දායක මහත්තයගේ ගෙදර දානට ගියා. ගියපු ගම මේ හාමුදුරුවන්ගෙන් ඇහුවේ, කෝ ආගන්තුකයන් වහන්සේ වැඩියේ නැද්ද? ලෝසක හාමුදුරන බොරුවක් හදලා කියනවා, අනේ උපාසක මහත්තයෝ, ඔබතුමා මේ ඇහුවට කියනව මිසක් මම මේව කියන්න නම් හිතේ තියාගෙන හිටපුවා නෙවෙයි. උපාසක මහත්තයෝ, හැමදාම ඉතින් අපේ පන්සලේ වෙන්නේ මේ ටික. උන්වහන්සේ ඉතින් දවල් වෙනකන් හොඳටම ගොරෝගොර කුටියට වෙලා නිදා ගන්නවා. මම තමයි ඉතින් උදේ පාන්දර අවදි වෙලා කුටි සෙනසුන් ඔක්කොම අතුපතු ගාලා පිරිසිදු කරලා පැංගෙනක් තියලා අඳිට ඔක්කොම කරලිවෙල දානටත් යන දංගෙඩියත් නාද කරලා මම පිටත් වෙන්නේ. ඒ ඔක්කොම ටික කරලා ඉනකුණොත් ඒ මිනිස්සගේ වැඩිම කුටියට වෙලා නිදා ගන්න එක. දැන් රජ්ජුරුවන්ට මේ උපාසකතුමාට මේ කතාව කිව්වා. ඒ කිව්වත් ඒ උපාසකතුමා ආගන්තුකයන් වහන්සේ ගැන හිත අපාදව ගත්තේ නැහැ. ඉතින් ලෝසක හාමුදුරුවෝ එදා දන්වලද ඉවර වෙලා ඉමින් ගමන් බත්මුලක් දෙනව ස්වාමීනි මේ ආගන්තුකයන් වහන්සේට පූජ කරන්න කියලා. ආපු කේන්තර ලෝසක හාමුදුරුව මොකද කළේ? ඉමින් ගමන්ම ඒ බත්මුල ගිනි ගොඩකට විසි කරලා ආවා. අන බලන තව කෙනෙකුට නරකක් කරන්න ගියේ, නරක සිතින්නේ දෙයක් කරන්න ගියේ. අදට මොකද වුනේ? ඒ ආත්ම භාවයෙන් ජීවිතය ගත කරා, එතනින් මරණයට පත් වුණා, දිව්‍ය මනුස්ස ජීවිත ගත කරලා අපේ භාග්‍යතුන් වහන්සේ ලෝකේ පහළ වෙච්ච කාලේ මනුස්ස ලෝකේ ඉපදුණා. ඉපදුනේ සැඩොල් කුලයක, දුප්පත් කුලයක ඉපදුනේ. යාචකයෝ වගේ තැන් තැන්වල හිඟා කකා තමයි ජීවත් වෙන්නේ. උපන් දවසේම ඒ කර්මයේ කොච්චර බලවත්ද කියලා කියන්නේ මුළු රැළටම එදා ආහාර ලැබුණේ, කිසිවෙකුට ආහාර පාන ලැබුණේ. දීවිලාවේ තමයි කවුද මේ කුලයට උපන් කාලකන්‍ය කියලා හොයද්ද තමයි මේ දරුවව දැක්කේ. ඉතින් අවසානයේදී ලෝසක හාමුදුරුවෝ ගිහි කාලේ පාර තොටේ අතරමං කරලා යනවා. එහෙම ඇවිල්ලා තමයි අපේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනය පිංගුතුනි පැවිද්ද ලබන්නේ. එහෙම පැවිද්ද ලැබලා මේ උන්වහන්සේ පැවිද්ද ලැබපු දවසේ ඉඳලා ගත්තාත් උන්වහන්සේට කිසිම ආහාරයක් පාත්‍රයට ලැබුණේ. මිනිසු දම් බෙදන්න එනකොට පාත්‍රය අරලා බලද්දි මොවිට ළඟට එනකම් බත් ඇටයක්වත් බෙදන්න ඉඩ නැහැ. කර්මෙච්චරටම බලවත්. අවසානයේදී රහත් බව ලැබලා පිරිණිවන් පෑවේ කුස පිරින් ආහාර ටිකක් අනුභව කරගන්නේ නැතුව. ඊට බලන්න මේ අනිකාට කරපු කර්මය නිවන් දකින ජීවිතයේ දක්වාම තමන්ගේ පසුපස එනවා කියන කාරණාව කොච්චර භයානකයිද? ඒ නිසා හිතවල තරහ අමනාපකම් මොනව තිබුණත් ඒ තරහ අමනාපකම් එක්ක තවත් කෙනෙකුගේ ජීවිතයෙන් පලිගන්න අපේ පිඟුතුන් කවදාවත් තමන්ගේ ජීවිතය පරිහරණය කරන්න එපා. අපේ පිඟුතුන් හැම වෙලේම උත්සාහ කරන්න ජීවිතේ හැම මොහොතකම තවත් කෙනෙක් වෙනුවෙන් යහපත් දෙයක්ම කරන්න. ඒක සමහර ලාවට තමන්ට අඩුම තරම ඒ කිනාගින්වත් නොලැබෙන්න පුළුවන්. ඒකට කමක් නැහැ. තමන් තමන්ගේ ගුණේ නසා ගන්න එපා. තමන් කරන්න අසරණට උදව්වක් කරන්න ඒ වගේ දේවල් කරන්න. හැබැයි ඒ කිසි තැනකදී ඒක මේ තමන්ම කරනවා කියන කාරණාවෙන් ඉස්මතු වෙන්න එපා. ත්‍රිහිමණයෙන් පස්සේ තමයි තමන්ගේ ගුණයට වටිනාකමක් කියන්නේ. නැතනම් ගුණය කියන එක අපි ජීවත් වෙන මගක් කරගන්නව නම් ඒකත් නරක දෙයක්. එසේ අපේ පින්වතුන් අන්නේව ජීවිතය හදාගන්න. තමන්ගේ ජීවිතේට මොන අනර්ථය කළත් ඒ කෙනාට ඒදී කරන්න එපා. සබහව දහම තමන්ගේ ජීවිතයට ආශිර්වාදයක් අරගෙන එනවා. දෙමිනි මේ කාරණාව මං කියන අපේ පින්වතුන් නුවණ තියෙන ශ්‍රාවක පිරිසක් හැටියට අවබෝධ කරගන්න. එසම මම අර මුලින් කිව්වා වගේ මේ ලෝකේ යමෙකුට යම් නරක දෙයක් කරනවා නම් උඩු හුළඟට දාපු දූවිලි ටික වගේ ඒ ටික තමන් කරාම එනවා කියන කාරණාව අදහාගෙන අපේ වින්නතුන් හැමදේම කරන්න. දැන් එහෙම කරන ගමන් නිරන්තරයෙන්ම අකුසල වැඩෙන පක්ෂයේ දේවල් වලින් ඉවත් වෙලා කුසලයේ වැඩෙන දේවල් කිරීම හිත යොමාගෙන මේ ශ්‍රාවක පින්වතුන් හැමදිනාටම කුසලයේම වඩන්නට අද මේ දේශනා කරවෝ සද්ධර්ම දේශනාමේ කුසල කර්මීය හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේ දේශනාව නිමවටපත් කරනවා. හොඳ එහෙමනම් අද දවසේදී මේ උතුම් වූ සදහම් දේශනාව දේශනා කරලා ළඟා කරගත් සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් විශේෂයෙන්ම නෙත්නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමාන්‍ය අධිකාරතුමන්ටත් කාර්ය මණ්ඩලයේ පින්වතුන් හැම දිනාටමත් අපි මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම විශේෂයෙන්ම ළඟා කරගත් සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් මියගිය මාගේ මෑණියන්ටත් මියගිය මාගේ පියාණන්ටත් මා පැවිදි කරපු ගුරු දේවෝත්තමයන්න් වහන්සේ ඇතුළු මගින් පින් බලාපොරොත්තු නියමෙක් ඉන්නවා ආදී හැම දිනාටම මේ පින් අනුමෝදන් වී ඒ හැම දිනාගේම සසර ගමන සුවපත් වේවා කියලා මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම තමයි ළඟා කරගත් සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් විශේෂයෙන්ම සුද්ධාවාස ලෝකේ පටන් බෝමාටුකෝ දක්වා වැඩ සිටින්නා වූ සියලු ආර්යයන් වහන්සේලා සියලු සත්පුරුෂයන් වහන්සේලා සියලු සම්මාදිට්ඨිකින් වහන්සේලා මේ පින් අනුමෝදන් වේවා. උන්වහන්සේලා සෑම දිනාම මේ පින් අනුමෝදන් කර ගනිත්වා කියලා අපි සාදු කියා පින් අනුමෝදන් කරමු. ඒ වගේම සියලුම සම්මාදිට්ඨික දෙවිවරුත් මේ පින් අනුමෝදන් කරගෙන ඒ වගේම අද දවසේ අපි මේ දේශනාවෙන් ජනිත කරගත් සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන්ොත් විශේෂයෙන්ම මේ වෙලාවේ අපි ආශිර්වාදේ කරන අපි දන්නවා ලංකාවේ නොයෙක් පළාත්වල ඩෙංගු රෝගය නිසා ඒ වගේම මේ කාලේ විවිධ නොයෙක් ආකාරයේ ලෙඩ රෝගයන් නිසා ලෙඩ වෙලා ඒ වගේම ඒ දැඩි ගිලන් බවෙන් ප්‍රතිකාර ලබන පිරිසක් මේ ලංකාවේ බොහෝමයක්ම ඉන්නවා. ඉතින් හැම දිනාටම අපි පොදු වි ආශිර්වාදේ කරනවා. ඒ අසනීප තත්ත්වයෙන් පසුවනේ හැම දිනාටම ඉක්මන් නිදුක් නිරෝගී සුවපත් භාවය දිගාසිරි සම්පත් ලැබේවා. ඔවුන්ට කායික මානසික සුවපත් භාවය ළඟා කරගෙන තමන්ගේ කටයුතු ඉතාම හොඳින් කරගෙන යන්නට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපි මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. ඒ වගේම ළඟා කරගත් සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් විශේෂයෙන්ම හැම දිනාටමත් අපි පුණ්‍ය ආනුමෝදනා කරනවා. ඉතින් ඒ ළඟා කරගත් සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උදාර කුසලානිසංස ධර්මය පාරමී ධර්මයක්ම වේවායි සාදු සාදු සාදු කියාපි ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං
1: සාදු සාදු සාදු. නෙතෙෆම් ධර්ම දක්ෂිනාවයි ඒ අවසන් වූයේ. අපි ඔබට මතක් කරන්නට ඕනේ මෙවැනි චිරප්‍රකටම ධර්මදේශකයන් වහන්සේලා විශාල ප්‍රමාණයක් එකම දිනයකදී ඔබේ විහාරස්ථානයට වැඩම කරවා නෙතෙෆම් ශ්වේත පූජා පොහෝදා සජීවී පින්කම් මාලාව ඔබ ප්‍රදේශයේ විහාරස්ථානයේ පවත්වන්නට ඔබ කැමති නම් ඔබ කතා කරන්න අපේ දර්ශනට 077 41 52 272 අංකයෙන් පිළිබඳ වැඩිදුර තොරතුරු කියන්න දර්ශන සූදානමෙන් ඉන්නවා. ඒ අතරේ ඔබට මේ උතුම් වූ ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ඔබේ පින්බර දායකත්වය ලබා දෙන්නට පුළුවන් සතිය දිනවල 077 77 25 6214 අංකයෙන් අපේ කෞෂයට කතා කරලා ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්නට ඔබට හැකියාව තිබෙනවා. ඒ වගේම උතුම් වූ බුද්ධ දේශය, උතුම් වූ දඹදිව පහසුවෙන් අර්ථාන්විතව වන්දනා කරන්නට යන්නට ඔබට මඟ සලසන්නේ ට්‍රැවල් නෙත් ආයතනය. ඔබට පුළුවන් ට්‍රැවල් නෙත් ආයතනයේ ඉදිරි වන්දනා සමග ඒකාබද්ධ වන්නට, ඒ සඳහා එකතු වෙන්නට 076-716-3872 වඩාත් අර්ථ සම්පන්න මේ ගමන සමග එකතු වෙන්න 076-716-3872 අංකයෙන් ට්‍රැවල් නෙත් ආයතනයට ඔබ ඇමතුමක් ලබා දෙන්න. එසේනම් දිගින් දිගටම නෙත් FM රේඩියෝව ඇසුරේ ඔබේ දහම් පවස නිවා ගන්න රැඳී ඉන්න කියලා අපි ආරාධනා කරනවා. ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි.
2: අද නෙත් FM ධර්ම දර්ශනාවට වැඩම කොට වදාළ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. සාදු සාදු සාදු. පින්වත් ඔබ සැමට තෙරුවන් සරණයි.

Nit FM, Spirit Mandebeer. ආරණ්‍යවාසීව සිල් ගුණධම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යායනා කරන මේ මහා පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහාවන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලුවතෙක් රැස්ව සිටි දසදහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොල මීතලාව කොහුමඩ රුවන්පා මූලමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොච්චංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපදවාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මග සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මග වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මදුරුවන්ගෙන් වනසතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ අනුභව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Net FM. Net FM. Spirit Vanderbilt. නිරන්තරයෙන් හැකි සෑම විටම තෙරුවන ගුණ සිහි කිරීමෙන් යහපත සලසා ගත හැකි ගාථා රත්නය චත්තමානවක ගාථා.

සම්මා සම්බුදුරජාණන් වහන්සේ නොහඳුනන යම් කෙනෙක් වේද? එවන් අයට අමා මෑණි සනරාමරයන් හඳුනා ගැනීම සඳහාත් ගර්භණී මව්වරුන්ට තම කුස තුල සිටින දරුවා පින්බන්ත සෝභාව සම්පන්න දරුවෙකු ලෙස බිහි කිරීම සඳහාත් සියලු මංගල කාරණාවලට ප්‍රථම භාවිත කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත් ප්‍රතිඵලම ලැබෙන නරසිංහ ගාථා ශ්‍රවණය කරමු.

ආහාර පාන ආදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දුස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්නේ.

Nyt FM. Pirit Mandebjerg. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන් දුක්ඛම් කටොල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇතිසිත දිරි ගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසේ බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබවහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමැතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදින දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආරේ ජාතියට පිවිසිදා පටන් අංගුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අංගුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අංගුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, දම්ගුණ, සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Net FM. Net FM. Spirit Mandebeer.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතය දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජය මංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත් FM අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමිවේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යායනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි මේ.

මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 33 මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි.